0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: විලාව දැසන 5 විනාඩි 53යි.

වාසනාවන්ත සුන්දර දවසක් අද අගෝස්තු මාසයේ 16 වෙනිදා මිනිස් සම්බදතා සාමය සහ එකමුතුකම සැමරීම වෙනුවෙන් ගෝලීය වශයෙන් එකට එක්වී අත්පොළ සම්දීමේ සංකේතාත්මක දිනයක් විදිහට ලෝක අත්පොළ සම්දිනයේ විදිහට තමයි අද දවස ලෝකයා නම් කරන්නේ. ජාත්‍යන්තර වැදගත්කම ඒ විදිහට වෙද්දී එවැනි දිනයක් තියෙනවාද ඇයිද එහෙම කියලා කල්පනා කරොත් ඒ සම්බදතාවයන් ශක්තිමත් කිරීම වෙනුවෙන් පැවැත්වෙන දවසක් විදිහට තමයි අද දවස නම් කළ තියෙන්නේ. ජාතික පුවත්පත් අතරින් ලංකාදීපයේ මුලින්ම තෝරගන්නේ ඉරිදා ලංකාදීප ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව විපක්ෂයෙන් අලුත් සටනක්. බන්දරාගාර නිලධාරීන් 3069කට ගිනි අවි පුහුණුවක් නැහැ. සිරකරු පාලනයේදී භයානක තත්වයක් විගණන වාර්තාවක් කියයි. ගල්ලංගුරු ගනුදෙනු කොමිසම කාංචන පවිත්‍රාගෙන් ප්‍රශ්න කරයි. වානානයනේ බදුමත පැන වූ අධිභාරය මාස 4කට දිගු වෙයි. සත්කම් කරගන්න 25,000ක් පොලිමේ හදවත් රෝගීන් 10,000ක් ඒ අතර ඇතැම් සත්කම් සහ පරීක්ෂණ සඳහා 2029 තෙක් බලා සිටීමට සිදුවන ලකුණු. රැඳවියන් 4 ගුණයකින් ඉහළට බන්දනාගාර ප්‍රධානීන් පොලිස්පති අනිද්දා මානව හිමිකම් කොමිසමට. රටට සේවය කරන්න පාර්ලිමේන්තු යන්න අවශ්‍ය නැහැ. ඇතැම් විට ජනාධිපති වෙනස් වුණත් ආණ්ඩුව දිගටම පවතිනවා අමාත්‍ය ලාල්කාන්ත කියයි. වැලිකඩ කාන්තා අංශයේ කුඩා දරුවෝ 29ක් සිරබත් කති. සෙලුමිනාද ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා දිට්වා හානිවලට රජයෙන් නිදහස් කළ කෝටි 8673කින් වියදම් කර ඇත්තේ කෝටි 2640යි. ආරක්ෂක අමාත්‍යාංශයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලිපියක්. සුපිලිපන් සංස්කෘතියක් වෙනුවෙන් එකතු වෙමු. කිසිවෙකුගේ නිරීක්ෂණයට ලක් නොවන මොහොතකදී පවා තම හෘද සාක්ෂියට එකඟව නිවැරදි දේ කිරීමට ඇති හැකියාව සහ පෙළඹීම සුපිලිපන් බවයි. විසඳන්න මාස 6ක් දෙන්න අපි ප්‍රතිඵල පෙන්වන්නම්. අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමති නීතිඥ හර්ෂණ නානායක්කාර කළ ප්‍රකාශය. බන්දනාගාර අර්බුදය තදබදය ගැන සොයන්න ජනපතිගෙන් විශේෂ කමිටුවක් වාර්තාව මාසයකින් කැබිනට් මණ්ඩලයට. අලුතින් බන්දනාගාර හදන්න ඕනෑ. මගේ කාලේ 29,000 සිට 20,000 රැඳවියන් අඩු කළා හිටපු අධික නැමැති අලි සබ්රි කියයි. අධික උෂ්ණත්වය සමග සටන් කරමින් පවතින අධික උෂ්ණත්වය සමග වියලි කලාපයේ වැව් පොකුණු සිඳී ගොස් ඇති ආකාරය අධික පිපාසයෙන් පෙළෙන ගව රංචු ඉතිරි වී ඇති කුඩා වලවල් සොයා යමින් වතුර බොන්න පැමිණෙන ආකාරයේ ඡායාරූපයක් තමයි සිළුමින ඡායාරූපය හැටියට වාර්තා කරලා තියෙන්නේ. ගන්සයිඩ් කඳවුරේ කතුන් පහකුත් රඳවලා CIDN විමර්ශන. දෙට්වාර් දහනේ නිවාස 50,554කට කෝටි 1,350ක් 19,902කට වන්දි ගන්න සුදුසුකම් නැහැ. නවග්‍රිඩ් උපපොළ රැසක් ජාතික විදුල් බල පද්ධතිය ශක්තිමත් කරයි. අතුරුදන් වූවන් 23,352ක ලයිස්තුවක් අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයයි කියන්නේ.

දෙවැනි ඉරිදා සංග්‍රහය අද ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා. ආණ්ඩුවේ 22ට විපක්ෂයේ නඩුමගට සුළු පක්ෂ වෙන වැඩක. පාස්කු විත්තියේ සාක්ෂි හෙට සිට.

අනිද්දා දින වීදි සංචාරය ආරම්භ කෙරෙන ඓතිහාසික ඇසළ මහ පෙරහැරේ ගමන් කරන අලියතුන් සඳහා අලුතින් සකස් කරන ලද ඇඳුම් ව්‍යවසායික දිස්නා වණිකසේකර මහත්මිය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල වෙත පරිත්‍යාග කළ ආකාරය ඡායාරූපයකින් දිවයින වාර්තා කරන්නේ. ඇසළ මංගල්‍ය අනිද්දා ආරම්භයි. ආරක්ෂාවට 8000ක් ජලගාස්තු නැග්ග හේතුව කලමනාකරන අවුලක්. පළාත් සභාවේ පානම් ව්‍යවස්ථා සංශෝධනයක් ඉල්ලයි. සෙවන්දිගේ බෑගය අත්අඩංගුවේ. උද්ධමනය තවත් නැගී ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. උෂ්ණත්වය දරුණු ලෙස ඉහළ යයි. නීති කෙටුම්පත් වැඩ පළපුරුද්ද අඩු අය සමග. ඩුබයි පොලිසිය ලංකාවේ චණ්ඩි සොයයි. පොලිස් ගොඩනැගිලි කුලිය කෝටි 54ක්. ග්‍රෑන්ඩ් පාස් පොලිසිය අවුරුදු 100ක් තිස්සේ කුලියට. වෙලාව දසන 6යි විනාඩි 10යි. ඔබලා කනත් එක්ක

0: වෙලාව උදෑසන 6:13.
1: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය මිලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: උපරමාධිකරණයක් නෙවෙයි විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස දීර්ඝ කිරීම වෙනුවෙන් සැකසූ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව විපක්ෂයේ සිවිල් සංවිධාන සහ පුද්ගල වශයෙන් පෙත්සම් රැසක් ගොනු කිරීමට කටයුතු කරමින් සිටි. ඒ අනුව ප්‍රධාන විපක්ෂය වන සමග ජනබලවේගය, විපක්ෂයේ පක්ෂ නායකයන්, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ, ඒකාබද්ධ විපක්ෂයේ සිවිල් සංවිධාන, සමාජ ක්‍රියාකාරීන් මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් ඉදිරිපත් කිරීමට නියමිතයි කියලා තමයි අද දෙවැනි ඉරිදා සංග්‍රහය ප්‍රධාන සිරස්තලය වාර්තා කළේ. ආණ්ඩුවේ 22ට විපක්ෂයේ නඩුමගට සුළු පක්ෂ වෙන වැඩක කියලායි අද දිවයින මුල්පිටුව වාර්තා කළේ. දුබයි රටේ පසුවෙන ශ්‍රී ලංකා රතු වරින්දුකරුවන්ගේ නාමලේඛනය එරට පොලිසියට ලැබී තිබීම නිසා එම සැකකරුවන් අල්ලා ශ්‍රී ලංකාවට බාර දීම සඳහා දිනපතාම සෝදිසිමේ යොමු වරින් වර දියත් කර ඇතැයි පොලිසියේ ප්‍රකාශයේ සඳහන් කරනවා. ඒ අනුව සැකකරුවන් නැවතී සිටින හෝටල් පවා මෙසේ විමර්ශනවලට ලක් කළා තියෙනවා. ඩුබයි රටේ වැඩි පිරිසක් ඉන්නේ මුදල් වංචාවන් සඳහා සම්බන්ධ වෙලා ඒ වැරදි කළා සැඟව සිටිනවා කියලා කියනවා. ඉතින් ඒ අතරෙදී විදේශ රටවල් වල ඉඳලා වැරදි කර සැඟව සිටි අය ශ්‍රී ලංකාවට රැගෙන යන මේ පිළිබඳව ලක්කන ප්‍රවෘත්ති අංශය සොයා බැලුවා. ශ්‍රී ලංකාවට මහ පරිමාණයෙන් මත්ද්‍රව්‍ය සැපයූ ප්‍රධානතම ජාවාරම්කරුවන් 5 දිනාගෙන් 1 අයකු ලෙස සැලකෙන මොමන්ට් ශිරාන් බාසික් පෙරේදා රාත්‍රියේදී මෙරටට රැගෙන ආවා. ශිරාන් බාසික් නැමැත්තා ජාත්‍යන්තර ත්‍රස්තවාදී කණ්ඩායම සමග සමන්තා පවත්වා ඇති බවටද තොරතුරු අනාවරණය කරගෙන තියෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වුට්ලර් මහත්තයා මාධ්‍ය හමුවක් කැඳවමින් මෙන්න මේ විදිහේ කතාවක් කිව්වා.
1: වත්මන් රාජ්‍ය යාන්ත්‍රයේ ඍජු දායකත්වය සහ අධීක්ෂණය හරහා මේ වන විට ක්‍රියාත්මක වී ඇති මෙම මෙහෙයුම් ඉතාම සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බව අපි සමාජයට මතක් කරන්නට අවශ්‍යයි. දැන් ඔබ දන්නවා ජාත්‍යන්තර රතු නිවේදන 93ක් පසුපස අපගේ මෙහෙයුම් දියත් කළා. ඒ අනුව එහි ප්‍රතිඵලයක් හැටියට පෙරදින ඩුබයි රාජ්‍යයේ සිට 48 හැවිරිදී දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ශ්‍රී ලංකාවට නැවතත් අපිට ගෙන්වා ගැනීමට හැකියාව ලැබුණා. විශේෂයෙන්ම මෙම සැකකරු ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන සමග සම්බන්ධතා ඇති බවට මේ වන විට විමර්ශන වලින් හෙදිවියනවා. ඒ වගේම ගිනි අවි ළඟ තබා ගැනීම, ඒ වගේම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම, අලෙවිය, ඒ වගේම සන්තකය සඳහා විශේෂයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන තිබූ මහා පරිමාණයේ සංවිධානාත්මක අපරාධකරුවෙක් හැටියට තමයි මෙම සැකකරු මේ වන විට විමර්ශනයන් වලට ලක්වන්නේ. ඒ නිසා විශේෂයෙන් මේ සැකකරුගේ අත්දැකීම් ගැනීමත් සමගම තවත් ජාත්‍යන්තර රතු නිවේදන 92ක් ඉතිරි වී තිබෙනවා. එම 92 ක්‍රියාත්මක කිරීම සඳහාද විශේෂයෙන් මෙම රාජ්‍ය යාන්ත්‍රණය ශ්‍රී ලංකා පොලිසිය ඉදිරියේදී කටයුතු කරන්නට සූදානම්ින් සිටින බවටත් අපි මතක් කරන්න අවශ්‍යයි.
0: මද්‍රව්‍ය හා පාතාලනය මර්ධනය කිරීමට මේ පොලිසිය ගෙන යන මෙහෙයුම් පිළිබඳව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා කරුණු පැහැදිලි කළා. මහනුවරට පැමිණි මල්වතු අස්ගිරි මහනාම හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය අදහස් දක්වමින් පොලිස්පතිතුමන් මෙන්න මේ විදිහට කියනවා.
2: අපිට හොඳ ජාත්‍යන්තර සහයෝගයක් හම්බෙලා තියෙනවා. ඒත් එක්කම අපි කරන මේ මත්ද්‍රව්‍ය මෙහෙයුම ඉතාමත් සාර්ථකයි කියලා විදේශ රාජ්‍යයන් පවා පිළිගගෙන තියෙනවා. සැපයීම නවත්වන එක පොලිසිය අපිට යම් ආකාරයෙන් කරන්න පුළුවන්. හැබැයි මේ ඉල්ලුම් නැවැත්වීම සඳහා වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ වැඩපිළිවෙල මම හිතන්නේ දැනට කරගෙන යනවා. අර ජාතික සභාවේ තියෙන තවත් කමිටුවක් විසින් මත්ද්‍රව්‍ය මෙහෙයුමත් එක්ක, ඒත් එක්කම පාතාලයේ සිදු කරන ලබන මෙහෙයුමත් එක්ක උන් කැළඹිලා ඉන්නේ. ඉතින් මේ අවස්ථාවේ අපි ඒක බලාපොරොත්තු වෙනවා. ඒවට අවශ්‍ය ක්‍රියා මාර්ගන්න අද වෙනකොට මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවෙයි යම් ආකාරයක මද්ද්‍රව්‍ය ජාවාරම් කරවපු බවට පත් වෙලා තියෙනවා. පුද්ගලයෙකුට ඌට අවශ්‍ය මද්ද්‍රව්‍ය ගන්න ඔහු තව මද්ද්‍රව්‍ය පැකට් 10ක් විකුණනවා. එතකොට ඌ මද්ද්‍රව්‍ය ජාවාරම් කරවෙක් වෙනවා. ඇබ්බැහිවෙක් තමයි. හැබැයි යම් ආකාරයක මද්ද්‍රව්‍ය ජාවාරම් කරෙක් වෙනවා. ඉතින් අන්නේ තත්ත්වෙදී අපිට යව ඇබ්බැහිවෙක් කියන එකම මතම නිදහස් කරන්න බෑ. මොකද ඌ මද්ද්‍රව්‍ය ප්‍රවාහකයෙක් වෙලා තියෙන හින්දා.
0: පොලිස්පතිවරයාට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් මෙහිදී පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්න කළා. එහිදී ලබා දුන්නු උත්තරෙමි
2: විශ්වාසයක් තියෙනවා කිසිම ආරක්ෂාවක් නැතුව මට

0: එහැකිලෝ රින්දම් මෙහැකිලෝට එන්න පුළුවන්. දේශපාලකයන්ට ඒ தත්වෙට එන්න බෑ කියන විශ්වාසයක් තියෙනවා. මොකද ඒ තරම් බොරු කියලා තියෙනවා. ඒ තරම් සමාජ අසාධාරණකම් කළා තියෙනවා. ඒ වගේම සමාජයට ලොකු විනාශයක් කළා තියෙනවා. ඒවැනි தත්වයක් අපි කළා නැහැ. මහජනතාව කවගේම කොයිම වෙලාවකවත් මම දන්නවා මට පෞද්ගලික විශ්වාසයක් තියෙනවා. ඒ වගේම බයත් නැතුව ඕනම තැනක යන්න හැකියාව තියෙනවා කියන විශ්වාසයක් තියෙනවා.
1: ලක්කඩේ

0: පෙළේ මහා කලා මංගල්‍ය ලෙස සැලකෙන මහනුවර ඇසළ මංගල්‍ය ආරම්භ කරමින් ප්‍රථම කුඹල් පෙරහැර 18 වෙනිදා අඟහරුවාදා වීදි සංචාරය කරන බව දේවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කරනවා. ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ අවස්ථා ගණනකදී ජල ගාස්තු ඉහළ දැමීම සඳහා විවිධ කරුණු ඉදිරිපත් කර තිබුණත් ගාස්තු ඉහළ දැමීමට සැබෑ හේතුව වී ඇත්තේම මණ්ඩලයේ පවතින කළමනාකරණ දුර්වලතා බව හෙළි වෙලා තියෙනවා. පාතාල නායක ගණේ මුල්ලේ සංජීව ඝාතනය කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කළ ඉෂාරා සෙව්වන්දි සැකකාරිය රැගෙන ගිය සංචාරක ගමන් බෑගයේ බන්ධනාගාර භාරයට ගත් බව සඳහන් වෙනවා. දැන් මේ පිළිබඳව ඇතුල් පිටුවල තොරතුරු වාර්තා කරනවා. මේ අධිකරණ අමාත්‍යාංශයේ තමයි මේ විදිහට සඳහන් කරන්නේ. කාන්තාවන් බන්ධනාගාරයට රැගෙන යද්දී මාංචු නොදමන බව කී එම ප්‍රකාශකයා. ඒ බන්ධනාගාරයට රැගෙන යද්දී නීතියෙන් බැහැරව කිසිවක් සිදු නොවූ නිසා මේ පිළිබඳව කිසිදු පරීක්ෂණයක් අවශ්‍ය නොවන බවත් සඳහන් කරනවා. දැන් ඇය අගනුකුල පැලැස්ස බන්ධනාගාරයේ සිසු සැකකාරියක් සමග පසු වෙන බවත් ඇයට කියා විශේෂ සැලකිලි නොදැක්වූ බවත් සඳහන් කරනවා. මේ අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රකාශකෙක් තමයි මේ තොරතුරු දෙවයිනට වාර්තා කරන්නේ. ලැබුදසන 6යි විනාඩි 22යි.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937.
3: හොඳට කාල බීලා තරහ ගන්න නැතුව මල්ලි කරඬු කරන්න එහෙම නැතුව ඉන්න ඕනේ.
4: එහෙනම් ඉක්මනට එන්න ඕනේ. ගියපු ගමන් එන්න.
3: ගියපු ගමන් එන්නංකෝ.
4: සුරජ් යවොත් මට කියන්න.
1: ශාන් ජයරත්න නිර්මාණයක් අසන්දිමිත.
5: මං කියපු කාරණාව ගැන හොඳට හිතලා බලන්න. ඒවා කල් දාන්න නැතුව හිත අනිත්තම කරන්න පටන්.
1: සති අග රාත්‍රී 8ට ITN බලන්න. අසන්දිමිත.

2019 වසරේ පාස්කු ඉරිදා දින එළූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නව්ෆල් මෞලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති ප්‍රධාන නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විමසීම පුරා වසර 5කට ආසන්න කාලයක් පවත්වා මේ අවසන් කර තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. විත්තියේ සාක්ෂි කැඳවීම අනිද්දා එහෙට සිට ආරම්භ කරනවා කියලා සඳහන් වෙනවා. පාස්කු ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම මෙම චෝදිතයන්ට එරෙහි ඇති ප්‍රධාන චෝදනාව වන අතර චෝදනා 23270ක් චෝදිතයන්ට එරෙහිව ගොනු කළා තියෙනවා. පළාත් සභා මැතිවරණයේ කඩිනමින් පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුව දේශපාලනික තීන්දුවක් ගත යුතු බව පෙෆෙරල් සංවිධානයේ අධ්‍යක්ෂ රෝන් හෙටියාරච්චි මහතා දිවයින ඉරිදා සංග්‍රහයට සඳහන් කළා තියෙනවා. වෙලාව දැසන 6යි විනාඩි 27යි. ඊයේ රාත්‍රියේ බලන්න නොහැකි වුණු ලොතරැයි තියෙනවා නම් මහජන සම්පත, ජය ලොතරැයිය, මෙගා පව, ධන නිධානය, හඳහන, ගොවිසෙත, ඒ වගේම සුබ දවසක් ලොතරැයි අතට ගන්න මේ ගීතයෙන් පසුව ලොතරැයි ප්‍රතිඵල කියන්නයි බලාපොරොත්තු වෙන්නේ.

0: වෙලාව උදෑසන 6යි විනාඩි 31යි.
1: අකුරු අතර පුවත් සොයන පත්තර
2: සම අනුග්‍රහය
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: සහයෝගීතා අනුග්‍රහය.

0: තියෙන්නේ වාසනාවන්තම වෙලාව නම් ඊයේ රාත්‍රියේ දිනුම් මදින් ලද ලොතරැයි ප්‍රතිඵල කියන්න සූදානම් වෙන්නේ. මහජන සම්පත 6280 වන වාරයේ ලොතරැයි අතට ගන්න ටී අක්ෂරයේ ජයග්‍රහණය කළා. අංක බිඳුව 94233. 6280 වන වාරයේ මහජන සම්පත ලොතරැයියේ ටී අක්ෂරයේ බිඳුව 94233 ජයග්‍රහයි වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. ගොවිසෙත 6522 වාරයේදී W අක්ෂරයේ ජයග්‍රහණය කළේ අංක 12, අංක 48, අංක 78 සහ 80යි වාසනාව අරගෙන ආවේ. 6522 වාරයේ ගොවිසෙත ලොතරැයියේ W අක්ෂරයේ අංක 12, අංක 48, අංක 78 සහ අංක 80යි වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. මෙගා පවර් ලොතරැයි 2628 වන වාරයේදී X අක්ෂරය සුපිරි අංකය බවට පත් වුණා. අංක 16, අංක 20, අංක 34 සහ 54, 74 ඔබට වාසනාව උදා කළේ. 2628 වන මෙගා පවර් ලොතරැයියේ ඊ රාත්‍රී දිනුම් මදින ලද ලොතරැයියේ ප්‍රතිඵලයේ X අක්ෂරය ජයග්‍රාහි අක්ෂරය සුපිරි අංකය වුණා. අංක 16, අංක 20, 34, 54 සහ 74යි ඔබට වාසනාව උදා කළේ. ධන නිධානයේ 2310 වන වාරයේදී M අක්ෂරයේ ජයග්‍රහයි අක්ෂරය බවට පත් වුණා. අංක 13, අංක 45, අංක 55 සහ අංක 68යි ඔබ වාසනාවන්තයන් වාසනාවන්තයන් කළේ. 2310 වන වාරයේ ධන නිධානයේ M අක්ෂරයේ 13, 45, 55, 68 ඔබට වාසනාව උදා කළා. හඳහන 1589 වන වාරයේදී කුඹ ලග්නයේ ජයග්‍රහයි ලග්නය බවට පත්වන්නේ. අංක 13, 34, 50, 55. හඳහන 1589 වන වාරයේ කුඹ ලග්නයේ ජයග්‍රහයි ලග්නය බවට පත්ුනේ. අංක 13, අංක 34, අංක 50, අංක 55 තමයි වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. අද සම්පත 855 වන වාරයේදී අංක 33, 233, අංක 4, 233 ටී අක්ෂරයයි රටාව බවට පත්ුනේ. අද සම්පත 855 වන වාරයේදී අංක 33, 233, අංක 4, 233 ටී අක්ෂරය රටාව බවට පත්වෙද්දී ජය ලොතරැයි අතර ගන්න 548 වන වාරයේද කියලා බලන්න. ඊ රාත්‍රියේ දිනුම් මදින් ලද ලොතරැයි ප්‍රතිඵල අතර ජය ලොතරැයියේ W අක්ෂරය අංක 0267. 548 වන වාරයේ ජය ලොතරැයියේ අංක 0267 වාසනාවන්ත අංක වෙද්දී W තමයි අක්ෂරය හැටියට ජයග්‍රාහි උනේ. සුබ දවසක් ලොතරැයි 396 වන වාරයේදී මකර ලග්නයයි ජයග්‍රහණයි ලග්නය බවට පත්වන්නේ. අංක 2, 32, 33 අංක සටහනේ සටහන් වෙද්දී ප්‍රවර්ධන අංකය වුණා 0.892. සුබ දවසක් ලොතරැයියේ 396 වන වාරයේදී මකර ලග්නය ජයග්‍රහණයි ලග්නය බවට පත්වන්නේ. අංක 2, 32, 33 වසනවත් අංක වෙද්දී ප්‍රවර්ධන අංකය වුණා 0.892. සුබ දවසක් ලොතරැයියේ ජය ලොතරැයියේ අද සම්පත හඳහන ධන නිධානය මෙගා පව ගොවිසෙත මහජන සම්පත ඊ රාත්‍රියේ දිනුම් මදින් ලද ලොතරැයි ප්‍රතිඵල අහලා මේ වෙලාවේ වාසනාවන්තයන් බවට පත් වෙලා ඇති. වෙලාව උදෑසන 6:36.
1: සතියක ලක්හඬ අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද? අපි සොයන්නේ නුඹේ හඬයි. ලක්හඬ Golden Voice ළඟදීම සතියේ දිනවල 10:01 ලක්හඬ. FM 93.5, FM 93.7, Lakhana Radio ITN. Sri Lankave prathama vatavata Rhino roofing within handunwadena. Rhino Premier Jala Pratirodhi Matupita Arakshane Sahita roofing sheet. Rhino roofing within handunwadena. Rhino Premier roofing sheet. Vedi vistara sandaha 13.96 amatanna.

0: දැනට ප්‍රමාද වී ඇති රස පරීක්ෂක වාර්තා 9000ක් මේ මාසය තුළ අවසන් කර අධිකරණයට ලබා දීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරන බව අමාත්‍ය ආනන්ද විජයපාල මහත්තයා සඳහන් කරනවා. ඒ පල්ලන්සේන බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් තමයි මේ විදිහට කියන්නේ.
1: ලංකාව පුරා තියෙන බන්ධනාගාර 33 සියලු රැඳවියන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන්නේ, ඒ වගේම ඒ තුළ සේවය කරන බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව සහතික කරන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරා. ඒ අවසානයේ තීන්දුව කරා ඒ බන්ධනාගාරවලට ගිහිල්ලා ඒ බන්ධනාගාර ආදක කරගෙන හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක වෙන්න පුළුවන් කමිටුවක් හදන්න. බන්ධනාගාර තදබදයක් අධික තදබදයක් තියෙනවා කියන එක අපි පිළිගන්නවා. ඒ පිළිබඳව විශේෂයෙන් අධිකරණ ඇමතිතුමා මේ වෙනකොට සැලැස්ම සකස් කරලා තියෙනවා මේ ප්‍රමාණය අඩු කරගන්න. ඒ වගේම ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් මේ මාසය තුළ රස පරීක්ෂක වාර්තා 9000ක් අවසන් කරලා ඒවා අධිකරණය වෙත ලබා දෙන්නත් පොලිසිය හරහා සම්බන්ධීකරණය කරන්න අවශ්‍යශීලු විධිවිධාන හදලා තියෙනවා. ඔවුන්ගේ ගැටලු අපි විමසලා බැලුවා. ආහාර පිළිබඳව ඔවුන්ගේ නිරන්තර ඉල්ලීම තමයි රස පරීක්ෂක වාර්තා කඩිනම් කරලා ඔවුන් අධිකරණ වලට ඉදිරිපත් කරන්න කියන එක. ඒ සඳහා අපි වැඩ පිළිවෙල සකස් කරලා තියෙනවා. දීර්ඝ කාලයක් නඩු ගොඩ ගැහිලා තියෙනවා. ඉතින් ඒ සඳහා අධිවර්ණ විනිසුරුවන් සමත්යක් හැටියට මෛත්‍රත් අධිකරණින් ශ්‍රේෂ්ඨ අධිකරණය දක්වා වයස් සීමාව දීර්ඝ කරන්න තමයි රජය තීන්දුව කරලා තියෙන්නේ. යනු කටයුතු කරනවා.
2: Satyagraha Lakhadar.

ඉදිරි සතියේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ක් දක්වා මිනිස් සිරුරට දැනෙන අවධානය යොමු කළ යුතු මට්ටමක් තෙක් ඉහළ යනු ඇති බව කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. උෂ්ණත්වය දරුණු ලෙස ඉහළ යයි කියලා තමයි මේ වාර්තා කරන්නේ. සෑම ප්‍රදේශයකටම නොවුනත් මෙහි බලපෑම අම්පාර, මොණරාගල, මුලතිව්, වවුනියාව සහ ත්‍රිකුණාමලය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලට උෂ්ණත්වය ඉහළ යාමේ අවධානම නිකුත් කළ තියෙනවා. උෂ්ණත්වය සෙල්සියස් අංශක 39.45 අතරගයක් ගන්නවා ඇති බව තමයි දෙපාර්තමේන්තුව පුරෝගතනය කරන්නේ. දිවයින ප්‍රදේශ කීපයකට සුළු වැසි ඇති විය හැකි බවත්, සුළං තරමක් වැඩි විය හැකි බවත් දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

0: ශ්‍රී ලංකා පොලිසිය විසින් කුලී පදනම් මත ලබාගත් ගොඩනැගිලි 325ක් සඳහා කුලී මුදල් ගෙවීමට ගිය වර්ෂයේදී රුපියල් 54 කෝටි 64 ලක්ෂ 81,390ක මුදලක් යොදවා ඇති බව තමයි විගණන කාර්යාලය සඳහන් කරන්නේ. පොලිසිය විසින් පොලිස් කාර්යාල 77ක්, පොලිස් ස්ථාන 121ක්, පොලිස් මුරපොළ 14ක්, නිල නිවාස හා බට නිවාස 104ක්, ගබඩා 4ක් සහ වෙනත් කාර්යයන් සඳහා ගොඩනැගිලි 5ක් වශයෙන් ගොඩනැගිලි 325ක් කුලී පදනම් මත ලබාගෙන තියෙනවා. ඒ වගේම වසරකට රුපියල් කෝටියක් ඉක්ම වූ කුලියක් ගෙවමින් පොලිස් කාර්යාල පවත්වාගෙන යාමට ගොඩනැගිලි 10ක් ලබාගෙන ඇති බවත් විගණන වාර්තාවේ සඳහන් වෙනවා. ඒ සඳහා මේ ඉකුත් වර්ෂයේ ගොඩනැගිලි කුලී මුදල් ලෙස රුපියල් 26 කෝටි 91 ලක්ෂ 74,724ක මුදලක් යොදාගෙන ඇති බවත් විගණන වාර්තාවේ සඳහන් වෙනවා. දැන් පාස් පොලිස් ස්ථානයේ දැනට වසර 100කට ආසන්න කාලයක් සිට කුලී පදනම් මත ලබාගෙන ඇති ගොඩනැගිල්ලක පවත්වාගෙන යන බවත් විගණනය මගින් අනාවරණය කරලා තියෙනවා. පොලිසිය සඳහාම ගොඩනැගිල්ලක් ඉදිකර මෙම පොලිස් ස්ථානය ඒ තුල ස්ථාපිත කිරීමට තවමත් නොහැකි වී තියෙනවා කියලා තමයි මෙය වාර්තා කරන්නේ දිවයින ඉරිදා සංග්‍රහය.
1: වෙලාව උදැසන 6:45යි.

0: වත්මන් රජය යටතේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ පුනරුද්යක් සිදු ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජතිස්ස මහත්තයා සඳහන් කරනවා. මහනුවර ජාතික රෝහලේ රුපියල් මිලියන 8000ක සංවර්ධන ව්‍යාපෘති මේ වන විටත් ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
1: මහනුවර ජාතික රෝහල කියලා කියන්නේ අපේ රටේ දෙවන ජාතික රෝහල. මේ රෝහලේ දැන් අපි රජය හැටියට සෞඛ්‍ය අමාත්‍යාංශය මුදල් ප්‍රතිපාදන ලබා දීලා විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් දියත් වෙනවා. උදාහරණයක් ඇටියට මේ රෝහලට අවශ්‍ය කරන පිළිකාරෝග ඒකකය, ඒ වගේම හදිසි අනතුරු ඒකකය ඇතුළු ගොඩනැගිලි ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 8000කට වැඩි ප්‍රමාණයක් වැය කරමින් දැන් ඉදිකිරීම කරගෙන යනවා. අපි අති නවීන තාක්ෂණය සහිත පහසුකම් ප්‍රමාණයක් මහනුවර ජාතික රෝහලට එකතු කළා. එකක් තමයි රුපියල් මිලියන 250ක් වටිනා හෘද කැතීට කරන ඒකකයක්. අපේ රටේ රෝහල් වලින් වැඩිම රෝගීන් පොරොත්තු ලේඛනයේ ඉන්නේ මහනුවර ජාතික රෝහලේ. ස්ටෙන්ට් එකක් කරගන්න, එන්ජියෝග්‍රෑම් එකක් කරගන්න වසර ගණනාවක පෝලිමක් තියෙනවා. අපි මේ වසර තුල පමණක් නවීන තාක්ෂණික පහසුකම් සහිත හෘද කැතීටකරණ එකක 16ක් අපේ රෝහල් පද්ධතිය එකතු කරනවා. ඒකෙන් එකක් තමයි මේ මහනුවර ජාතික රෝහලට ලබා දුන්නේ. ඒ අනුව මේ තිබෙන පොරොත්තු ලේඛනයේ පෝලිම ඉතාම ඉක්මනට අවසන් වෙලා කෙටි කාලයක් තුල ඒ අවශ්‍ය කරන ප්‍රතිකාර සහ පරීක්ෂණ කරගෙන ජනතාව අවස්ථාව සැලසෙනවා.

Radio ITN. Satyagraha Lakhana.

බන්දරාගාරවල පවතින අධික තදබදය පිළිබඳව සොයා බලා මාසයක් තුළ වාර්තා කිරීමට විශේෂ කමිටුවක් කැබිනට් මණ්ඩලයක් පත් කළා තියෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ කැබිනට් සංදේශයක් අනුව මේ කමිටුව ස්ථාපිත කිරීමට තීරණය කළා තියෙනවා. කැබිනට් මණ්ඩලය තීරණය අනුව මේ කමිටුව පත් කළා මාසයක් ඇතුළත වාර්තාවක් ලබා දෙන්න කියලා එක තමයි ජනාධිපතිතුමාගේ ඉල්ලීම වෙන්නේ. ශ්‍රී ලංකාවේ සම්ප්‍රේෂණ ජාලය නවීකරණය කිරීම සහ ජාතික විදුල් බල පද්ධතියට පුරජනනීය බලශක්තිය එක්කර ගැනීම පහසු කිරීම අරමුණු කරගත් බලශක්ති පද්ධතිය සවිබල ගැන්වීමේ සහ පුනර්ජනනීය බලශක්තිය අවශෝෂණය කිරීමේ ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ වුණා. එය හෝමාගම 132-33 කිලෝවොට් ග්‍රීඩ් උපපොල ඉදිකිරීම සඳහා වරාය හා සිවිල් ගුවන් සේවා සහ බලශක්ති ඇමති අනුර කරුණාතිලකේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන අවස්ථාව ඡායාරූප සහිතව සිළුමින වාර්තා කරනවා. වෙලාව උදැසන 6:49.

වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: සත්‍යයක ලක්හඬ.

දිට්වස් ලිකුණාටුව හේතුවෙන් ඇති වූ ගංගොතුර සහ නායම්වල බලපෑමට ලක් වූ ප්‍රදේශවල පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ විසින් දිශික් ලේකම් කාර්යාල වෙත නිදහස් කර ඇති මුදල් වලින් මේ වන විට වියදම් කර ඇත්තේ 30%ක් පමණක් බැවින් ඉතිරි ප්‍රතිපාදන 70% අදාළ ප්‍රතිලාභීන් වෙත හැකි ඉක්මනින් නිදහස් කිරීමට කටයුතු කරන්නයි ආරක්ෂක අමාත්‍යාංශයෙන් ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් දොළොස්වැනිදා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලිඛිතව දන්වලා තියෙනවා. වර්ෂ 2026 ජනවාරි මාස සිට ජූලි 31 දක්වා ගංගොතුර සහ නායෑම් හේතුවෙන් බලපෑමට ලක් වූ නිවාසහානි, ව්‍යාපාර හානි සඳහා වන්දි ගෙවීම් සහ නිවාස ව්‍යාපෘතිවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ලබා දුන්නු මුදල් 30%ක් පමණයි වියදම් කරලා තියෙන්නේ කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් අතුරුදන් වූ පුද්ගලයන් 23352 ගේ ලයිස්තුවක් සකස් කළා තිබෙන බවත්, ඒ අතරින් 31 දෙනෙකු සොයාගෙන ඇති බවත් එම කාර්යාලයේ සභාපති නීතිඥ මහේෂ් කටුලන්ද සඳහන් කරනවා. බලහත්කාරයෙන් අතුරුදන් කිරීම වලට ලක් වූ වින්දිතයන්ගේ අන්තර්ජාතික දිනය සැමරීම වෙනුවෙන් පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කරන්නේ. එසේ අතුරුදන් වූවන්ගේ ලයිස්තුවේ සිට සොයාගනු ලැබූ 31 දෙනාගෙන් 2 දෙනෙකු ස්වභාවිකවම මියගොස් ඇති බවත් ඔහු සඳහන් කරනවා.

0: අලුතින් බන්ධනාගාර ඉදිකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව සලකා බැලිය යුතුව ඇති බව හිටපු අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ අලි සබ්රි සඳහන් කරනවා. තම අධිකරණ ඇමති ධූරය දැරූ 2020 ආණ්ඩු කාලයේදී බන්ධනාගාරවල රැඳවීම ප්‍රමාණය 29,000 සිට 20,000 දක්වා අඩු කර ගැනීමට හැකි වූ බවත් ඔහු පෙන්වා දෙනවා.
1: වෙලාව 9:06 විනාඩි 56යි.

0: සතියක ලක්හඩ
1: Around the world. කොළොම්බියාවේ භූකම්පනයෙන් 4000ක් අතුරුදන් බටහිර කොළොම්බියාවට බලපෑ රිට්ට මාපාංකයේ 7.4ක ප්‍රබලත්වයෙන් සලකුණු කළ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව පෙරේදා වන විට, ඒ කියන්නේ 14 වෙනිදා වන විට 281 දක්වා ඉහළ ගොහිලා තියෙනවා. පසුගිය සඳුදා මේ කලාපයේ උඩු යටිකුරු කළ මේ ව්‍යසනය රට දරුණුතම භූකම්පනය ලෙස සැලකෙනවා. අතුරුදන් වූ සංඛ්‍යාව 4000කට වැඩි බව තමයි රට සංඛ්‍යාලේඛන වලින් හෙළි වෙලා තියෙන්නේ. නගර රැසක නිවාස සහ ගොඩනැගිලි 10000කට වඩා විනාශ වෙලා තියෙනවා. සුම්බුන් වලට යටවීමෙන් තවත් 3971 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කරලා තියෙනවා. භූකම්පනය සමග ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ ජනාධිපති ඇබලාරඩෝ ඩී එස්ප්‍රියලා මේ මියගිය සහ අතුරුදන් වූවන් වෙනුවෙන් දිනතුරක ශෝක කාලයක්ද නිවේදනය කරලා තියෙනවා. දවල මන්දිරයේ මාධ්‍ය ලේකම් ඉවත් වෙයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවැනි දූරකාලය ආරම්භයේ සිටම දවල මන්දිරයේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ කැරොලින් ලෙවිට් මේ මාස අවසානයේදී එම තනතුරෙන් ඉවත් වීමට නියමිතයි. දවල මන්දිර ඉතිහාසයේ ලාබාලතම මාධ්‍ය ලේකම්වරිය වෙන 28 වැනිදී කැරොලින් මේ තීරණය ගෙන තියෙන්නේ තම දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමේ අවශ්‍යතාවය හේතුවෙන්. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ප්‍රචාර කටයුතු වලදී වැඩි කාර්යභාරයක් ඉටු කළ මාධ්‍යවේදිනියක් විදිහට ජනප්‍රිය චරිතයක් ලෙස සඳහන් කරන්න පුළුවන්. ජපානයේ ගං වතුර නැගිනිර ජපානයේ චිබා කලාපයට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් පළාත් රැසකට ගං වතුර තත්ත්වයක් ඇතිලා තියෙනවා. ගං වතුර සනායම් වලින් පෙරේදා වන විට පුද්ගලින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. තවත් පුද්ගලිකෝ අතුරුදන් වෙලා තියෙනවා කියලා තමයි ප්‍රකාශ කරන්නේ. කාලගුණ අනාවැකි සඳහන් කිරීම නිසා බොහෝ දෙනෙකුගේ ජීවිත ගලවා ගන්න හැකියාව ලැබුණා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. ඊශ්‍රායල් ප්‍රහාරයකින් ගාසා පොලිස් නිලධාරියා පොලිස් ප්‍රධානියා මරුට කියලා තොරතුරකුත් වාර්තා කරනවා. සිළුමිණයි විදේශීය ප්‍රවෘත්ති අරගෙන ආවේ. වෙලාව උදැසන 6:58.
2: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්.
1: ක්‍රීඩාව පිළිබඳව කතා කරද්දී මේ පාපන්දුවේ දැවැන්තය දැන් පාපන්දු ලෝක කුසලාන තරගාවලියත් පහුගිය දිනවලදී පැවතුණා. පාපන්දුවේ දැවැන්තයා රොනාල්ඩෝ සහ ජෝජනා රහසේ විවාහ වෙලා තියෙනවා. ඉතින් ජෝජනා පිළිබඳව බොහෝ දෙනා බලාපොරොත්තු තැබුවා ඔහු සමග විවාහ වෙයි කියලා. ලොව සුපිරිතම පාපන්දු තරුව වන ක්‍රිස්ටියානි රොනාල්ඩෝ සහ ඔහුගේ දීර්ඝකාලීන සහකාරිය වන ජෝජනා රෝඩ්‍රියස් නිල වශයෙන් විවාහ ගිවිසගෙන තියෙනවා. වසර ගණනක ආදර සම්බන්ධතාවයකින් පසු පෘතුගාලයේ සිවිල් උත්සවයකදී ඔවුන් දෙදෙනා මේ විදිහට යුග දිවියට එළඹිලා තිනවා. ඉතින් ඡායාරූප සහිතව මේ පිළිබඳව දෙවයින ක්‍රීඩා පිටුව වාර්තා කරනවා.
2: කාටූන්ස්
1: අංජනගේ ටෝක් කාටූනය නාමල් මහත්තයාගේ සීයා වක්කඩෙන් මඩ හොදගෙන ඇවිත්ලු නාම යෝජනා අත්සන් කළේ. හිතන්නේ නැතුව ඇති පුතාලා මුණුබුරාලා මඩ නාගනී කියලා. අංජනගේ ටෝක් කාටූනේ සමගින් සත්‍යග පත්‍රවල විස්තර නිමා කරන මම නලින් විරාජ් වාසනාවන්ත සුන්දර සත්‍යන්තයක්. වෙලාව උදෑසන 7:00.

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොවලින් දේසල්
2: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: Ivan, good morning. Vanakkam. Uday hatai vinadi pahai velava. Ivan running.
2: Ivan Madhushankar, happy hadath weekend magazine patan ganna. Hadanne adirida dawas oba danno. ලස්සන තොරතුරු ගොඩක් එක්ක ලස්සන විනෝදජනක දේවල් එක්ක ජීවිතේට ගන්න පුළුවන් දේවල් ගොඩක් අරගෙනයි වීකෙන්ඩ් මැගසින් එක එහෙම නැත්නම් අපේ සාර සංග්‍රහය පටන් ගන්න හදන්නේ. මේ මුලින්ම පටන් ගන්නකොටම මේ ලස්සන පෝස්ට් එකක් අපිට හම්බ වෙනවා. මේ පෝස්ට් එකේ තියෙනවා හරි ලස්සන කතාවක්. ඔබ හිතන්නකෝ මේ ඔබ තනිකඩව ඉන්නකොට ඔබට හිතෙනවා ඔබට පෙනෙන්නේ සතුටින් ඉන්න යුවළවල් කියලා. ඒ නබ බඳින්න නැතුව එහෙම නැත්නම් කසාද බඳින්නේ නැතුව තනිකඩව ඉන්නකොට ඔබට හිතෙනවා මේ ඔබට පේන්නේම හැමතිස්සෙම සතුටින් ඉන්න යුවළ තමයි පේන්න ගන්නේ. ඔබ විවාහ වුණාට පස්සේ ඔබට පේන්න ගන්නවා සතුටින් ඉන්න තනිකඩයෝ ටිකව. හරිද? ඒ කියන්නේ දැන් අපි ඉස්සලා කිව්වනේ ඔබ තනිකඩව ඉන්නකොට ඔබට පේන්නේ සතුටින් ඉන්න යුවළවල්. හරි, දැන් එතන කසාද බඳිනවා කියලා කසාද බැඳලා පස්සේ ඔබට පේන්නේ සතුටින් ඉන්න තනිකඩයෝ ටික. ඔබ වැඩ කරමින් ඉන්නකොට ඔබට පේන්නේ නිවාඩුවක් ගත කර මිනිස්සු විතරයි. වැඩ කරනවා අයියෝ මට නිවාඩුවක් නැහැනේ කියලා ඔබට හිතෙන්න ගන්න ඔබට පේන්න ගන්නේ නිවාඩුව ගත කරන සතුටින් ඉන මිනිස්සු ටික. හැබැයි ඔබ විවේක ගන්නකොට ඔබට පේන්නේ තමන්ගේ අරමුණු පස්සේ දවල් රැ නැතුව දුවන මිනිස්සුන්. කියන්නේ ඔයා විවේක ගන්නකොට ඔයාලට පේන්නේ අයියෝ මං ඇත්තටම විවේක කරන් වැඩක් නැහැනේ අනිත් මිනිස්සු දුවනවනේ හැල්මේ දුවනවනේ කියලා. ඔයා අලුතින් යමක් පටන් ගන්නකොට ඔයාට පේන්නේ ඔයාට වඩා ඉස්සරහින් ඉන මිනිස්සු. පොඩි බයිසිකලයක් අරගෙන නේ වැඩේට බහිනකොට ආඩ පේනවා ලස්සන ලස්සන ලොකු කාර් ලොකු ගෙවල් ඈ මට වඩා කොච්චර මිනිස්සු ඉස්සරහින් දින්නේ කියලා ඔයාලට හිතෙන්න ගන්නවා. ඔයා ජීවිතේ දින්න දවසට ඔයාට පේන්නේ ඔයාගේ ජීවිතේ දිනලා ඔයා හැරිලා බලනකොට ඔයාට මග හැරිච්ච දේවල් ඔයා ඒ ගැන දුක් වෙනවා. ඔයාට හිතෙනවද ඔයා හැම තැනදීම මොකක් හරි දෙයක් ගැන පසුතැවෙන්න වෙනවා, මොකක් හරි දෙයක් ගැන ඔයා දුක් වෙනවා, ඔයා ලබාගත්තු දේවල් වලට වඩා ඔයා පසුතැවෙන දේවල් වැඩි කියලා ඔයාට හිතිලා නැද්ද? එමනම් අන්තිමටම ඔබ ඔබේම ජීවිතේ වටිනාකම තේරුම් ගන්න දවස එනකන් නේ ඔයාට ජීවිතේ සුන්දර විදිහට පේන්නේ නැහැ.
1: වහිනකම් බලන් ඉඳලා වැස් වැටෙනකොට කුඩයක් අරන් එළියට බහින. වහින වෙලාවට පායනවා නම් හොඳයි කියලා හිතෙන හැම වෙලෙම ඔපොසිට් එකේ ඉන්න මිනිස්සු අපි රැඳි. ඒ නිසා ජීවිතේ හැම තමයි. පේන දේ තියෙන දේට වඩා නොපෙනෙන අපිට ටිකක් ඉස්සරහින් තියෙන දේ වටිනාකම අපිට වැඩිනේ. හැමදාම දකින්න කුකුලගේ කර්මල මොන පාටද මන්දා. හරි, ඒ නිසා අපිට හැම වෙලේම නොදකින පැත්ත බලන්න ලොකු ආශාවක් තියෙනවා. අපි විඳින අත්දැකීමට වඩා එහා පැත්තේ තියෙන එක මාරයි කියලා අපිට හිතෙනවා. ඒ ජීවිතේ හැටි. ඉතින් ඇත්තටම අවබෝධයෙන් ගමනක් යනවනම් ඔබ ඔය දකින දේවල් හැමදේම දිනන්න පුළුවන්. ඒ කතාවේ රනිල් එකදණක කියනවා ආපහු හැරිලා බලනකොට පසුතැවීම් ටිකක් විතරක් ඉතුරු වෙච්ච තැන් අපිට තියෙනවා කියලා.
2: මගහැරිච්ච තමයි
1: මගහැරිච්ච. දේවල් මගහැරෙනවා, ගොඩක් දේවල් අපිට මගහැරුණා. පවුල මගහැරුණා, යාළුවෝ ටික මගහැරුණා, දෙමව්පියෝ මගහැරුණා. එහෙම අපිට නොහිතෙන තැනට වැඩ කරන්න පුළුවන් නම් ඒක නියමයි ඉතින්. ජීවිතේ අපිට සැලසුම් හදන්න බෑ අනුන්ට. ඔබේ සැලසුම ඔබම හදාගන්න. ජීවිතේ කිසිම දෙයක් මග නොහැර ජීවිතේ සතුට හොයාගන්න පුළුවන් නම් අන්න සැබෑ ජයග්‍රාහකයෝ.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
2: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
3: දෙකියා සුරකින් මගතොට
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
5: වෙන දෙයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන, වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Searchlight Night.
2: ඉරිදා උදේ 8ට. වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 93.5 93.7. Searchlight සමාජ ගවේෂණය.
6: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
7: හයට වෙනසක්, 18ක පෙරලියක්. ලංකදීබා.
8: අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරේ නුර ගැටෙන ගාය

සමහර වෙලාවට අපි හිතනවා එයා මට ආදරෙයි, ඒ නිසාම අපි හොඳින් ඉන්නවා කියලා. අපි කෙනෙක් එක්ක තියෙන සම්බන්ධතාවය අපේ හැඟීම්වලට විතරක් නෙවෙයි, අපි ගැන හිතන විදිහටත් බලපෑමක් ඇති කරනවා. ආදරය, ගෞරවය, ආරක්ෂිත බව දැනෙන සම්බන්ධතාවයක් ඇතුළේ අපිට අපේ හැඟීම් නිදහසේ ප්‍රකාශ කරන්න, අපි කවුද කියලා විශ්වාසයෙන් ඉන්න ඒක පහසු වෙනවා. ඒත් හුඟාක් රිලේෂන්ෂිප් ඇතුළේ අපිට ඇහෙන්නේ නිතරම දොස් පැවරීම, පාලනය කරන්න හදන එක, නොසලකා හැරි, එව නැත්තම් ප්‍රතික්ෂේප කිරීම. මේ වගේ දේවල් තියෙන සම්බන්ධතාවයක් ඇතුළේ ඉන්නකොට ඔයාට ගොඩාක් වෙලාවට හිතෙනවා මගේ වැරද්දක්ද, මම එයාට ප්‍රමාණවත් නැද්ද, එයා මාව දාලයයිද, ඇයි එයාට මාව හැම වෙලේම නුරුස්සන්නේ. මේ වගේ සිතුවිලි ඔයාට ඇති වෙන්න පුළුවන්. ඒ නිසා සෞඛ්‍ය සම්පන්න, එව නැත්තම් හෙල්දි රිලේෂන්ෂිප් එකක් පවත්වාගෙන යන්න ආදරය විතරක්ම ප්‍රමාණවත් නැහැ. මොකද සමහර හරි ආදරණීය බැඳීම් ඇතුළේ ප්‍රශ්න කන්දරාවක් නිර්මාණය වෙලා උන්ගේ සතුට නැති වෙච්ච තැන් මේ සමාජයේ අපි ඕන තරම් දැකලා තියෙන නිසා. හරි, හෙල්දි රිලේෂන්ෂිප් එකක් තියාගන්න නම් මෙන්න මේ දේවල් ටික පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න. එකිනෙකාට ගරු කරන්න, හිතේ තියෙන දේ නිදහසේ කතා කරන්න, අනේකා කියන දේ ඇත්තටම අහගෙන ඉන්න, හැම දෙයක්ම කන්ට්‍රෝල් කරන්න යන්නේ නැතුව එයාව විශ්වාස කරන්න, තරහ වුණත් අපහාස කරන්නේ නැතුව ප්‍රශ්නේ කතා කරලා විසඳ ගන්න උපරිම උත්සාහ කරන්න. රිලේෂන්ෂිප් එක ඇතුළේ උනත් තමන්ගේ පර්සනල් ස්පේස් එක තියාගන්න, එකිනෙකාගේ ඩ්‍රීම්ස්, ගෝල්ස් වලට යන්න එයාට සපෝට් කරන්න. ඒ ඔක්කොම ඇස්සේ වැරදුනොත් මම වැරදි කියලා සමාව ඉල්ලන්නත් පුරුදු වෙන්න. ඒ වගේම ඔයාට ඔයා වෙලා ඉන්න පුළුවන් නම්, බයක් නැතුව කතා කරන්න පුළුවන් නම්, ඒ රිලේෂන්ෂිප් එක ඇතුළේ ඔයාට සැනසීමක් දෙනවා නම්, අන්න ඒක වටිනා සම්බන්ධතාවයක්. මතක තියාගන්න, හෙල්දි රිලේෂන්ෂිප් එකක් කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැති රිලේෂන්ෂිප් එකක් නෙවෙයි. ප්‍රශ්න ආවමත් අනිකට රිදවන්නේ නැතුව ඒක විසඳ ගන්න පුළුවන් රිලේෂන්ෂිප් එකක්. ආදරේ කියන්නේ අල්ලගෙන තියාගන්න එක නෙවෙයි, එකිනෙකාට නිදහසේ හොස්ම ගන්න ඉඩ දීලා එකට වැඩෙන එක. ඔබට ජැක් රහී සුබ නැසක්.

0: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත අහරින. දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න 01177479579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
1: සතියක ලක්හඩ.

0: උදේ 7යි විනාඩි 23යි වෙලාව.
1: අපිට සමහර තැන්වල ජීවිතේ අතහැරෙනවා කියලා හිතෙනවා. අපි ජීවිතය අල්ලගන්න try කරනවා. ජීවිතේ විඳින්න try කරනවා. එහෙම කියනකොට මේ සමහර අත්දැකීම් එහෙම නැත්නම් සමහර මතකයන් මේ වගේ ගොඩක් දේවල් අපේ ජීවිතේ මතක් වෙන්න ගන්නවා මදුශංක. එතකොට අපිට හිතෙනවා අර අපි මුලිනුත් කිව්ව කතාව අපිට තැන් වල ජීවිතය අතහැරලා නේද කියලා අපි ඒක නිකන් නේද පැත්තකලා හිතන්න ගන්නවානේ. අපිට ඒ කාලේ එහෙම තිබ්බනම් කියලා අපිට හිතෙනවා අනන්තයි. ඒ කියන්නේ අපි කොයි වෙලේ තෘප්තිමත්ව නෙවෙයි ඉන්නේ. ඒ කියන්නේ අපි ලැබෙන දේෙන් සතුටු වෙලා නෙවෙයි ඉන්නේ. ඔබත් මාත් ඇතුළු ගොඩක් අය එහෙමයි කියලා මට හිතෙනවා.
0: අපි ජීවත් වෙන්නේ රසාව කරනද රසාව කරන්නේ ජීවත් වෙනද කියලා හිතාගන්න බැරි ලෝකෙකනේ අපි අතරමං වෙලා ඉන්නේ. මෙහෙම කතන්දර ඔක්කොම කියලා දැන් හිතන්න අද ඉරිදා දවස. මඩ ගොඩාක් සලසුම් කරන්න තිබෙයි ලොක කතා කරලා කියන්නේ අනිවාර්යෙන් තමයි අද වැඩ වෙනවා කියලා. හරි. එහෙමයි කියලා එයාට ගේම ඉල්ලන්නත් බෑනේ. ආ පුළුවන් දෙයක් කරනවා. හරි මං ඉන්නේ. එහෙම කියන්න බෑ. ඉතින් සමහර වෙලාවට අපිට සිද්ධ වෙනවා අපේ ජීවිතේ හුඟක් දේවල් අතහැරලා රැකියාව වෙනුවෙන් වෙහෙසෙන. මොකද අපේ වගේ කලාපේ රටක රැකියාවක් අතහරිනවා කියලා කියන්නේ මේ පෞලක පැවැත්ම සාමූලිකව කඩා වැටෙනවා. ඒ නිසා සමහර වෙලාවට ඇත්තටම අපිට ජීවත් වෙන්න රස්සාවක් ඕනේද? එහෙම නැත්නම් අපි ජීවත් වෙන්න රස්සාව කරන්නද කියන තැනට අපිට අපේ හිතත් එක්ක ප්‍රශ්න කරන්න සිද්ධ වෙලා තියෙනවා.
1: ජීවිතේ සමහර තනිකම්, සමහර බිඳ වැටීම්, සමහර දරා ගැනීම, සතුට වෙන්න පුළුවන් මේ හැම දෙයක්ම බොහොම ලස්සනට කියවෙන තැනක් තමයි මදුශංක සාහිත්‍ය කියන්නේ.
0: සාහිත්‍යෙත් මේ සාහිත්‍ය කරුවා කියලා කියන්නේ අපිටත් වඩා මේ හරි සුන්දර තැනක ඉන්න චරිතයක්.
1: මට හිතෙනවා මේ මිනිස්සු තුන්කල් දකින්නවා කියලා.
0: අනිතක පොඩි වචන ප්‍රමාණයකින් මේ අපි ලොකු වෙලාවක් කරන් කතා කරන්න උත්සාහ කරපු එක යාර කියන්න පුළුවන්
1: සාහිත්‍යයෙන් කියනවා. එතකොට මේ එහෙම මම කියන්න හේතුව තමයි සමහර අත්දැකීම් කියන්නේ සමහර ඉතිහාසගත කතා, සමහර ඉතිහාසගත අත්දැකීම් සාහිත්‍යකාරය හරි ලස්සනට බොහොම කෙටි කරලා වචන දෙක තුනකින් කවියකින් පදපෙළකින් කියලා දානවා. එහෙම නැත්නම් ගීතයකින් කියලා දානවා. එහෙම Tamanට දැනිච්ච අත්දැකීම් හරි ලස්සනට විස්තර කරන කෙනෙක් තමයි මේ රත්නශ්‍රී විජේසිංහ.
0: රත්නශ්‍රී විජේසිංහන්ට මේ අපි වුණ ගෙහෙන තැනක් තිබුණා. අපිට එතුමන් වුණ ගෙහුණු තැනක් තිබුණා. ඒ තමයි ලක්හඬ අපි හැමෝම ආදරය කළ කාලෙහන්දිය. නෙමෙයි.
1: කයිමන්
0: දොරකඩ. හරි. කයිමන් දොරකඩ. කයිමන් දොරකඩේදී මීට අවුරුදු ගානකට කලින් කිව්වත් ඒව හරි සදාතනික නිර්මාණ. සදාතනික අත්දැකීම්. මේ අත්දැකීම අහලා බලන්නකෝ.
2: කයිමන් දොරකඩ. 1971 තරුණ අරගලය නැත්නම් 71 කැරැල්ල ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ මහත් ආලෝලනයක් ඇතිකර අවස්ථාවක්. කැරැල්ල පෙරදිලා මර්ධනය කළා. ඔවුන් පසුබහිනවා මේ තරුණ පිරිස් ඉතිරි වෙච්ච ටික දෙනා විල්පත්තු වනාන්තරයට. විල්පත්තු වනාන්තරයටම පහුබහිනකොට මහ වැස්ස එනවා. ඔවුන්ට හේවණක් නැහැ. ඔවුන් ගස් යට ගල් ගුහාවල අගු පිල්වල පැල් කොටවල නවතංගා. එහෙම ඉන්නකොට උන්ට ඇහෙනවා උලමා උලලේනා අඬනවා. සීත සුලං හිලිකඩයි පැලේ අපට උරුමේ. උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ. ඔය විදියට මේ දුක ඒගොල්ලෝ ගිහින් කියනවා රම්බණ්ඩා සෙනවිරත්නට. රම්බණ්ඩ තමයි මේ ගීතය ලියන්නේ. ඒ පරාජිත තරුණ මානසිකත්වයේ අවරෝධනයයි මේ ගීතේ පුරාම තියෙන්නේ. නිවනට ගියදා ඒ හැම දුක් දුරවන්නේ කියලා වුන් අතිශය විඥානවාදී ආස්ථානයකට අන්තිමේ එනවා. මේ ගීතය අහනකොට ඔබට තේරේ. කපුගේ ගායනා කරේ ඔහු අතිශය දුර්ලභ රාගයක් ගෞඩ සාරංග කියන උත්තර භාරතීය රාගයේ මූලාශ්‍ර කරගෙනයි මේක තනුව.

0: අයිමන් දොරොරට සතියක ලක්හඩ
1: උදේ 7:31 වෙලාව අපි ඉක්මනටම යන්න ඕනේ. ගිය දවසේ ඔබට ජයග්‍රහණය හිමි කළ දුන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ ජයග්‍රහී අංක මොනවද කියලා හොයලා බලන්න. ටිකට්පත් කීපයකම ජයග්‍රහී ප්‍රතිඵලය අපිට මතක් කරන්න තියෙනවා රණි.
2: අපි කියන්නේ අගෝස්තු මාසේ 15 වෙනි සෙනසුරාද ඊ රාත්‍රියේ දිනුම් ඇඳපු ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි වල ප්‍රතිඵල මහජන සම්පත ටී ඉංග්‍රීසි අක්ෂරය වසනවන්ත අංක 09433 ටී ඉංග්‍රීසි අක්ෂරය වසනවන්ත අංක 09433 ගොවිසත W ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 12487880 W ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 12487880 මෙගාබව ලොතරැයියේ X ඉංග්‍රීසි අක්ෂරය ප්‍රසාද අංකය අංක 16 වාසනාවන්ත අංක 20345474 X ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංකය අංක 16 20345474 ධන නිධානයේ M ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 13455 58 M ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත අංක 13 45 55 68 හඳහනේ කුම්භ ලග්නය වාසනාවන්ත අංක 13 34 50 55 කුම්භ ලග්නය 13 34 50 55 අද සම්පතේ අංක රටාව මම කියන්නම් 33 233 4233 T 33 233 4233 T NLB ජයලොතරැයි W ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 0267 W 0267 NLB සුබ දවසක් ලොතරැයි මකර ලග්නයේ වාසනාවන්ත අංක 232 සහ 33 මකර ලග්නය වාසනාවන්ත අංක 232 33 විශේෂාංකය 0892 විශේෂාංකය 0892 අද සුපිරිතයකි ගණනාවක් තියෙනවා. වැඩිම ජයමල්ල තියෙන මෙගාපව ලොතරැයි වැඩිම ජයමල්ල දිනා ගන්න වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් මිලට ගන්න.
1: දැන් ගොඩක් අය බලන් ඉන්නවා අද ප්‍රශ්නයක් අහයිද ප්‍රශ්නයක් ඇහෙයිද කොහොමද කියලා සතියන්දේ කියලා කියන්නේ ප්‍රශ්න වලට උත්තර හොයලා ඊළඟ දවස් 7ම බොහොම සතුටින් ඉන්න දවස පටන් ගන්න විදිහනේ. සාමාන්‍යයෙන් අපේ මැගසින් එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම උදේ පාන්දර අපි මොන හරි ප්‍රශ්නයක් දෙයි පවුල හැමෝටම එකතු වෙලා විසඳන්න පොඩි පසලක කම්බේ කියලා බලාපොරොත්තුෙන් ඉන්න අය. ඒ නිසා මේ ප්‍රශ්නයක් අහන්න තෝරන්නේ. හරි
2: අපි බොහොම ලේසි ප්‍රශ්නයක්
1: අහමු. ලේසියක් අහමු.
2: මේ ලංකාවේ උසම චෛත්‍ය ලෙස සැලකෙන්නේ මොකද්ද කියලා අපි අහන්න.
1: ලංකාවේ උසම චෛත්‍ය මොකක්ද කියලා තමයි අපි අහන්නේ. මේක මේ ආසියාවේත් උසම ගඩොල් ස්මාරකයේ විදිහට තමයි හඳුන්වන්නේ. ලංකාවේ උසම චෛත්‍ය මොකක්ද කියලා අපි අහන්නේ. උත්තරේ දෙන්න ඕනේ ඔබේ නමගම සටහන් කරන්න. ඊට පස්සේ අදාළ පිළිතුරු සටහන් කළා 0.7 0.3 93.5 93.7 අපේ WhatsApp නම්බරයකට 0.7 0.3 93.5 93.7 කියන නම්බරයකට තමයි මෙසේජ් එක දෙන්න ඕනේ. අපි අහන්නේ ලංකාවේ උසම චෛත්‍ය මොකක්ද කියලා. උත්තර ඉක්මනට මේ වෙලා අද දවසේ ජයග්‍රහණය ඔබේ පවුලට ගන්න.
2: මේ මදුසංගයෙන් සමහර වෙලාවට අපේ තියෙනවා මේ අපි යාළුවෝ ඉන්නෝ ඉඩම් නඩුවක්
1: තියෙනවානේ.
2: හ්ම්. අපේ ඉඩමට ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ ඉස්සර ඉඳලා කතාවක් තියෙනවා මොසංග මේ ඉඩම් නඩුව. එහෙමත් නැත්නම් මේ හිමිකාරත්වයේ බූදල් නඩුව අපි හැමෝම කියන්නේ. ඒවා හුඟක් අවුරුදු 10 20 30 ඇදෙනවා ඈ. ඉඩම් නඩුව නම් කියන්නේ යන්න එපා. ඉඩම් වලට තේපල වලට ගහ මරා ගන්න එපා. එහෙම එහෙම කියනවානේ. අර ලස්සන සින්දුකුත්
1: තියෙනවා. අයියන්ගේ නුඹවෙදින් කියන දවසේ ගිනිය වෙනුනා ගැනි මඩලට අපේ නිවසේ.
2: එහෙම ඊට පස්සේ අර සුදු බණ්ඩිතාව නිදාන්නේ. එහෙම
1: සින්දු කව
2: ඉනින්දෝරු කන්තෝරු එහෙම සින්දුත් ගොඩක් ලියවිලා තියෙනවා. ඒක තමයි හේතුව තමයි මේක ගොඩක් කල් ඇදෙනවා කියලා කතාවක් තියෙනවා. එතකොට සමහර වෙලාවට අපි ඉඩම් නඩුවක් ගැන මොනවා හරි කතා කරනකොට අපේ යාළුව අපිට තියන අද්දකම නෝ ඇවිල්ලා නේද නීති උපදෙස් දෙන්න ගන්නවා
1: ඈ. ඒව මේ ගොඩ පෙරක දේ රූපදෙස්
2: කියලා කියන්නේ කතාවට.
1: එහෙම නැතුව හරියට නීතිය දැනගෙන ඉන්නවා නම් අපිට වැඩි ගොඩදා ගන්න පුළුවන්. සමහර වෙලාවට අපි හිතන් ඉන්නවා කාගේ හරි දීපලක් අපි අවුරුදු 10ක් විතර වගේ කාලයක් පාවිච්චි කළොත් හරි ඒක අපිට අයිති වෙනවා කියලා.
2: ඔව් දැන් ඔය කුලි නිවස්සල ඔය ප්‍රශ්න
1: තියෙනවා. ඒගොල්ලෝ හිතනවා අපි අවුරුදු 10ක් තිස්සේ මේ ගෙදර පදිංචි වෙලා ඉන්නවා ඒ නිසා මේක අපිට අයිති. අපිට නඩු කියලා ගන්න පුළුවන්. ඒකම කාරණේ. ඒක මනුස්සකමට නම් කරන නිගාවක්. අනුන්ගේ දීපලක් කියලා දන්නවනම් කොයිතරම් අපි මේකේ මෙච්චර කාලයක් හිටියා කියන එක ගැන අයිතිය කියනවට වඩා මං හිතනවා රනිල් මනුස්සකම ඇතුලේ මෙච්චර කාලයක් මේ මිනිස්සු අපිට මේක ඉන්න දුන්න කියන සිතුවිල්ලට මිනිහෙක්ට එන්න පුළුවන් නම් ඒක හරි ගෞරවණීයයි. හැබැයි කොහොම හරි වෙලා මේ වාටගේ අයිතිවාසිකම් පිළිබඳව නඩු පටන් ගන්න ඕනේ. ඉතින් නීතිය දැනගෙන හිටියොත් ඇත්තටම තමන්ට මේක අයිතිද නැද්ද කියන එක නඩුවක් දාන්න කලින්ම තීරණය කරන්න පුළුවන්. අදත් අපිට මේ ගැන කියන්නේ ජ්‍යෙෂ්ඨ නීතිඥ රුවිනි සඳලතා අධිකාරී.
3: අයිබෝන්, අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ඉඩම් සම්බන්ධයෙන් ගොඩක් දෙනෙක් අතර තියෙන ප්‍රසිද්ධ අදහසක් ගැන. අනුන්ගේ ඉඩම කවුරු 10ක් හිටියොත් ඒ ඉඩම තමන්ට අයිති වෙනවා. ඇත්තද මේ කතාව? උත්තරේ තමයි හැම වෙලාවෙම එහෙම වෙන්නේ නැහැ. ලංකාවේ කාලාවරෝධ නීතිය යටතේ යම්කිසි දේපළ සම්බන්ධයෙන් කාලයක් තිස්සේ පවතින භුක්තිය සමහර අවස්ථාවල අයිතිය තහවුරු කරගන්න වැදගත් වෙනවා. හැබැයි මේකේ වැදගත්ම දේ අවුරුදු 10 කින කාලය විතරක් නෙමෙයි. උදාහරණයක් විදිහට අපි බලමු ඔබේ ඥාතියෙක්ට ඉඩමක් තියෙනවා. ඔහු කියනවා ඔබට මේ ඉඩමේ ගයක් හදාගෙන ඉන්න මට දැන්ට මේක ඕනේ නැහැ කියලා. ඔබේ අවසරය මත අවුරුදු 15ක් ඒක ජීවත් වෙනවා. එහෙනම් අවුරුදු 10ක් නුවල ඔබ ඒක හිටියා. ඒ නිසා දැන් මේක ඔබට අයිති වෙන්න ඕනේ. එහෙම නේද ඔබට හිතෙන්නේ? නැහැ. එහෙම කියන්න බෑ. මොකද ඔබ මුලින්ම ඉඩමට ඇතුළු වුණේ අයිතිකරුගේ අවසරය මත නම් ඒ අයිතිකරුගේ අයිතියට විරුද්ධව ආරම්භ වෙච්ච භුක්තියක් වෙන්නේ නැහැ. මේ කාලාවරෝධය පිළිබඳ කතා කරනකොට භුක්තියේ ස්වභාවය කියන කාරණාව ඉතාම වැදගත් වෙනවා. ඒ භුක්තිය අඛණ්ඩ වෙන්න ඕනේ, ස්වාධීන වෙන්න ඕනේ, සැබෑ අයිතිකරුගේ අයිතිය පිළිගින නෙවෙයි ඔහුගේ අයිතියට විරුද්ධව ඇති වෙලා තියෙන්න ඕනේ. මෙන්න මේක නිසා අවුරුදු 10ක් හිටියා කියන කාරණාව විතර ප්‍රමාණවත් වෙන්නේ නැහැ යම්කිසි දේපලක අයිතිය ලබා ගන්න. ඒ වගේම තමයි නොබෙදූ ඉඩමක් නම් ඒ ඉඩමක පාර්ශ්ව කරුවෙක් අවුරුදු 10ක් පදිංචි වෙලා හිටියා කියන පමණින් ඒ ඉඩම සම්පූර්ණයෙන් උපහිමි වෙන්නේ නැහැ. මොකද නොබෙදූ ඉඩමක් නම් අනෙක් සෑම පාර්ශ්ව කරුවෙකුටම ඒකේ සමාන අයිතියක් හිමි වෙන නිසා. ඒ වගේම තවත් වැදගත් කාරණාවක් තමයි යම්කිසි කෙනෙක් ඔබේ ඉඩමක් අනවසරයෙන් භාවිතා කරනවා කියලා ඔබ දන්නවනම් ඔහේ හිටියාවේ පස්සේ බලමු. මෙන්න මේ වගේ දේවල් ඔබ පාවිච්චි කරන්න එපා. ඔබ එහෙම නොසලකා හරින්න එපා. මොකද අවුරුදු ගණනාවක් කිසිම ක්‍රියාමාර්ගයක් නොගෙන ඉඳීමෙන් ඔබට ඔබේ දේපල අහිමිවීමේ හැකියාව තියෙනවා. දේපල සම්බන්ධයෙන් තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න නීතියෙන් දීලා තියෙන කාල සීමාව පිළිබඳව ඒක නිසා සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ නිසා ඉඩමක් වෙන කෙනෙකුට පාවිච්චි කරන්න දෙනවා නම් ඒක කුමන පදනමක් මත දුන්නද කියන කාරණාව ලිඛිතව තියෙන එක හරිම වැදගත් වෙනවා. ඒ වගේම තමයි යම්කිසි රජයේ දේපල ඔබ පාවිච්චි කරනවා නම් ඒක ඔබ අවුරුදු 10ක් පාවිච්චි කරුවත් 15ක් පාවිච්චි කරුවත් 20ක් 25ක් වුණත් ඔබට ඒකට අයිතිවාසිකම් කියන්න හැකියාවක් නැහැ. මොකද රජයේ දේපල සම්බන්ධයෙන් රජයේ ඉඩම් සම්බන්ධයෙන් පරම අයිතිකාරයා රජයම පමණයි. කොපමණ කාලයක් ඔබේ දේපලේ රැඳී සිටියත් ඔබට කාලාවරෝධයෙන් නම් අයිතිවාසිකම් කියන්න හැකියාවක් නැහැ. ඒ නිසා හැම වෙලාවම අර කියන අවුරුදු 10ක් මම ඉඩම හිටියා ඒකින්ද මේක මට අයිති කියන කාරණාව අදාළ වෙන්නේ නැහැ. ඒ කරුණට අමතරව ඔය මම කියපු කාරණාත් සම්පූර්ණ වුණොත් තමයි ඔබට හැකියාව ලැබෙන්නේ යම්කිසි දේපලක අයිතිය තහවුරු කරගන්න.

ඩෙන්කල් හන්ටියර්. අද අපි කියන්න යන්නේ දුම්රියක කතාවක්. චීනයේ හුබේ ප්‍රාන්තයේ පිහිටි ඊස්ට් ලේක් විද්‍යාගාරයේ විසින් ටොන් 1.1ක් බරති විද්‍යුත් චුම්බක පාවෙන දුම්රිය ආකෘතියක් සාර්ථකව පරීක්ෂාවට ලක් කරලා තියෙනවා. මීටර් 1000ක පරීක්ෂණාත්මක පතයක් තුල සිදු කළ මේ පරීක්ෂණයේදී මේ ආකෘතිය තප්පර 5.3ක් වැනි කෙටි කාලයක් තුල පැයට කිලෝමීටර් 0.2 ඉඳලා 800ක වේගයක්, ඒ කියන්නේ පැයට සැතපුම් 497ක වේගයක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා. සිංහුවා පුවත් සේවයට අනුව මේ දුම්රිය මීටර් 600ක් පමණ වන ප්‍රදේශයේදී තමන්ගේ උපරිම වේගය වාර්තා කරලා තියෙනවා. මුළු ගමනම අවසන් කරන්න ගත වෙලා තියෙන්නේ තප්පර 8ක විතර කාලයක්. සාම්ප්‍රදායික රෝද පතේ ස්පර්ශ වීමකින් තොරව ගමන් කිරීමට හැකිවන පරිදි මේ චුම්බක විද්‍යුත් තාක්ෂණය යොදාගෙන තියෙනවා. වායුගතික ස්ථාවරත්වය, අඩු ප්‍රමාදයකින් යුත් රැහැන් රහිත සන්නිවේදනය සහ රේඛීය මෝටර් පාලනය වැනි විශේෂාංග රැසක් මේ දුම්රියට එක් කරන්න පර්යේෂකයෝ කටයුතු කළා තියෙනවා. මාස 6ක් ඇතුළත ඊස්ට් ලේක් විද්‍යාගාරය විසින් පිහිටුවන ලද තුන්වන ලෝක වාර්තාව මෙය වන අතර මීට කලින් 2025 ජූනි මාසයේදී කරපු අත්හදා බැලීමකදී පැයට කිලෝමීටර් 650ක වේගයක් සහ 2025 ජූලි මාසයේදී පැයට කිලෝමීටර් 700ක වේගයක් වාර්තා කරන්නට මේ දුම්රිය පර්යේෂණයට හැකියාව ලැබුණා. කොහොම වුණත් මගීන් රැගෙන යන දුම්රියක් නෙවෙයි, අතිවේගී මැග්ලෙව් තාක්ෂණය වැඩි දියුණු කිරීම සඳහා යොදාගත් පර්යේෂණාත්මක ආකෘතියක් විතරක් බවයි මේ දුම්රිය පර්යේෂකයෝ සඳහන් කරන්නේ. හිතලා බලන්නකෝ, දුම්රියට මෙච්චර වේගයක් ගන්න පුළුවන් නම් අපේ වැඩ කොච්චර පහසු කරගන්න පුළුවන් වෙයිද? හැබැයි මේ වගේ වේගයක් මිනිස්සෙකුට දරන්න පුළුවන් වෙයිද කියන එකත් ඉස්සරහට අපිට ලොකු අභියෝගයක් වෙනවා. අපි බලමු, තාක්ෂණය එන්න එන්න දියුණු වෙනවා. ටෙක්නිකල් හන්දියෙන් තවත් දවසක මේ වගේ විද්‍යාත්මක දේවල් ගැන කතා කරන්න අපි හම්බ වෙමු.

Radio ITN Sri Lanka-වේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න දශකඝාතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හඳි තෛලය මොකසෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්

0: උදේ 7 විනාඩි 52යි වෙලාව. අපි හිමින් හිමින් හිමින් හිමින් කොච්චර වේගෙන් යනවද නේද? වෙලාව ඉක්මනින් ගෙවිලා යනවා රනිල්. හැබැයි ඒ ගෙවෙන හැම තප්පරයක් ඇතුළෙම අපි අපිට ප්‍රයෝජනවත් දෙයක් කරනවා නම් කොයිතරම් වටිනවද? ඒ නිසා තමයි උදේ පාන්දරම අපි ඔයාලට පොඩි ප්‍රශ්නයක් දෙන්නේ පවුලේ හැමෝම එකට එකතු වෙලා විසඳගන්න.
1: පොඩි අභියෝගයක්. දැන් ප්‍රශංක සමහර අය ඉන්නවා මේ ප්‍රශ්නේ නැතුව එයාට උදේට නිකන් අර තේක බිව්වේ නෑ වගේ සමහර අය දිනන. තේක ඕනේ මයි වගේ ප්‍රශ්නේ ඇහුවේ නැත්තම් කෝ ප්‍රශ්නේ කියලා අහන ශ්‍රාවක පිරිසක්. එහෙම නැත්නම් අප අසන්නම් පිරිසක් ඉන්නවා. අපි හරි ආදරෙයි ඒකට. ඒ වගේම තමයි සමහර අය අහගෙන ඉන්නවා. අද ප්‍රශ්නේ එයා හිතින් උත්තර දෙනවා. ගෙදර ඇතක කතා කරනවා. හැබැයි ජීවිතේ එවන්නේ නෑ. අර හිතේ තියන් ඉන්න ආදරේ වගේ නේ. මේ කොන්දොස්තර ඉතුරුපිල් වගේ තාත්තගේ ආදරේ කියන නෝවාගේ තමයි ඔයා ප්‍රශ්නේ ගෙදර වෙලා උත්තර දෙනවා. හැබැයි අපි දන්නේ නෑ. ඈ ඔයා අපිත් එක්ක ඉන්න ඔයා ප්‍රශ්නේ උත්තර දෙනවා. ප්‍රශ්නේ උත්තර දන්නවා. හැබැයි එවන්නේ නෑ. මෙහෙම කරන්න. අපි ඇහුවේ මේ ලංකාවේ විශාලතම චෛත්‍ය මොකද්ද කියන එක. අපිට එවන්න ඕනේ 0.7, 0.3, 0.93, 0.95, 0.97 අපේ WhatsApp නම්බර් එකට. ඉතින් ඉක්මනටම මැසේජ් එකක් ඉවන්න. ඔයාගේ නම ගම සටහන් කරන්න. ඊට පස්සේ තමයි පිළිතුරු ඕනේ. ඔයාගේ නම, ඔයාගේ ප්‍රදේශය, ඔයාගේ ගම සටහන් කරලා ඊට පස්සේ පිළිතුරු එවන්න. මේ ඒ වගේමයි මේ දවස්වල අපි හරි බිසි. හරි අපේ මුළු රේඩියෝ කාර්ය මණ්ඩලයේම රේඩියෝ ඉතිහාසය වෙනස් කරපු අලුත් වැඩක ඉන්නේ. ඒක හරි ලස්සනයි. අපි හිතුවට වඩා ලස්සන අපි Facebook එකට ගියොත් දැන් ඒකේ හාහුව දැනගන්න පුළුවන්.
0: රයිට්. මෙන්න මෙහෙම තමයි වෙන්නේ. දැන් ඉස්සරහට අපි මොකක්ද වෙන්නේ, කොහොමද වෙන්නේ කියලා කියන්නම්. මේ වෙනකොට ලංකාවේ හැමෝම කතා වෙන මාතෘකාවක් තියෙනවා. ඒ තමයි ලක්හඬ මේ රියැලිටි ෂෝ එකක් පටන් ගත්ත කියලා. හරි. මෙච්චර කාලයක් අපි ඒක පොඩි රහසක් විදිහට අරගෙන ඇවිල්ලා එකපාරම අපි පත්තු කරනවා වෙඩිල්ල. ඒ රියැලිටි එක තමයි ලක්හඬ ගෝල්ඩන් වොයිස් කියලා කියන්නේ. ලක්හඬ හොයාගෙන යන රන් හඬ තමයි මේ අපිට දැන් හමුවෙමින් තියෙන මේ දවස්වල ඔඩිෂන් පටන් අරගෙන තියෙනවා. ලංකාවේ විවිධ ප්‍රදේශවලින් 35,000 ඉක්ම වූ අයදුම්පත් සංඛ්‍යාවක් අපිට ලැබුණා. ඒ අය සඳහා තමයි මේ වෙනකොට තරඟය ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් ඇප්ලිකේෂන් දාලා තිබුණා නම්, එහෙම නැත්නම් ඔය ඇප්ලයි කරලා තිබුණා නම් වැඩේට, අනිවාර්යෙන් ඔයාලට දෙවන වටේ සඳහා තරඟ සඳහා ඔබ සුදුසුකම් ලබනවා නම් අනිවාර්යෙන් කතා කරයි. ඒ නිසා ටිකක් ඔබ ලබා දීලා තියෙන දුරකථන අංකෙම නේද ක්‍රියාත්මක කරලා තියාගන්න. අදත් සමහර වෙලාවට අපේ ප්‍රොඩක්ෂන් ටීම් එක ඕගලන්ට කතා කරයි. ඉතින් මීළඟ අදීරේ තරඟ කවද්ද පටන් ගන්නේ, මේ ආදී විස්තර ටික ඔබට අනිවාර්යෙන් හම්බ වෙනවා. අනිත් කාරණේ තමයි මොන දේ කොයි විදිහට කොහොම සිද්ධ වුණත් ලක්හඬ නේද කන ළඟින්ම තියාගෙන ඉන්න. මොකද අපි වැඩේ සිද්ධ වෙන විදිහ ලක්හඬ ඔස්සේ අපි වහගෙන ඉන්න ඔබව දැනුවත් කරනවා. ඒ නිසා දිගටම මේ ලක්හඬත් එක්කම ඉන්න කියලා තමයි ඔබට කියන්න තියෙන්නේ. කොහොම වුණත් අපි හිතුවට වඩා වැඩි පත්තු වෙලා තියෙනවානේ. ඒකට හේතුව තමයි ලංකාවේ කිසිදු රියැලිටි එකට සමහර වෙලාවට මුහුණ දීලා නැති දක්ෂ තරුණ කණ්ඩායම් මේ වැඩේ පිටිපස්සේ ඉන්නවා. හරි. අපිටම සමහර වෙලාවට නේද ඇගේ මවිල් කෙලින් වෙන එහෙම හඬවල් අපිට හම්බෙන්නේ. හරි. මේ තරම් හැකියාවක් තියෙන අය ඇයි ගමට වෙලා හැංගිලා හිටියේ කියලා අපිට හිතෙන තරමට දක්ෂ දරුවෝ ටිකක් මේ සැරේ අපිත් එක්ක එකතු වෙනවා. ඉතින් ලක්කන ගෝල්ඩන් වොයිස් එක වෙන්නේ කවුද කියලා දැනගන්න දිගටම ලක්කනත් එක්ක රැඳිලා බොහොම ටික දවසකින් අපි කියන්නම්. දැනට අපි කියනවා ළඟදීම කියලා. ඒ ළඟදීම දිනේ කවද්ද කියලා හෙට අනිද්දා වෙනකොට අපිට කියන්න පුළුවන්. ඉතින් හවස එකේ ඉඳලා හතර වෙනකන් වෙලාව සතිය දවස්වල ලක්හඬ ගෝල්ඩන් වොයිස් අහන්න වෙන් කරගන්න. සාමාන්‍ය ලංකාවේ ඕනම චැනල් එකක් රියැලිටි එකක් කරනකොට සතියන්ත දවසක් අරගෙන වැඩේ කරන්නේ. ඉතින් රේඩියෝ ඉතිහාසයේ පළවෙනි වතාවට අපි තීරණය කළා ලංකාවේ ලොකුම රියැලිටි ෂෝ එක කරන්න. ඒ වැඩේ අපි සතියේ දවස් පහම ඔයාට විඳින්න පුළුවන් අත්දැකීමක් විදිහට අරගෙන එනවා. ඉතින් මේ වැඩේ පිටිපස්සෙ ඉන්නවා ලංකාවේ රේඩියෝ ඇතුළේ ඉන්න දවැන්තියෝ ගණනාව. හරි. ඒ නිසා මේ අත්දැකීම විඳගන්න අනිවාර්යෙන් ලක්කනත් එක්ක FM 93.5, FM 93.7 ළඟ නතර වෙලා ඉන්න. ඕක තමයි අපිට කියන්න ඕන උනේ. එහෙනම් අපේ ප්‍රශ්නටත් ඉක්මනටම උත්තරයක් දෙන්න. දැන් ওই කලාව ගැන කතා කරනකොට කලාවට බර මිනිස්සුන්ගේ හරි ලස්සන අදහස් තියෙනවනේ.
1: අනිවාර්යෙන්.
0: ඒ නිසා තමයි කලාබර සෙග්මන්ට් එක අපි පාට අරගෙන ඉන්නේ.
2: කලාබර.
3: ජීවිතය කියන්නේ රස්සාවක් කරනවා කියන එක නෙවෙයි. ජීවත් වෙන්න රස්සාවක් ඕනේ. නමුත් රස්සා කරන්න ජීවත් වෙන්න අපි දැන් දියුණු මිනිස්සු. ජීවිතේ හාරගෙන හොයාගෙන යන්න දඟලන්න එපා. දවසක හෙම්බත් වේ. එතකොට ජීවිතේ තිත්ත වේ. ජීවිතේට තමන් හොයාගෙන එන්න ඉඩ තියන්න. ඒක නොයික් වෙස් ගැනීම. හරියට මහා මොඳවක්.
0: ජලත් මනෝරත්නයන් කියලා කියන්නේ අපිට හිටපු ඉතාම දක්ෂ රංගවේදියෙක් සහ ආදරණීය ගුරුවරයෙක්. ඇත්ත ජීවිතය අපි හොයාගන්න ජීවත් වෙන්න රස්සාවක් කරන්න නෙවෙයි, රස්සාව කරන්න ජීවත් වෙන්න.

0: good morning udaya tay vinadi ekai
1: velav opavita kinda aave
2: vartha pita vartha kabana kooti ate nlb tanade tahane nuthrayin prati sambardhaneta tamanta shaktiyak vemin obat dinawa ratat dinawata tanani dahane biladi kena obat kooti patiye kuwan
1: vinadiyak vechcha den kiyala balagena hitiyama kaputu ape oluwe koodu hadala bittara danawa me situwana hemadeema deshapalnikai itin me samaajaya gena vena deval gena ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් සයිඩ් ලයින්
3: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937 සර්ච් ලයින් සමාජ ගවේෂණය.

0: කුඩයටයි විනාඩි දෙකයි සර්ච් ලයිට් සමාජ කතිකාව. මේ සමාජය සම්බන්ධයෙන් අපි ජීවත් වෙන වටපිටාව සම්බන්ධයෙන් ඔබට මට දැනෙන දේ බෙදා හදාගන්න වේදිකාව. ලංකාවේ පළවෙනි වතාවට අපිට ඕන වුණා මිනිස්සුන්ගේ ප්‍රශ්න මිනිස්සු විසින් සමාජයට එකතු කරන, මිනිස්සුම එකතු වෙලා මේ රට යහපත් වෙන ක්ලීන් පිරිසිදු පොහොසත් රටක් බවට පරිවර්තනය කරගන්න සමාජ කතිකාවක් ගොඩනගෙන වේදිකාවක් නිර්මාණය කරා. ඒ නිසා තමයි අපි ලක්කඩ සර්ච් ලයිට් වැඩසටහන සමාජයේ ප්‍රශ්න ගැටලු සහ සමාජ කාරණා කාලීන මාතෘකාව ඔස්සේ කතා කරන්න සංවාද මණ්ඩපයක් ගොඩනගලා තියෙන්නේ. අදත් අපි ලෑස්ති අපිට දැනුණු මේ සමාජයේ ප්‍රගමණය වෙනුවෙන් තරුණ කණ්ඩායම් කොහොමද බලගන්වන්නේ, ඔවුන්ගේ දායකත්වයේ කොයි විදිහටද වගකීමෙන් යුතුව රටේ අනාගතයට එකතු කරගන්නට ඕනේ කියන කාරණාව පිළිබඳව කතා කරන්න. රනිල්, අපි කොහොමද මේ කතාවට ප්‍රවිෂ්ඨය ලබා ගන්නෙ?
1: විශේෂයෙන්ම මේ අපි කතා කරන පාරුණ්‍ය ගැන, එහෙමත් නැත්නම් රටේ අනාගතය ගැන අපි විශේෂ දේවල් හැමෝම හැමදාම කතා කරන. අපි දන්නවා තාරුණ්‍ය වෙනුවෙන් විවිධ රජයන් විවිධ වැඩපිළිවෙල ගෙනල්ලා තියෙනවා. තාරුණ්‍ය වෙනුවෙන් අමාත්‍යංශයක් පවත්වන කටයුතු තියෙනවා. ඉතින් හැම රටකම ඒ විදිහට ක්‍රියාත්මක කරනවා. නමුත් තාරුණ්‍ය කියන එක, තාරුණ්‍ය ඇතුලේ මිනිස්සු, එහෙම නැත්නම් අපේ තරුණ තරුණියෝ විනාශ වෙන, එහෙම නැත්නම් තරුණ තරුණියෝ කොහොමද අනාගතේ ජය ගන්න, මේකට ඔවුන් ආරක්ෂා කරගන්නේ කියන අභියෝගය රට ඇතුලේ දැන් ඇති වෙලා තියෙනවා. මේක හැම රජයකටම හැම ආණ්ඩුවකටම ලොකු වගකීමක් වෙලා තිනවා. ඒ වගේම ඔබේ ගෙදර අම්මා තාත්තට සහෝදර සහෝදරියන්ට තරුණ කෙල්ලෙක් කොල්ලෙක් ඉන්නවා කියන්නේ ලොකු බරක් බවට පත් වෙලා තියෙනවා. ඒක තමයි ඒ රට ඇතුලේ තියෙන වත්මන් තත්වය. ඒක මේ කෙනෙකුට ඇඟිල්ල දික් කරලා පෙන්නන්න පුළුවන් එකක් නෙවෙයි. උදාහරණයක් විදිහට දැන් මේ අපි කතා කරන මදුසංග ප්‍රධාන කාරණය රියානතුරු අති ධාවනය, අතිවේගයෙන් ධාවනය වෙන මෝටර් සයිකල්, එහෙම නැත්නම් වාහන. තරුණ තරුණිය දවසට කී දහක් මේ අනුතුරට ලක් වෙනවද, මිය යනවද මේ අධික වේගය නිසා?
0: මේ අවුරුද්දේදී වසර මේ වයස අවුරුදු 18ට අඩු දරුවෝ පදවපු යතුරුපැදිවලින් අනුතුරු 323ක් සිද්ධ වෙලා තියෙනවා. හරි, අවුරුදු 18ට වඩා අඩු දරුවෝ පැදපු යතුරුපැදි වලින් අනතුරු 322ක් සිද්ධ වෙලා තියෙනවා. බලපත්‍ර නැති දරුවන්ට වාහන දුන්නොත් මව්පියන්ටත් නඩු කියලා නියෝජ්‍ය පොලිස්පති සේනාධීර මහත්තයා මේ පහුගිය දවසක සඳහන් කළා. ඒ කාරණාවත් එක්ක මේ සංසිද්ධියත් එක්ක තාරුණ්‍යයේ තියෙන ප්‍රශ්න ටික, ගැටලු ටික, ඔවුන්ට ඇයි ඔවුන්ගේ ජීවිත පිළිබඳ වගකීමක් නැති කියන කාරණාව සමාජයේ පුළුල් කතිකාවක් ඇතිවිය යුතු වගවානුවක් අපි දැක්කා. බයිසිකලේ පොත ඔට්ටුවට දාලා තමන්ගේ ජීවිතේ තුට්ටුවට දාලා හැසිරෙන තරුණයෙක් අපිට පහුගිය කාලේ දකින්න හම්බුණා. බයිසිකලේ පොත වෙනුවෙන්, එහෙම නැත්නම් තව බයිසිකලයක් ලබා ගැනීම වෙනුවෙන්, තමන්ගේ හීනය හැබෑ කර ගැනීම වෙනුවෙන් ජීවිතේ පරදු තියෙන තරුණ පරම්පරාවක් නම් ඉන්නේ. ඒක හරි ඛේදවාචකයක් රණේ. හරි, කවුරු හරි කෙනෙක්ට කියන්න පුළුවන් ඒ තමයි තාරුණ්‍යයේ හීන, ඒක තමයි තරුණයන්ගේ බලාපොරොත්තුව. තරුණයෝ කියලා කියන්නේ කිසි දෙයකට බය නැති උදවිය. හරි, දැන් අපි ඉස්සර දැකපු තරුණයෝ කියලා කියන්නේ කිසි දෙයකට බය නැතුව, නේද, සතුරට එරෙහිව අර යුද්ධෙට ගිය මිනිස්සුනේ, අන්න වීරයෝ. ඉතින් එහෙම බය නැති පරම්පරාවක් මිසක් එහෙම නැතුව ජීවිතේ තඹ දොයිතුවකට මායින් නොකර, තොට්ටුවකට මායින් නොකර, තමන්ගේ ජීවිතේ පරදු තියලා කිසිම පළක් ප්‍රයෝජනයක් නැති යකඩ ගොඩක් වෙනුවෙන් යකඩ හීන දැකලා, ඒ හීන වෙනුවෙන් තමන්ගේ ජීවිතේ විනාශ කරගෙන දෙමව්පියන්ගේ බලාපොරොත්තු ටික විනාශ කළා දාන තරුණ පරම්පරාවක් නම් රටකට ඕනේ නැහැ. ඒ නිසා මේ තාරුණයට නිවැරදි දිශානතියක් නිර්මාණය කරන්න අපි මොනවද කරන්න ඕනේ? හරි, විශේෂයෙන්ම දැන් මේ සේනාධීර මහත්තයා නියෝජ්‍ය පොලිස්පතිතුමා කියපු කාරණෙත් එක බලන්නකෝ. වයස අවුරුදු 18ට අඩු දරුවෝ බයිසිකල් පැදලා තියෙනවා යතුරුපැදි, අනතුරු 322ක් සිද්ධ වෙලා තියෙනවා. මේ පිටිපස්සේ කියන බලපත්‍රයක් නැති දරුවෙක්ට වාහන දුන්නොත් මව්පියන්ටත් නඩු දානවා කියලා. හරි, ඇත්ත. මේක කොතනින් හරි තැනකින් පටන් ගන්න ඕනේ. විශේෂයෙන්ම අපි කියන්නේ දැන් අර යතුරු බලපත්‍ර ගන්න වයසවත් පහු කරලා නැති වයසේ දරුවෙක් හරි යතුරුපැදියක් වදිනවනම් අනේ පොලිසිය මහත්තුරු අනිවාර්යයෙන් මේ නීතිය ක්‍රියාත්මක කරන්න. අපි අර පොඩි එකෙක් මේ පවුනේ හරි ඔවුන්ගේ හීනනේ වගේ ඒවා තැන්වල අපි සමහරලා මානුෂීය සලකා බැලීම එක්ක පොඩි අවවාදයක් දීලා යවනවා. නමුත් දෙමව්පියෝ හරි මේ වගකීම ගන්න ඕනේ. එහෙම නැත්තම් නැති වෙන්නේ රටට වඩින ජීවිත. හරි, ඔබට ඔබ නොවටිනවා වෙන්න පුළුවන්, හැබැයි ඔබ රටට වටින. ඔබ හෙට දවසේ මේ ලෝකේ වෙනස් කරන චරිතයක් වෙන්න පුළුවන්. දැන් අද ඔය යකඩ හීන පස්සේ දුවන්නේ සමහරට මේ රටේ ඊළඟ බුද්ධිමතා වෙන්න පුළුවන්. නිවැරදි නායකත්වයක්, නිවැරදි මඟ පෙන්වීමක් තිබුණොත් මේ රටේ ජනාධිපතිවරයා වෙන්න පුළුවන්. මේ රටේ ඉන්න දක්ෂම වෛද්‍යවරයා වෙන්න පුළුවන්, දක්ෂම ඉංජිනේරුවා වෙන්න පුළුවන්, දක්ෂම නීතිඥයා වෙන්න පුළුවන්, දක්ෂම ගුරුවරයා වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ ජීවිතේට නිවැරදි දැක්මක්, නිවැරදි දිශානතියක් පෙන්වන්න කෙනෙක් නැති නිසා, හරි, තමන් දෙමව්පියන්ට, ගුරුවරුන්ට, සමාජීන වැඩිහිටියන්ට වඩා තමන්ගේ යාළුවෝ තමයි මාර වීරයෝ කරගත්තට පස්සේ, හරි, ගෙදරට ඇවිල්ල පොඩ්ඩක් ගේම ඉල්ලනවනේ. අපි එහෙම තව තේරෙන සිංහලින් කිව්වොත් යාළුවට ලොකු බයික් එකක් අරන් දෙනවා එයාගේ අම්මා තාත්තා. ඒ බයික් එක අරන් දුන්නට පස්සේ මේ බයික් එකෙන් වැඩදාන යාළුවා වීරයා කරගෙන යාගේ පිටිපස්සෙන් යනවා යනවා යනවා යනවා යනවා. එයා බයිසිකලේ පදින්න දෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා රණ්ඩු කරන්න පටන් ගන්නවා. මට බයික් එකක් අරන් ඕනේ. නැත්තම් මම මෙහෙම කරගන්න. නැත්තම් මං ගෙදර දාලා යනවා. මට තමයි පුදුම දුකක් විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ හරි දරුණු වචන කියන්නේ.
1: හිතවතුනේ ඔබට හිතෙන්නේ නැද්ද ලංකාවේ තරුණයෝ ෆැෂන් එක දැන් අවුරුදු ගානකට පස්සේ වෙනස් වෙලා කියලා. ඉස්සර ස්කෝලෙන් අවුට් වුණාම මේ අර තරුණ වී ගැටවරේ පාව කරන්නේ මේ සරුංගල් කාලේ හරුංගලයක් යවනවානේ. කොල්ලට කියවුතුලා ක්‍රිකට් මැච් එකක් ගහන ටූර්නමන්ට් එකක් තියෙනවා අවුරුදු උත්සවයක් තියෙනවා. ඈ තරුණ පිරිස එකතු වෙන්නේ මද්රව වෙනුවෙන් නෙමෙයි තරුණ පිරිස එකතු වෙන්නේ කයියක් ගහන්න. ඒක ඉස්සර අර රස්තියාදු ගහනවා කියලා කිව්වට ඇත්තට මේක රස්තියාදුවක් නෙමෙයි බොහොම සුන්දර රස්තියාදුවක්.
0: ඒක ක්‍රියේටිව් කයියක්. ඔව්. ඒ කයිවාරු ඇතුළේ තිබුණේ ගමේ දන්සල දෙන්නේ කොහොමද කියලා. ඔව්. ගමේ තොරණක් ගහන්නේ කොහොමද කියලා. අපි නත්තලට මොකද්ද කරන්නේ? ගමේ පල්ලියේ පොල් තොරණ හදන්නේ කොහොමද? ඕවා තමයි හන්දි හන්දි ගානේ අපිට කලින් පරම්පරාවේ සහ අවසාන වශයෙන් අපේ පරම්පරාවේ තරුණියෝ කතා කළේ. හරි. අදහවසර කොහොමද මොනවද කරන්නේ? අරහින් යන්ද අර වගේමද මේ වගේමද මෙහෙම සෙට් වෙමුද කියලා අහපු නැති පරම්පරාවක් කලින් ඉඳන්. දැන් කෙනෙක්ට හිතෙන්න බුණා මේ අපිට වඩා
1: වයසක පරම්පරාවේ
0: අතීත කාමයෙන් කතා කරනවා කියලා. හැබැයි ඒ අතීත කාමය මං කියන වර්තමානයටත් ආරෝපණය කිරීම වටිනවා.
1: දැන් හරි ඔබට මේ ගැන විරුද්ධ මත දෙන්න පුළුවන්. ඔබ වර්තමාන තරුණිය කෙනෙක් නම් නෑ. අපි මේ ඔතන නෙවෙයි ඉන්නේ. ඔයා ඔය කියන තැන නෙවෙයි ඉන්නේ. ඔගොල්ලෝ යල්පැන ගිය මතයක ඉන්නේ කියලා ඔබට තර්ක කරන්න පුළුවන් අනිවාර්යෙන්. අපි කතා කරමු. හේතුව තමයි මේ ලංකාවේ නාසා ඇතුළේ පවා ගිය තරුණ තරුණියෝ ඉන්නවනේ. හරි. ලංකාවේ අඩු වයසෙන් ව්‍යවසායකයෝ වෙච්චා ඉන්නවා. මේ ඒගොල්ලන්ට නෙවෙයි මම ඇඟිල්ල දික් කරන්නේ. හිතන්නකෝ මේ දැන් ගැහණු ළමයි තරුණ ගැහණු ළමයි අපේ කතාවට කියන්නේ ධෝනි ලාස වීල් කරන අයියලට. ඔන්න උතන තමයි අපේ සංස්කෘතිය තියෙන්නේ මතුයන්.
0: වීල් කරන අයියලට ධෝනිලා ආසයි නේද? එහෙම ආසයි කියලා හිතලා අන්තිමට ඒ වීල් කරන තරුණයාගේ බඩමැද්දෙන් අත දාලා අල්ලගෙන තමන්ගේ ජීවිතේත් පරදු දින ගැලලු ටිකක් අපි දැකලා තියෙනවා. සෝෂල් මීඩියා වල බලනකොට අපි දැකලා තියෙනෝනේ මේ වීල් කරන බයික් එකේ පොඩි ගර්ල් කෙනෙකුත් එල්ලිලා යනවා. මේක පොඩි ෆැෂන් එකක් බවට පත් කරගෙන තියෙනවා. සමහර ලාවට මේ රනිල් මේ ලෝකයේ අනිත් රටවල ක්‍රීඩා.
1: හරි.
0: ඒවට වෙනම ට්‍රැක්ස් තියෙනවා. ඒකට ඒවාගේ පදින්න පුළුවන්, වීල් කරන්න පුළුවන්, ওই තියෙන ඔක්කොම සෙල්ලම් ටික දාන්න පුළුවන්. ඒවට තියෙනවා මේ ඔය රේස් පදින්න හදපු වෙනම ට්‍රැක්ස්. ඒත් ඒවා ප්‍රධාන පාරේ මේ මිනිස්සු ඔක්කොම පාවිච්චි කරන පාරේ කරන සෙල්ලම් නෙවෙයි.
1: තව වීල් ක්ලබ් තියෙනවා.
0: ඒක වෙන ක්ලබ් තියෙනවා. හරි. ඒගොල්ලන්ගේ වෙනම මේ කම්පිටිෂන් තියෙනති. එහෙම අවස්ථාවන් තියෙනකොට මේක ප්‍රධාන පාරට අරගෙන ඇවිල්ලා මිනිස්සු එදින්දා යන එන පාරට අරන් ඇවිල්ලා සහ ලෝකේ මේ සඳහා හදලා තියෙන ට්‍රැක්ස් වල තියෙනවා විශේෂ කාරණා. දැන් අපි ඔය හයිවේ කියනකොට අපි දැකලා තියෙනවනේ වෙනම දෙපැත්තෙන් වැටක් ගහලා සත්තුන්ට එතුල් වෙන්න බැරි වෙන. ඒ කියන්නේ අපි රෝද දෙකක් උඩ යනකොට ඒ අධික වේගයේ දරා ගන්නකොට ඒ කියන්නේ ඉතා වේගෙන් ගමන් කරනකොට පොඩි බලු වැඩියක් වැදුනොත් සුනේසුම් කොහෙන් විසිවේද කියලා දන්නේ නැහැ. ඒ නිසා ඒ සියලු ආරක්ෂාවන් ඇති කරලා වටේට අර ටයර් වලින් ආරක්ෂණ වැටවල් නිර්මාණය කරලා ආරක්ෂිත හිස්වැසුම් ආරක්ෂිත ඇඳුම් මේ හැමදේම එක තමයි ලෝකයේ මේක ක්‍රීඩාවක් විදිහට කරගෙන යනවා. අර සෝෂල් මීඩියා මේ ටිකක් දියුණු වෙනකොට අපි ඊයේ සයිබර්ජන්නේ කතා කරන්නේ මේ හැමෝටම අධිවේගී අන්තර්ජාල පහසුකම් මොන කියලා. ඒ අන්තර්ජාල පහසුකම් ඇතුලේ අපි දකිනවා මේ ලෝකේ විවිධ රටවල මෙහෙම වීල් කරන හරි බයික් වලින් වැඩ දාන වීඩියෝස් ටිකක්. ඉතින් ඕක නිසි පුහුණුවක් නැතුව අපි ඕක try කරලා බලන්න. අපිට try කරලා බලන්න ට්‍රැක් එකක් නැහැ නේද?
1: ඔව්.
0: ඒ නිසා අපි ඕක තමන්ගේ එදිනෙදා ගමන් බිමන් යන ප්‍රධාන පාරට අරගෙන ඉනවා. එහෙම ඇවිල්ලා අනතුරක් සිද්ධ වුණාම ඔබේ ජීවිතවලට ලොකු හානියක් සිද්ධ වෙන්න පුළුවන්. අධික ශබ්ද සහිත සයිලන්සර් හදාගෙන අධික ශබ්ද සහිත නලා
1: නැත්නම් හෝන් හදාගෙන මම දැකලා තියෙනවා මේ ෆුඩ් ට්‍රැක් එක උඩට කරලා ගහලා තියෙනවා. ඒකත් ඒකේ විදිහක් වෙන්නේ.
0: ඒකේ විදිහක්. ඒක උඩ නැගපම දා ඉස්සරෙන් ඉස්සෙන්.
1: එහෙම කරමු. අපි කතා කර ඇති දැන් මේවා පිටිපස්සේ ඒව විතරක් නෙවෙයි මේ මෙතන තාරුණ්‍ය ඇතුලේ අපේ සමහර විට අපි සීමාව ඉක්මවා ගිහිලා තියෙන තැන් තිනවා. වීඩියෝ ගේම් එකක් ගන්නකෝ. වීඩියෝ ගේම් වලින් සල්ලි හම්බ කරන ලෝකෙ තරග කරන එහෙම නැත්නම් ලෝකෙට වීඩියෝ ගේම් නිර්මාණය කරන තාරුණ්‍ය ඉන්න අපේ රටේ වීඩියෝ ගේම් නිසා සියදිවි නසා ගන්න තත්ත්වෙ අපි ගිහිල්ලා තියෙනවා. ඒ පැති තියෙනවා. මේවා හැම එකක්ම පිටිපස්සේ මද්‍රව්‍යයක් තියෙනවා මොකද ශාන්.
0: ඒකට Facebook එකේ පාටියක් දාන්න කට්ටියව සෙට් කරගෙන රැයලි වෙනකන් ගැහණු පිරිමි ભેදේකින් තොරව Facebook පාටි දාපු අය ඕනතරම් අපි දැක්ක පොලිසිය විවිධ බැටලීම් හරහා අල්ල ගන්නවා. ඒවා ඇතුළට ගියාට පස්සේ මේක මේ වෙන යාළුවෝ හැදිච්ච ක්ලබ් එකක් නෙමෙයි. ඒක ඇතුළේ තියෙන්නේ විවිධ ජාවාරම්. සමහර වෙලාවට අපි දන්නේ නැතුව මද්‍රව්‍ය වලට බැහැවීම, සමහර වෙලාවට තමන්ගේ ශාරීරික අල්විවීම අපි දන්නේ නැහැ. හරි. මේ අධික මත්භාවය ඇතුලේ අවසානයේ ගැහන් දරුවෙක්ට මොන වගේ ඉරණමක් අත්වෙනවද කියන්න දන්නේ නැහැ. අවසානයේ බැලුවොත් එහෙම ඒ ඉන්න කවුරුත් සමහරලාට තමන්ගේ රියල් නේම් එකෙන්වත් නෙමෙයි fake accounts ටිකක් ඉන්නේ එතන. හරි. අන්තිමට සමහර වෙලාවට සමාජ මාධ්‍ය ඇතුලේ විවිධ ඡායාරූප විවිධ වීඩියෝ පට සංසරණය වෙන පාරේ බහලා යන්න බැරි තත්ත්වය උදා වෙනවා. අවසානයේදී සමාජයට මුහුණ දෙන්න බරුව තමන්ම තමන්ගේ ජීවිතේ විනාශ කරගන්නවා. අනිත් කාරණේ තමයි විශේෂයෙන්ම ප්‍රේම සම්බන්ධතා ඇතුලේ තිබිච්ච ප්‍රේමණීය බව වර්තමාන තරුණ පරම්පරාවට මගහැරිලා තියෙනවා කියලා සමාජය ඇතුලේ කතාවක් තියෙන එක අපිට සමහර වෙලාවට පේනවනේ. දවස ගානේ මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන ඉන්නව රණේ ලීක් වෙච්ච වීඩියෝ එකක් බලන්න. හරි.
1: කාටද වැරදුනේ
0: කියන එකට වඩා කවුද වැරද්දුවේ, කවුද වරද්ද ගත්තේ, ඇයි දෙමව්පියෝ මේ පිටිපස්සේ හොයලා බැලුවේ නැත්තේ, එහෙම නැත්නම් දෙමව්පියන්ට දරුවෝ අතර ලොකු බැඳීමක් නැද්ද, ඇයි මං මෙහෙම දෙයක් කළොත් මගේ දෙමව්පියන්ට කොයිතරම් අපහසුතාවක් සිද්ධ වෙනවද, මගේ පවුලේ අයට කොයිතරම් අපහසුතාවක් සිද්ධ වෙනවද, මම මේ කරන වැඩේ නිසා මගේ සහෝදරයාට සහෝදරියට පාරේ බහලා යන්න බැරි වෙනවනේ, අඩුමතරමේ මට අවසානයේදී මේක කොයි විදිහට බලපායිද, මේ කියන කාරණා ගැන පුළුල් අවබෝධයක් වර්තමාන තරුණ පරම්පරාවට නැත්තේ ඇයි? අපි මේ පොඩි පොඩි පොයින්ට්ස් ටිකක් ඔබට අරගෙන දෙන්නේ මේ කතාව ගොඩනැගිය යුතු නිසා.
1: මේ කතාව පටන් ගන්න මොකද මේ කතාවේ වගකීම වර්තමාන තරුණිටත් තියෙනවා, අපේ වැඩිහිටි පරපුරටත් තියෙනවා. ඔවුන් හරිමග ගෙනාව අම්මා තාත්තා දරුවා හරියට බලාගත්තා, දරුවට හරියදී ඉගෙනුවද, මොකද මං කියවනේ NASA ආයතනයටත් රැකියාවට එන තරුණ තරුණයෝ ඉන්නවා, උපාධිධාරී තරුණ තරුණයෝ ඉන්නවා, ව්‍යවසායකයෝ ඉන්නවා, හොඳ බුද්ධිමතුන් ඉන්නවා. මේ රටේ අනාගතේ මේ සෙල්ලම නෙමෙයි අපි කතා කරන්නේ, සමහර විට සුළු පිරිසක් ගැන වෙන්න පුළුවන්. අපිට හම්බ වෙනවා ප්‍රවෘත්තියක්. හරිද? මේක හම්බ වෙන්නේ මේ ඊයේ දවසේ පත්තරින්. හරි. ඒකේ තියෙනවා මේ ශ්‍රී ලාංකික සිසු පිරිසක් ජපානයේ යලිපිහි ආරම්භයේ, ඒ කියන්නේ දෙවෙනි පාට තුන්වෙනි පාට තමයි මේ සටන ඇති වෙන්නේ. ජපානයේ ඔසාක නගරයේ වීදියේක දහවල් ශ්‍රී ලාංකික සිසුන්යයි කියන දෙපාර්ශවයක් අතර ඇති වූ ගැටුමකින් ශ්‍රී ලාංකික සිසුවෙකු පිහියනුම් ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති රට මාධ්‍ය වාර්තා කරනවා. දැන් මේ මදුශංක ඔබ දකිනවා හෙල්මට් වලින් ගහගන්න සංස්කෘතියක්, සංගීත ප්‍රසංගය බලන්න ගියාම මේ ලවක් දෙවක් නැතුව ඒ ගහගන්න විදිය හරි අමානුෂිකයි. ඉස්සර ඇත්තටම අපි කියනවා මේ වලියක් ගියත් නේ ගහගත්තා පොඩි එක පොඩි සුන්දර දැනගෙන ඉවරෙන්නේ. මේක එහෙම නෙවෙයි, ජීවිතේ තොර කරගන්න තැනට, පිහියෙන් අයින තැනට, ඉස්සරත් මේවා නැතුව නෙවෙයි. නමුත් මේවා හරි සුලභ වෙලා, තාරුණ්‍ය හරි මේ අති දහවනකාරී වෙලා, ඒක තමයි මේ වේගය සහ මේ ඔහුගේ සිතුවිලි සහ ඔවුන් මේ කරන කියන දේවල් වලින් අපිට පේන දෙන්නේ මේ මේවට මද්ද්‍රව්‍ය අනිවාර්යෙන් හුඟක් තැන්වලදී සම්බන්ධයි.
0: මේ මේකේ රනිල් තව කාරණාවක් තියෙනවා. මම දැක්ක මේ සම්බන්ධයෙන් ඩොක්ටර් කෙනෙක් ලියලා තිබිච්ච සටහනක්. හරි. එයා මේ මනෝචිකිත්සාව සිදු කරන වෛද්‍යවරයෙක්. එතුමා ලියලා තියෙනවා දැන් මේකට හේතුව තමයි තව කෙනෙක් පිළිබඳ සංවේදී භාවයක් ඇති නොවෙන්න. හරි. මේ පරිගණක ක්‍රීඩාවලට යොමු වී තිබීම. ඒ තුල තියෙන්නේ අනිත් කෙනා මරලා මම දිනන්න ඕන කියන හැඟීම. හරි. මේ හැඟීම දිගින් දිගටම උදේ රෑ හැම තප්පරේම ඒක ඇතුලේ ජීවත් වුණාට පස්සේ එයාට හිතෙනවා මිනිහෙක්ව මරලා දාන එක තමයි මගේ වීරකම කියලා. හරි. අමානුෂිකව කෙනෙක්ට පහර දීලා එයා ඤොක්ුණාට පස්සේ නේද? ඒක තමයි මගේ ජයග්‍රහණය කියලා හිතෙනවා. ඊට පස්සේ සමාජයේදී ඕනෑම තැනකදී ඔවුන් හිතනවා ප්‍රශ්න විසඳ ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි දෙකක් කැනලා එමෙනහව මෙල්ල කරන එක. කතා කරලා විසඳන්න පුළුවන් හුඟක් ප්‍රශ්න. ඔය හෙල්මට් එක අතට අරගෙන මානුෂික විදියට පහර දීම් ඇතුලේ අපි දකිනවා. මේ ඊයේ පෙරේදත් මම දැක වීඩියෝ එකක් ෂෙයා වෙනවා. මම හිතන්නේ එකම කණ්ඩායමේ යාළුවෝ වෙන්නේ නැති 5-6 දිනක් එකතු වෙලා එක දරුවෙක්ට ගහගෙන යනවා. සමාජ මාධ්‍යත් හරි ප්‍රබලයි. ශ්‍රී ලංකා පොලිසිය මෙන්ෂන් කළා හැම වෙලේම දානවා මෙන්න මේ වගේ පිරිසක් ඉන්න මේක ගැන අවධානය යොමු කරන්න.
1: නාන්න කීකමං ගැඹුරු තැනට තල්ලු කළා තමයි
0: විනෝද වෙන්නේ. මේ යාළුවෝ ආශ්‍රය නරක යාළුවෙක් කොහොමද හඳුනාගන්නේ? මේ ගැන අවබෝධයක් දරුවන්ට ලබා නොදීම ඇතුලේ සමහර වෙලාවට අපි ප්‍රශ්න ගණනාවක් නිර්මාණය කරගෙන තියෙනවා.
1: දැන් මෙහෙමයි, මේ කතාව අපිට පටන් ගන්න රජයේ පාර්ශවය, එහෙම නැත්නම් තරුණ කඩතෝ මාත්‍යංශයේ ජාතික තරුණ සේවා

හත්සිය හැත්ත පහයි දෙසි අසූපහ බිඳුව එකයි එකයි දෙකයි හත්සිය හැත්ත පහයි හත්සේ හැටහය අපේ වටසප් පංකේ ඔබට අකුරු කරන්න පුළුවන් ඔබට ටෙක්ස්ට් එකක් දාන්න පුළුවන් බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හත අපි කතා කරමු අති ධාවනකාරී තාරුණ්‍ය ගැන නැත්නම් තාරුණ්‍යට වින කරන පුරුදු ගැන අපි ලැකන සර්ච් ලයිට් එක

0: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු.
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ජ්ලයි සමාජ ගවේෂණය.
2: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින්

0: ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: අයදුම් කරුවන්. 35,000ක් අතුරින්. උරෙන් උර ගැටෙන. ගායනාභිෂේකයට. ඔබ සූදානම්ද?
7: අපි සොයන්නේ.
8: Golden Voice
6: ලංගදීම සතියේ දිනවල දහවල් එකට ලකන්. එන්නේ මාරාන්තිකයි.
9: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතේ. ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 0771 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: आपल्या समाजाको दिशा सर्च लाइट
1: උදයාතයි විනාඩි 25 යුක්තිගරුක සාධාරණ සමාජයක් වෙනුවෙන් ඔය සර්ච් ලයිට් සමාජ කතිකාව අපි අරගෙන එන්නේ ලංකාවේ විවිධ ප්‍රදේශවලින් අපිට ඇමතුම් ලැබෙනවා සමහර අය WhatsApp ඔස්සේ අපිට ලියනවා ඒ හැමෝගෙම අදහස් වලට ගරු කරමින් අපි ලෑසි සර්ච් ලයිට් සමාජ කතිකාව ඉදිරියට අරගෙන යන අපි කතාව පටන් ගන්න කලින් දුරකථන අංක මතක් කරලිමු තවත් අපිට ඇමතුමක් ලබා ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නයි සඳහා
2: ඔව් 011-2-775-285 011-2-775-285 තරුණේ හරි දිශානතියක් වෙන්නකොට මතුසංග තරුණයන්ට කියන්න තියෙනවා කතාවක්. ඒ කතාවටත් අපි ඉඩ දෙනවා. මේක මේ අපි මේ පාළු ගෙදර වළම් බින්දිනවා වගේ එක පැත්තකට මේ වැරදිම කියන නෙවෙයි. තරුණේ සිතුම් පැතුම් හරියට හැමෝම අඳුරගෙන තියෙනවද? එහෙම නැත්නම් ගෙදර දොර දෙමව්පියෝ වැඩි හිටියෝ මේ වර්තමාන තරුණේ සිතුම් පැතුම් ටික අඳුරගෙන තියෙනවද? ඈ ඉස්සර අපි ඉල්ලන දේවල් නෙවෙයි දැන් දරුවෝ ඉල්ලන්නේ. දැන් දරුවන්ගේ සිතුම් පැතුම් ඔවුන් ආශ්‍රය කරන සමාජය ඔවුන් දකින සිහින ඒවත් වෙනස් වෙලා තියෙනවා. අපි ඒකනත් කතා කරමු.
1: අපිට මේ බෙලියත්ෙන් WhatsApp පණිවිඩයක් ඇවිල්ලා තියෙනවා. මේ අපිට පණිවිඩය දීලා තියෙන්නේ චන්ද්‍රසෝම මහත්තයා. එයා කියලා තියෙනවා මහත්තයෝ දරුවන්ට නිවැරදිව තනි තීන්දුවක් ගන්න පුළුවන් විදිහේ මානසිකත්වයක් දෙමව්පියෝ විසින් ගොඩනගලා නැහැ. දරුවන්ට පුළුවන් කියන හැඟීම, වගකීමක් ගත හැකි කියන හැඟීම පොඩි කාලේ ඉඳන් පුරුදු කරන්න ඕනේ. අපේ අම්මයි අප්පච්චි මාව ඉස්කෝලෙට ගිහිල්ලා බාර දුන්න විතරයි. ඊට පස්සේ සාමාන්‍ය පෙළ උසස් පෙළ අවසන් කරනකන් අපි තනියම අපේ දේවල් කරගන්න පුරුදු වුණා. අවුරුදු දෙක තුනක් අපිට ඇඳුම් ටික හොදලා දුන්නා. ඊට පස්සේ ඔයාගේ ඇඳුම ඔයා හොදගන්න කියන දැනට අපි පුරුදු කළා. ඔයාගේ ඇඳුම ඔයා අයන් කරගන්න කියලා පුරුදු කළා. ඔයා ජීවිතේ තනියම දේවල් කරන්න ඕන කියන හැඟීම, ඔයාට වගකීමක් තියෙනවා කියන හැඟීම අපිට පුරුදු කළා. මම පහවසර ඉන්නකොට තමයි මට මගේ නංගිලා දෙන්නව බාර දෙන්න ඉස්කෝලේ එක්කන් යන්න. මම ඒගොල්ලන්ව පරිස්සමට ඉස්කෝලේට එක්කන් ගියා. ඒගොල්ලන්ව බලාගත්තා. ජීවිතයේ පුංචිම කාලේ පවුලක් කොහොමද නඩත්තු කරන්නේ, කොහොමද වගකීමක් ගන්න කියන කාරණේ අපිට අපේ දෙමව්පියෝ හුරු කරලා තිබුණා. අද දෙමව්පියෝ දරුවගේ බෑග් එක බර වැඩි කියලා කොන්දේල්ලාගෙන දරුවට නිදහසේ යන්න දෙනවා. දරුවා ගන්න හැම තීන්දුවකටම විරුද්ධ වෙනවා. එයා ටිකක් සෙල්ලම් කරනකොට එයාට තරවටු කරනවා. එයා ගහක නැගලා ඒ අද්දකීම ගන්න හදනකොට එයාට ඒක කරන්න එපා කියලා බලපෑම් කරනවා. අද දරුවෝ තීඳු තීරණ ගන්න පුළුවන් යහපත් මානසිකත්වයක නෙවෙයි ඉන්නේ. දරුවෝ වෙනුවෙන් දෙමව්පියෝ තීඳු තීරණ ගත්තා, ගුරුවරු තීඳු තීරණ ගත්තා. දරුවා කැමති දේ කරන්න නොදී දෙමව්පියන්ගේ හීන ටික, තමන්ගේ ඇරියස් ටික කවර් කරගන්න දරුවෝ පාවිච්චි කළා. ඒ නිසා අද තාරුණ්‍යට වග කියන්න ඕනේ. අද තාරුණ්‍ය හොඳ තැනක ඉන්නවා නම් ඒ දෙමව්පියෝ නිසා. අද තාරුණ්‍ය හැම වෙලාවෙම සමාජයේ ගර්හවට ලක් වෙනවා නම් ඒකේ වගකීම ගන්න ඕනේ දෙමව්පියෝ. එහෙම තමයි මෙතුමා කියලා දෙන්නේ. මේ කතාව අපි ඔබේ සංවාදයට එකතු කරනවා. ඔබට එකඟ වෙනවා නම් එකඟ වෙන්න පුළුවන්, එකඟ නොවෙනවා නම් නොවෙන්න පුළුවන්. ඔබේ අදහස් වෙනුවෙන් අපේ දුරකථන අංක විවෘතයි. තවත් අපිට WhatsApp ඔස්සේව පණිවිඩයක් තියෙනවා රනිල්. ඒ ගැනත් අපි අවධානය යොමු කරන්න ඕනේ.
2: මදුෂංක මේ මැසේජ් එකේ තියෙනවා හරි ලස්සන කතාවක්. ඒක නම කියන්න එපා කියලා සරහන් කරලා දිනවා. මේ මේකේ තියෙනවා මේකට මේ කතාවට එන හැම මගේ අදහස කියන්නම් ඔබට. මං දීර්ඝ නිසා කියන්නේ අදහස කියන්නම්. මේකට කතා කරන්නේ නැති අය ගොඩක් ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ හිතන්නේ තමන්ගේ දරුවා හරි සුද්ධවන්තයෝ කියලා. මේ කියන කතාව මං එහෙම අමුවෙන්ම කියන්නේ. තමන්ගේ දරුවා සුද්ධවන්තයෝ කියලා, තමන්ගේ ළමයා වැරද්දක් කරන්නේ නැහැ කියලා තමයි හැමෝම හිතන් ඉන්නේ. හැබැයි දෙමව්පියෝ තමන්ගේ ළමයාගේ ජීවිතේ අහිමි වෙනකන්, තමන්ගේ ළමයාට අනතුරක් වෙනකම්ම එයා මොකද කරන්නේ කියලා දන්නේ නැහැ. හිතන්නේ ගිය ඇතුළට දාගෙන හිටිය පළියට තමන්ගේ ළමයා ආරක්ෂිතයි කියලා. හැබැයි දන්නේ ළමයාගේ ෆෝන් එකකින් කම්පියුටරෙන් එයා සමාජයේ කොච්චර එක්ස්පෝස් වෙලාද, එහෙම නැත්නම් විවෘත වෙලාද කියලා. අවසානයේ ඔහු මොන වරදේ බැඳෙනවද කියන්න දෙමව්පියෝ දන්නේ නැහැ. දෙමව්පියෝ හිතන් ඉන්නවා මගේ දරුවා ඉන්නේ ගෙදර, අනිත් දරුවෝ ගැන මට වැඩක් නැහැ, ඒ නිසා මගේ දරුවා ආරක්ෂිතයි කියන මෙන්න මේ මතේ දෙමව්පියෝ ඉන්නවා. ඒ නිසා හොඳට මතක තියාගන්න, තමන්ගේ ප්‍රශ්නේ තමන්ට එනකන් දෙමව්පියෝ දන්නේ නැහැ. ඒ නිසා හැමෝම මේවා ගැන කතා කරන්න ඕනේ, මේවා ගැන කතා කරන්න ඉස්සරහට එන්න ඕනේ කියලා නම කියන්නත් එපා කියලා දාලා දෙනවා. හේතුව තමයි මේවා හුඟක් මිනිසුන්ට වැඩක් නැහැ. ප්‍රශ්නේ තමන්ගේ වෙනකන් දාර්ශනිකව කිය ඉන්නවා මිසක් මේ ගැන කිසිම දෙමව්පියන්ට තැකීමක් නැහැ කියලා මතයක් ඉදිරිපත් කරලා තියෙනවා.
1: සුරංගී ඇරව්වල ඉඳලා අපිට මැසේජ් එකක් දෙනවා. බොහොම අමාරුවෙන් චූටි දරුවෙක් මට ඉන්නවා. ඒ දරුවව නිදි කරව ගන්න හදන හැම වෙලාවකම අපේ පැත්තේ ඉන්න මල්ලෙල ටිකක් අර බයික් එකේ සයිලන්සර් එක කට් කළා වෙන්න ඇති මහා සද්දෙට බයිසිකල් පදිනවා. එතකොට පාරේ හයියෙන් හෝන් සද්ද කරගෙන යනවා. කොයි තරම් කිව්වත් ඒ අය අපිත් එක්ක රණ්ඩුවට පැටලෙන්න එනවා. මිනිස්සු වුණහම අනිත් කෙනාට කරදරයක් නොවී ජීවත් වෙන්න ඕනේ. අපි ගෙනගත්ත දේශපාලන විද්‍යාව විශේෂදී ඉගැන්වුවා මහත්තයෝ අපිට නිදහස තියෙනවා, අනිත් කෙනාගේ නිදහසට බාධා නොවන පරිදි ක්‍රියාත්මක වෙන්න කියලා. අපිටත් මතකයි රනිල් නේද, තමාට ඇති සරයටිය වනවනා ගමන් කිරීමට ඔබට හැකියාව ඇත. නමුත් එය දිගු කළ හැක්කේ අනෙකාගේ නාසෙතෙක් පමණි. අනිත් කෙනාගේ අතේ ඇඟේ පතේ වදින්න අපිට අපේ නිදහස කියන එක විසි කරන්න බෑ. ඉතින් අපි කොහොමද මේ සමාජයේ යහපත් තැනක් කරන්නේ? මේ අයට උපදේශයක් දෙන්න ගියොත් එහෙම රණ්ඩුවට එනවා. ඊට පස්සේ අපිට පාරේ බහැලා යන්න බෑ. ප්‍රශ්න කන්දරාවක් නිර්මාණය කරන එයාගේ දෙමව්පියන්ට කිව්වට ඒ අය කියන දෙයක්වත් මේ දරුවෝ අහන්නේ නැහැ. පොලිසියට බැරිම තැන කම්ප්ලේන් කරා. ඒත් ඒ අය දවසයි දෙකයි තුනයි ආයෙමත් මේ වැඩේ පටන් ගන්නවා. තව කෙනෙක්ට හිරිහැරයක් නොවී ජීවත් වෙන විදිහ පුංචි කාලෙම දරුවන්ට කියලා නොදුන්නොත් මේ තරුණ පරම්පරාව හිතනවා අපි අනිත් අයට බාධා වෙන්න ජීවත් වෙන එක මහවීරකමක් කියලා.
2: ඔව්, දැන් මේකේ විවිධ කෝණ තියෙනවා මොදුසංග. විවිධ කෙනෙක්ට මේක විවිධ විදිහට පේන්න පුළුවන්. තමන්ගේ දරුවා ගැන බලන විදිහ, සමාජයේ තරුණයෙක් ගැන කියවන විදිහ. එහෙම වැඩිහිටි කෙනෙක් තමයි මේ ජයවර්ධනපුරින් අපිට කතා කරන වඩුගේ මහත්තයා. වඩුගේ මහත්තයා වැඩිහිටියෙක් විදිහට මේක දකින විදිහ ටිකක් වෙනස්. වඩුගේ මහත්තයා අයිබුවන්, සුබෝදෑසනක්. වඩුගේ මහත්තයා අයිබුවන්. ඔව්, වඩුගේ මහත්තයා අපි ඇහෙනව නේද?
3: ඔව්.
2: හරි, අපි කතා කරමු. අපි කතා කරමු ඔබේ අදහස කියමු.
3: එහෙමයි, සාමාන්‍යයට ඒකටගේ සිතුම් පැතුම් අදහස් අනුව වැඩි ඉති වශයෙන් අපි මේ සමාජයෙන් කියාගේ අදහස් උදස්වට ගරු කිරීම අඩුයි. ගරු කිරීම අඩුයි, ඇහුම්කම් දෙනවා. ඒ නිසා ඒ අය සමහර විට වෙනත් පැත්තකට උඩු වෙනවා. ඒ කියන්නේ සමාජයෙන් ඒකටියට යම්
2: වඩුගේ මහත්තය. හරි ලස්සන කතාවක් මේක. වඩුගේ මහත්තයා මේ සමාජයේ අත්දැකීම් තියෙන මිනිස්සෙක්නේ, වැඩිහිටියෙක්නේ. ඒ කාලේ තාරුණ්‍ය ගැනත් දැකලා තිනවා, ඔබේ දරුවන්ගේ දරුවෝ ගැනත් දැකලා තිනවා, දරුවෝ ගැනත් දැකලා තිනවනේ. දැන් මම මේක මේ සංසන්දනය කරන්න ඉතිහාස කතා අහන්න යන්නේ. ඔබතුමා හරි ලස්සන කතාවක් කියනවා. ඕනම කෙනෙක්ට ඇහුම්කන් දෙන්නේ නැතිකොට ඒ මනුස්සට හිතෙනවා මං සමාජයෙන් කොන් වෙලා, මට කවුරුත් ඇහුම්කන් දෙන්නේ නැහැ, මං කියන දේවල් කරන්නේ නැහැ, අඩු ගානේ මං මගේ සිතුම් පැතුම් මොනවද කියලා තඳුර ගන්නෑ, කවුරුත් මං ගැන දන්නේ නැහැ කියලා. ඔබතුමා කියන එතකොට ඔවුන් වෙන ඔහුට ඇහුම්කන් දෙන තැනකට ඔහුගේ ඔඩියන්ස් එකට ඔහු පෙළඹෙනවා කියන කාරණාව. හරි, වඩුගේ මහත්තයා කියන්නේ
3: ඒක තමයි. බොහෝ දුරට ඔය ගැටුම් ප්‍රශ්න වලට මුල ඔක තමයි.
1: හොඳයි, බොහොම සුදී. වැඩිහිටියන්ට, තරුණ පරම්පරාවට, අපේ දෙමව්පියන්ට මේ හැම කෙනාටම මේ වෙලාව වගකීමක් තියෙනවා. තමන්ගේ දරුවා පිළිබඳව අපි විශ්වාස කරනවානේ. අපේ අම්මට අදරත් මාව විශ්වාසය රණේ. අපේ තාත්තට මාව අදරත් විශ්වාසයි. හැබැයි ඒගොල්ලෝ නොදන්න ජීවිතයක් අපිට තියෙනවා. ඒක නේ ඇත්ත. මේක රනිල්ටද මටද අපි හැමෝටම පොදුයි. ඔබ ඔබෙන් අහලා බලන්නකෝ. මේ ඔබේ දරුවාට පෞද්ගලික ජීවිතයක් තියෙනවා. ඒක ඔබ සමහරලාට හිතනවා නෑ, මගේ දරුවා මම කියන විදිහට ජීවත් වෙන්නේ, අපි අපේ දෙමව්පියෝ කියන විදිහට ජීවත් වෙන්නේ නෑ.
2: මෙච්චර කාලයකට ඉස්සෙල්ලා මනුෂංක අපි කතාවට කියන්නේ කෙල්ලෙක් නම් ගෙට කරලා හදා ගන්න ඕනේ, නම තියලා හදා ගන්න ඕනේ. කොල්ලෙක් නම් මොනා කරත් නාවල ගෙට ගත්තාම හරි කියලා. හැබැයි ඒ මතේ දැන් මේ සමාජ වර්තමානයට වළංගු වෙන්නේ නෑ. අර මේ බඩුගේ මහත්තයා කියපු කතාවේ ගැඹුර තමයි මනුෂංක අපි ගන්න ඕන කෑල්ල තමයි. ඔබ දන්නවද ඉස්සෙල්ලම මේ තරුණ තරුණියෝ මුලින්ම අපි කියන්නේ නාහයට අහන්න නැති වෙන්න ගන්නකොට ඉස්සලම ආගියු කරන්නේ ගෙදර අම්මත් එක්ක. තාත්තට බයට පොඩ්ඩක් කටවහගෙන ඉන්නවා නේ. සමහරවිට අම්මා තාත්තා එක්ක තමයි මුලින්ම රණ්ඩු කරන්න ගන්නෙ. ඔවුන්ගේ තරහව පෙන්වන්නේ, එහෙ නැත්නම් ඔහුගේ ප්‍රවේගකාරී මානසිකත්වය පෙන්වන්නේ. සමහර තරුණියෝ ඉන්නෝ මේක හරි ලස්සනට මැනේජ් කරගෙන නේද, ගෙදරත් බැලන්ස් කරගෙන ඔහුගේ සිතුම් පැතුම් පාලනය කරගන්න ගන්නවා නේ. දැන් අර මේ එක ෂොට් එකයි එකත් මේ එකක් පොඩ්ඩක් ඇදලා බලහන් කියන අර ඒ එතනට යන්න නැති වෙන්න පොඩි කාලෙන්දල එයාගේ මානසිකත්වය හදාගෙන තිනවා. ඔබ දන්නවද ලෝකේ මේ මත්පැන් සමාගම් මේ වෙනකොට බිලියන ගණන් වලින් පාඩු ලබනවා. ජෙන්සීයක මත්පැන් බොනේක නවත්තලා තියෙන්නේ. හරි, එතකොට මේක ලස්සන ප්‍රවණතාවයක් නේ මදුශංක.
1: දැන් මේ කතන්දරේ අපි අර මේ සමහර තැන්වල හරියට අවබෝධ නොකර ගැනීමකුත් තියෙනවා. අපි හිතනවා එක්තරා කුලකයක් අපිට පේන්නේ ඉන්න සමාජයේ දිහා බලලා සමස්ත සමාජය එහෙමයි කියලා. නෑ, මේ වෙනකොට මීළඟ පරම්පරාව, දැන් මේ අපි හොයාගෙන යන පරම්පරාව තියෙන්නේ නේද? ඒ පරම්පරාව ඇත්තටම බොහොම මේ ප්‍රගතිශීලී තැනක ඉන්නවා. ඒ අය කම්පියුටර් ගේම්ස් අතහරින. හරි, එතකොට AI විශ්වාස නොකරන හරි දැන් ඔය ලොකුම ප්‍රවණතාවය තමයි අපි පහුගිය කාලේ කතා කරමින් හිටියේ AI වගේ තාක්ෂණයක් දියුණු වීම ඇතුළේ මිනිසුන්ගේ රැකී රක්ෂාවල් වලට බලපෑමක් කෙල්ලෙයි කියලා. නමුත් වර්තමානයේ වෙනකොට අපි දකින දේ තමයි රනිල් මට මේ Gen Z එකේ පුතෙක් හම්බෙන යා මට කියනවා මෙහෙමයි අංකල් තියෙන ප්‍රශ්නේ. දැන් අපේ પરම්පරාව නම් ඇත්තටම AI වීඩියෝස් මොනවද බලන්නේ නැහැ. අපි ඒකට අග්ගාලා ස්කිප් කරලා දානවා. අපිට ඒකේ රියැලිටි එකක් පේන්නේ නැහැ. ඒකේ මානුෂවාදී බවක් පේන්නේ නැහැ. ඒකේ සංවේදනයක් අපිට දැනෙන්නේ නැහැ. ඒ නිසා අපේ પરම්පරාවේ අය දැන් AI ලොකුවට විශ්වාස කරන්නේ නැහැ. අපි දැන් හිතනවා ඊට වඩා මිනිස්සු හරි නිර්මාණාත්මකයි කියලා. හරි. මේ කියන්නේ අපේ પરම්පරාව නෙමෙයි අපිට වඩා සෑහෙන පහළ પરම්පරාව 2000 පස්සේ પરම්පරාව. ඒ අය අහපව් මනුෂ්‍යත්වයට මුල් තැන දෙන්න ඕන කියන සමාජ කතිකාව නිර්මාණය කරමින් ඉන්න පිරිසක්. ඔය අතරේ එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා සමාජයේ රැලි වලට අහු වෙච්ච.
2: මට හිතනවා මේක සමහර වෙලට පවුලෙන් ලැබෙන අත්දැකීම්, සමාජයෙන් ලැබෙන පාසලෙන් ලැබෙන අත්දැකීම්, තමන් ආශ්‍රය කරන වටපිටාවෙන් ලැබෙන අත්දැකීම්. ඇත්තටම අපි ඔය කතාව කියන්නේ අර හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ වගේ කියලා. ඒ ලැබෙන අත්දැකීම් තමයි ඇත්තටම ඕන තරුණේ සහ පරිපූර්ණ මිනිසෙක් සහ අපරාධකාරී කෝය ඕන කෙනෙක් නිර්මාණය කරන්නේ. නමුත් අපිට දේවල් තෝර බේර ගන්න තියෙනවනේ විඥානයක් කියලා එකක්.
1: දැන් ඔයාලට මතකද මේ සත්‍යයක් දෙකක් විතර ඇති. අර මන්ද්‍ර විජාව ආරම්භ කරන කාන්තාවක් අල්ලගන්න යනවා. ඊට පස්සේ පුතාව සම්බන්ධ වෙනවා එතෙන්ට. ඔහොමම සිදුවීම් ජාලයක් සමාජය තුල තිබුණනේ. මේ මද්‍රව්‍ය සම්බන්ධයෙන් අලෙවි කිරීම සම්බන්ධයෙන් ඉන්න ජාලවල ඒ අයව හොයාගෙන ගියොත්, ඒ අයගේ මුල ඉතිහාසය හොයාගෙන ගියොත් රනිල්, ඒවට අනුබල ලැබිලා තියෙන දෙමව්පියන්ගෙන්. හරි. දැන් යාළුවෙක් එක්ක රණ්ඩු කරලා එනකොට දෙමව්පියෝ දඬුවමක් දීලා ඔයා ඔය වැඩේ කරන්න එපා කියලා කන්ට්‍රෝල් කරපු પરම්පරාවක් හිටියා. හරි. ඒ પરම්පරාවම සමහර අය එහෙම කන්ට්‍රෝල් නොකර ඒක වීරකමක්සේ සලකපු දෙමව පිටියා. දැන් බලන්නකෝ දෙන්න ඉන්නේ කොතනද කියලා. සමහරලාට අර પરම්පරාවෙන්ම ඒ කියන්නේ දෙමව්පියෝ පුතේව රණ්ඩු කරන්න යන්න එපා, ආන වශ ප්‍රශ්න ඇති කරගන්න එපා, හොඳට ඉගෙන ගන්න කියපු කෙනා මේ වෙනකොට උසාවියේ නඩුකාරහම්තුරු. හරි. අර එහෙම කිසි ප්‍රශ්නයක් නැතුව මේ ගහගත්තත් මරාගත්තත් ගුටි කෑවත් තව කෙනෙක්ට කරදරයක් කළත් ඒක දැක්කේ නෑ, දන්නේ නෑ වගේ හිටපු දෙමව්පියෝ යනවා. දැන් එතනම මේ පුතාට ඇපයක් දී ගන්න පුළුවන්ද කියලා බලන්න. හරි. එතෙන්ට මේ සමාජයේ හැදිලා පොඩ්ඩක් හිතලා බලන්න. මේ කතන්දර ඔක්කොම ඇස්සේ අපිට කියන්න ඕන වුණේ නිසා මේ සමාජයේ බොහෝ බහුතරයක් දෙන අපිට දාලා තියෙන WhatsApp message වල තියෙන්නේ මේ සියල්ල තරුණ પરම්පරාව විනාශ වීම පිටිපස්ස ඉන්නේ දෙමව්පියෝ සහ ඔවුන්ගේ නොසැලකිලිමත්.
2: මදුශංක මේ අම්මල තාත්තලට වඩා සමහරලට මේවට අම්මලට කතා කරන්න දේවල් තියෙනවා. හැබැයි අම්මල කතා කරන්නේ ඔබ කතා කරන්න මේ ඔබේ වෙලාව 0112 775 285 0112 775 766 හැමදාම වගේම මේ අපි හුඟක් කතාවලට ආරම්භයක් කරන දෙන පුරුණෑගල අතුල ඉන්නවා. අතුල දුරකතන ඉන්නවා. අතුල අයිබුවන් සුබෝදෑසනක්.
4: අයිබුවන් ඔබතුමාලා දෙන්නා. අයිබුවන්. පළමුවෙන්ම මේ මට මේ වෙනකොට මතක් වෙනවා ජපානයේ බැසෝ කවි සම්ප්‍රදායක් තිබෙනවා. ඒ කවි පන්තිය තුල ගුරුවරයාට එක ශිෂ්‍යෙක් එතන යන පන්ති ඉගිලලා යන බත් කූරේ කල්ලලා ඔහු දෙකට තුනට පතුරු ගහලා ගුරු බැසෝ කවි ගුරුවරයාට පෙන්නනවා මෙන්න බත් ඇටයක් මෙන්න පියාපත් කියලා බත් කූරා විනාශ කරනවා. හැබැයි කවි පන්ති ගුරුවරයා ඒ ශිෂ්‍යයන්ට පෙන්නනවා ගන්න බත් ඇටයක් දෙන්න පියාපත් මෙන්න බත් කූරා. එතකොට ගුරුවරයා ඒ මොහොතේ සුළු තප්පර කීපයකට පෙන්නනවා ජීවය දෙන්නේ සතෙකුට හරි කොහොමද කියන එක ආදර්ශයක් දෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මදුසංකර රනිල් ලෝකේ කලාව සම්බන්ධව තිබුණා මතවාදයක් අදට තිබෙනවා ලෝකේ. කලාව මිනිසුන් වෙනුවෙන්ද කලාව කලා වෙනුවෙන්ද කියලා තිබෙනවා. හැබැයි ප්‍රකෘතිය සහ විකෘතිය මනස හොඳටම තැම්පත් කරන්න යහපත් පැත්තට හොඳම දේ යහපත් තැම්පත් කරන්න පුළුවන් කලාව සාහිත්‍ය විසේ. එතකොට කාල් මාක්ස් කියනවා සෞන්දර්යාත්මක නිර්මාණයක් මිනිස් මනසේ යහපත් දේ තැම්පත් කරන්න පුළුවන් නම් විකෘති වෙනුවට ප්‍රකෘතිය ඒක තමයි කලාව. මම මේ කෙටියෙන් ගන්න ලොකු කාලයක් ඕනේ ඒක විග්‍රහ කරන්න. එතකොට දැන් මේ අපේ රටේ රසවින්දනය සම්බන්ධ තරුණ පිරිසට ප්‍රශ්නයක් තිබෙනවා. ඒක කොහොමද අපි මේ ජාතික වශයෙන් ගොඩනගන්නේ කියන ප්‍රශ්නේ දැන් සංවාදයක් රටට අවශ්‍යයි. ඒ විලිරුදාව තිබෙනවා. ඒ කියන්නේ මේ තරුණ પરම්පරාව රසවින්දනය කොතනින්ද අල්ලගෙන තිබෙන්නේ? ඒක දෙවන්ත වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒක දැන් වැඩපිළිවෙල සකස් කරමින් තිබෙනවා. එන්නේ නොමැතිකම තමයි ඛේදවාචකයන් බවට පත් වුනේ. මම ගන්නම් වීඅයි ලෙනින් කියනවා, මම මේ දාර්ශනික අදහස් ගන්නේ අපිට යහපත් දේවල් ගන්න ඕන. වීඅයි ලෙනින් කියනවා, ධනවාදයේ තුල සියලුම මානව සංහතිය ආපස්සට, සමාජවාදයේ තුල සියලු මානව සංහතිය ඉදිරියට කියලා. අපි නිකන් සමාජවාදී රටවල් ගමු, මේ ලෝකයේ දේශපාලන දෙකයි තියෙන්නේ, සමාජවාදී සහ ධනවාදී. ධනවාදී රටවල් අද මානව සංහතිය කොතනද තල්ලුනේ, සමාජවාදී රටවල් මිනිස්සු කොතනද ඉන්නේ කියන එක අපි විග්‍රහ කරගන්න ඕනේ, හොයන්න ඕනේ මේවා. හැබැයි මම කියනවා Google එකට ගිහලා තරුණ පිරිස මේ ගැඹුරු ලෝකයේ දේශපාලන දෙක විග්‍රහ කරලා බලන්න කොහොමද එතන තියෙන්නේ සමාජවාදී. කියන්නේ මේකත් ලොකු වපසරියක් තුල සාකච්ඡා කරන්න ඕනේ. එතකොට රනිල් මදුසංක, දැන් අපේ රටේ අවුරුදු ධනේශ්වර සැබෑ ධනේශ්වර දේශපාලනයක් නෙමෙයි තිබුණේ. තිබුණේ අර කළු සුද්දගෙන් අල්ලගත්ත අපේ කළු සුද්දෝ ටික ධනේශ්වර පාලනය තුල නරක ටික අල්ලගෙන මේ අවුරුදු 76ක් හදපු නරක කුණු වෙච්ච සමාජ ක්‍රමනේ තියෙන්නේ. අපි දැන් මේක අර අඳුරේ කරවලය අතපත ගාලා වලිගෙන් අල්ලගන්න බෑ. අපි මූලය හඳුනා ගන්න ඕනේ. මේකට ඡේද වාචක. දැන් තරුණ පරම්පරාව එමනද, අපේ අපේ භික්ෂුන් වහන්සේ දරුවෝ තම දහම් පාසල දාපු භික්ෂුන් වහන්සේ දැවිය දූෂණය කරපු රටක් එකක් නෙමෙයි, සිද්ධි ගොඩාක් තියෙනවා. එතකොට තමන්ගේ දරුවා ජාතික පාසලට ඇතුළත් කරගන්න එනකොට විදුහල්පතිගේ කාර්යාලයට විදුහල්පතිවරයා දරුවා ඉස්සරහා අම්මට ඇරයුම් කරනවා යහන්ගත වෙන්න හෝටල් කාමරෙට එන්න කියලා, ඡේද වාචකයක්. එතකොට ගුරුවරයා චීවරධාරීන් පන්සලේ කුඩු අයිස් විකුණපු සමාජ කුණු වෙච්ච සමාජ ක්‍රමයක් නම, මොකද චීවරධාරී භික්ෂුන් වහන්සේ ඉන්නේ ආධ්‍යාත්මය අපිට කියලා දෙන්න. ගුරුවරයා භික්ෂු කුඩු අයිස් විකුණපු රටක් නම් අපි කොතනින්ද මේක තරුණ පිරිසටම අපි කියන්නේ ඒ සංවාද ඉතාම හොඳයි, තරුණ පිරිසටම නිර්වත් කරලා ගල් ගහන්න පුළුවන්ද? එතකොට මේ මහේස්ත්‍රාත්වරේ කිටියා තමන්ගේ නඩුවට එන කාන්තාව අර ස්වාමියා සිරගත කරලා අවුරුදු කීපයක් ඒ දරුවත් එක්ක අම්මා හෝටලයට අරන් ගිහිල්ලා අවශ්‍යතාවන් සපුරා ගත්ත මහේස්ත්‍රාත්වරු පිටපු රට නීතිය කොතනද තිබුණේ? එතකොට අපේ රටේ මේ ඡේද වාචන වලට වැඩිහිටි පරම්පරාව වගේම නරක පූර්වාදර්ශය සපුපු වැඩිහිටියොත් බහුතරයක් ඉන්න රටක්, ඒ කියන්නේ කුණු වෙච්ච සමාජ ක්‍රමයක්. දැන් මෙන්න මේක දැන් හදන්න නම් අපේ රටට පරමාදර්ශී නායකත්වයක් අවශ්‍යයි. ලෝකේ රටවල් සමාජ පරිවර්තන වුණේ මදුසංකර රනිල් පරමාදර්ශී නායකත්වයක් විසින් තමයි සමාජය සුවපත් කරේ, රටවල් අධ්‍යයනය කරන්නේ. එතකොට සෝවියට් දේශයේ ලෙනින් පරමාදර්ශී සපයනකොට පහළ අඩියේ මිනිස්සු යහපත් වුණා. චීනේ කියුබාව ඒ රටවල් නායකත්වය ගත්තොත්, වියට්නාමයන් ඒ පරණ නායකත්වයෙන් ගත්ත රට ගත්තොත් සමාජ සුවපත් කරන පරමාදර්ශී නායකත්වයෙන් වර්තමානයේනකොට අපේට පරමාදර්ශී නායකත්වයක් ඉන්නවා. මේක මේ අර සුදුණු ගහනවා නෙවෙයි, මේක තමයි විලිරුදා රටට තිබ්බේ. ඒ වැඩ පිළිවෙල නායකත්වය රටට තිබුණේ නැහැ, කුණු වෙච්ච නායකව හිටපු රටක්. ඉතින් කොහොමද තරුණ පරම්පරාවක් යහපත් පැත්තට දිශාවට හැරෙන්නේ? දැන් මේ නීති සංශෝධනය කරමින් නීතිය පමණකින් මේ සමාජයේ තරුණ පිරිස මේ සමාජය සුවපත් කරන්න බෑ. එක් පැත්තකින් නීතිය අවශ්‍යයි. අපි ආකල්පයක් හදනවා දෙමව්පියෝ තමන්ගේ දරුවා පමණක් දෙමව්පියෝ දරුවන් හදාගන්න කියලා, අපි පොඩි මතවාදයක් තියෙනවානේ. එහෙම දෙමව්පියන්ට පරුවක් දරුවා මේ යහපත් මාර්ගයට ගන්නද එළියට බැහැලා තනියෙන් යන්නේ නම් කුණු වෙච්ච සමාජ ක්‍රමයක් නම් දරුවා කොහොමද සුවපත් දරුවෙක් බවට පත් වෙන්නේ? ඒ නිසා මම මේ අවසන් කරන්න තරුණ පරම්පරාවෙන් ඉල්ලා තින්නවා, තමන්ගේ ජීවිතේට තමන් ආදරය කරන්න. තමන්ගේ ජීවිතේට තමන් ආදරය කරන්න නැතුව තව සමාජයේ අනෙක් මානව දයාව බෙදාගන්න බැහැ. තමන් තමන්ගේ ජීවිතේට වගකීම් ඉටු කරගන්න. වගේම තමන්ගේ ජීවිතේ හසුරවන්න තව කෙනෙකුට දෙන්න එපා. ඒ කියන්නේ මගේ ජීවිතේ තව කෙනෙකුට හසුරවන්න ඉඩ දෙන්න බෑනේ. මගේ ජීවිතේ මට වටිනවා. සමාජයක් රටක් වෙනුවෙන් වටිනවා. එතකොට එතකොට පුළුවන් අන්න අයිස් ලබා දෙන්න තව පුද්ගලෙක් මැදිහත් වෙනවා නම් මම හසුරවන්න බැරි නම් මට බෑ අයිස් තව කෙනෙකුට බලහත්කාරයෙන් පාවිච්චි කරන්න ඉඩකඩ හදන්න. අන්නේ ඒ චින්තනය සහ ආකල්පයක් හදන ජාතික වැඩපිළිවෙලක් අවශ්‍යයි. මොකද ඒ ජාතික වැඩපිළිවෙල හැදුවේ නැහැ අපේ හිටපු නරක නරුම පාලකයෝ. මොකද කුණුවෙල සමාජයේ තියෙන තරමට ඔවුන්ට පහසුයි. ඉතාම උදාහරණ තිබෙනවා එකද පහ පුළු කාල වේලාවක් උනේ මේ නරුම පාලක දුෂ්ට පාලකව සමත් උනේ නැහැ සමාජ සුවපත් සමාජයක් හදන්න. ඒ නිසා දැන් වර්තමාන වෙනකොට ඒ සුවපත් කරන තැනට නීති හදමින් ඒ සකස් කරමින් ඛේදවාචකය තමයි නීති හදන්න වෙනකොට නීති විශාරදියෝ හරස් වෙනවා ඛේදවාචකය. එතකොට මේ ඉහළ තෝරු මෝරුන්ට නීතිය ක්‍රියාත්මක වෙනකොට පහළ අඩියේ තරුණ පරම්පරාවක් දන්නවා දැන් සෙල්ලම් හරියන්නේ නැහැ දැන් නීතිය ක්‍රියාත්මකයි නීතියට බය සමාජයක් හදන්න ඕනේ කියලා ජනාධිපතිලා ජනාධිපති මරණ පෙර රටට ප්‍රකාශ කරා. අන්න එහෙම නීතියටත් බය සමාජයක් හදන්න ඕනේ. ඒ කලාව සාහිත්‍ය විසින් මේක සුවපත් කරන සමාජය හදන්න නම් ඒ විඥානයේ මනෝභයමයි හදන්න තැනට රට හදන්න ඕනේ. ඒක පාරමාදර්ශී නායකත්වයක් අවශ්‍යයි. බොහොම ස්තුතියි රනිල්.
1: හොඳයි බොහොම සුදි කුරුණෑගලින් අතුල ඒ විදිහට අපිට අදහස් දක්වන්නේ. ඔබටත් යම් අදහසක් ඇති ලංකාවේ තරුණ පරම්පරාව රටේ සංවර්ධනය සඳහා යොදාගත හැක්කේ කෙසේද, ඔවුන්ට ඔවුන් පිළිබඳ ආදරයක් වගකීමක් නිර්මාණය කරගන්න නම් මේ වරද කොතනද සිද්ධ වුණේ, මේ පොළුල් සමාජ කතිකාව අපි ගොඩනගමු. ඔබට ඔබේ අදහස් කියන්න පුළුවන් මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 0112 75 765 0112 75 765 0112 75 766 අපේ දුරකථන අංක. ඔබ ආදරණීය අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්. ඔබේ දරුවා සම්බන්ධයෙන් ඔබට තියෙන අත්දැකීම, ඔබේ දරුවගේ මිතුරන් සම්බන්ධයෙන් වටපිටාවේ දරුවන් සම්බන්ධයෙන් ඔබට තියෙන අත්දැකීම අපි බෙදාගමු. මේ කරන්නේ ජාතික වගකීමක්. ඔබට දැනුණු දේ, ඔබ දන්න දේ සමාජයට සඳහන් කිරීම ඇතුලේ, සමාජයේ දැනුවත් කිරීම ඇතුලේ තවත් දරුවෙක්ගේ ජීවිත ආරක්ෂා කරගන්න අපිට පුළුවන්. යානතුරු සම්බන්ධයෙන්, මද්‍රව්‍ය සම්බන්ධයෙන් මේ ආදී කාරණා ගණනාවක් තියෙන අපිට කතා කරන්න. ඔබට දැනෙන දේ අපිට කතා කළ කියන්නේ. එහෙම නැත්නම් 0707 03 93 5 93 7 අපේ දුරකථන අංකයට WhatsApp කරන්න පුළුවන්. උදේ 8:47

0: උදෑටයි විනාඩි 52යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: Deutschland.
1: ఉదయాటాయి వినడి వనస్తున్నాయి వెలావెల అఖండ సర్చ్ లైట్ ని సమాజ ఖాతి కవతులు అభి కథాకరణ్ణి మేరటి అనాగతే సంబంధింగ్ అదు దవసే తారుణ్ణి హిట దవసే రట బారగన్న ఎదుగుట కొంద కెలిందియాగిన తీన్ తీర్ణ గన్న పులువం రటట ఆదరేకరణ దరు పరంపరావ కద దవసే నిర్మాణీ కిరీమ తులై మిరటే పెవత్మ హిట దవసే వృందా పవతిన్నే కిన కారణావ పిలిబందవ తవధాన యుమ క్రమింతమై అభి అద మే సంబంధింగ్ కథాకరణ్ణి మే వసరేది වයස අවුරුදු 18ට අඩු දරුවෝ පැදවපු යතුරු පැදිවලින් අනතුරු 323ක් සිද්ධ වෙනවා. බලපත්‍ර නැති දරුවන්ට වාහන දුන්නොත් දෙමව්පියන්ට නඩු. නියෝජ්‍ය පොලිස් ප්‍රතිතුමා W PJ සේනාධීර මහත්තයා මේ කතාව කිව්වේ. එතුමාගේ මේ කතාව ඇතුලේ හරි ලස්සන කතාවක් කිව්වා. ලස්සනට වඩා මේක හරි සංවේදී කතාවක්. එතුමා කියනවා එක්තරා දරුවෙක් උසස් පෙළ සමත් වූ පසු ඉතාලියේ ජීවත්වන ඔහුගේ පියා විසින් ලක්ෂ ගාණක් වටින යතුරු පැදියක් තෑගි කරනවා. අද ඒ දරුවා ඉන්නේ දැඩි සත්කාරයකකේ. ඔහුගේ සුසුන්නාව බිඳී යාම හේතුවෙන් සදාකාලිකවම එක්තැන් වූ රෝගියෙක් විදිහට තමයි මේ දරුවා කාලය ගත කරන්නේ. මේ කතාව නිකන් කල්පනා කරලා බලන්න, තමන්ගේ වයසට දරාගන්න බැරි දේවල්, තමන්ට දරාගන්න බැරි දේවල් දරුවන්ගේ අතර පත්කිරීම, ඔවුන්ට තීන්දු ගන්න තරම් මානසික මට්ටමක් නොමැති කාල පරාසයක ඒ තරම් විශාල දෙයක් දරුවෙක්ට ලැබුණම ඒක අවභාවිත වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මොකද දරුවෙක්ගේ පරිණත භාවයක් නැතුව ඔහුට ජීවිතයේ වගකීමක් වටිනාකමක් නැති කාලෙනේ ඔය තරුණ කාලේ අතුරුපැදියක් අතර හම්බුනට පස්සේ ගමන යන්න නෙවෙයි හදන්නේ. ඒක කලාවක්, එහෙම නැත්නම් ෆැෂන් එකක් කරලා එයාගේ ෂෝ ඔෆ් එක දාන්න තමයි එයා මේ යතුරු පැදිය හෝ එහෙම නැත්නම් දෙමව්පියන් ඔහුන්ට අරන් දුන්නු වාහනේ අඩුම තරමේ ඇපල් ෆෝන් එකක් අතර ගත්තට පස්සේ පොඩ්ඩක් අඩියක් උඩින් යන්නේ යාළුවෝ ඉස්සරහා. මේක ඇතුලේ තව දරුවෙක්ට යම්කිසි බලපෑමකුත් කරනවා. පාසල් නිල ඇඳුමට නිශ්චිත ඇඳුමක්, නිශ්චිත කොටාශයක් විතරක් එකතු කරන්න හේතුවත් ඔය සමානාත්මතාවය නිර්මාණය කිරීම. මොකද එක දරුවෙක් වටිනා ඔරලෝසුවක් බැඳගෙන ආපුහම ඒක ඉල්ලලා දෙමව්පියන්ට කරදර කරනවා අනිත් දරුවා ගෙදර කියලා. දුපත් දෙමව්පියන්ට ඒක දරා ගන්න බැරි වෙනවා. ඒ නිසා තමයි හැම දරුවෙක්ටම එක පාට සපත්තු, එක විදිහට කොණ්ඩේ බඳින්න ඕනේ, එක විදිහට ගවු මඳින්න ඕනේ, එක විදිහට කලිසම ෂර්ට් එක අඳින්න ඕනේ. එහෙම නීතියක් අපේ පාසල් පද්ධතියට ගෙනල්ලා තියෙනම හේතුව තමයි. එහෙම නැත්නම් කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් දරුවන්ට නිදහසේ කැමති එකක් ඇඳගෙන යන්න දෙන්න ඕනේ. ඔව්, දෙන්න පුළුවන්. එතකොට තව දරුවෙක්ට ඒ හරහා යම්කිසි බලපෑමක් සිදු වේවි වගේ තැනක ඉඳලා තමයි මෙහෙම තීන්දුව తీරන අරගෙන නිර්මාණය කරගෙන තින්නේ. අපි හැමතුමකට අවස්ථාවල
2: වාදිනවා. මදුශංක මේ මාතරින් රේණුකා. රේණුකා කියන්නේ කොහොමද? රේණුකාගේ කතාව සමාජයේ බොහෝ තැන්වල තියෙන කතාවක්. රේණුකා අයබෝන් කියන්නේ කොබේ අදහස?
3: ඇරුවි. මේ දරුවා දැන් මොනවත්ම කරන්නේ නැහැ, පිටරට වෙලා ඉන්නේ. කිසි වැඩක් කරන්න කැමතිත් නෑ, ජොබ් එකකට දෑවට විතරක් ඉගෙන ගත්තෙත් නෑ හොඳට. එයා මේස දැන් ගෙදර අපේ සල්ලි නැති වුණා. මේ ගෙම්නාවන්ට ගෙදරම අම්මා තාත්තගේ දේවල් හොරාට අරගෙන ගිහිල්ලා විකුණලා එන්න තමයි මේ සියකරි අරගෙන හිම. ඊට පස්සේ ආචිගාගේ දේවල් ගන්නවා, විකුණනවා. ඒ වගේ ඉතින් හරිම අපහසුතාවකින් ඒ අම්මා ජීවත් වෙන අම්මයි තාත්තයි. ඒකට ගහලා දැනන වැඩකුත් නෑ, කිව්වට අහන්නෙත් නෑ. ඕ ඉතින් අපිට මේ දරුවට ගන්න ක්‍රියාමාර්ගයක් මොකද තියෙන්නේ කියලා?
1: මේ දරුවට මොකක්ද ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය කියලා අහන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ රනිල්, මේ වගේ දරුවෙක්ව නිවැරදිව මේ
2: මේ සමාජයේ මේ වගේ උපදේශනය අවශ්‍යයි. ඊට පස්සේ මඟ පෙන්වීම අවශ්‍යයි, වෙන වෘත්තීය මාර්ග උපදේශනය අවශ්‍යයි. එහෙම නැත්නම් ළමයාගේ මානසිකත්වය ගැන ළමයා යම් මද්‍රව්‍යයකට හෝ යම් නරක පුරුද්දකට ඇබ්බැහි වෙලාද මේ සමාජයේ මේ සම්බන්ධයෙන් වැඩ කරන ආයතන තියෙනවා. ඒ ආයතන සම්බන්ධයෙන් ඉස්සරහ වැඩසටහන් වල තවි තොරතුරු ලබා දෙනවා රජයේ ආයතනවල. ඒ අදාළ බලධාරීන්ුත් ගෙන්නන්න නම් අපි සහ උන්ට අවශ්‍ය සම්බන්ධීකරණත් ලබා දෙන්න. අපිට මේ දුරකථන ඇමතුමක් තියෙනවා ධර්මරත්න පදවියෙන්. ධර්මරත්න කතාවට කලින් මේ ජිනේන්ද්‍ර මහත්මිය හලාවතින් කතා කරා. ඒකේ දුරකථන අංකය අපි නිෂ්පාදන කණ්ඩායමෙන් මේ මිස් වෙලා තිනවා. ආයි කෝල් එකක් ගන්න අපි අවස්ථාව දෙන්න.
1: කොහොම කොහමාරි මේ රනිල් අපි විශේෂයෙන්ම මතක් කරන ඕනේ අර කතා කරපු මහත්මිය කියපු කාරණේට. දැන් පාසල් පද්ධතියට අලුතින් උපදේශන තනතුරක් පත් කළ තියෙනවා. පාසල් වල දරුවන්ට තියෙන ප්‍රශ්න ගැටළු කතා කරගන්න වෙනම මේ තනතුරක් නිර්මාණය කළ තැනකොට තරුණ සේවා සභාවේ තරුණ නිලධාරීන් සහ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊට පස්සේ මනෝවෛද්‍යවරු මේ අය බොහොම කැමැත්තෙන් ඉන්නවා. ඊට අමතරව පෞද්ගලිකව ඔබට උපදේශන දායකත්වයන් ලබා දෙන ආයතන තියෙනවා. සහ විශේෂයෙන් මද්‍රව්‍ය වගේ දේවල් වලට බැහි වෙලා නම් මද්‍රව්‍ය නිවාරණය සඳහා උපදේශන දායකත්වය ලබා දෙන වෛද්‍යවරු ඉන්නවා. ඔබතුමීට අපි යෝජනා කරනවා එහෙම මද්‍රව්‍ය සම්බන්ධයෙන් ගැටලුවක් නම් මේ දරුවට තියෙන්නේ කතා කරන්න අපි එහෙම ස්ථානයකට මේ දරුවන් යොමු කරන්න අවශ්‍ය වටපිටාව නිර්මාණය කළ දෙන්නම්. මොකද මේ කවුරු හරි කෙනෙක් හිතනවා නම් රනිල් මේ ළමයා මද්‍රව්‍යයට අබ්බැහි වෙලා, මෙයා වෙනත් මොනවාට හරි අබ්බැහි වෙලා, මෙයාගේ ජීවිතේ ගොඩ දාන්න බෑ කියලා නෑ. ඒ අය තමයි සමාජයට අරගෙන ඉතාම වටින දරු පරම්පරාවක් බවට පත් කරන්න. එහෙම නැත්නම් අනාගතයේ දක්ෂ ව්‍යවසායකයෙක්, නිර්මාණකරුවෙක් ඔහු ඇතුලේ හැංගිලා තියෙන සමහර වෙලාවට රනිල් මේ මෙහෙම තත්ත්වයන් නිර්මාණය වෙන්න බලපාපු හේතු කාරණා තියෙනවා. පොඩි කාලෙම එල්ල වෙච්ච බලපෑම.
2: අපි ඉක්මනටම අවස්ථාව දෙමු මේ අපි ප්‍රතිවිරාමයට යන්න ඕන නිසා. ධර්මරත්න මහත්මයාට පදපින්. ධර්මරත්න මහත්මයා අයිබෝන්.
0: ඔව් අයිබෝන් මහත්තයා.
2: අපි කතා කරමු ඉක්මනට.
0: ඒක ඇත්තටම හොඳ මාතෘකාවක්. පදවිය කියන්නේ අන්ධ්‍ර ප්‍රදේශයේ ඉතාම අති දුෂ්කර පළාතක්. ඇත්තටම මේ පළාත්වල දරුවෝ ගත්තාම මේ විශේෂයෙන්ම මද්ද්‍රව්‍ය වලට යොමු වී විශාල ප්‍රවණතාවක් තියෙනවා මහත්තයා. ඇත්තටම හරිම කනගාටුදායක තත්ත්වයක් තියෙනවා. ඒ වගේම තමයි කුඩා දරුවෝ විශේෂයෙන්ම අවුරුදු 16 17 වගේ දරුවෝ යතුරුපැදිවල ගිහිල්ලා අනතුරු සිදුවෙලා ජීවිතක්ෂය පස්සන ප්‍රමාණයත් අතිශය ඉහළ ගිහිල්ලා තියෙනවා. ඇත්තටම මෙයාට වග කියන්න ඕනේ කවුද කියන කාරණා තමයි ප්‍රශ්නාර්ථයක් තියෙන්නේ. ඔතුමාලා මුලින් මතක් කරා හොඳ කතාවක්. අපි පැරණි සමාජය තුළ ගත්තාම ගුණ නැල බෙලෙන් යුතු දරුවෙක් තමයි නිර්මාණය කිරීම අරමුණ වෙලා තියෙන්නේ. හැබැයි දැන් ඒක ඔබට ගිහිල්ලා කොහෙද නැති අධ්‍යාපන ක්‍රමයක් දාගෙන ඒ වගේම විශේෂ මේ තරංග සහ විවිධ දේවල් වලට දරුවෝ යොමු කිරීමේ හැබැයි අර ගුණ නැල බෙලෙන් යුතු දරුවෙක් නිර්මාණය කිරීම තමයි අද මිනිසුන්ට අමතක වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ ගැන අත්‍යවශ්‍යම ඔබතුමාට සතුට වෙනවා මේ පිළිබඳව මේ දරුවෝ පැටව පිළිබඳව තරුණයන් පිළිබඳව දවසේ කතා කිරීම සම්බන්ධයෙන්.
1: හොඳයි බොහොම ස්තුතියි එතුමගේ අදහස් දක්වීම වෙනුවෙන් අපි ස්තුතියි කියනවා. ඔබටත් පුළුවන් ඔබේ අදහස කියන්න. මේ හැම උත්සාහයක්ම දරන්නේ අපේ තරුණ පරම්පරාව නිර්මාණශීලී පෞරුෂයෙන් යුතු රටට වැඩදායි දරු පරම්පරාවක් අනාගතයට තිළන කිරීමේ අරමුණින්. ඔබේ ගෙදර ඉන්න දරුවට මේ පණිවිඩය ඇහෙන්න සලස්සන්න ඔවුන්ටත් ඔවුන්ගේ අදහස කියන්න ඉඩ අවකාශය අදලා දෙන්න. 0112 775 285 0112 775 766 අපේ දුරකථනක විරුද්ධයි. අපිට අවසර දෙන්න විරාමයක් ගන්න. විරාමෙන් පස්සේ යාලි කතා කරමු.

0: 93.7 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පෙරවරුණා වේය.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා කබිනේ කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනි

0: ලක්කඩ ප්‍රවෘතේ සමගින් මම සුලක්ෂණී උදේශක ඉදිරිවීර ප්‍රවෘති සංස්කරණයේ මනෝජ් කොඩවිතාරණ
1: ලයින් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: ගල්කිස්සේ සුළුදාකොඩ පටු බග ප්‍රදේශයේදී නාදුන්න පුද්ගලයන් දෙදෙනෙකු සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙ කුමී ගොස් තිබෙනවා යතුරුපැදියකින් පැමිණි දිනෙකු වෙඩිතැබීම සිදු කර ඇත්තේ ඊයේ රාත්‍රියේදී. එෙහිදී 47 දී පුද්ගලයෙකු බරපතල තුවාල ලබා කලබුවල රෝහලට ඇතුළත් කිරීමේදී මීගුස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. වෙඩිතැබීම සඳහා රිවෝල්වර් වර්ගයේ ගෙඩියක් යොදාගෙන ඇති බවට සැක පළ කෙරෙනවා. පොලිසිය පවසන්නේ සංවිධානාත්මක අපරාධ කලි දෙකක් අතර පවතින පෞද්ගලික ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩිතැබීම සිදු කරන්නට ඇති බවයි. සිදේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වනවා.
5: ලක්කඩ විදේශීය ප්‍රවෘත්ති.
0: ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් භූකම්පනයේ මියගිය සංඛ්‍යාව 47ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආම වශයෙන් දිවාස 346කට හානි සිදු වෙති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පාසල් සහ අධ්‍යාපන ආයතන 87ක්, රෝහල් සහ සෞඛ්‍ය ආයතන 18ක් මෙන්ම ආගමික ස්ථාන පහකටද භූකම්පනයෙන් හානි සිදු වෙති බවනවා. පොදු පහසුකම් රැසකටද බරපතල හානි සිදු වෙති බවයි එරට බලධාරීන් පවසන්නේ. හටක භූකම්පනයේ අගය රිෂ්ටර් පරිමාණ 1ක 7.7ක් ලෙස සටහන් ව ඇති බව එරට භූකම්පන විද්‍යා මධ්‍යස්ථානයේ සඳහන් කළා. මේනිද ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශය පිරිවරු 10ට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: මහට ලංකාවටම ලකන පෙරනෝවරු
1: Welcome to the new millennium. Party and Saunders takes you to the other side of life. ආයුබෝවන් සහ ශ්‍රේත ආරාධනා පාටිය සහ සන්තෝෂ සමගින්

0: සර්ජ් ලයිට් සමාජ ගතිකාවතුල ඉන්නේ තරුණ පරම්පරාවේ අනාගතය පිළිබඳව අද සාකච්ඡා කරන්නේ දෙමව්පියන්ට වැඩිහිටියන්ට විශේෂයෙන් බාසල් ගුරුවරුන්ට මේ වෙලාවේ වගකීමක් තියෙනවා ජාතික වශයෙන් ඉක්මනින්ම ඇමතුමක් අරගෙන ඔබ දකින ඔබ විඳින අත්දැකීම සමාජගත කරන්න. එහෙම වුණොත් අපිට තව දරු පරම්පරාවක් ඊළඟ අනාගතයේදී බොහොම යහපත් ආකාරයෙන් නිර්මාණය කරලා දෙන්න පුළුවන් වෙයි. 0112 75 275 0112 75 275 0112 75 766 අපේ දුරකථන අංක. රනිල් අපිට ඇමතුමක්
1: තියෙනවා. ඔව් අපේ පළමු ඇමතුම අපි මේ පැයේ ටිකක් වැඩිපුර ඔබට අවස්ථාව දෙන්නම්. සමන්ති මහත්මිය ඉනවා මහනුවරින්. සමන්ති මහත්මිය අයිබෝන්.
2: අයිබෝන්.
0: හරි කියන්නේ කොබුදු මේක අදහස.
2: මම කියන්නේ දැන් ඉන්න ළමයින්ට පරම්පරාවට සැබෑ අනුකරණ මොඩල් එකක් නැහැ. ළමයි යන්නේ අම්මා තාත්තා යන විදිහට, අයියා අක්කා යන විදිහට පාරට දැස්සාම සමහර තාත්තා ඉන්න සිවිල් එකේ ලියර්ජින් එකක් බිබී බිබී ඉන්නවා. ඒකෝ ළමයි පන්සල් යනවා. ළමයි හිතා මේක තමයි මමත් කරන්න ඕන දේ කියලා. ඒකෝ ඒක එකක්. අනිත් එකක් වර අර කිව්වාගේ මහත්තයෙක් හෝන් එක ගහගෙන යනවා හයියෙන්ම. ඊළඟට ඊළඟ එකන කියලා මමත් මෙහෙම යනවා කියලා. දැන් උදාහරණයක් මම මේ ළඟ පාත ළමයේ ගැන කතා කරමු. ඒ ළමයා කියන මම බයික් එකක් ගන්නවා, මම ෆෝන් එකක් ගන්නවා. මේ 6 වසර ළමයා. එතකොට ඊළඟ මට තේින්නත් යනවා අත් දෙක තරල බයිසිකලේ. එතකොට මේ දකින්න එයා කරන්නේ මේ අයියලා කලාගේ කරන දේවල් එයක් කරන්නේ. එතකොට මාධ්‍ය ගත්තාම අපේ මාධ්‍ය මේ ළමයි දකින්න දේවල් තමයි කරන්නේ. මාධ්‍ය යන දේ කන්න බොන්නේ. එතකොට මාධ්‍ය දකින්න දේ අඳින්නේ පළදින්නේ. මාධ්‍ය පෙන්නන්නේ ළමයාට අර අනුකරණය කරන හොඳ දේවල් නෙමෙයි පෙන්වන්නේ. පච්ච කොටන් කොණ්ඩ දි කරන් කොණ්ඩ ගොතන් පාට කරන් ඔය වගේ කොටු මතනින් මෙතනින් පේන්න සෙද්ද හද හද එහෙම. මම දැන් මගේ ඔෆිස් එකටත් ආවලා මේ අඩි දෙකක් නෑ, අඩි එක අඩියයි සාය දිග. නමුත් සංස්කෘතිය කියලා ආරක්ෂා කරන්නේ මෝස්තර කරන්න ඕනි. ඒක සමාජයට ගැළපෙන්න ඕනි. අනුකරණයක් කරන්න ළමයෙකුට අද කාලේ ළමයෙකුට දඬුවමක් කරන්න බෑ. කොණ්ඩ කපාගෙන කාල කරගෙන වවාගෙන රැවුල වවන් එනවා. ගුරුවරුන්ට ළමයාගේ ඔය විනය හදන්නට වැඩිය උගන්වන්න වෙලාවක් නැහැ ගුරුවරුන්ට. එතකොට දැන් ඕකට දඬුවම් කරන්නේ නැහැ කියලා ළමයාගේ දැන් මානයක් හැදිලා හිතේ තියෙනවා. ආ නෑ මට ගන්න බෑ, මම යනවා පොලිසිය. සමහර දෙමව්පියෝ ළමයාට පොඩි ඉරට්ටකින් ගැහුවා යන්නේ පොලිසියේ. එහෙම එහෙම දෙමව්පියෝත් ඉන්නවා. එතකොට මේ තව එකක් කරනවා ළමයි මේ ඔය බයිසිකලේ මේ යන ගමන් පොඩි පොඩි ළමයිට කියනවා දැන් ඔය තරුණ කාලේ කරන වැඩ අවුරුදු මේ 6-8 වසරදි කරනවා ඕන් ගහගෙන. එතකොට ඒ ළමයි සමහර ලැජ්ජාවට පත් වෙනවා. අනිත් එක තමයි මම ගිය සතිය කිව්වා බීයේ තියනනම් මන බීය තැන් තැන් දාගෙන යනවා. එතකොට ඔය මේ ඩෙංගු කියලා කිව්වට ඩෙංගු වැඩි වෙන එක හේතුවක් ඒක. මාතෘකාවෙත් පිට මම මේ කතා කරාට මේ ළමයිට මේ වගේ මේ අර ස්කෝලේදී පාසලදී දඬුවම් කරලා කියන්නේ අනවශ්‍ය දඬුවමක් නෙවෙයි ඒකට. ඒ අනිත් එක දැන් ළමයි නිකන් පොත් දුන්නට නිකන් නිල ඇඳුම දුන්නට ගොඩක් ළමයි පාසල් යෑම පැහැර හැල්ලා ඉහළ අධ්‍යාපනය ලබන්න කැමති නැහැ. පොඩි දියක් කියලා ගාමන් ෆැක්ටරි එකට යන්න, සිවිල් එකට යන්න ඒ වගේ. එතකොට අනිත් එක ඉස්සර කාලේ තිබුණ යෞවන සමාජය, තව තිබුණ බෝල නෙට් බෝල් වොලිබෝල් කෝඩ් තිබුණ ගම්වල. එතකොට ඒ ළමයි අතර අර ළමයාගේ වැඩි වෙන ජවය වැඩෙන කාලේ ඒක පිට කරන්න ඒක බෙදා හදා ගන්න ව්‍යායාමයක් වෙන දෙයක් ගමේ තිබුණා යාළුවෝ අතරේ. දැන් එහෙම නැහැ. දැන් හොඳ ගුරුවරයෙක් හිටියොත් මේ ළමයා තනියම ගිහිල්ලා ඉගෙන ගන්නවා. ඒ ගුරුවරයා අන්නර ගුරුවරයා හොඳයි කියලා අනිත් යාළුවෝ දුව පුතා පිටක් කරන් අම්මලා දෙමව්පියෝවත් කැමති නැහැ. එහෙම සමාජයක් තියෙනවා. මේක අපි වෙනස් කරන්න ඕනේ.
0: හොඳයි බොහොම සුදි ඒ මහනුවරින් අපිට හැමතුම
1: ලබා දෙන්නේ සමහරවිට. හැමතුම ඊළඟට අපි දෙන්නේ මේ ගුරුවරයෙක්ට අවස්ථාව. පොළොන්නරුව ප්‍රදේශයේ නිමල් පියරත්න මහත්මිය අයිබෝන් ඔබට සුබ උදෑසන.
3: ඔව් අයිබෝන් මහත්තයා මේ වැඩගත් සටහනක් මීට පෙර කතා කරපු ඒ මහත්මියත් සඳහන් කරා. ඇත්තටම වශයෙන් කියනවා නම් ඔය කාරණයන් ඒකෙන් බයිසිකල් යෑම ගැන කතා කරනකොට ගොඩක් කලාවට අපි දැකලා තියෙන දෙයක් තමයි මේ දැන් තරුණයා කියලා කියන්නේ කිසි අවබෝධයක් අවම මට්ටමේ තියෙන කෙනෙන්නේ. කියන්නේ ඒකය කියන එක මේකේ කොහොමද ආයුත්තේ කියන එක, මෙතනින් කොහොමද ආයුත්තේ, වැලිගොඩක කොහොමද ආයුත්තේ, වංගු කොහොමද ආයුත්තේ කියන පිළිබඳ අවම අවබෝධයක් තියෙන්නේ. ඒ පළමු අත්දැකීම ඔහු ලබන්ද යනකොට ඇතන් විට ජීවිතේ විනාශ වෙන්න පුළුවන්. අපේ කාලේ නම් අපි සයිකලයක ගිහිල්ලා ඔය වගේ අත්දැකීම් ලැබුවා හීරිලා තුවාල. නමුත් අද කාලේ ඒක වෙන්නේ එක්කෝ ජීවිතේ නැතිද එක්කෝ අබ්බාගාතී කියලා. මේක ප්‍රධාන වගකීම තියෙන්නේ අපතන පාරේ අපි යනකොට පොලිස් නිලධාරීන් දැන් ට්‍රැෆික් මහත්තුරු දඩ ගහන්න විතරක් අවබෝධ මේ හදී පැහැදි ඉන්නවා මිසක හෙල්මට් එකක් දාන යන්නේ තරුණී ඔහු වේගින් පදිනවනම් ඔහුට අවබෝධ කරලා තින්නේ උතේ මෙහෙම යන්න එපා මෙහෙම යන්න එපා ආය යන්න එපා මෙහෙම සිද්දුත් මෙහෙම වෙන්නේ කියලා දැන් තමන්ගේ දරුවොත් එහෙමයි අපේ දරුවොත් එහෙම තමයි අවබෝධ නොමැති අනිත් එක තමයි පාසලට පුළුවන් ප්‍රධාන වගකීමක් තියෙනවා පන්ති පාර ගුරුවරට උදේ පොඩ්ඩක් විනාඩි 5ක් අරගෙන මේ වගේ උපදේශයක් දෙන්න පුළුවන්කම හොඳාකාරව තියෙනවා එතකොට ඒ දරුවන්ගේ ආකල්ප හැදෙනවා දැන් අර දඬුවම් ක්‍රම ගත්තොත් එහෙම දැන් ඉස්සර අපි දඬුවම් ඉඳලා තමයි අත්මුද රැත්තේ ආවේ නම් කිසි දඬුවමක් පාසලෙන් ඉඳන් අපි අද දඬුවම් කරන්න ගියාම ගුරුවරුන්ට එරෙහිව ළමයින් එරෙහිව ගුරුන්ට එරෙහිව ළමයා එනවා එතකොට ඔවුන්ගේ දෙමාපියොත් දකින්නේ වැරද්ද අන්න එතකොට ළමයා හදන්න බෑ මෙන්න මේ සත්‍ය වර්තමාන පාසල් පද්ධතිය තුන් තියෙනවා හැබැයි කෙසේ වෙතත් පාසල් වගකීමක් තියෙනවා සමාජයට වගකීමක් තියෙනවා ගුරුන්ට වගකීමක් තියෙනවා ඒකෙ මිදෙන්න බෑ ඒ තමන්ගේ පාර අන්ති බාර ගුරුවරට වගකීමක් තියෙනවා මේක අවබෝධ කරලා දෙන්න එහෙම නැතුනොත් එහෙම මේක ගොඩ ගන්න බෑ ආකල්ප දිනු කරන්න ඕනේ නීති දාලා පුළුවන් කමක් නෑ පොලිසියටත් ඒ නිලධාරීන්ට වගකීමක් තියෙනවා තමන්ගේ දරුවෙක් කියලා හිතලා මේවා නිවැරදි කරන්න මහත්තයා බොහොම ස්තුතියි
0: පවසුදී පාසල් ගුරුවරයෙක්ට මේ අත්දැකීම බොහොම තදින් දැනුණා නේරණිල් දැන් අපි වෙලාවකදී කතා කරන්න ඕනේ කාරණාවක් අපිට සමහර වෙලාවට අපේ ගුරුවරු දුන්න දඬුවම් හරි මං හිතන්නේ පොලිසියෙන්වත් මිනිහෙක්ට එහෙම මේ ටිකක් සරණ ගන්නයිද කියලා හරි අපි මට හොඳට මතකයි අපි 9 වසර පන්ති ඉන්න කාලේ අපේ පන්ති බාර හිටියේ ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ තාම ධර්ම විදිහට එක්තරා අවස්ථාවකදී අපිට පහර දෙනවා මං විශ්වාස කරනවා ඒ දඬුවම් නිසා අපි අද මෙහෙම තැනක ඉන්න. එහෙම නොවුනා නම් ඇත්තටම අපිත් වැලිකඩ හරි කොහේ හරි ඉන්න තිබුණා රණේ. ඒ තරම් ඇටර අතීතයක් නැ අපිට තිබුණා. ඉතින් එහෙම තමයි ගුරුවරු ඒ වගකීම ඊට උගලේ. සහ ඔබ විශ්වාස කරන්න මේ දැන් මම කියන ගමන් අපේ දෙමව්පියෝ දන්නෙත් නැ හාමුදුරුව අපිට ගෙවුවා කියලා. එහෙම කිව්වනම් ආයෙ කන්න වෙනවා. හරි. එහෙම තමයි

0: පල්ලිය ස්වාමිට නේද කුරුක්කල්තුමාට මෞලවිතුමාට මේ අපි හැමෝටම වගකීමක් තියෙනවා. සමස්තයක් විදිහට වැඩිහිටියෝ විදිහට අපි සිල් දෙනාට ඒ වගකීම තියෙනවා. ඉතින් ඒ වගකීම ඉටු කරන්න ඔබේ අදහස් එකතු කරන්න අපි දුරකථන අංක දෙකක් ඔබ වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. 011-2-775-285 011-2-775-766 අපිට යමුතුමක් තියෙනවා. හලාවතින්
1: ජිනේන්ද්‍ර මහත්මයා අයිබුවන්.
0: සුබදාසනක්
2: මහත්මයා, මවක් වශයෙන් කතා කරන මවක් වශයෙන් රටේ පුරවැසියෙක් වශයෙන් අනිත් එක මම ඉතාම වාසනාවන්ත ආඩම්බර මවක්. ඒකව මට ඉන්නක පුතා ඒ පුතාද හොඳින් ඉන්නවා. ඒකට හේතුව තමයි ඒ වුණාට මට ගොඩාක් දුක තියෙනවා. තරුණ ළමයි, තරුණ සමාජයේ ළමයි විනාශ වෙලා මග්ගවලට ඇබ්බැහි වෙලා අකාලේ නිකන් මම කරවව ළමා සමාජ භාරව කටයුතු කර ළමයිට ගොඩාක් කටයුතු කර මවක් වශයෙන් මට පොඩ්ඩක් ලොකු වේදනාවක් තියෙනවා. මගේ මාතෘකාවේ මගේ පුතු ගැන මම ඉස්සෙල්ලා කතා කරන්න. ඔහු මේ අද ටියුෂන් ගුරුවරයෙක් වශයෙන් ළමයින්ට විදලට මං වගේම හිතන පුතෙක් ඉන්න මම ගොඩක් ආඩම්බර වෙනවා. ඔහු මේ ගණිතය අවසන් ටියුෂන් දෙනවා. මුදල් ගැන හිතන්නේවත් නැතුව, වෙලාව කඩාව හිතන්නේ නැතුව අඩු ලක්ෂණ ප්‍රමාණය දීපු ළමයි වාර අරන් ඉහලටම ගෙනලා සම්මාන අරන් ඔහු අධ්‍යාපනයෙන් දරයි යනවා. මං එහෙම පුතාගෙන් අයිතිතේ ඔයා මෙහෙම කාලේ මිදංගු කරගෙන අඩු මුදල අනේ අම්මේ යාලට සල්ලිත් නෑ, ඒ ළමයින්ගේ ගණිතය උගන්නන්නේ ඉස්කෝලවල ගුරුවරුත් හරියට නෑ, මට ලොකු සතුටක් තියෙනවා ඒ ළමයි විභාග පාස් වෙලා ඉගෙන යන එක. ඉතින් මම කියන්න ගත්තේ අපි මගේ පුතාට ඒකට හේතු වුණේ ඔවුන් අපි සමාජයේ එල්ලම් කරන්නවත් ඇරියේ නැහැ අපිට දැනෙන අනවශ්‍ය පුද්ගලයෙක්. ඔහු පුංචි කාලේ ඉඳලා බාලංශ පන්ති ඉඳලාම මේ පොත් කියවන්න පුරුදු වුණා. මහත්තයා හරියට පොත් කියවයක් දැනුමින් සම්බන්ධ කරුවා. අපි හැම වෙලාවෙම උපන් දිනයකටත් එයා ඉල්ලුවේ පොතක් පමණයි, වෙන මුකුත් ඉල්ලුවේ නැහැ සෙල්ලම් බඩුවා. ඉතින් අදටත් පොත් රාශි පිරීලා තියෙන එයා හොඳ අධ්‍යාපනයක් ලැබලා තියෙනවා, හොඳ දැනුමක් ලබා ගන්න පැත්තෙන් එයා සම්බන්ධ වුණා කියවීමේ. ඉතින් අපි අපේ නිවස කවදාකවත් අපි කවදාකවත් දරුවන්ට විරුද්ධ තව කාටවත් විරුද්ධ මුකුත් කතා කරුවේ නැහැ. ඒකට දැනගන්න තිබුණේ අපි අනිත් අයට උදව් කරන එක අනිත් අයට විහිසෙන විදිහ තමයි අපේ එයාටත් දකින්න පුළුවන්. මං ආඩම්බර වෙනවා මගේ පුතු ගැන. ඒ වුණාට මට දුකයි මගේ මාතෘභූමි දරුව ගැන. මම කියනවා මහත්තයා ඉස්සර අපි පාසල් යනකොට අපේ මේ බාල්සවල ඉස්සලවල ගහලා තිබුණා ගුණ නැන බැලින්ස ඉතා ගරු කියලා. ඒ කියන්නේ දැන් ළමයින් ඉස්සර ගුණයි නැනයි දෙකම තිබුණා, දැන් හැදෙන ළමයින්ට නැන විතරයි ගුණ නැ. හේතුව ප්‍රශ්න පත්තරයකට ළමයි හුරු කරනවා නිසා මේ විභාගෙන් ඒ විභාගෙන් ශ්‍රේණි වලට ඉහළට යන්න නැන විතරයි ඉස්කෝලෙන් එළියට අධ්‍යාපනය ඉහළට ගුණ නැ. දහම් පාසල් අධ්‍යාපනයට යව්වත් සමහර අය යවන්නෙත් නැ. ඉරිදටත් ටියුෂන් පන්ති කියලා දෙමව්පියෙකට යන ළමයා වුණත් මේ අධ්‍යාපනිකව පැත්තෙන් මේ ගුණ වගාවෙන් ගොඩ නැගෙනවා කියලා අපිට තේරෙන්න දකින්න නෑ. ඉතින් මේ ඒ හින්දා මම කියනවා ගුරුවරයාටම බාර දෙන්නත් බෑ තමන්ගේ දරුවා ගැන. කවුද ඒගොල්ලෝ ආශ්‍රය කරන්නේ, කවුද ඒගොල්ලෝ එක්ක යන්නේ කියලා. මම හැම වෙලාවෙම ටියුෂන් පන්තියකට දරුවා ගැන මම පස්සෙන් ගිය මවා. ඉතින් ඒ නිසා ගිහි හොයලා බැලුවා, ඒවා සේරම කෙරුවා. ඉතින් ඒ නිසා මං හිතන්නේ අපිට බාර දීලා අපේ රැකියාවල් තියෙන මේ එකත් එක්ක මුදල් හඹා යන ලෝකයක් එක්කම දරුවව අතෑරලා ටියුෂන් පන්තියටයි පාසලටයි අප හිටියොත් අපි මුළු ජීවිත කාලෙම වේදනාවෙන් දුකින් ඉඳ වෙනවා. ඒ නිසා මම දෙමාවක් වශයෙන් ඉන්නනම් මව්වරුන්ට මම පුතත් එක්ක තාමත් හිතුරියක් කවදාකවත් දැනලා කෑ ගහලා නැහැ. එයා අදටත් ප්‍රශ්නයක් කෙනෙකුට අම්මේ මෙහෙමයි කියලා ඉක්මනට ෆෝන් එක අරගෙන හැම ප්‍රශ්නයක්ම මට කියනවා. හැම වෙලාවෙම තමන්ගේ දරුවා එක්ක මව හරි පියා හරි කෙනෙක් පවුලේ මිතුරියක් හා මිතුරෙක් වගේ හිටියොත් තමයි එයාලට ඇති වෙන ගැල්ලු ප්‍රශ්න හම්බෙන දේවල් හම්බෙන මුණ ගැහෙන අය අපිට කියන නිසා මම හිතනවා මහත්තයා ළමයින්ට විතරක් නෙවෙයි වැඩිහිටියන්ටත් අපිට මේ වෙලා තියෙන මේක තමයි ඉස්තර අතීතයේ අපි හැමෝටම හොඳ මිතුරෙක් මිතුරියක් හිටියා.
0: හොඳයි, දැන් එතුමිය හරි ලස්සන තැනකට ආවා. අපිට මේ ආශ්‍රය කරන සමාජය අපි කොතනද ඉන්නේ, අපේ දරුවෝ කොහෙටද යන්න ඕනේ. දැන් එතුමිය මවක් විදිහට ආඩම්බරෙන් එතුමියගේ පුතාගෙන කියනවා. ඉතින් හරි වටිනවා. එහෙම තමයි අම්මලා විදිහට මේ සමාජයේ ප්‍රගමණය වෙනුවෙන් තමන්ගේ දරුවෝ දායක කරන්න ඕනේ. ඉතින් ඒ අත්දැකීම් බෙදා හදාගත්තට බොහොම ස්තුතියි කියන ගමන් අපිට මේ තරුණ පරම්පරාව මග හරින්න වෙන්නේ. මෙන්න දැන් ගේමට ඇවිල්ලා තියෙන්නේ. හරි, මේ මැසේජ් එක හරි වටිනවා මං හිතන්නේ.

0: ඒෂා නිත්මිනී තමයි මෙසේජ් එක දෙන්නේ. ඔයාලා අද මේ කතා කරන මාතෘකාව ඇතුළෙදි කියන්නේ අපේ රටේ තරුණ පරම්පරාව නරකයි. අතීතයට සාපේක්ෂව වර්තමාන සමාජයේ ගොඩක් විනාශකාරී. ඒක ඇත්ත. නමුත් මේක එකපාර සිදුවුණු දෙයක් නෙවෙයි. ඒක හිතන්න. මොකද දරුවෙක් හැදෙන්නේ එයාලගේ වැඩිහිටි පරපුරු දිහා බලලා. ගෙන උදාහරණගෙන ඕන තරම් සලකා බලන්න. ගමක තියෙනවා කියන ඔය සංස්කෘතිය මාධ්‍යර විතරක් සීමා වුණ මායාවක්. අපේ ගංගුල සංස්කෘතික විවිධත්වයක් තියෙනවා. නිකමට ඔයාලා ඇවිත් බලන්නකෝ. දවසක් මම බස් එකේ යද්දී දෙමළ ජාතික ගැබිනිමවක් බස් එකට නැග්ගා. ඉස්සරහා සීට් වල හිටිය සිංහල වැඩිහිටියෝ ගොඩක්. හැබැයි කවුරුත් සීට් එකක් දුන්නේ නැහැ. දුන්නේ පිටිපස්සෙ හිටිය ළමෙක්. ඔයාලා ඔය කියන කතාව ඇතුලේ තරුණ පරපුර වැරදි. හැබැයි මේක උනේ ඔවුන්ගේ වැරද්දක් නිසා නෙවෙයි. රටේ සංස්කෘතිය විනාශ වෙලා කියලා ඔයාලම කියනවා. හැබැයි මාධ්‍ය නෙවෙයිද ජනප්‍රිය සංස්කෘතිය මේ රටවල් වලට ගේන්නේ කරන්නේ. බලන්න අවුරුදු කාලයට නත්තල් කාලයට මාධ්‍ය වැඩසටහන් දියා. සැබෑ සංස්කෘතිය කොහෙදිවත් පෙන්නවද කියලා මේ හැම දෙයක්ම හිතන්න. ඒ අනුව කාටවත් වැරද්දක් පටවන්නේ නැතුව හරි විදියට බැලුවොත් අපිටම තේරෙයි. මොකද මහ ගින්නක් එකපාර ඇති වෙන්නේ නැහැ. පොඩි පොඩි ගිනි පුලිඟු එකතු වෙලයි මහ ගින්නක් ඇති වෙන්නේ. ලංකාවේ අධ්‍යාපනය තුලේ කොහොම කිව්වත් දුප්පත් දරුවෙක්ට ඉස්සරහට එන්න තියෙන ඉඩකඩ අහුරනවා. ඒක කරන්නෙම ඔය වැඩිහිටි අම්මලා ශිෂ්‍යත් කාලේට බලන්න ඔබේ වයසෙම දෙමව්පියෝ ඉන්නේ. හැබැයි ඒ කවුරුත් අනිත් දරුවෝ දිහා තමන්ගේ දරුවා දිහා බලන විදියට බලන්නේ නැහැ. මේ හැම දෙයකම අවසන් ප්‍රතිඵල තමයි ඔය කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒක තරුණ පරපුරේම වැරද්දක් නෙවෙයි, සමස්ත සමාජයේම වැරදියි කියලා තමයි නෙත්මිනි කියලා දෙන නිමේෂා නෙත්මිනි.
1: ඔව්, අපිට අමතුමක් තියෙනවා තවත් තරුණෙක් තමයි නිශාන් ගාල්ලගේ කුරුණෑගලේ. නිශාන් අයිබුවන්.
2: අයිබුවන්, බොහොම කෙටි අදහසක් තමයි මම දක්වන්නේ. අපිට පේනවා මේ දවස්වල මත්කුඩු, ඒ වගේම අයිස්, ඒ වගේම ගංජා, ඒ වගේ දේවල් මහා පරිමාණයෙන් වැටලීම් කරගෙන යනවා. නමුත් මං හිතන්නේ තාමත් අර ගම ඇතුලේ ඒ පොඩි පොඩි ප්‍රමාණයෙන් සිද්ධ වෙන දේවල් වල වැටලීම්, විශේෂයෙන්ම කසිප්පු වගේ දේවල් සම්බන්ධයෙන් සිද්ධ වුණා අඩුයි කියලා. ඒ කියන්නේ මොකද ඔක්කොම එකපාරට කරන්න බැරි හින්ද වෙන්නේ නැති. ඉතින් ඇත්තටම ගම්වල ඉන්නවා ඉගෙන ගත්ත නැති දුප්පත් ළමයි ටිකක් පිටිසර ගම්වල. ඉතින් මේ කට්ටිය මේවට ඇබ්බැහි වෙලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම රජයෙන් එකපාරට ඔක්කොම කරන්න බැරි වුණත් ඇත්තටම ගමේ ඉන්නවා ස්වේච්ඡා සංවිධාන, ඒ වගේම ආගමික නායකයෝ, මේ අයට පුළුවන් ඇත්තටම මේ ජනසාව දැනුවත් කරන්න, මේ වගේ දේවල් වලින් මිදෙන්න, මේ වගේ දේවල් හින්ද ඇති වෙන අහිතකර බලපෑම් එවගෙන කියලා මේ කට්ටිය මුදවගෙන, ඒ වගේම ඇත්තටම අපිට පුළුවන් ස්වේච්ඡාවෙන් සම්බන්ධ වෙන්න පුළුවන් ගමේ විදුහල්පතිවරු, ඒ වගේම වැදගත් පුද්ගලයෝ, ඒ වගේ ඇතුළත් කරලා කමිටුවක් පිහිටවලා ඒ කමිටුවකින් මේ කට්ටියට මේ අවශ්‍ය උපදෙස් ටික ලබා දෙන්න. එහෙම කරන්න පුළුවන් නොවෙදී මං හිතන්නේ ආඩුවෙන් කරන මැදිහත් වීමට අමතරව ඒක මහත් ලකුණක් වේවි කියලා මම හිතනවා.
0: හොඳයි, බොහොම ස්තුතියි. දැන් අපිට ආව වට්ස්ඇප් පණිවිඩයකට අවධානය යොමු කරන්න ඉන්ද්‍රා කුමාරි තමයි මං දන්නේ DB එකත් එක්ක පෙන්වන නම. දෙමව්පියන් දරුවන් ගැන අවධානයෙන් ඉන්නවා නම් දරුවන් හරි මගට ගන්න පුළුවන්. මම කියන්නම් මගේ අත්දැකීම. මගේ පුතා 2011 ඕලෙවල් ලියලා ප්‍රතිඵල එනකන් ඒ ලෙවල් ක්ලාස් ගියා. ඒ අතරේ කම්පියුටර් ගේම් ගහන දැනකට යන්න පුරුදු වෙලා නුවර නගරේ හිමතෙන් තිබුණා. වරහන් ඇතුලේ දාලා තිනවා දැනුත් ඇති. ක්ලාස් යන්න දෙන සල්ලි වලින් ගේම් ගහලා ටික දවසක් යනකොට ළමයාගේ වෙනසක් මම දැක්කා. මම හොයාගත්ත කාරණාව. දඬුවම් කළා, කියලා දුන්නා. එයින් පස්සේ හොඳට ඉගෙන ගත්තා. පෙරදිනිය විශ්වවිද්‍යාලයේ කෙමිස්ට්‍රි ස්පෙෂල් ක්ලාස් එකක් එක්ක පාස් වෙලා දැන් ඇමරිකාවේ ගිහින් PhD කරනවා. එයා එක ගේම් ගහපු අයද හොඳ තැන් වලට ඇවිල්ලා නැහැ. ඒ නිසා මම හිතන්නේ අවශ්‍ය කාලය තුල දෙමව්පිය රැකවරණය ලැබෙනවා නම් ළමයි නොමග යන්නේ නැහැ. ඒ වගේම හැම වෙලාවෙම තමන්ගේ ළමයා හරි කියන මතේ ඉන්න හොඳ නැහැ. මට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. 3 දෙනාම විශ්වවිද්‍යාලෙ ගියා. ඒ වගේම සමාජයට කිසිම කරදරයක් නැහැ. ඉතින් අම්මා විදිහට මම ගොඩාක් සතුටින් කියලා මේ ඉන්ද්‍රා මාත්මිය කියලා තියෙනවා. රනිල්, මේක තමයි අම්මා කෙනෙක්ට නේද ලෝකෙට කෑ ගහලා කියන්න පුළුවන් අභිමානේ. තමන්ගේ දරුවෝ හොඳ තැනක ඉන්නවා. මගේ දරුවෝ සමාජයට බරක් නැතුව ඉන්නවා. එහෙම කියන්න නම් ඔබ ඔබේ දරුවා ගොඩනගන කාල පරාසය තුළේ ඉතාම කැපකිරීම් කන්දරාවක් සිදු කරමින් ඔවුන්ගේ ජීවිත ලස්සන කරන්නට කටයුතු කළ යුතුයි. උදේ 9:00 විනාඩි 27 අපි විරාමයක් අරගෙන යලි කතා කරනවා සර්ච් ලයිට් සමාජ කතිකාව තුළ.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: මොබිටෙල් ෆයිබර්ක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි. ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT මොබිටෙල් ෆයිබර්.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
2: අපි සොයන්නේ
1: Golden Voice. ලඟදීම සතියේ දිනවල දහවල් එකට

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විතුන්ගෙන් අපිට හරින දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රී වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
5: උදේ 9:31

0: දිනුම් ගදපු ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත්වල ජයග්‍රහී අංක තමයි අපි මේ මතක් කරන්න සූදානම් වෙන්නේ. අපිට ඉක්මනටම කියන්න පුළුවන් අංක, ඔබ ගන්න ඔබේ අතට ටිකට් පත. මේ අංක ගැලපෙනවා නම් ඔබට තමයි ඒ සුපිරි ජයග්‍රහණී හිමි වෙලා තියෙන්නේ.
1: ඒ දිනුම් ගදපු ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි වල ප්‍රතිඵල මහජන සම්පතටි ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 09423333 09423333 ගොවිසෙත W124878780 ගොවිසෙතේ W124878780 මෙගා පව එක්ස් ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංකයක 16 වාසනාවන්ත අංක 2034 5474 එක්ස් ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංකයක 16 වාසනාවන්ත අංක 2034 5474 ධන නිදානේ M ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 13455568 M134555568 හඳහනේ කුම්භ ලග්නේ වාසනාවන්ත අංක 13345055 කුම්භ ලග්නය 13345055 අද සම්පතේ අංක රටාව 33233433T එනල්වි ජයලොතරයියේ W ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 0267 W0267 එනල්බි සුබ දවසක් ලොතරැයියේ මකර ලග්නයේ වාසනාවන්ත අංක 232 සහ 33 මකර ලග්නය 232 33 ජයග්‍රහී අංක විශේෂ අංකය 0892 අද සුපිරි තැගි ගණනාවක් තියෙනවා වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිම මිලට ගන්න
0: අපිට හැමදෙමක් තියෙන ඉක්මනින්ම ලොකු වෙලාවක් කරඳලා ඉඳපු නිසා අපි එතුමන්ට අවස්ථාව ලබා දෙමු
1: ඔව් අපේ නිමල් රාජපක්ෂ මහත්මයා කොට්ටාවෙන් නිමල් මහත්මයා අයිබෝන් මේ දුරකතනේ මේ රේඩියෝ එක පොඩ්ඩක් සද්දේ හොඳටම අඩු කරලා පොඩ්ඩක් දුර මේ රේඩියෝ එකෙන් ඈත් තුනනම් අපිට හොඳට පැහැදිලිව ඔබතුමාව ඇහෙනවා.
0: හරි. දැන් හරි අපි
1: කතා කරමු නිවල.
2: මම රිටයර්ම එක පොලිසිය දාරි.
1: ඔව්.
2: මම හරින වැඩගත් වැඩකට නම් මේක. මම ඉස්කෝලේ ගියේ පොරවල් සෙන්ටිලගේ පට මතකයි හොස්ටල් එකේ ඉඳලා අපිට පැයක් දෙනවා කාලයක් තවුන්ට අවශ්‍ය පොත්පත් අරගෙන ඉන්න තවුමට යන්න. හරිද?
1: ඔව් එහෙමයි නේද? ඔබතුමා කියන්නේ කියාගෙන යන්න. ඔව්.
2: හරි. ඒ ගියාම අපි පොඩ්ඩක් අතේ සිගරට් ටැබ්බල ඒ කාලේ සතායේ සිගරට් ටැබ්බල මම අපි ඒක දීලා එනකොට හොස්ටල් මා සිටි මිස්ටර් ගමලක් ගියේ කියලා.
1: හ්ම්.
2: එයා එනවා මකට අපි අසරක් පිරවට ඒ ඇවිල්ලා ඉතින් දවසක් මගේ අතින් අල්ලගෙන දකුණු පින් සිගරට් බොන්නේ දකුණු අත අල්ලගෙන යනින් ගම මෙහා එකපාරම අතගත්ත නායට සිගරට් බිව්වල සිගරට් කැවුව කියලා උන්ටම කැවුවා ගාලා ගාලා ගාලා පාරෙන් ස්කෝට් එක ගෙන ගියා මම එදත් එදයි අද වෙනතුරු ඒ වැඩේ දැන් කරන්නේ අනිත් එක දැන් මගේ අයියා රිටයර් වුණු ඩීඅයිජී කෙනෙක් එයත් දවසක් මොකද කරේ මම හොරෙන් සිගරට් බීලා අවුලා අට පිච්චුවමයි ඉතින් දැන් ළමයින් ඒ වෙලේ දෙමව්පිය අරේ කතා කරනකොට මේ ළමයා දෙමව්පියන්ට හොරෙන් සිගරට් බම පොලිසිය ඉන්නකොට ගොඩාක් වෙලාට වැඩේ කරා එක දවසක් මම ඉන්න තැන හොඳම සිද්ධියක් වුණා ලෝ මහත්ය හෙල්මට් එක ගලවාගෙන ආවා ලෝලා හෙල්මට් එක දාගෙන ආවා ලෝලා ගැති තමයි මහත්ය හෙල්මට් එක තියෙන්නේ අපි වංගුවක් ගන් ඉන්නකොට අපි ඉන්නවා දැක්කා ලෝලා ලෝලා ටක් ගාලා හෙල්මට් එක මහත්ය එක ඔළුවට දැම්මේ පස්සේ පැත්තට වැටෙන පැත්ත මහත්ය ටක් ගාලා කියලා ගහක පුරක් දෙන්නම එතනම ඔන් ද ස්පොට් රාජ තර ජීවිත ඉක්මන් වෙනවා වැරදි වැඩ කරනවා ඉලෙක්ට්‍රික් සිගරට් තියෙනවානේ ඒවා තමයි පාවිච්චි කරන්නේ අර සුවඳින් තමයි අපි යන්නේ හොයාගෙන නමුත් වැඩක් නැහැ අවදාවත් මේ සමාජය හදන්න බෑ සමාජ විනාශක දේද පාලකයෝ මේ රටට හැම මගුලක්ම අපි දන්නවනේ අපි වැරදි කරපු මිනිස්සු පාතාලට සම්බන්ධ වෙලා ඉන්නේ නමුත් මේ රජය නැමෙන්නේ ඒ අතින් පත්ත පෙර පාසදාකට මෙ දැඟ වුනේ නැත්තන් ඉතින් මේ ඉදිරිටයන ලබයින හරිගනාතයි උක දේකුල්ලන්න දඩුවන් කර ක්‍රම යන්නෑනේ ඇයි ඔය කැල්ද මව දවසක්කින්නකොට ම දේශපාලක කවුතු කර කියන ඒ මෙස මැරුණා ඒ මනුස්සයි ගෙදර හිතු වෙපු වෙපු මනුස්ස පොඩිසි ආරස්සයි කරලා ඇව්වා හරිද පස්සේ මම මං එකට වැත්තුවා ගිය පස්සේ මට ආරංචියක් ආවා තමයි වෙලාවෙම අයිජිට කතා කරලා මම තාන්තර කිල්ල ගත්තා ඉස්සරට ඇති ඒ සමාජයක් ඒ කාලේ තිබ්බේ ඒක දැවෙයි දැන් තවත්වාගෙන එන්නේ මොකද දේශපාලන කරලා තින්නේ මම ආයතනයක් අදටත් ඒ තත්ත් දැන් මේ නැති කරගෙන යනවා මේ මිනිස්සු නම් මේ මිනිස්සු හැබැයි ළමයින්ගේ වාසනාව හරි අවත්තනා කියන හරි අමාරු වැඩක් අමාරුවෙන් හරි කමල් නැහැ තව අවුරුදු දහයක් ගිල හරි කමල් නැහැ මේ මිනිස්සු බලයි දුන්නම් මේක නවත්තනවා
0: හොඳයි අමාරුවෙන් කොච්චර කට්ටක් කාලා හරි කමක් නැහැ මේකට හදලා දෙන්න කියලානේ මේ ජේෂ්ඨ පුරවැසියෝ ඉල්ලන්නේ තුමා විශ්‍රාමික පොලිස් නිලධ හරියෙක් ඒ නිසා එතුමාගේ අත්දැකීම් හරි වටන බොබ සුදී ඔබේ අදහස් කිවට අපිට තවත් එමතුමක් තියෙනවා
1: තවත් ඒ වගේම ජේෂ්ඨ පුරවැසියෙක් අතීතේ ඉඳන් අත්දැකීම් තියෙන කෙනෙක් තොලංගමුවේ පියදාස මහතේ අයිබෝන් සුබෝදයාසන
3: අයිබෝන් ලක්ෂන්ත සුභාසිරි තින්මත් මහත්මයා අපි පවුල ඇති 18ක පවුලේ දිඩකෑගල් දිස්ත්‍රික්කේ දෙවිලි පවුලි නමේ අම්මා 18ක් ළමයි හදලා හාල් හේතු දෙක ගන්න සතියකට මිටි බාගි කාපු අය අමුද ගහගෙන කැලෑගත වෙලා වාගේ කොණ්ඩේ කපන්න පමණක් ඉස්කෝලේ ගියාය ඉස්කෝලේ ගියාට පස්සේ අධ්‍යක්ෂකින් එක්ක බලනකොට ඒ ඉරකට අපි පවුලේ ඇතුළත් සමාජයේ තිබිච්ච ගුණාංග එළියෙන් අපි නැතුව ඒ යම් ප්‍රමාණයක් SSC මට්ටමට ඉගෙන ගත්තා නමුත් මේක බලාගෙන යනකොට මහත්මිය ඔබතුමාලා හැමදාම අපි කතා කරුවට අපි අහිංසක ළමයි ටික හදාගන්න ක්‍රමයක් ජාත්‍යන්තර වශයෙන්ම බිඳිලා ගිලා ඒ කියන්නේ 505 උදලස් පාස්ටර්ක විනිශ්චය දුස්තව අත කිසි කෙනෙක් මේ හැදගල කළ දන්නේ නැහැ සීගිරිය දන්නවා මිහින්තලේ දන්නවා මේ ශේරුමය ජනය දන්නේ නැහැ මේ හැදගල කළ ඒක විපත ඇත මාරේ දාන කාර්ය දාන සංස්කෘතිය අදටත් පවතිනවා එතකොට පාරක පැත්තේ දන්නේ නැහැ බැට කෑවා පූජ්‍ය පක්ෂේ දන්නේ නැහැ 505 ආගම් වැහපු විශ්වාස මත පවතිනවා නිසා ඉතින් ළමයින්ට මේ ආනිසංසය නොලැබෙනවා කියන එක මේ විශ්වකර්මයාද දන්නේ ජාත්‍යන්තර මේ තියෙන වැඩසටහන් පක්ෂ විපක්ෂ අපේ රට හැටියට රටේ අසිරිය පෙරදිග බබලේ ලෝකේ නිත්‍යතාවයක් කෙරුවත් ජාත්‍යන්තර ලැබිච්ච ආවේග නැතිවිච්ච අපේ නටබුල් සහිත ධර්මද්දීප ගොඩනගන්න මම හිතන්නේ ඩිසෙම්බර් වෙනකම් පුළුවන් වෙයිද කියලා. ඉතින් මහත්මයා මේක මා විශ්වජනක කතාවක් ඉදිරියට කතා කරමු මහත්මයා මේ පිටිසික දෙවියන් වෙන 18ක් දෙවියන් වෙන අයගේ පවුලේ අය බැට කාලා අපි අමුද ගාගෙන ඉතියේ කොණ්ඩ කැපේ ස්කෝල යන්න. ඔන්න තේරුම් ගන්න අධ්‍යක්ෂයි සයිතයි. ස්තුතියි නබඳුන්නට.
0: බොහොම ස්තුති බොහොම ස්තුති. ඒ අධ්‍යක්ෂීම් වර්ණ අධ්‍යක්ෂීම් වර්ණ කතන්දර මේ ඔක්කොම එකතු වෙච්ච හරි ලස්සන කතිකාවක් සමාජය තුළ නිර්මාණය කරන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. තවමත් ඔබ එමතුමක් ගත්තේ නැත්නම් අපිට පොළුල් සමාජ කතිකාවක් දක්වා මේ කතාව අරගෙන ආයුතුයි 01125785 තාර්කිකව මේ සමාජයේ ප්‍රශ්නය හඳුනා ගැනීමෙන් අපි ඉදිරියට කතා කරමු. ඒ තමයි විද්‍යුත් මේ වෙලාවේ තරුණ පරම්පරාවට අපි විශේෂයෙන් ගෙන නංගිල මල්ලිලා ජෙන් සී එකේ ගැටි පොඩක් කතා කරන්න ඔබ සම්බන්ධයෙන් මේ කතා කරමින් ඉන්න වෙලාව.
1: එහෙම කෙනෙක් තමයි කතා කරන්නේ. මම හිතන්නේ ඕෂද ඕෂද අයිබුවන් ඕෂද පොළොන්නරුව වෙන්නේ නේද අයිබුවන්?
4: අයිබුවන් පොළොන්නරුවේ.
1: ඔව් කතා කරමු.
4: මට දැන් ගන්න ඕන අදහස අර ඉස්සලා අතුල මහත්තයා කතා කරා කොහොනෑගලින් එතුමා කිව්වා මේ කලාව සම්බන්ධයෙන් කලාව අයි ගොඩක් මේකට බලපාන කියලා. මම ඇත්තටම මේ ඒ අදහසට 100% එකඟයි. මොකද දැන් මම ඇත්තටම අවුරුදු 22යි අපිත් එක්ක ඒ හිටපු කට්ටිය සහ අපි අහලා ඉන්න නංගිනම් වලලා එක්කම අපිට තේින්නේ මේ ගොඩක් සිංහල රැප් මම මේ කිව්වට වැරදිද දන්නේ සිංහල රැප් වලින් මාරේට මේ ළමයින්ගේ ඔළුවට දෙනවා මන් තමයි පොර ඔයා උඹ තමයි මේ දැන් සමාජෙ ඉන්න පොර එහෙම කිව්වහම නම් මෙයාලගේ ඔළුවට යනවා ඇත්තටම නියම් දැන් කමට සිංහල ගැත්තක් අහලා බලන්න තිත්ත ගුණවහන්ස ගොඩක් තියෙන සමහරලාට මෙහෙම සිගරට් ඒවයි වීඩියෝ වල තියෙන සිගරට් එක ගංජා වීඩියෝ අතේ තියාගෙන ඉන්න හරි ලොකු ගමක් මේ ළමයින්ගේ ඔළුවට දෙනවා මේ ජෙනරේෂන් ඉෂුඩ් එකේ කාල ළමයින්ගේ ඔළුවට දෙනවා හරි ලොකු ගමක් මේ මෙයාලා තමයි පොර ඔබ කාටවත් දැන් යටත් නැහැ ඔබ අම්මා තාත්තාට යටත් නැහැ ඔබ තමයි මේ සමාජෙ ඉන්න පොර මම පොරම දැන් අපේ කාලවල ඔය තරුණ මේ ඒකෙන් මේක තිබ්බා. නමුත් මෙච්චර දුරට මේ දැන් කාලයක් අපිට එක සැරයක් සිද්ධියක් ආරංචි වුණා. තමන්ගේ ගුරුවරයාටම හෙල්මට් එකෙන් ගහලා මැරුවා, අවවාදයක් දුන්නා කියලා. ඉතින් ඒ වගේ මං හිතනවා කලාවක තමයි ගොඩාක්ම ටීවී එකක වැඩසටහනක් ගත්තත් අපිට පේන්නේ ගුරුවරියයි ශිෂ්‍යයි ආදර සම්බන්ධතාවය. ශිෂ්‍යෝ දෙකිරසක් අතර වලියක් නාට්‍යයක් වුණත් දැත්තාම. ඉතින් ඒ ඒ වගේ මම විශ්වාස කරනවා කලාව ගොඩක් මේ මේ ලොකු මැදිහත් වීමක් මේ ජනමාධ්‍ය දෙනවා. අනික දැන් තව එකක් තියෙනවා මහත්ම, මේ රූපවාහිනිය වැඩසටහනක් ගත්තාම කොයිම වෙලාවත් මම දැකන්නේ තමන්ගේ ගුවන් කාලේ පැය භාගයක් වෙන් කරන මේ මත්ද්‍රව්‍ය වල ආදීනෝ කියලා දෙන්න. මොනම වැඩසටහනක්වත් වැඩි මේ වෙන්නේ මේ මත්ද්‍රව්‍ය වල ආදීනෝ කියලා දෙන්න මේ ළමයින්ට මේ මේකෙන් වෙන්නේ මේකයි කියලා. ඉතින් මම යෝජනා කරනවා පුළුවන් නම් ඒ වගේ දෙයක් කරන්න කියලා මේ ජනමාධ්‍ය ආයතන වලින් මේ අපේ අනාගත ප්‍රමේ පරම්පරාව බේරගන්න. බොහොම ස්තුතියි.
0: බොහොම ස්තුතියි තරුණයෙක්ගේ අදහස. කලාවට සාහිත්‍යයට පුළුවන් හුඟක් මිනිසුන් නිවලා පෙත්තකින් සංසුන් කරලා තියන්නේ. ඉතින් ඒ වෙනුවෙන් මාධ්‍යකරුවාගේ වගකීම ඉටු කරන්න කියන කාරණාවත් ඔහු ඉල්ලීමක් කරනවා. මා විශ්වාස කරනවා හරි ආඩම්බරයෙන් අපිට කියන්න පුළුවන් රනිල් නේද, ලකඩ සර්ච් ලයිට් හරහා අපි හැමදාම මේ මාධ්‍ය මෙහෙයුම අපේ කාර්යභාරය ඉටු කරමින් ඉන්නවා. තවත් වැඩි කරන්න පුළුවන් නම් වටිනවා සහ ලංකාවේ එක මාධ්‍ය ආයතනයකට මේ සියල්ල කරන්න බෑ. මොකද එක එක ආයතන වටා එකතුණු පිරිසක් ඉන්නවනේ. අපි සතුව ඉන්න ඉතාම වටිනා ශක්තිය රට ආදරය කරන පිරිස ඔබ. ඒ නිසා ඔබව දැනුවත් කිරීමේ කාර්යභාරය අපිට තියෙනවා. වගේම වෙනත් නාලිකාවන් වල සහෝදර මාධ්‍ය කරුවන්ට අපි යෝජනා කරනවා. අපි සියලු දෙනා එකතු වෙලා මද්රව්‍ය වලින් මේ අනුතුරු වලින් එතකොට අනිකුත් සමාජ ගැටලු ප්‍රශ්න වලින් තොර ඉතාම සතුටින් ජීවත් වෙන පරපුරක් මීළඟ පරම්පරාවේ අපිට දකින්න ඕනේ. ශ්‍රී ලංකාවේ අනාගතේ බාර දෙන්න ඕනේ. එහෙම කණ්ඩායමකට ඇරියස් නැති පිරිසකට රට බාර දුන්නට පස්සේ ඔවුන්ට පුළුවන් බොහොම සතුටින් මේ රට සංවර්ධනය කරන්න දියුණු කරන්න ඒ පරම්පරාව ගොඩනගෙන ගමනට මාධ්‍ය කරුවාගේ දායකත්වය එකතු කරන්න අපි සියලු දෙනා පෙළ ගැහෙමු කියලාත් මතක් කරන්න ගමන්. අපි විරාමයක් ගන්නවා. විරාමයේ අතරතුරේ ඔබට කතා කරන්න පුළුවන් 011 2775 285 011 2775 766 අපේ දුරකථන අංක.

0: ප්‍රතිශතයක් ලක් හද.
1: උදේ 9:47.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
3: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 NLV දනඩ තහනිය නුතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 0117 679 579.
7: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න, ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
8: රටම දකිනා නාගත හිමේ
9: Searchlight.

0: උදේ 9යි විනාඩි 49යි තවත් විනාඩි 11ක විතර කාලයක් අපිට තියෙන්නේ. ඒ නිසා අපි ඉක්මනින්ම ඔබට ආරාධනා කරන ඔබේ අදහස කියන්න. මොකද රටේ තාරුණ්‍ය බලගැන්වීම, ඔවුන් පළදායි ලෙස රටේ සංවර්ධනය සඳහා යොදා ගැනීම අත්‍යවශ්‍යම මොහොතක අපි අපේ තරුණ ජීවිත නිකරුණේ බිලි දෙන්න, එහෙම නැත්නම් ඔවුන්ගේ ජීවිතවල වටිනාකම රටේ සංවර්ධනය සඳහා යොදා නොගැනීම මහ ඛේදවාචකයක්. ඒ නිසා ඔවුන් යහමගට ගැනීම, ඔවුන්ට යහපත් ගමනක් වෙනුවෙන් පාර පෙන්වා දීම ජාතික වගකීමක් සේ සැලකෙමිනුයි අපි මේ කතාව ආරම්භ කළේ. 011 2 75 285 011 2 75 766 අපේ දුරකථන අංග. අපිට කතා කරන්න ඔබේ අදහස් කියන්න ඔබට හැකියාව තියෙන 017 013 93 5 97 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට ඔබේ අදහස් දක්වන්නට පුළුවන්කම තියෙන WhatsApp පණිවිඩයක් විදිහට. රණිල අපි අද ප්‍රශ්න කහල තියෙනවා. ලංකාවේ විශාලතම ගඩොල් ස්මාරකය, එහෙම නැත්නම් චෛත්‍ය මොකක්ද කියලා තමයි අපි අහුවේ. අදාළ පිළිතුර නිවැරදිව ලබා දුන්නේ කවුද, ජයග්‍රහකයා කවුද කියලා අපි ඉක්මනටම මතක් කරමු.
1: ඔව්, කවීෂා. කවීෂා නෙමෙයි, අපේ බුලිම උත්තර ලබා දීලා තියෙන්නේ ආකාෂා. නෙත්මි ආකාෂා නාන්වත්ත ජේතවනාරාමයේ කියලා නිවැරදි පිළිතුර. නෙත්මි ආකාෂා තමයි මුලින්ම හරි උත්තරේ දීලා තියෙන්නේ.
0: ජේතවනාරාමය ගැන කතා කරනකොට දැන් මේ අනුරාධපුර යුගයේ තමයි නිර්මාණය වෙන්නේ ජේතවනාරාමය. මහසෙන් රජුරු හදපු චෛත්‍යයක්. ක්‍රිස්තු වර්ෂ 300 වසීදී තමයි ඉදි කළ තියෙන්නේ. මුල්ලුස තිබුණ අඩි 400ක්, ඉගෙන මීටර 120ක් විතර. ලොව ගඩොලින් පමණක් නිම කළ උසම සහ විශාලතම ස්තූපය විදිහට තමයි ජේතවනාරාමය සැලකෙන්නේ. ඒ වගේම තමයි වර්තමාන තත්ත්වය ගැන පොඩ්ඩක් හොයලා බලද්දි කාලයත් එක්ක සිදුවෙච්ච ගිලා බැසීම් සහ ප්‍රතිසංස්කරණ නිසා වර්තමානයේ උස වෙනස් වීමක් සිද්ධ වෙලා තියෙනවා. නමුත් ලොව ගඩොල් ස්මාරකයක් විදිහට, විශාලම ස්මාරකයේ විදිහට හඳුන්වන්නේ ජේතවනාරාමය. නිවැරදි පිළිතුර ලබා දුන්නට බොහොම ස්තුතියි. තව ගොඩාක් අය අපිට නිවැරදි පිළිතුර ලබා දීලා තිබුණා. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි.
1: අපිට අමතුමක් තියෙනවා නිකවරටියෙන්, ප්‍රියන්ත මහත්තයා. අයබෝන්.
0: අමතුම විසන්දි වෙලා තියෙන, බලමු අපි තවත් කෙනෙක්ට අවස්ථාව කොහොම හරි උදා කරලා දෙන්න. මම ඉක්මනට බලනවා WhatsApp ඔස්සේ අපිට තරුණියෙක් කියලා තියෙන කාරණාවක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. ඔහු කියනවා, මම හැමදාම ලක්හඬ අහගෙන ඉන්නවා. ලක්හඬ උදෑසන මේ අරගෙන යන සමාජ ක්‍රියාන්විතේ හරි වටිනවා. මේ රටේ ජනතාව දැනුම්වත් කිරීම, විශේෂයෙන් අද දවසේ අපේ පරම්පරාව ගැන කතා කිරීම ගැන සතුටටපත් වෙනවා. කවුරු හරි කෙනෙක් කියනොනම් මේ පරම්පරාවේ ගුණධර්ම පිරුණු අය නැහැ කියලා, නෑ ඒක වැරදි. අපිට ජීවිතේ ගැන බරක් ගැඹුරක් තියෙන අපේ දෙමව්පියෝ ගොවිතැන් කරලා දුක් මහන්සියෙන් අපිට උගන්වන්නේ. ඒ අය වෙනුවෙන් යුතුකම් ඉටු කරන්න අපිට සැලසුමක් තියෙනවා. ඒ සඳහා අපිට ශක්තියක් වෙනවට ගොඩක් ස්තුතියි. හැමෝම කලේ වර්තමාන තරුණ පරම්පරාවට දොස් පරොස් කියන එක. හැබැයි අපි පෙර පරම්පරාවටත් වඩා අභිමානයෙන් ජීවත් වෙනවා. අපි හරි ආදරණීය මිනිස්සු පිරිසක්. ඒ නිසා අපිට ඉස්සරහට එන්න, අපිට අපේ හීන බලාපොරොත්තු ජයග්‍රහණය කරන්න උදව් කරන්න කියලා තමයි මම ඔබෙන් ඉල්ලන්නේ කියලා තරුණියක් විදියට ඇයි කියනවා.
1: තව මෙසේජස් ගොඩක් තියෙනවා අපි අවස්ථාව දෙමු. රුහුණු ලක්සඳ තිහාරියෙන් ඉන්න රුහුණු. අයිබුවන්.
2: අයිබුවන්,
1: කියන්නකෝ අදහස.
2: මගේ නම හරි, මගේ වයස 28යි. මම දැන් මේ වැඩසටහන ටික වෙලාවක් අහන් හිටි සර්.
1: ඔව්.
2: එතකොට මේ ඇත්තටම මට ඒක එපා වෙන්න හේතුව තමයි ඔය කතා කරන වැඩිහිටියෝ ඉන්නවනේ.
1: ඔව්.
2: ඒගොල්ලෝ කවුරු හරි එක ළමයෙක්ගේ ජීවිතය වෙනස් කරන්න කවදම හරි මොනවා හරි කරලා තියනවාද කියලා අහලා තියන්න. හැබැයි එහෙම වුත් මේක නෑනේ. ලංකාවේ හැමෝම පුරුදු වෙලා තියෙන චෝදනා කරන්න විතරයි අනේ මිනිස්සුන්ට. පටවමුණු කාරණාවක් තමයි එක්කෙනෙක්ව පොලිසියෙන් කියන්නේ නැහැ කියලා, මේ මෙහෙම යන්න එපා, මෙහෙම කරන්න එපා කියලා. හැබැයි අපිට එහෙම පොලිසිය කට්ටිය කියලා තියෙනවා, මෙහෙම යන්න එපා. ඔය සයිට් කණ්ණාඩි මොඩිෆයි කරාම තප්පර භාගෙන් ප්‍රමාණයලු මේ අපිට බලන්න තියෙන්නේ
1: ඉරුපස්සෙන්.
2: පොලිසිය කෙනෙක් මට කිව්වා මේක මාරු කරගන්න, මේක වට අනතුරුදායකයි මෙන්න මෙහෙම කියලා. එහෙනම් අපිට පොලිසියෙන් කියලා තියෙනවා ඇත්තටම අපි පොඩි කාලේ. ඒ කියන්නේ අපි ඔය 19 20 වගේ ඉති. දැන් මම දැකලා තියෙනවා සමහර ගුරුවරු ඉන්නවා මේ පන්සල වල හාමුදුරුවරු, කසිප්පු කාරය කියලා අපි කියන්නේ. අන්නයාගේ පුතාට අර දිව හපාගෙන වේ වලින් ගහගෙන ගහගෙන ගහගෙන යනවා. හැබැයි ඒ ගමේම පෝසත් මිනිස්සුගේ පුතා ගෑල්ලමක් ගිහින් හරි අල්ලලා එහෙම තිබ්බොත් එහෙම කොල්ලෝනේ, ඔය වයසනේ, වයස හැටිනේ කියලා ඒක බේරනවා. දර දඩුවම් කරන එකෙන්ම ළමයි හදන්න බෑ. ඒ කියන්නේ දඩුවම් කරන්න විදිහක් තියෙනවා. දැන් මම මගේ ඉස්කෝලේ ශිෂ්‍ය නායකයෙක් විදිහට හිටියා. අපේ ඉස්කෝලේ කොටිටියේ විනය බාර ගුරුවරයා ඉතාම සරයි. මාරම සරයි. ඊට පස්සේ අපිට කියලා තියෙන ළමයින්ට උල් සපත්තු දාගෙන ඉන්න දෙන්න එපා කියලා. ඊට පස්සේ මල්ලි කෙනෙක් උල් සපත්තු දාගෙන තිබ්බා. මම මේ මල්ලිව ගත්තා එළියට පන්තියෙන්. ඊට පස්සේ මම කිව්වා අපි අර සර් ගාවට යන්. දැන් මම එක්ක යනවා කිව්වා. ඊට පස්සේ මල්ලි දැන් බය වුණා. අර සර් ආයෙ සපත්තු දෙක වුණොත් දැන් ගලවලා වීසි කරනවා. අපි කොලේ කන්දක් වගේ පැද්දලා ඉන්නේ, කන්දෙන් ඈතට රිසික් කරනවා. අර එහෙම එළම අපස්සාරපත් වෙනවා. මංගර ළමයා ඔෆිස් එක ගාවට මෙක්කන් ගියා. හැබැයි සර්ට් පෙන්නුවේ නැහැ. මං කිව්වා මල්ලි ඔයා ඕක හිටෙද්දි දාගෙන ඉන්න එපා. මෙන්නනේ ඔක දාගෙන ඉන්න එපා කියලා මෙන්න මේ හිඳ කියලා මෙයා කරා. ඊට පස්සේ මං ආයි පවුදා ගිහිල්ලා බැලුවා. එතකොට ඒක දාගෙන ඇවිල්ලා තිබ්බේ නැහැ. අන්න එහෙම තමයි හරියට ළමයි නිවැරදි කරන්න ඕනේ. නැත්නම් අර ගහගෙන ගිහිල්ලා මේ එහෙම නෙමෙයි. අපේ ඔය වැඩිහිටි પરම්පරාව දන්නේ නැහැ, නායකත්වය කියන එක දන්නේ නැහැ, මෙහෙවීම දන්නේ නැහැ. හරියට කෙනෙක්ව කොහොමද මේ මෙහෙවන්නේ කියලා මේ දන්නේ නැහැ. අර ෆලෝතු කියන එක දන්නේ නැහැ. ඒක තමයි මන්නම් දකින්න මෙච්චර හානියක් කරලා දෙන්න හේතුව. අනිත් පැත්තෙන් තමයි කවුරු මොනවා කිව්වත් ඇත්තම හානිය ලංකාවේ ආර්ථිකයනේ. දැන් ඔය මේ ළඟ පිටර රටේ ගිහිල්ලා බයික් එක දෙන්නෙක් හැප්පුණා.
1: නෝ.
2: බයි ඔය දුක්පත් ළමයි වැඩිපුරම බලන්න CT100 ని මොඩිෆයි කරන්නේ. ඒ CT100 මොඩිෆයි කරන්නේ අර ළමයින්ට අර පිටරට හරිය වීඩියෝ එකකින් හරිය ඉන්ටෙන්ට් එක හරිය දාගෙන බයිසිකලේ ගන්න බෑනේ. එතකොට ඒගොල්ලෝ සතුට ගන්න හදනවා තමන්ට තියෙන බයිසිකලේ ඒ විදිහට හදාගෙන. ඒ විදිහ ලස්සන කරගෙන මොකක් හරි කමකින්. එතකොට මේ ආර්ථිකය තමයි මන්නම් කියන්නේ ඔකට වැරද්ද දෙන්නේ. අපේ මිනිස්සු හරිම අසයි අර ළමයින්ට ගහලා දත්තකායන ගහලා චෝදනා කරලා අර එහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කීකේ එහෙම චෝදනා කරන්නේ. මම අපි ඉස්කෝලේ කාලේ අපිට ඔය හොන්නේ පාට කරන්න එපා, අරක කරන්න එපා, මේක කරන්න එපා කියන සමානාත්මතාවන් හැමෝම දුප්පත් ළමයා පොසල් ළමයා එකම ඇඳුම අඳින්න ඕනේ. එකම කොණ්ඩේ විලාස, එකම හිටියම හැමෝම සමානයි ඒක තුළ. එළියේ කවුරුත් එහෙම නැහැ. ඒක හරි. හැබැයි සමාජ කියලා හිම අර වෛරයෙන් බලන්න හොඳ නැහැ. කෙනෙක් ෆැෂන්යක් කරද්දි ලස්සනට කරද්දි ඒක ඒ විදිහට බලන්න හොඳ නැහැ හැම තිස්සෙම. වෙන්න ඕන තැනක් වෙන්න ඕන විදිහට වෙන්න ඕන නීතියක් තියෙනවා. ඒතන හිත විතරයි වෙන්න ඕනේ. හැබැයි අර වැඩි හිටිය වුණාම අර අපිට කලින් ඉන්න પરම්පරාව හරිම අවුල් සාගතයි. එයාලා හරි හිටන් ඉන්නවා. එයාලා හැමදේම හරි කියලා. ඔය අසත් තමයි දක්වන්න ඕනේ. එබැවින් යාරදී.
3: බොහොම ස්තුතියි ලක්ෂ.
0: බොහොම ස්තුතියි.
3: තාරුණ්‍යයේ අත්දැකීම් තියෙන තාරුණ්‍යයේ ඉන්න කෙනෙක්. ඉතින් ඒ අත්දැකීම ඔහුගේ තියෙන ඒක චෝදනාවකටත් වඩා පොඩි විවේචනයක්. ඒ සමාජයේ අපි කියනවා විතරයි මොනවද අපි කරලා තියෙන්නේ කියලා. නමුත් මේකේ අඩු වැඩි දෙපැත්තක් තියෙනවා. වැඩි හිටියොත් යම් යම් දේවල් කරනවා සමාජය වෙනුවෙන්. ඔවුන්නුත් මේ ගැන හැරිලා බලන් ඉන්නවා. මේ මෙහෙමයි තමයි කතා කරේ. මේ අම්මල තාත්තලානේ මොනව වුණත් තමන්ගේ දරුවෝ ගැන අම්මල තාත්තලා අවදියෙන් ඉන්නවනේ. හැබැයි මෙතන යම් යම් තැන්වල හැදෙන්න ඕන කාරණා තියෙනවා. රජින් කරන්න ඕන කාරණා තියෙනවා. සමාජයක් විදිහට අපේ යුතුකම් තියෙනවා. මේ සියල්ලත් එක්ක තමයි මොදුචංග අපිට මේක ගලප ගන්න වෙන්නේ. මේක ලේසි කතාවක් නෙවෙයි මෙහෙම කතා කරාට.
0: ලෙහෙසි වුණත් පහසු වුණත් අපහසු වුණත් මේ වෙනස් විය යුත්තක්. තරුණ පරම්පරාවට දොස් කියන එක හෝ මැඩියටි පරම්පරාව අපි මෙහෙමයි හිටියේ කියලා පම්පෝරි ගහන එක නෙවෙයි වෙන්නේ. පොදු තැනකට ඇවිල්ලා රටේ සංවර්ධනය සඳහා මේ තරුණ පිරිස් දායක කරගන්න ඕනේ. උන්ට තියෙන ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් දෙන්න ඕනේ. එහෙම නැති තැනනේ තරුණ අසහනයත් එක්ක විවිධ පෙරලීම් සිද්ධ වෙන්නේ ලෝකය තුල. ඒ නිසා මේ තරුණ කණ්ඩායම් ශක්තිමත්ව ගොඩනැගීම, ඔවුන්ගේ ආර්ථිකයේ ශක්තිමත් කිරීම, ඔවුන්ට නිවැරදි නායකත්වයක් ලබා දීම, ඔවුන් ඵලදායි විදිහට මේ රටේ අනාගතය සඳහා යොදා ගැනීම සමස්ත මේ යාන්ත්‍රණය ඇතුලේ සියලු දෙනාගේ වගකීමක්. ඒ වගකීම ඉටු කරන්න අපි පෙළගැසිය යුතුමයි.
3: එහෙමනම් අපි අද දවසට සමුගන්නවා. ප්‍රශ්නවලට උත්තර දුන්න, ඊට පස්සේ අපිත් එක්ක කතා කරපු, මැසේජ් කරපු ඔක්කොම යාළුවන්ට අපි ස්තුතිවන්ත වෙනවා. සහ මේ වැඩිහිටි පරපුරට සමාජය ගැන අවදියෙන් ඉන්න, වෙන ඕන දෙයක් වෙච්චාවේ මේ ලෝකේ කඩාගෙන වැටුණා අපි වගේ ඉන්නේ නැතුව මේකට ඉදිරිපත් වෙන, අපිත් එක්ක කතා කරන, තර්ක කරන, යහපත් සමාජයක් ගොඩනගන්න වෙරදරන සර්ච් ලයිට් වලට කතා කරන සීලුම ශ්‍රාවකයන්ට ස්තුතිවන්ත වෙමින් එවනම් අදට අපි සමුගන්නවා.
0: එවනම් ගියලන්න මම මදුශංක,
3: මම රනිල්.

0: 95.5 අනුත්තුනයිදශමහත ලක්හඩ රඩියෝ අයිටන් සැබෑ ශ්‍රී ලංකය හඬ
1: වෙලාව පෙරවරුදායයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්නල්වී ධනනිධානය නුතුරයිෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකුවන්.

0: ලක්කඩේ ප්‍රවෘත්ති සමකෙන් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතරණ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මොහොතෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්මුන සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: ප්‍රදේශ කිහිපයක අද 28 ගණ්ඩා බව කලකුර විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව බස්නාහිර සබරගමු සහ වයම් පළාත් වලත් මහනුවර නෝරේලිය ගාල්ල මෙන්ම මාතර දිස්ත්‍රික් වලත් 28 ගණ්ඩා බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඊට අමතරව ඌව පළාතේ අම්පාර සහ මඩකලප දිස්ත්‍රික් වලත් සවස දෙකෙන් පසු වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දීව්‍ර සහ දවක ප්‍රචාරවට දෙදෙනුම් දී තිබෙන්නේ කන්කසන්තුරේ සිට මන්නාරම් සහ පුත්තලම හරහා කලාවත් දක්වා මුහුදු ප්‍රදේශයෙන්ම මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙලටොබෙන් වන මුහුදු ප්‍රදේශ රළුවන බැවින් දීව්‍ර සහ දවක කටයුතුවලදී විමසිලිමත් වන ලෙසයි. ඉහළ පෙට්‍රල් මිල කරන් පිළිකටාලිස ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ජනතාවට දැනුම් දී තිබෙනවා. සියලු ඇමරිකානුවන් ඉහළ යන ඉන්ධන මිල ගණන් සඳහා සූදානම් විය යුතු බවයි ජනාධිපතිවරයා පවසන්නේ. ඉරානයේ ක්‍රියාකාරකම්ද දැඩි ලෙස විවේචනය කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පවතින ගැටුම් සමග ඇති වී තිබෙන බලපෑම් පිළිබඳව ඉරානයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය කසීම් ගරිබබාඩිද එක්ස් පණිවිඩයක් නිකුත් කර ඇති බවයි. ඇමරිකාවේ පෙට්‍රල් මිල වසරින් වසර 29% ඉහළ ගොස් ඇති බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා. එවන් මිරාඩේද පෙට්‍රල් මිල සම්බන්ධයෙන් බලපෑමට ලක්ව සිටින බවයි ඔහු සඳහන් කර ඇත්තේ. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් ආරක්ෂිද ඉන්ධන සම්බන්ධයෙන් වන බලපෑම් පිළිබඳව අදහස් පළ කර තිබෙනවා. ඔහු පවසන්නේ යුද්ධය ආරම්භ වීමට පෙර ලෝකීය තෙල්වලින් පහින් එකක් හසුරවනු ලැබූ හෝමු සමුද්‍ර සන්ධි ආශ්‍රිත මුහුදු මාර්ගයේ නෞකා ගමනාගමනය නැවත ආරම්භ කිරීමට නම් ඇමරිකාව තමන්ගේ කොන්දේසි සපුරාලිය යුතු බවයි. මේක ලක්හඬ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: ලංකාවේ හිට්ම සිංදු එක්ක
2: Music Garage with Rock.
1: Good morning. රවින්දත්තක මියුසික් ගරාජ් අහගෙන ඉන්නේ. උදේ 10:05 වෙලාව.

0: Bobby, hit with Sindhu Tekka.
1: Music Garage with Bobby.
0: Good morning. උදේ 10යි විනාඩි 10යි දැන් වෙලාව. අද අගස්තු මාසේ 16 වෙනිදා නේද? ඉරිදා දවස. ඉරිදා කියලා කියන්නේ ඉරිදා උදේ 10 කියලා කියන්නේ අපි දෙන්නට හම් වෙන්න තියෙන හොඳම වෙලාව, හරිම වෙලාව, හැමදාම මං එන වෙලාව. එනිසා ඉතින් ඒ වෙලාව මිස් කරගන්න නෑනේ නේද? ඕකේ, ලස්සන සින්දු ගොඩක් හදත් ඔන්න රවින්දත් එක්ක දිගටම මියුසික් ගරාජ් දවල් 12 වෙනකන් අහගෙන හිටියොත් ඔයාට අහන්න පුළුවන් කියලා මතක් කරන්න ඕනේ. අද දැන් අගෝස්තු මාසේ 16 කියලා කියන අගෝස්තු මාසේ අගෝස්තු මාසෙත් දවස් 15ක් හරියටම ඉවර වෙලා ඉවරයි. කියන අගෝස්තු මාසෙත් හරියටම භාගයක් අදින් ඉවරයි නේද? 16 මේ මාසෙ දවස් 31යි තියෙන්නේ. ඉතින් ජීවිතය ඇති ප්ලෑන්ස් දැන් වා පුට චුට කල්පනා කරලා බලන්න ඕනි. මේ අවුරුද්ද පටන් ගද්දී වා මොනවද හිතුවාගේ ජීවිතේ මේ අවුරුද්ද කරනවා කියලා, දැන් මොනවද මේ වෙනකොට කරලා තියෙන්නේ කියලා හා පොඩ්ඩක් හිතලා බලන්න. මේක තමයි හොඳම වෙලාව. අද ඉරිදා දවස, ගෙදරට වෙලා ඉන්න ගමන්, රවින්දා වහනේ ගමන් මේ ගැන කල්පනා කරන්න හොඳයි. අද අපි දෙන ගැන කතා කරමු. සමහර වෙලාවට ඔයාට ඇතිව හිතපු නැති දේවලුත් ඔයාගේ ජීවිතය ඇචීව් කරගන්න නැති මේ අවුරුද්දට, සමහර වෙලාවට තව සමහර පෙන්ඩින් දේවලුත් ඇති. මේක මට තාම කරගන්න බැරුණා. හැබැයි රවින්දා මේ කොහොමාරි කරනවා මේ අවුරුද්ද ඉවර වෙන කලින්. නියමයි, මං ඉන්න ඕන සපෝට් එකකට. අපි සමාජලාට හිතන නානේ දෙයනේ අපිත් එක්ක කවුරු හරි හිටියේ නම් කියලා. ඒ මේ තන දෙයක් නෑ. දවල් 12 වෙනකන් රවින්දයි නෝ මේ පැත්තෙන් ලක්කන සද්දට මහග්නිනේ මන් දන්නෝ FM 93.5 93.7 අහගෙන ඉන්න ගමන් මේ පැත්තට එන්න කියලා මතක් කරනවා. මම මේ කල්පනා කරන්නේ මේ දවස්වල කාල ගුණය. වෙලාවකට මේ කොළඹට දරා ගන්න බැරි තරම් වහිනවා නේ. ලොකු වෙලාවක් නේ, පොඩි වෙලාවක්. ඊට පස්සේ නව්වක් තියෙනවා නේද? ඒක දරා ගන්න මාරම අමාරුයි. එනිසා හොඳට වතුර බොන්න, හොඳට ඇඟ හීල් වෙන දේවල් කරන්න, විශේෂයෙන්ම එළියට ඇවිදගෙන යනවා නම් දෙයිනේ කුඩයක් හරි ළඟින් තියාගන්න. ඒක නම් අමතක කරගන්න එපා. මේ අව්ව දරා ගන්න බැරි තරම් අමාරුයි. ලෙඩ හැදෙන්න පුළුවන්. ඒ නිසා පරිස්සමෙන් හරිද? ඕකේ, රවින් තාසයි කොමේ පැත්තට එන්න. රවින්ගේ සින්දුවක් අහන්නයි හදන්නේ. 10 විනාඩි 13යි. දවල් 12 වෙනකම් මියුසික් කරලා අහන්න මාත් එක්ක මේ පැත්තට එන්න කියලා මතක් කරනවා. 07 03 935 097 07 03 935 097 නම්බක විවෘතයි. ආදරේ රවින්දාව අහගෙන ඉන්න ගමන් මෙසේජ් එකක් දාන්න කියලා මතක් කරනවා. ආදරේ, දවල් 12 වෙනකම් මාව අහගෙන ඉන්න ඕනේ. හරිද?

Golden Voice ළඟදීම සතියේ දිනවල දහවල් එකට ලක්කඩි ඔබේ කෝටිපති සිහිනය අද

රටට වග කියන රේඩියෝ රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණයෙන් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට

වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL100.

0: සුපදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුපදවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 06 406 78 478

10 විනාඩි 24යි මියුසික් ගරාජ් රවින්දත් එක්ක හගිනින්න වෙලාව. දැන් මම ප්‍රෝග්‍රෑම් එක පටන් ගද්දි ඔයත් එක්ක කිව්වා, ඔයත් එක්ක කෙනාට කිව්වා. තවත් ජීවිතේ ප්ලෑන්ස් තියෙනවා නම් ඒ දේවල් කරන්න කල් තියෙනවා කියලානේ. අනේ මට ආදරණීය කෝල් එකක් ආවා ගාල්ලේ අහංගමෙන්. ලතික කතා කරා. ලතික කිව්වා, නංගි මං කරන්න දේවල් ගොඩක් හිතාගෙන හිටියා, මට ඒවා ගොඩක් මිස් වෙලා තිබුණා. හැබැයි දැන් ඔයා කතා කරාට පස්සේ මං හිතුවා ඒ දේවල් කරන්න ඕනි කියලා. නියමයි, යන්නේම නින්නෝනේ. දැන් අපි ජීවිතේ සමහරලාවට හිතනවානේ මේ දැන් නම් පරක්කු වැඩි, ඉතින් දැන් මේ දේ අපිට කරන්න බෑනේ කියලා. නෑ, එහෙම දෙයක් නෑ. හැබැයි ඉතින් ගියපු කාලේ ආයි ගන්න බෑනේ. හැබැයි ඒ මගහැරිච්ච දේවල් ඉස්සරහට කරන්න පුළුවන්. ඒ දේවල් කරන්න බෑ කියලා නෑ. එනිසා ට්‍රයි කරන්න. තවත් කල් තියෙනවා. දැන් සමහරලාට ඇත්තටම දැන් මමත් කියවනේ මේ මාසේ මේ අවුරුද්දේ මාස 8ක් ගෙවිලා ඉවරයිනේ. ඇත්තටම ඉවරයි. දැන් මේ මාස 8යි ගන්න බෑ. ඔයාලට ප්ලෑන්ස් තියෙන තේ ප්ලෑන්ස් වලට යන්නත් බැරි වෙන්න ඇති. හැබැයි මේ ඉතුරු මාස 4 ඔයාලට පුළුවන් ඒ ප්ලෑන්ස් ටික ඔයාගේ ඒව කරන්න පුළුවන් විදිහට වැඩ කරන්න. නේද? ඒ නිසා කිසිම දෙයකට පරක්කුයි කියලා හිතන්න එපා. අතහරින්න එපා. කොහොම හරි කරන්න ඕනි. හරිද? ඕකේ. චැට් එක පැත්තට යන්න ඕනි. 07.03.93.5.93.7 නම්බරයකට මැසේජ් කරන්න කියලා මම ඔයාලට කිව්වා. ඒ නම්බරෙට කෝල් කරපු කට්ටියක් ඉන්නවා. 07.03.93.5.93.7 ලතිකව මම මතක් කරා. ආදරෙන් මට කෝල් කරා. Thank you so much. හයි කහමල්ල, වාට කොහොමද මාතාව අහගෙන ඉන්නේ කියලා කෙනවා. තරුෂි බස්මායක දැරණියගලින් තම මැසේජ් එක දාලා තියෙන්නේ. බොහොම ස්තුතියි තරුෂි. ආ මං ගොඩාක් ආදරෙන් ඊළඟ සින්දුවරණු මතක් කරනවා. ඒත් එක්කම ගුඩ් මෝර්නින් රවි. වෙන ඕන දෙයක් වෙච්චාවේ කියලා කෙනා ඇත්ත. ලස්සනට මියුසික් ගරාජ් එක රවි කරගෙන යනවා කියලා කියනවා. සුවහසක් ශ්‍රාවක පිරිස විවේකී ඉරිදාවේ ආව අහගෙන ඉන්නේ ලස්සනයි කියලා කියනවා. බොය ගුඩින් සුමනා වගේම පවුල හැමෝම මතකතු ගන්න කියලා කියනවා. එයා කියනවා රවි හැකිනම් මම ට්‍රයි එකක් දෙන්නම් ඔයාලෙන සින්දුව දෙන්න. බොහොම ස්තුතියි සුමන ආදරණීය මැසේජ් එකට. ඒත් එක්ක මහයි නම් කිසිම උදැසනා කෝට ලස්සන සින්දුවකට එකතු කර ගන්න මං යටියන් තොටෙන් ශිවන්ති. එතකොට එයා කියනවා හරි, ඔයාව මං එකතු කර ගන්න ඔයාගේ ෆැමිලි එක හැමෝමත් එක්කම. සුබ උදැසනා රවි දුවේ. අපිත් ඔයා වහගෙන ඉන්නේ කොට්ටාවේ බේකරි එකක ඉඳලා. ලොකු බොස් උපුල්, පොඩි බොස් වරුණ, ලක්ෂ්මී මිස් ඒ වගේ මధుසංක ජගත් එක්කම මට මැසේජ් එක එවන්න අපේ ජය මාමා ඔන්නාවත් මතක් කරනවා මං ගොඩාක් ආදරේ. ඒත් එක්කම නිර්මලාව මතක් කරන්න ඕනේ. ගයිෂී ඉන්නවා, සෝමා ඉන්නවා, අපේ තියන් චූටි පැටියා ඉන්නවා. එයාවත් එකතු කරගන්න ඕනේ ළඟ සින්දුවට. ඉමානව හයි හයි ගුඩ් මෝර්නින් ආවත් මතක් කරනවා. ඒත් එක්කම කුමා ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, ඉරංචන ප්‍රමෝදාරි රත්න ආවත් මතක් කරනවා. කැලුම් මදුසංක ඉන්නවා, ඉෂාන් ඉන්නවා, ගිෂු ඒ වගේ මිෂාන් නිසන්සලා, දුලීක සත්සර ඔන්න ඔය කටි ඔක්කොමවත් මං ඊළඟට රෙඩි කරගත්ත සෝන් එකට එකතු කරගන්න. ගිෂු මගෙන් ඉල්ලු මෙන්න මේ සෝන් එක දෙන්න කියලා. දැන් චාට් එකේ තියෙන සින්දුවක් ඉල්ලුවම ඉතින් මට දෙන්න හරිම ලේසියිනේ. බලන්න මගේ හිත කියවනවනේ ආදරේ. මට දෙන්න ලෝබයි ගජදුකේ ප්‍රනිර්ෂගේ සින්දුව. මේක අහලා අපි තව ටිකක් කතා කරමු. මේ පැත්තට මැසේජ් එකක් දාන්න ඔයාලට පුළුවන්. 07.03.93.5.93.7.

10යි විනාඩිය 36යි වෙලාව. ඉරිදා උදේ 10 කියලා කියන්නේ ඉතින් රවින්දාව හම්බෙන සතිය එකම දවසනේ නේද? ඉතින් අද අපු දිනට කතා කරන්න ගොඩාක් දේවල් තියෙනෝනි නේද? අනේ කාලෙකින් හම්බුණා මෙහෙමනේ. එනිසා මේ පිටු මැසේජ් එකක් දාන්න කියලා මතක් කරනවා 0703 935 937. හොරණ පැත්තට යන්න ඕනි. හොරණින් ක්‍රිෂ්ණාව එකතු කරගන්න ඕනි. ගොඩාක් ආදරෙන් ඉල්ලන සින්දුවට දලා කියලා කෙනෙක් ඉනවා නේද? ඊම කමෙන්ට් එකක් දාලා තිනවා. හායි කොහමද? එතෙක්ම රෙමෝහන් සෝම මතක් කරනවා උදිත් ප්‍රසන්න කියන්නකෝ ඉතින් කියලා කෙන මොනවද මං කියන්නේ ආ? ඔයාවත් මතක් කරනවා. ඒ වගේම දක්ෂිස් ඔයාවත් මතක් කරනවා ඊළඟ සින්දුවට ගොඩාක් ආදරෙන් කමෙන්ට් එකක් දාන ඉක්මනින්ම සින්දුවකට කට්ටියව එකතු කරගන්න ඕනි නම් 0703 935 937 නම්බරකට මැසේජ් කරපු කට්ටියව මතක් කරන්න ඕනි. මියුසික් කරා සුබ දාසනක් සින්දුවක් දෙන්න කියලා කෙනව හලාවතින් පැට්‍රික් කරුණාපාල. ඒ වගේම ඈන් සහන් ෂෙවන් ෂනෙල් රශ්මි දුව එතකොට ලිලි මොනෙස්ටා දුව ඒ වගේම මාවත් එකතු කරගෙන සින්දුවක් අහන්න ඕනි කියලා තමයි කියන්නේ. යා කියනවා ප්‍රෝග්‍රෑම් එක නම් ලස්සනයි කියලා. Thank you so much. ආවත් මතක් කරනවන්න මං ගොඩාක් ආදරෙන්. Good morning ලක්කඩ අපිට වහගෙන ඉන්න කියලා කියනවා. ලස්සන සින්දුවක් දෙන්න කියලා කියනවා. අනිවාර්යෙන්ම දෙන්න. ට්‍රින්කෝ පහේ කණුවෙන් පුංචි බණ්ඩා ගුණසීලි කට්ටිය තමයි එකතු කරගන්න කියලා කියන්නේ. පවුල හැමෝමත් එක්කම ඔන්න මම මතක් කරනවා. ඒත් එක්කම රවින්ද්‍යා අපිත් එකතු කරගන්න. පුතා ඔෂිත කල්හාර මම අශෝක ගණි ආරච්චි දොම්පෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්න මම ඔය දෙන්නවත් මතක් කරනවා. ඒත් එක්කම දිනුෂිකා ඉන්නවා මාපලකමින්. 18 වන්නම් සොන් එක දෙනාද කියලා නත් දෙනා දෙනවා අනිවාර්යෙන්ම දෙනවා. වෙන ඕන දෙයක් වෙච්චව සින්දුවත් ඔන්න දෙකක් දෙන්න බෑ. එක සින්දුවක් කොමාර දෙන්න දෙකම දෙන ට්‍රයි එකක් දෙන්න. මම සුති මැසේජ් එකට ඒත් එක්කම සේරුවාවල පැත්තට යනකොට KDA සමරසිංහ ඉන්න ආගේ බවුල හැමෝමත් එක්කම සින්දුවක් අහන්න ඕනි කියලා තමයි කියන්නේ. ඕකේ. ඒත් එක්කම අපිවත් සින්දුවකට එකතු කර ගන්න කෝ හා කෝ මම අලව කොහලරෙන් ජයකලනි සින්දු අහන්න එකතු කර ගන්න කියලා කියන උපාලි චිත්‍රාණි ඒ වගේම මාධව ඇතුළු පවුල හැමෝමයි ලක්කඩ අපේ හැමෝම එකතු කර ගන්න කියලා තමයි කියන්නේ. දැන් අපි අහන්නේ මොන සින්දුවද කියලායි මම මේ කල්පනා කරා. අපි ඔහානගේ සින්දුවක් අහලා මේ පැත්තට එමු. තව සින්දු ගොඩක් තියෙනවා. මොන සින්දු ගොඩක් අහන්න මේකත් අහලා අපි කතා කරමු. 10:38 වෙලාව.

0: රවිදත් එක මියසික රාජාගනින වෙලාව උදේ 10යි විනාඩි 41යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: රීදා වයි බී ඉක්විට මික්ස් වෙනා

ගෙදර යන එක තමයි.

0: අවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිනි ප්‍රයිවි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: රටට වග කියන රේඩියෝ
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: ශාන් ජයරත්න අධ්‍යක්ෂණයක්
3: ඕකෙන්දගෙන බයිකේ යන්න බෑනේ බයිකේ මෙතෙන් තියලා ෆ්‍රී විල් එක යන්න
4: ඉපානි මං අර හින්දි ෆිල්ම්සල වගේ අහලා ඉඳගෙන යන්න
3: මේකෙන් ඔය කකුල් දෙක වහගෙන නැත්ත ඕක බලන් ඉඳ කිල්ල ඉවරලා පාර යන මිනිස්සු
2: හැප්පෙනවා අසන්දිමිත
5: වා සුරජ් ගෙන් අයින් වුණාට දරුවන්ට තාත්තගෙන් අයින් ඉන්න බෑ යශෝ
6: ඔව් යශෝ ඔයාට මෙහෙන් යන්න ඕන නම් අපි යන්න දෙන්නේ ඔයාගේම ගෙදරකට විතරයි නැත්තම් අපි ඔයාට මෙහෙන් යන්න දෙන්නේ නැහැ
2: සති අග රාත්‍රී 8ට ITN බලන්න

0: Robbie, hit what's in the picka.
1: Music Garage with Robbie.
0: 10:53 වෙලාව. ඒ කියලා කියන්නේ අපි දෙන්නගේ පළවෙනි පැය ඉවර වෙන්න තව තියෙන්නේ පුංචිම පුංචි වෙලාවයි. එනිසා ඉක්මනින් මේ පැතර එන්න කියලා මතක් කරනවා. 07:03 93.5 93.5 මගේ නම්බර් එක විවෘතයි. 07:03 93.5 93.7 නම්බර් එකට ඉක්මනින් මැසේජ් එකක් දාන්න ලස්සන සින්දුවක් වාගේ කරගන්න පුළුවන්. දැන් අර අපි කතාවට ආවොත් එහෙම දැන් අගෝස්තු මාසෙ දෙයිනේ කියලා හරියටම භාගයක් ඉවරයි. තව පොඩි කාලයක් තියෙන මේ මාසෙත් ඉවර වෙන්න. දැන් නම් කාලේ හරි. දැන් අරවා හිතාගෙන හිටියනම් මේ අවුරුද්ද දේවල් කරනවා, මේ වගේ දේවල් කරනවා කියලා ඒව මිස් වුණා නම් තවත් කල් තියෙනවා. තවත් මාස 4යි මාස භාගිකුත් තියෙනවා. කොහොම හරි කරන්න. මොකද ජීවිතේ මේ වගේ අවස්ථා එන්නේ නැහැ අපිට. 2026 අගෝස්තු 16 කියලා දවසක් ආයි අපේ ජීවිතේට එන්නේ නැහැ. කොහොමත් එන්නේ නැහැ. ඒ නිසා හැබැයි අර ඒ දවසෙන් නැති වුණාට ඒ දවසේ කරන්න හිටපු දෙයක් හෙට කරන්න පුළුවන්. අදම කරන්නත් පුළුවන්. අද දවසත් තව ඉතුරු ඉන්නේ නේද? ඒ නිසා මිස් කරගන්න එපා. ජීවිතේ හොඳම දේවල් කවදාවත් මිස් කරගන්න එපා. ජීවිතේ කරන්න ආසාවන් හිටපු දේවලුත් කවදාවත් මිස් කරගන්න එපා කියලා මම මතක් කරනවා. ඕකේ. චැට් එක පැත්තට යන්න ඕනි. කවුද මාව වහගෙන ඉන්නේ කියලා බලන්න. අකි අපිත් ඔය වෙනද වගේ මාදරෙන් අහගෙන ඉන්නේ. ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක කියලා කියනවා. Thank you. එකතු කරගන්න ඕනි. ගොඩක් ආදරෙන්. නම නෑනේ අනේ ආයකින් අපි අය හමු නොවෙන සින්දුව දෙන්නකෝ කියලා කන්තලෙන් චේති. මං ඒ සින්දුව දුන්නා. උවිඳුගේ සින්දුව. උවිඳු කොමර ගෙන්න ගන්නවනේ. අහන්නේ මේ ළමයා එනවා කී කී ඉන්නවා ගෙන්න ගන්නවනේ කොමර අද හෙටම. ගුඩ් මෝර්නින් රවි අක්කේ. ඔහෙට තව සැරද කියලා අහනවා. උනේ අනේ රිකෙලකස් කලින් සංචිකා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. එයා කියනවාගේ අම්මා ශ්‍රියානි මැණිකේ, තාත්තී නිමල් කරුණාරත්න, නංගී ශෙහාදි කෞශල්‍යා ඒ වගේම ලොකු මල්ලි සදේව්, චුටි මල්ලි අනුෂ්ක. මෙන්න මේ කට්ටියත් එකතු කරන් සින්දුවක් අහන්න ඕනි කියලා තමයි කියන්නේ. ඔන්න මං කට්ටිය ඔක්කොම මතක් කරනවා. ගුඩ් මෝර්නින් රවි නංගි, මාවත් සින්දුවකට එකතු කරගන්න. මම ලක්මාලි බණ්ඩාර කුරුණෑගලින්. ආ උඩත් තාපට පොල කුරුණෑගලින් අපේ ලක්මාලි බණ්ඩාර ගොඩක් ආදරෙන් මතක් කරන හැමදාම ආවහන කෙනෙක්. හයි අක්කි, මාවත් එකතු කරගන්න. මම කොට්ටාවෙන් ධනුෂ්, ධනුෂ් ඔන්නාවත් මතක් කරනවා. ලස්සන සින්දුවට එකතු කරගන්න නිමල් ජයසේ කර තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. එතකම අච්චි ආවම කරනවා, පద్ම කුමාර ආවත් මතක් කරනවා. ඊළඟට මම රෙඩි කරගත්තේ සංග ගැලුත්ම සොංග් එක. අපි ආයේ හමු නොවෙන අනේ අසරයිනේ. ගොඩක් අය මගෙන් රික්වෙස්ට් කළා තිබුණා. එනිසාම චාට් එකෙත් තියෙනවා ඉතින්. ආදරෙන් මේ සින්දු අහන්න ඕනේ හරිද? මාව සද්දට මහගෙන ඉන්න ගමන් මම පැතර මැසේජ් එකක් දාන්න අමතක කරන්න එපා. 07:03 93.5 93.7 මදු ඔයාවත් මතක් කරනවා මං ගොඩක් ආදරෙන්. ඔය විදියට මිලක පැද්දිත් මාව වහගෙන ඉන්න ඕනේ.

0: ලක්කඩ ප්‍රවෘත්තිය සමගින් මම සුලක්ෂණ උදේශික ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් කොඩ විතරණ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: රුපියල් කෝටියකට අධික වට්ටාකමකින් යුත් ගජ්ජා සමග සැක්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ තරමල් විල හම්පිකබුව කුකුල්කටුව ප්‍රදේශයේදී හම්බිකමුව පොලිසියයි වැටලීම සිදු කළේ. ගංජා හෙන් තුනක සිදු කළ වැටලීමේදී විවිධ උස ප්‍රමාණයෙන් යොත් සරුවට වැඩුණු ගංජා ගස් විශාල ප්‍රමාණයක් හම් වී ඇති අතර ඒවායි වටිනාකම රුපියල් කෝටි ඉක්ම වන බව පොලිසිය පවසනවා. සියලුම ගංජා ගස් ගිනි තබා විනාශ කිරීමටයි කටයුතු කෙරුණේ. අතර උඩගත් සැක්කරු වැලුවය බහිස්ටවත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ස්පාඤ්ඤයේ සිවුටා වෙත ඇතුළු වෙමිට උත්සාහ කළ සංකමිරිකයන් විශාල සංඛ්‍යාවක් රඳවා ගැනීමට මොරොක්කෝ ආරක්ෂක අංශ පියවරගෙන තිබෙනවා. පැය කිහිපයක් ඇතුළත 78,000ක පමණ සංක්‍රමණිකයන් පිරිසක් සිවුටා වෙත ඇතුළු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඔවුන්ව නැවත මොරොක්කෝවට පිටුවහල් කිරීමට ස්පාඤ්ඤ බලධාරීන් පියවර ගත්තා. කෙසේ වෙතත් තවමත් බොහෝ පිරිසක් සිවුටා වෙල තීරේ රැඳී සිටින බවයි වාර්තා වන්නේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති දහවල් 12ට
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: ලංකාවේ හිට් වසින්දුත් එක්ක

0: ஆவே ஹிட் வித் சிந்து டெக்
1: மியூசிக் கலாஜ் வித் ராக்
2: එකලහයි විනාඩි 7යි වෙලාව. ඉතින් කොහොමද හොඳින් ඉන්නවද? සාමාන්‍යයෙන් දැන් අර අපි කියනනේ අපි සමහර අයගේ දේවල් ආසාවෙන් බලනවා කියලා. ඒ වගේ කෙනෙක් අපි දිහා බලන් ඉදි මොන වගේ හැඟීම්ද දැනෙන්නේ කියලා දන්නවද? නෑනේ. ගොඩාක් ආදරෙන් ඔන්න එකතු කරගන්න ඕනේ අපේ එඩ්මන්ටන් කොල්ලෙක්. හයි කොහොමද? හොඳින් ඉන්නා නේද? ඔයාව මං ස්පෙෂල් එකතු කරගන්න ඊළඟට දෙන සින්දුවට ස්පෙෂල් මොයාට තමයි සොංග් එක. හරිද? එතකොට අපේ කාව්‍යා තක්සලනී ඉන්නවා. හයි. කොහොමද? චූටි පැටියත් කොහොමදින් ඇති කියලා හිතනවා. ඕනවට වැඩි දැන් නේද? ඔයත් නැහෙන ඉතින් මෙතන මං පාළුයින යන්නේ ඉතින් මට. ඔයාවත් මතක් කරන ගොඩක් ආදරෙන් ලිංග සොංග් එකට. එතකොට මැලේසියා වලින් නිසංසලා කුමුදුනේ ඉන්නවා. යාවත් මතක් කරන ගොඩක් ආදරෙන්. කැගලෙන් තරුන් ඉන්නවා. යාවත් එකතු කරගන්න ඕනි ලිංග සින්දුවට. දරණීගල පැත්තට යන්න ඕනි. දරණීගල ඔක්කොම එකතු කරන් පවුලි කට්ටියයි යාළගේ ෂොප් එකේ කට්ටියයි ඔක්කොම එකතු කරන් සින්දුවක් ගහන්න ඕනි කියලා තමයි කියන්නේ. එතක මෝෂද ඉන්නවා අපි වහගෙන. හායක් කී කියලා ඖෂධ දාලා තියෙන ඖෂධොන්නවත් මතක් කරනවා. තව කවරි මට මිස් වුණාද කියන මම දන්නේ නැහැ. කාව්‍යා ඐ මිස් යූ කියලා තමයි මට ඉතින් කියන්නේ. මට මතක් වෙනවා හලෝ ඉතින් ඔයා හිටියනා. මට පාළු නෑ ඉතින්. ආදරෙන් ආවද එකතු කරගන්න මේ සින්දුවට. 11:00 විනාඩි 9:00 වෙලාව. දවල් 12:00 කලින් මම පැත්තට මැසේජ් එකක් දාන්න 07:03 93 97 7ට.

0: රටට වග කියන රේඩියෝ.
1: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: සනසන ඔවුන්

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ලංකාවේ හිට් වසින්දුත් එක්ක

ඇටියව එකතු කරගන්න ඕන්නේ හා යක්කි සසින්ත අදීප ඕෂාන් එවගේම රනිදු කනිෂ්ක අයියලා දෙන්න එවගේම දනුජ දනුක තේජ ඒලවල් ලියන ආලෝක අයියා අම්මා නංගී එවගේම අක්කා අයියා මම කඩුවලින් දිලක්ෂි ඔන්න මන් දිලක්ෂි ආවයි ආගේ පවුල හැමෝම එකතු කරගන්න එළග සින්දුවට ඒත් එක්කම අද හරිම ලස්සනයි රවි මියුසික් ගරාජ් එක කියලා කියන තැන්ක්යූ කොහොමද කියලා හනවන් හොඳින් මං හිතනවත් හොඳින් ඇති කියලා බුලත් සිංහලින් 10 තම මැසේජ් එක දාලා තියෙනවා. යා කියන යාගේ අම්මයි තාත්තා ඉන්දුනිල් අනේ කෝල් ගන්න එපා නම්බර් මේ මැසේජස් කී කිද්දී අම්මයි තාත්තා ඉන්දුනිල් එතකොට ප්‍රනීත් මදු රංග ඉනකි බබා එවගේම ඉනුකි බබානේ ආදි බබා තුහින බබා ලකනාන හැමෝමත් එකතු කරන් සිඳුවක් ගන්න ඕනේ කියලා තමයි කියන්නේ. ඕකේ ඒත් එක්කම අපිවත් සිඳුවකට එකතු කරගන්න උපාල තම මැසේජ් එක දාන්න සිඳු අහන්න එකතු කරගන්න කියලා කියන එයාලගේ ෂොප් එකේ පද්මිනී මිස් එවගේ මුදි කුමාර වසන්ත කෝල් ගන්න එපා වසන්ත මොකද්ද මැසේජ් එකක් කියන්නේ සමාන් නතුල සමිතා නිලන්ති ඇතුළු ලකඩාන හැමෝම අතකතු කරන් තමයි සිඳුවක් ගන්න ඕනි කියලා කියන්නේ. ඒත් එක්ක මට කෝල් කරා නුවරින් සංජීව කිව්වා ස්පෙෂලි ආව එකතු කරගන්න කියලා කියන්නේ. ඔන්න මන් දැන් කියනවා ස්පෙෂලි මගේ ළඟ සිඳුවට මම ආව එකතු කරගන්නවා සංජීව. ඒත් එක්කම තව කවුද ඉන්නේ අද බුලත් සිංහරි දහරව මොම් මැසේජ් එක කියවුවා බොහොම ස්තුති මැසේජ් එකට. ඒත් එක්කම තව කවුද ඉන්නේ කියලා බලමු. සුජාන් රශ්මික ඉන්නවා රවාවත් මතක් කරනවා මදුවම මතක් කරයි සලයා කිව්වේ නෑ කියලා කියන්නේ සායිත් කියනවා හරිද. සමිත ඉෂාර විජය වික්‍රමාවත් මතක් කරනවා වසන්ත උදේ කුමාර ආව ඒ වගේම තුෂාරා දිල්රු හයි කොහොමද ඔන්න ඔය කටි ඔක්කෝම එකතු කරගෙන අපි දැන් අහන්න යන්නේ අසන්ත ගැලුත් සොන් එක ඔබමයි මගේ ආදරේ අනේ ලස්සනයි ලහිරු පීරිස් ආවත් මතක් කරන්න එළඟ මේ සින්දුවට 11:20 වෙලාව මියුසික් ගරාජ් ආගෙන ඉන්නේ රවින්දත් එක්ක තවල් 12ට කලින් මේ පැත්තට මැසේජ් එකක් එවන්න 07:03 93.5 93.7

0: රටට වග කියන රේඩියෝ.
1: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.

0: stable, unlimited, තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
1: 10ට වෙනසක්. 18ක පෙරලියක්. ලඟදීවා.

0: අධ්‍යක්ෂණය ධනංජය සිරිවර්ධන තාපෙන් පෙන්නා
1: සර් මම පොඩ්ඩ ඉන්න කිව්වා
2: ආයේ කොහොඳයි
3: යා ලස්සන ගර්ල් කෙනෙක් සර් දැලට වන්නේ ලියක් වගේ
1: සර් අපි ආව කොහොමද ගන්නවන්නේ
2: පොඩක් යට ඉන්න කියන්න
1: අර මං කියන්න
2: හරි යට ඉන්න කියන්න
3: සර් සර් ඇත්තටම අර කිව්වේ තාපෙන් පෙන්නා මං නටාලියා ඔයාලගේ අද ඉදන් අලුත්ම යාළුවා ප්‍රාණ අලුත්ම සමාජිකාව මට හරිම සතුටුයි ඔයාලගෙන් කෙනෙක් වෙන්න ලැබීම ගැන
0: සති අග රාත්‍රී 8:30ට ITN බලන්න
4: ලකන මියුසික් ගරාජ් නාගනින වෙලාව 11:30 විනාඩි 30යි

0: Robbie, hit with Sindhu Tekka.
1: Music Garage with Robbie.
2: හරි අපි දෙන්නට තව පෑභාගකගේ පොඩි වෙලාවක් තමයි මේ පැත්තේ ඉන්න තියෙන්නේ. එනිසා එක්මනින් මැසේජ් එකක් දාන්න 07.03.93.5.93.7 අපේ නම්බර් එකට. මැසේජ් වලට යනකොට මම අම්මයි තාත්තයි පවණි අක්කටයි මල්ලිටයි ඔයාව එකතු කරගෙන රවීන් තාරුකගේ සින්දුවක් දෙන්න කියලා කියන රවීන් තාරුකගේ සින්දුව කිත්තේ අද ප්‍රෝග්‍රෑම් එක මුලම මම ප්ලේ කරේ. ඒ කියන්නේ ආගෙන ඉඳලා නෑ. රවීන්ගේ සින්දුවක් මම මේ වෙනකොට දෙලා ඉවරයි. ඒත් එක්කම හයි රවීන් දැක්කේ මම පරකඩුවේ හිමාශි සොන් එකට එකතු කරගන්න කියලා කියන පවුලේ හැමෝමයි අක්කි ඔයාවයි. Thank you so much. එතකම අක්කි මට නුඹ ළඟ සියුම් එක දෙන්නකො. මොකද්ද ඒ සින්දුව කියලා මට හිතා ගන්න බෑ. මට සිතන්න බෑ, අදහා ගන්න බෑ. රුවන් චින්තක අපිවත් ලස්සන සින්දුවකට රුමේනියාවෙන් එකතු කරගන්න කියලා කියන ඕනේ මං ආවයි වගේ යාළුවා. හැමෝමයි රුමේනියාවල ඉන්න ලංකාවේ හැමෝමයි ගොඩාක් ආදරෙන් එකතු කරගන්න ළඟ සින්දුවට හසින් හම්දි. ආවත් මතක් කරනවා ශානුක රවින්ද්‍යා අක්කේ. අද ඒ සින්දුව ඉල්ලලා තියෙන්නේ මට හිතා ගන්න බෑ. ඒකත් මනුසත් කොරියා කියලා කෙනෙක් ඉනවත් මතක් කරන ඒ වගේම සුජාන් රශ්මික ආවත් එකතු කරගන ඔය ළඟ සින්දුවට අත උස්සලා තිනා ගන්නට මං ගන්න ආවත් මතක් කරනවා. ඒත් එක්කම චල්සි ඉන්නවා. KP කියලා කෙනෙක් ඉන හැමදාම ලක්කඳහනා කියලාත් කියන බොහොම ස්තුතියි. දහම් කියලා කෙනෙකුත් ඉන්න. ඔන්න ඔය කට්ටිය ඔක්කොම එකතු කරන් අපි යන්නේ ආයිසුරු දානවවත් මතක් කරනවා. බාචිගේ අර මෙලෙස හිට් සොන් එකක් තියෙන්නේ මීනා. මීනා හලෙමුනේ 11:32 වෙලාව රවින්දත් එක්ක මියුසික් ගරාෂ් මේ හගෙන ඉන්නේ. සනසින්දුවක් අහන්න බලමු.

0: එකළහයි විනාඩි 40යි දැන් වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: කටට වග කියන රේඩියෝ
1: ලංකාවේ හිට්ම සින්දු එක්ක
2: Music Garage with Rock.
1: 11 විනාඩි 42යි රවින්දත්තක මියුසික් ගරාජ් ආගෙන ඉන්න වෙලාව. දැන් නම් ඉතින් මට තේරෙන්නේ මේ කාලේ කොහොම හිමීට යවා ගන්නද කියලා. බෑනේ ඉතින් කරන්න නේද? 42යි දැන් තා චූටි වෙලාවයි මට තියෙන්නේ. එනිසා එක්මනින් මැසේජස් ටික මතක් කරන්න ඕනි. හිතවත් රවින්ද්‍යා, ඔයා මට ලක්කඩේ ඉන්නේ විශේෂම කෙනා. මොකද මම ෆස්ට් ටයිම් ලක්කඩේට ඔක් මැසේජ් එක කිව්වේ ඔයානි කියලා කෙනා. Thank you. ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි පිටිගලා බොරළු හේනෙන් සුසන්ත සම්පත් මැසේජ් එක දාලා තියෙන්නේ. ආදරණීය මැසේජ් එකට බොහොම ස්තුතියි. එතකම මාත් ඉන්නවා, මටත් ලස්සන සින්දුවක් ඕනි, මගේ චුටි පුතාලා දෙන්නවයි අප්පච්චිවයි එකතු කරගන්න කියලා. පෙරදෙනින් චතු මැසේජ් එකක් දාලා තියෙන ඔන්න චතු ඔයාවත් එකතු කරගන්නවා. එතකම අපිටත් සින්දුවක් ඕනි හැලේ ගුඩෙන් ඉරේෂා ඉන්දු ගේෂුනි. මේ කට්ටියවත් මතක් කරනවා. ඒ විතරක් නෙවෙයි, හයි හයි හයි, හලෝ රවින්ද්‍යා, මම මොකද රවින්ද්‍යා එහෙම දාගෙන නම ඇත්තද? ගොඩාක් ආදරෙන් මතක් කරනවන් ඔයාවත්, මට පෙනෙනව රවිශාණි කියලා. රවිශාණිවවත් මම එකතු කර ගන්නවා. ඒත් එක්කම තව කවුද ඉන්නේ කියලා බලමු. හරි, ඒත් එක්කම මතක් කරන්නේ සුපුන් දසනායක මමව මතක් කරා. Thank you ආදරණීය මැසේජ් එකට. මදුසංක අපිට දෙන්න හොඳ සින්දුවක් අහන්න, අනිවාර්යයෙන්ම දෙන ලස්සන සින්දුවක් අහන්න දෙනවා. එතකොට නෝටි පුතා මොකක්ද අනේ ලස්සන නවත් දාගන්න කනේ, මොනවද බෙදාගෙන ඉන්න නම්ම? ඔයාවත් මතක් කරනවා. ඒත් එක්කම තව කවුද දිල්ෂාන්න මම මතක් කරා. මං හිතන්නේ චියංගෝ කියලා කෙනෙක් ඉන්නවා, එයාවත් එකතු කරගන්නවා. ඒ වගේම සීපී කුමාර් ඉන්නවා, ඕෂිත් බණ්ඩාර ඉන්නවා, එතකොට ප්‍රදීප් නිශාන්ත, මෙන්න මේ කට්ටිය ඔක්කොම එකතු කරන නිර්මලාවත් එකතු කරගන්න ඕනේ. නිර්මලා කියලා කෙනෙක් මේ පැත්තෙන් ආව. ඉතින් එයාවත් ආදරෙන් එකතු කරගෙන අපි ඊළඟ සින්දුව තමයි අහන්න යන්නේ. මේක සුපුන්ගේ සොන්ග් එකක්, සුපුන් පෙරේරාගේ සුරංගන. 11:43 රවින්ද්‍යාත් එක්ක මියුසික් ගරාජ් අහගෙන ඉන්න වෙලාව.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: ලංකාවේ හිට්ම සිංදු එක්ක
2: Music Garage with Rock.
1: 11:52 වෙලාව මට යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. යන්න කලින් කට්ටියක් ඉන්නව මතක් කරන්න. හෙලෝ හෙලෝ, කොහමද? සුබ දවසක් රවින්ද. මියුසික් ගරාජ් වැඩසටහනට අපිවත් එකතු කරගන්න කියලා කියන දෙන්න ගින්දර වගේ සින්දුවක් බාහිරෙන් වලින් චන්දනකේ හැන්නදි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ජපාන් වල ඉන්න දිල්ෂිකේ හැන්නදි, වගේම තංගල් ඉන්න චන්සිකේ හැන්නදි, ජෝන් පුතා සමග ආදරණීය බිරිඳ ශාමවත් එකතු කරන් තමයි සින්දුවක් අහන්න ඕනි කියලා කියන්නේ. අනුරාධපුරයේ පැත්තට යනකොට ගේ හදන ගමන් අපිව සද්දට මහගෙන ඉන්නවලු අජන්තය තමයි වැඩේ කරන්නේ. ඉතින් යාමන ස්පෙෂල් සින්දුවක් දෙන කියලා නන්දීෂෝ කියනවා. ඕකේ. හායි, මාවත් සින්දුවකට එකතු කරගන්න සුජානි මොරටුවෙන් ඔන්න ආවත් මම මතක් කරනවා. ඒත් එක්කම ආයුබෝ වේවා මඩපාත ලක්ෂ්මන්, තමරා, නිශාන, චේතන, පුංචි පුතා, තේජ, අවෝරි සමගි, භාග්‍ය, අවිෂ්ක එක්කම සේරුවා වලින් කෙඩියේ සමරසිංහ තමයි සින්දුවක් කාන්න ඕනි කියලා කියන්නේ. ඒත් එක්කම මම එකතු කරගන්න ඕනි ස්පෙෂල් කට්ටියක් ඉන්නවා. දනු ඔන්න ආවත් මතක් කරනවා. ඒත් එක්කම මේ අනුරාධපුරයේ අසංඛ්‍ය, මංජුල, ප්‍රභාත්, මදුසංඛ්‍ය, රංජන් අය මෙන්න මේ කට්ටිය ඔක්කොම එකතු කරන් සින්දුවක් කාන්න ඕනි කියලා තමයි කියන්නේ. කසුන් ජානකත් ඉන්නවා. ඔය කට්ටිය ඔක්කොම එකතු කරගෙන එහෙනම් මම මේ පැත්තෙන් යන්න තමයි හදන්නේ. ගින් එන්නම්. Thank you so much. ආදරෙන් අදත් මාව වහගෙන හිටියට, මට මැසේජ් කරාට, කෝල් කරාට, මේ හැම දෙයකටම බොහොම ස්තුතියි. හරිද? ඉතින් ඊළඟ සින්දුව අහන්න එකතු කරගන්න මේ වෙලාවේ සද්දටම ලක්කඳ අපි වහගෙන හිටපු හැමෝම ගොඩාක් ආදරෙන් මතක් කරනවා මම. එහෙනම් ගින් එන්නද? සතුටින් පරිස්සමෙන් ඉනා වෙලා ඉන්න ඕනි. ආදරෙයි, thank you මාව ආදරෙන් අහගෙන හිටියට. හරිද? පරිස්සමෙන් ඉන්න, සතුටින් ඉන්න, හිනා වෙලා ඉන්න. ආයෙත් ලබවනේරි දවදේ 10ට ආවහන්න අමතක කරන්න එපා. ගින් එන්න. මං රවින්ද. ආදරෙයි.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය නුතරයි. රටේ සංවර්ධනයේ දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: සම අනුග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: ප්‍රවෘත්ති සිරස්තල
4: ප්‍රදේශ කිහිපයකටම ඇඟට දැරඩ උරුසුවක්. බස්නාහිරටත් තවත් ප්‍රදේශ කිහිපයකටත් වැසේ. රජයේ වැඩපිළිවෙලට බාසගරුවනේ මගපෙන්වීම ශක්තියක් බව අගමැතිනිය කියයි. ගල්කිස්ස සුළුදාගොඩ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට. මිලියන 11ක වේදබෙදෙදි කළ ඌවපාරගබ අගස්තිය හිදු විද්‍යාල දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට. සෙලොනු ඉන්දුනීසියාවේ 47ක් මරුට.
3: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
4: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ යුදේශිකා ඉදිරිවීර. ප්‍රවෘත්ති සංස්කරණය බජෝ මනෝජ් කොඩ විතරණ. වෞනියව බුලතිව් ත්‍රිකුඩා බලයේ පුලොඩාරුව බඩකලපු සහ අම්පාර දිස්ත්‍රික්වලට තවදුරටත් මිනිස්සුලට දැනෙනු සුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කල්කුණ රංශය පවසනවා. එම තත්වය මිනිස්සුලට අහිතකර ලෙස බලපෑම් එල්ල කළ හැකි බැවින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳව සැලකිලිමත් වීම සහ කුඩා ළමුන් වාහන තුළ තනිව රඳවා නොයෑම මෙන්ම සුදු පැහැති හෝ ලා පැහැති ඇඳුම් භාවිතය පිළිබඳ ජනතාව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. මෙම ප්‍රදේශවල දැන්ටමත් කුඩා වැව්සියල්ලන් පාහේ සිදී ගොස් ඇති අතර උග්‍ර වියලි කාලගුණ හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකටයි පත්ව සිටින්නේ. කිරිදෝයේ අතුගංගාවක් වන රඳාපොල ආර ජලමට්ටමද සීග්‍රීන් පහළ ගොස් තිබෙනවා. මේ අතර තවත් ප්‍රදේශ රැසකට අද වැසි හට ගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. එය අනුව බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර නෝරේලිය ගාල්ල මෙන්ම මාතර දිස්ත්‍රික්වලත් වැසි හට ගන්නා බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඊට අමතරව ඌව පළාතේ අම්පාර සහ මඩකල්පුව දිස්ත්‍රික්වලත් සවස දෙකෙන් පසු වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. කාල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දීව්‍ර සහ නාවික ප්‍රජාවට දැනුම් දී තිබෙන්නේ කණුසන්තුරේ සිට මන්නාරම සහ පුත්තලම හරහා හලාවත් දක්වා මුහුදු ප්‍රදේශ මෙන්ම මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙලට ඔබෙන් වන මුහුදු ප්‍රදේශ රළවන බැවින් දීව්‍ර සහ නාවික කටයුතුවලදී විමසිලිමත් වන ලෙසයි. රජයේ වැඩපිළිවෙල තුළ බාසංග්‍රහණය සිදුවන අධ්‍යාත්මික බගපෙන්වීම හා සමාජ වටාකම් ශක්තිමත් කිරීම සඳහා ලබා දෙන සහයෝගය ඉතා වටිනා ශක්තියක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිඩාඹර සූරිය පවසනවා. ඒ ශ්‍රී ඥානානන්ද මහාවංශ මහපිරිවෙනේ අධ්‍යක්ෂ පූජ්‍ය මගකන්ති රතනපාල ස්වාමීන් වහන්සේට ශාමුපාලි වනවාසනිකායේ මහානායක ධුරය පිරිනැමි වෙනුවෙන් පැවති උත්සවයකට එක්වෙමින් මල්වතු පාර්ශ්වය අණ්ඩායක නියම්ගොඩ විජිතසිරි ස්වාමීන් වහන්සේ සහ අස්කිරි පාර්ශ්වය අණ්ඩායක පූජ්‍ය නරම්පනාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ඇතුළු විශේෂ පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. එදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිඩාඹර සූරිය.
5: අද ලෝකයේ පරිසර විනාශය, දේශගුණික විපර්යාසය සහ සම්පත් අර්බුද වැනි දැඩි අභියෝගයන්ට මුහුණ දෙන අවස්ථාවක ආරාණ්‍ය වාසී භික්ෂූන් වහන්සේලාගේ මේ සරල සංවේදී ජීවන රටාව අපිට ඉතා වැදගත් ආදර්ශයන් රැසක් සපයනවා. තමන් වෙනුවෙන් පමණක් නෙවෙයි අනෙකා වෙනුවෙන් කැපවීමේ වටිනාකම, අනාගත පරපුරට උරුම විය යුතු සම්පත් ආරක්ෂා කිරීමත් අපේ වගකීමක් කියන ඒ ආදර්ශය මෙවැනි ආරාණ්‍ය වලින් අපිට ලබා දෙනවා. අද අපි රටක් ලෙස ඉදිරියට යමින් සිටින්නේ ජනතාවට වඩා යහපත් ජීවිතයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කරමිනුයි. අපි ඇත් ප්‍රවාහන ක්ෂේත්‍රය නවීකරණය කරමින් මෙට්‍රෝ සේවා හඳුන්වා දීමේ සිට සෞඛ්‍ය, අධ්‍යාපනය ඇතුළු සෑම ක්ෂේත්‍රයක්ම නවීකරණය කරමින් මේ වෙනස අත්විඳිමින් සිටිනවා. එහෙත් රටක් අලුත් කිරීමේ කාර්ය රජයකින් පමණක් අවසන් වෙන්නේ නැහැ. අද අපි මේ ගොඩනගන මේ නව පහසුකම්, නව පද්ධති සහ නව අවස්ථා ආරක්ෂා කරමින්, ඒවා වගකීමෙන් භාවිතා කිරීමටත්, තව දුරටත් දියුණු කරමින්, අනාගත පරපුර වෙත බාර දීමටත් අපි සියලු දෙනාත්ම වග බලාගත යුතුයි. අපි රටක් ලෙස ගොඩනැගීමට බලාපොරොත්තු වෙන්නේ වඩා පොහොසත් රටක් පමණක් නෙවෙයි, වඩා යහපත් සහ වඩා වගකීම් සහගත සමාජයක්. එමෙන්ම මේ ගමනේදී රජයක් ලෙස අප ගන්නා උත්සාහයන්ට මහා සංඝරත්නය ලෙස ඔබ වහන්සේලාගෙන් ලැබෙන අධ්‍යාත්මික මඟ පෙන්වීමත්, සමාජය තුළ යහපත් වටිනාකම් ශක්තිමත් කිරීම සඳහා ලබා දෙන සහයෝගයත් අපට ඉතා වටිනා ශක්තියක් බව මා සිහිපත් කරන්නට කැමතියි.
4: ගල්කිස්සේ සුළුදාගොඩ පටුමග ප්‍රදේශයේදී නඳුනට පුද්ගලය දෙදෙනෙකු සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලය කුමී ගොස් තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩිතැබීම සිදු කර ඇත්තේ ඊයේ රාත්‍රියේදී. එහිදී 47 පුද්ගලයෙකු බරපතල තුවාල ලබා කලබුබලි රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. වෙඩිතැබීම සඳහා රිවෝල්වර් වර්ගයේ ගිනිඅවියක් යොදාගෙන ඇති බවට සැක පළ කෙරෙනවා. පොලිසිය පවසන්නේ සංවිධානාත්මක අපරාධ කලි දෙකක් අතර පවතින පෞද්ගලික ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩිතැබීම සිදු කරන්නට ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙනවා. මානවවාදී සටනකට අලුත් වෙනසකට බාධා කරන්නේ සහ අවම කරන්නේ දුර්වලයන් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. දේශපාලඥයා යනු වැඩි වරප්‍රසාද ලබාගෙන ජීවත් වන අමුතු සත්ත්ව කොටාසයක් නොවන බව වත්මන් රාජ්‍ය ක්‍රියාවෙන් ඔප්පු කොට ඇති බවයි ටෙලිවින් සිල්වා මහතා අවධාරණය කළේ.
0: අපිට කාටවත් දැන් පැහැදිලි අදහස් තමයි දැන් ලෝකෙ තියෙන ප්‍රධාන අවිය. ඉතින් ෆිදෙල් කාස්ට්‍රෝ එක කිව්වා අපි හොඳ සමාජයක් වෙනුවෙන් හොඳ අදහස් වලින් සටන් කරන්න ඕන. අපි ආණ්ඩුවක් හදලා තියෙනවා. අපිට දුර ගමනක් යන්න තියෙනවා. සමාජ වෙනස් කරන්න තියෙනවා. ඒ සමාජ වෙනස් කරන්න ගියාම පැරණි සමාජ බලවේග ඒ වෙනසට බාධා කරනවා කියලා අපි කවුරුත් දන්නවා. ඒ බාධා තේරුම් අරගෙන ඒ බාධා වලට මුණ දීගෙන අදහස් වලින් සටන් කරන මේ ගමන යන එක තමයි අපිට තියෙන එකම උත්තරේ මොකක්ද? මේකට ධෛර්යය තියෙන්න ඕන. මෙතන ඔබ කවුරුත් දන්නවා අපි මොන වෙනසක් කරන්න කියලා සමාජයේ. ඒ වෙනස කරන්න ගියාම ඒකෙන් තමයි අවාසියක් වෙන පිරිසක් ඉන්නවනේ. ඒගොල්ලෝ වෙනසට විරුද්ධ වෙනවා. හොඳම උදාහරණ ගන්නකෝ. අපි රටේ ප්‍රවාහන සේවයේ බිඳුවට වැටලා තිබුණේ මේමනේ. එතකොට දැන් ආණ්ඩුව කෝකේ මොකද්ද? පොදු ප්‍රවාහනය පිළිබඳ මිනිසුන්ගේ විශ්වාසය හදන්න ඕන. ඒක පොදු ප්‍රවාහන මිනිසුන්ට පහසු එකක් වෙන්න ඕන. නේද? පොදු ප්‍රවාහනයේ පහසුකම් ටික හදන්න මෙට්‍රෝ බස් ගෑල්ලා දුවන පටන් ගත්තනේ. ඒකෙන් අවාසියක් වෙන පිරිසක් ඉන්න බස් මාෆියාව. ඊට පස්සේ ඒගොල්ලෝ මොකද? දැන් ඒගොල්ලෝ මොකටද විරෝධය පළදරන්නේ? දැන් ඔයගොල්ලෝ දන්නව අර ඒකේ අයිතිකාරය ළඟදි කියලා තිබ්බනේ මේක ඇවිල්ලා හරියන්නේ නැහැ, මේ යුරෝපයට හරියන්නේ නැහැ, අපට හරියන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අපි හැම තිස්සෙම ලොරි වල යන්න ඕන. ඒ තමයි සමාජයක් වෙනස් ගන්න ගියාම ප්‍රශ්න. මේ හොඳ ප්‍රවාහනයස්සේ ඒකාධිකාර හදාගෙන මිනිස්සුන්ව මරාගෙන කරන කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ කැමති නැහැ මේ වෙනසට නේ. ඉතින් ඒගොල්ලෝ බාධා කරනවා. අපි මොකද කරන්න ඕන කම තින්නේ? අදහස් වලින් ඒක වෙනස් කරගෙන ඉස්සරහට යන්න. ඉතින් හැමතැනකම ওই ප්‍රශ්න තියෙනවා. අපි මත්ද්‍රව්‍ය නතර කරන්න ගියාම ඊට පස්සේ මත්ද්‍රව්‍ය වලින් ජීවත් වෙන අය විරෝධයක් පළ කරනවා. පාතාලයේ වර්ධනය කරන්න ගියාම පාතාලයෙන් හම්බ කරගත්තු කට්ටිය ඒකට කැමති වෙන්නේ නැහැ. අපි රාජ්‍ය සේවයේ පිළිවෙලක් කරන්න ගියාම අපිලිවෙලට ජීවත් වෙච්ච අය කැමති වෙන්නේ නැහැ පිළිවෙලක් වෙනවට නේද? මොහොනේ තියෙන්නේ අපි වංචා දූෂණ නතර කරන්න ගියාම ඉතා කුඩා ප්‍රමාණයක් වංචා දූෂණ වලින් ජීවත් වෙනවානේ. ඒගොල්ලෝ ඒකට කැමති වෙන්නේ නැහැ. ඒ නිසා හැමතිස්සෙම අපිට හොඳ දෙයක් කරන්න ගියාම ඒකට පොඩි ප්‍රතිවිරෝධයක් බාධාවක් වෙනවා. හැබැයි අපේ වගකීම තමයි මොකද්ද? මේ ප්‍රතිවිරෝධයන් තේරුම් අරගෙන මේ හොඳ දේ සඳහා ධෛර්යයෙන්ම ජීවත් වෙන එක. අමසොද කිව්වාගේ සමහර දේවල් කරන්න ගියාම මොකද්ද අවදානමක් ගන්නම වෙනවා. ෆිදෙල් කාස්ට්‍රෝ මේ ඔක්කොම කරේ අවදානමක් කරගෙන. ඒ නිසා හොඳ දේ සඳහා අවදානමක් ගන්න වෙනවා නම් ඒ අවදානම අරගෙන හොඳ දේ කරන එක තමයි වැඩේ. මොකද ඊට පස්සේ ඒක පැවැත්මට ආවට පස්සේ කුරුත් එක පිළිගන්න.
4: ටිල්වින් සිල්වා මහතා මේ බව සඳහන් කළේ සියවසක් පුරා විප්ලවීය ආලෝකය ෆිදෙල් තේමාවෙන් කියුබාවේ විප්ලවීය නායක ෆිදෙල් කාස්ට්‍රෝගේ සියවන උපන්දිනයේ සමගාමීව ශ්‍රී ලංකා පදන පායතනය පැවති උත්සවයකට එක් වෙමින් සමාජවාදී තනු සංගමයයි ඒ සංවිධාන කළේ. ශ්‍රී ලංකා කියුබා නායකපති පැට්‍රිෂියා පෝගෝ ගුවේරා මහත්මිය ඇතුළු සම්භාවනීය පිරිසක් මෙම සැමරුමට එක්ව සිටියා. වයඹ පළාතේ ප්‍රථම ලෝක උරුමයේ සැලකෙන අරන් කැලේ පුරාවිද්‍යා ස්ථාන ඇතුළු ස්ථාන හතරක් ලෝක උරුම ලයිස්තුවට නම් කිරීමට අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ බෞද්ධ භවනා රාම ලෝක උරුමයක් ලෙස රිටිගල, බනාකන්ද, අරන් කැලේ සහ මාලිගාතැන්න මෙසේ ප්‍රකාශපත් කිරීමටයි අවධානය යොමු වෙත්තේ. ඒ පිළිබඳව පුරවිද්‍යා අධ්‍යක්ෂන්ට්‍රාල් සෙන්ටත් වික්‍රමසිංහ මහතා අදහස් දැක්වුවා.
6: වයම පලාතේ දැනට ලෝකම ස්ථාන ලෙස නම් කරපු පුරාවිද්‍යා ස්ථාන නෑ. මහිතන මේ පළවෙනි එක තමයි අපි පටන් ගන්න ලෝකම ස්ථානයක් ලෙස නම් කරන්න මේ අරන් කැලේ පැරණි භාවනා මධ්‍යස්ථාන 2028-29 වගේ කාල වෙනකොට තමයි අපිට මේ ලෝකෝරුම් බවට පත් වෙන්න තියෙන්නේ. නමුත් ඊට කලින් විශාල වැඩ කොටසක් කිරීමට අත්‍යවශ්‍යයි.
4: මේ අතර පොළොන්නරුව ඉස්සාට දුරට වෙන් අනුරාධපුර පොළොන්නරු සංක්‍රාන්ති යුගයට අයත් මැටි බඳුරක්ද කැණිවලදී හම්බව තිබෙනවා. මෙම මැටි බඳුර සමග විශේෂ පුද්ගලිකුගේ අස්ථි කොටස්ද හම්බව බවයි කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාශයේ මහාචාර්ය ක්‍රිෂාන්ත ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ. මහවැලි බී කලාපයේ ගොවිජනතාව මෙවර යලකණ්ඩේ කීරි සම්බා වගාකර වර්තාගත ඉහළ අස්වැන්නක් ලබා ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙනුයි කිරි සම්බා වගා කෙරුණේ. ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මෙවර යලකණ්ඩේ වියසුන්නලීම මෙවන විට ආරම්භ කර තිබෙනවා. පුනරුදේට අරුණලු ජාතික වැඩසටහන යටතේ අඩු වීදමකින් අස්වනු ඉහළ නැන්වීමේ යායේ 500 වැඩසටහන යටතේ ගොවීන් 250ක් තෝරාගෙන කිරි සම්බා වගා කිරීම සිදු කෙරුණා. මහවැලි අධිකාරිය ඔවුන් සඳහා දින දිමනා ලෙස රුපියල් 50,000ක මුදලක් ලබා දීමටද කටයුතු කළා. ඒ අනුව කිරි සම්බා වී වගා කර අක්‍රයකට වී මුසල් 220ක් තරම් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට ගොවි ජනතාවට හැකිවන තිබෙනවා. හෙක්ටර් එකක වී වගාවක් තුළින් එක් ගොවියෙකුට වී කිලෝ 11,000කට වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකිවිය ඇති බවයි සමීක්ෂණයකින් හෙළි වී තිබෙන්නේ. පොළොන්නරුවේ ගොවීන් තමන් ලැබූ ඉහළ අස්වැන්න පිළිබඳව මෙසේ සිය අදහස් පළ කළා.
7: 2026 යලකන්නේ අපේ කාබනික පොහොර නිෂ්පාදනයත් එක්ක අපිට මහවැලි අධිකාරිය මගින් හඳුන්වලා දුන්නා. 2025 සරුකෙතට අස්වැන්න, 2026 ඉසුරුගෙනන යල කියන වැඩසටහන් අතරේ අපිට උපදෙස් දුන්නා. අපට ප්‍රායෝගික වැඩසටහන් වලට අපි සම්බන්ධ කරගත්ත කාබනික පොහොර වලින් මේ ටික වෙන්නේ, මේ ටික මේ විදිහට තමයි මේ වගාවට යොදවන්නේ කියලා. ඒ ටික අධ්‍යයත කරලා අද අපේ වගාවෙන් අපි ඉහළම ආදායමක් ලබා තිනවා.
8: මට හරි සන්තෝසයි. මා මේ කන්නේ කුකුල් පොහොර මිටි 200ක් සහ රසායනික පොහොර වලින් භාවිතා කරේ එක් පොහොර මිටියක් පමණයි, කියන්නේ කිලෝ 50ක් පමණයි. යූරියා වශයෙන්, රතු කුඩු වශයෙන් කිලෝ 75ක් පමණ භාවිතා කරා. මම රසායනික පොහොර වශයෙන් 1.5යි භාවිතා කරේ. හැබැයි මේ වෙන විට මට අපේ මහවැලි ආයතනයේ අස්වනු සමීක්ෂණය සිදු කරනු ලැබුවා. එතනදී මට සන්තෝෂ වෙන්න පුළුවන් කිලෝ 11,350කට ආසන්න ප්‍රමාණයක් මං හෙක්ටයරකින් අරන් තියෙනවා.
4: ආපදා පෙර සූදානම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා තරුණ තරුණියන් සිය දෙනෙකු දෙනුමෙන් බලගැන්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා. එම් බහරගම ජාතික තනු සේවා සභා පරිශ්‍රයේදී එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සහ ජාතික තනු සේවා සභාවෙක් වයි වැඩසටහන ක්‍රියාත්මක කළේ. ජාත්‍යන්තර තරුණ දිනට සමගාමීව මෙරට තරුණ තරුණියන්ගේ ආපදා පෙර සූදානම සහ හදිසි අවස්ථාවට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. ආපද අවස්ථාවරදී දේශීය තරුණ ක්‍රියාකාරීත්වය ලෙස වැඩසටහන නම් කර තිබුණා. දෙවන පුරා පිහිටි යෞවන සමාජ නියෝජනය කරමින් තරුණ තරුණියන් සිය දෙනෙකුට පළමු අදියර යටතේ මෙම වැඩසටහනට එක්වීමට අවස්ථාව සලසා දී තිබුණා. ආපද අවස්ථාවලදී තරුණ ප්‍රජාව නව තාක්ෂණයට අනුව හැඩගැන්වීමද මෙම වැඩසටහනේ කදිරක් ලෙස ක්‍රියාත්මකයි. තරුණ කටයුතු හා ක්‍රීඩා අවත්‍යාශයේ මඟ පෙන්වීමෙන් එය ක්‍රියාත්මක කෙරුණා. ඌව පණ්ඩගම ලුඩුවත්ත අගස්තියර් හින්දු විද්‍යාලයේදී කළ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී අම්බිකා සම්විල් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 11ක් විද්‍යාලයේ පන්ති කාමර හිඟ හේතුවෙන් දරුවන් පීඩාවට පත්ව සිටියා. ඒ සඳහා විසඳුම් ලබා දෙමින් මෙම නව ගොඩනැගිල්ල ඉදිකිරීම සිදු වුණා. සමෘද්ධි ප්‍රජා සෞඛ්‍ය බල කැන්වීමේ මාසය නිමිත්තෙන් ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී විශේෂ වැඩසටහනක් පැවැත්ුණා. ඒ නියෝජ අභාත්‍ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අඩු ආදායම්ලාභී පවුල් සඳහා දිවස් ආධාරමෙන්ම පසලදරුවන් වෙනුවෙන් සුරක්ෂා ශිෂ්‍යාධාර සහ තරුණ ප්‍රජාව සඳහා වෘත්තීය පුහුණුව වෙනුවෙන් සහතිකපත් ලබා දී ඇතුළු වැඩසටහන් එදී ක්‍රියාත්මක කෙරුණා. ප්‍රතිලාභී පිරිස් මෙසේ සිය අදහස් දැක්වුවා.
9: මම සමෘද්ධි වැඩසටහනේ මුල ඉඳන්ම සිටියේ. 1,05,000 තමයි ආරම්භ කරේ. ශිෂ්‍යාධාර ලැබුණ මගේ පුතාට උනත් ඒ මුල ඉඳන් මේ වැඩසටහනත් එක ගිහිල්ලා මං ගොඩක් සංචාරක පැත්තෙන් තමයි හෝම්ස්ටේ එක කරන්න ගත්තේ. දැන් මං රූම් පහක් කරගෙන තියෙනවා. ගෙස්ලා 13 දිනකට ඉන්දනවත් දැන් පහසුකම් ලබා දෙනවා. මේ ණය මුදල ගත්තේ ඒ සියලුම දෙනාට එකම ස්ථානයක ආහාර ලබා දීම සඳහා ණය මුදල ලබා දෙනවා.
10: ඇල්ලෙත් අධිසිරේ කම් කොට්ටාසේ මට මෙහෙම ප්‍රජාසභාව බල ගැන්වීම මේ වැඩසටහන යටතේ මට මෙහෙම 150,000 ක මුදලක් ලබා දෙනවා ගොවිතැන් වැඩ කටයුතුවලට. බොහොම ස්තුතියි. ඉතින් ඒ වගේ මුදලක් මට ලබා දීම ගැන
11: සම්මුති සල්බල ගැන්වීමේ වැඩසටහන යටතේ ස්වාන් රැකියාව කරගෙන යෑමට අපහත සාහිත්‍යපත් ලබා දීම ගැන ගොඩක් සතුට වෙනවා. ඒ සම්බන්ධයෙන් සියලු දෙනාටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම හොඳ වැඩසටහනක්. මොකද මගේ මල්ටි හයිටෙක් ලංකාවේ පුහුණු වෙලා සහතිකේ ගන්න මම අද ආවේ. ගොඩක් සතුටින් මේ වගේ අවස්ථාවක් ලැබිච්ච එක ගැන අඩු ආදායම් ලැබී පෞද්ගලිකව මේක ඇත්තටම ලොකු ශක්තියක්.
4: අභියෝග වලට ලක්ව සිටි ජනතාව සෞබල කැන්වමින් ඔවුන්ගේ ජීවනපාය සවිමත් කිරීම සමෘද්ධි ව්‍යාපාරයේ අරමුණ බවයි එහිදී අදහස් දක්වමින් දියෝච අමාත්‍ය රුවන් රණසිංහ මහතා සඳහන් කළේ.
12: විධිමත්ව දෙපාර්තමේන්තුවක් ඇති කරලා ක්‍රමානුකූලව හොඳ ආයතන ව්‍යුහයක් ඇතුළේ ක්‍රියාත්මක කරපු වැඩසටහනක් තමයි මේ සමෘද්ධි සංවර්ධන වැඩපිළිවෙළ. දැවැන්ත කාර්ය මණ්ඩලයක් සහ ආයතන ව්‍යුහයක් බැංකු පද්ධතියක් මේ වගේ දැවැන්ත ආයතන ජාලයක් ගොඩනගලා තමයි මේ සමෘද්ධි ව්‍යාපාරය ක්‍රියාත්මක වුණේ. එතකොට ඒකේ එක පැත්තක් තමයි ප්‍රජාව නැගී සිටවන එක සහ මේ හරහා විශාල ප්‍රමාණයක් ආර්ථික වශයෙන් බලගන්වල සොයංගුණ ඉන්න පුළුවන් පුරවැසියන් විදිහට සංවර්ධනය කරන කාලයක් අතර හරි ප්‍රසිද්ධයි මේ සමුද්‍ර ව්‍යාපාරයේ නිකන් නේද පොදු පෙරමුණි ඡන්දමැසිම කියලාත් මේක තිබුණා. සමහර වෙලාවට මේ ව්‍යාපෘති භාවිතා වුණේ තමන්ගේ දේශපාලන අරමුණු සමුෘද්ධියේ කපටෝ කියනවා නේද ආවෙ නැත්නම් එහෙම රැස්වීමට ඒ වගේ තැනට වැටෙන්න දැන් මම දන්නවා මෙතන විවිධ දේශපාලන ව්‍යාපාර වලට සම්බන්ධ සමහරට වෙන පක්ෂවලින් ඡන්දෙ ඉල්ලපු අය අද මේ ප්‍රතිලාභ ගන්න තැන්වල ඉන්නවා. අපි එහෙම බලන්නේ නැහැ. අපි එහෙම දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. අපේ අවංක අරමුණ තියෙන්නේ මේ රටේ මිනිස්සු. දැන් මෙතන ඉන්න ඔබ තමන් ඉන්න ජීවන තත්ත්වයෙන් ඉහළට ඉන්න. අපි මේ වෙනුවෙන් වැඩ කරමින් ඉන්නවා.
4: රුපියල් කෝටියකට අධික වට්ටාකම කෙඩියොත් ගජ්ජා සමග සැක්කර එක අත්තරංගුවට කෙන දෙමනවා. ඒ තනබල් විල හම්බෙගම කුකුල් කටුව ප්‍රදේශයේදී හම්පිකඹ පොලිසියයි වැටලීම සිදු කළේ. ගංජා හෙන්තුරක සිදු කළ වැටලීමේදී විවිධ උස ප්‍රමාණයෙන් සරුවට වැඩු ගංජා ගස් විශාල ප්‍රමාණයක් හම් වී ඇති අතර ඒවායි වට්ටාකම රුපියල් කෝටි ඉක්ම වන බව පොලිසිය පවසනවා. සේලුම ගංජා ගස් ගිනි තබා විනාශ කිරීමටයි කටයුතු කෙරුණේ. අත්තනඋඩුගත් සැක්කරු වැලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉන්දුනීසියාවේ ෆ්ලොරෙන්ස් භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 47ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආම වශයෙන් නිවාස 346කට හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පාසල් සහ අධ්‍යාපන ආයතන 87ක් රෝහල් සහ සෞඛ්‍ය ආයතන 18ක් මෙන්ම ආගමික ස්ථාන 5කටද භූකම්පනයෙන් හානි සිදුව තිබෙනවා. පොදු පහසුකම් රැසකටද බරපතල හානි

0: Hot Flash.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ලක්කඩහගෙන වෙලාව දවල් 12:25.

0: එන්නේ මාරාන්තිකයි. ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට මතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.
1: 10ට වෙනසක්. 18ක පෙරලියක්.
2: ලඟදීම.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: අයිදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
7: අපි සොයන්නේ නුඹේ හඬයි.
6: ලක්කඳ Golden Voice ළඟදීම සතියේ දිනවල 10:01 ලක්කඳ අධ්‍යක්ෂණය ප්‍රියන්ත ප්‍රනාන්දෝ
8: මේ ඔයාට ආරංචි නැත අපේ අම්ම එහිඳල කරපු වීඩියෝ එක ටීවී එකේ පෙන්නලා
9: ඒරුමක් නැහනේ අයිසේ ඔය ගිහින් හරියනෝ නම් අපිත් යනවනේ
8: අම්මා ඉන්නවා කියන්නේ කොහොම හරි ගෙන්න ගන්න බලන්න ඕනේ
9: ඒවයි ඒවයි බේන් කියලා
6: සති අග රාත්‍රී 9:00 ITN බලන්න සමරය

0: ලකඩහගනින වෙලාව දවල් දලහයි විනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි. ඇසෙසු දෙවිලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: මුහුදෙන්වත් ගුවනින්වත් උඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන ලොල්මු සම්මත දැනුම් දීමයි. ඉබන් වෙන
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ශ්‍රී ලංකාව තුළ දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දළ වශයෙන් 150ක්. මේ අනතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දළ වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දළ දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
1: හයට වෙනසක් 18ක පෙරලියක් ලඟදීම
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: රටට වග කියන රේඩියෝ
1: දෙයියන්ගෙම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්
2: නිසා තුම ඉස්සර වෙලාම රස්සාවකට යනකොට බස් එකේයි බයිසිකල් වලයි යවන්න බෑනේ. ඒකයි මං කැබ් එකකට කෝල් කරේ.
3: දැන් කවුද මෙයා රස්සාවකට යනවා කිව්වේ? එයා එකට යන්නේ
4: නැහැ. අනේ තාත්තේ ප්ලීස් මට ඕම කරන්න එපානේ. මට ඔයාගේ ආශිර්වාද මේ වෙලාවේ ඕනේ. මට ඒකට යන්න දෙන්න තාත්තේ. ඕම කරන්න එපා.
1: දෙයියන්ගේ මගෙ පිහිටයි.
5: නැත්තං ඇයි මගේ අම්මා මෙහෙම සටසට ගාලා වැවුලන්නේ?
6: ඕ වැවුලන්නේ කේන්තියට යකෝ කේන්තියට. ඉතින් කේන්තියට. අම්මා ඒ සැරේ මොනව හරි පිස්සුවක් නටුවොත් මම කියෝ යවන්නේ අපායි.
5: අපායි යවන්නත් ඉතින් මැරෙන්නේ පෑ.
1: දෙයියන්ගේම පිහිටයි. සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.

0: 99.5 91.7 Lakhanda Radio ITN Sabha Sri Lankia Handa
1: Vilava Pasuru Ekai
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ ගහන යතුරුයින් රටේ සංවර්ධනයේ දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: ලක්කඩේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ යුදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණීය මනෝජ් කොඩ විතරණ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: කල්ලිකුත් වූ චොක්ලට් හා රොටේරි තොගයක් පොළොඩරුව ලක්කාපුර ප්‍රදේශයේ කළ වැටලීමකදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සුවගත්තා. ඒ ලක්කාපුර පබල ප්‍රදේශයේ විරුද්ධ සැරිලක්කර කඩමි සිදු කළ විශේෂ හදිසි පරීක්ෂාවකදී. එහිදී අපරශාලා සිරල විරුද්ද සැල් එළවලු සහ පළතුරු අලවි සැල් මෙන්ම හෝටල්ද පරීක්ෂා කෙරුණා. මේ පරීක්ෂාවේදී සුවගත් කල් එකොත් වූ චොක්ලට් හා රොටේරි තොගය සම්බන්ධයෙන් එම විරුදුන්ට එරෙහිව නීතිවේදීවරු ගන්නා බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළේ. ඉන්දුනීසියාවේ හටගත් රිෂ්ට පරිමාණ ඒකක 7.7ක ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් මේගේ සංඛ්‍යාව 52ක් දක්වා හිල කුස් තිබෙනවා. අතුරුදන් වෝඩ්ගේ සංඛ්‍යාව පිළිබඳව මෙතෙක් නිශ්චිතව තොරතුරු අනාවරණය වී නොමැති අතර බොහෝ පිරිසක් සුන්බුන් අතර සිරව සිටින බවයි එරට බලධාරීන් පවසන්නේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූකම්පන හේතුවෙන් පුද්ගල 36 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි. තවත් 77 දෙනෙකුට සුළු තුවාල සිදු ඇති බවද සඳහන්. 50,000කට ආසන පිරිසක් බලපෑමට ලක් වූ ප්‍රදේශවලින් ඉවත් කිරීමට පීවර ගෙන තිබෙනවා. මිලක ලක්කන ප්‍රවෘත්ති පස්වරු දෙකට
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: බබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: ෆ්ලෑෂ්බැක්
2: ෆීඩ්බැක්
1: සන්ෆ්ලවර්
2: ඕල් රයි
1: සීතුව සකුරා
2: සහරා ෆ්ලෑෂ්
1: වායෝ
2: සානිදාපා එදා මෙදා ඉතිහාසයේ ප්‍රාසංගික වේදිකාව තුළ රජ කළ පෙරලිකාරයෝ දවල් 12යි තියට ගී රශ්මි
3: දවල් එකයි විනාඩි හතරයි වෙලාව ගී රශ්මිත් එක්ක එකතු වෙලා ඉන්නේ ඔයා. මට පුළුවන්කම තියෙනවා ගී රශ්මිත් එක්ක එකතු වෙන්න මේ වෙලාවේ. අපිට මැසේජ් එකක් දාන්න. අවස හතර වෙනකම් මම ඉන්නවා මේ පැත්තේ. 07:03:5:93 ඔයාගේ WhatsApp මැසේජ් එක මේ පැත්තේ එවන්න ගී රශ්මිත් එක්ක එකතු වෙන්න.

0: තබන කෝටියට එල්වී දනට දහනය නොතුරයිෙන් රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් පෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට දන නිදහනය වෙලදීගෙන ඔබත් කෝටිපතියකුවන්.
1: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි.
2: සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
3: ඉහිල් දාල මෙහිල් දාල යන අතරින් අපතින්න ඉවිනි ට්‍රයි.

0: සෑවට දිනා වෙවි සින්දු අහන්න ඊවි රයිවි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න
3: FM 93.5 FM 93.7 ලකන Radio ITN
4: Nisan
3: Lakhanda Radio ITN

0: ඇහේ දොර ගඟේ තල නැහි නහදෙම විපෙනිලා
1: සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බි දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: ධන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකන දවල් එක ඉඳන් හතර වෙනකන්
1: Overtime Beats with Jam Jam.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන් ට්‍රිවී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්යබල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0271711711
1: ප්‍රසංග වේදිකාවේ සජීවී

0: දවල් එකයි විනාඩියේ 30යි වෙලා වගේ රශ්මිත් එක්ක එකතු වෙලා ඉන්න වෙලාවේ කටියක් එකතු කරගන්න ඕන නිසාම මම මේ පැත්තට ආවා. සින්දු සෙට් එකක් මාර්ගන ඇවිල්ලා තියෙනයි FM 93.5 93.7 ඔයා වෙනුවෙන්ම අට පුලංකම තියෙනවා. හවස 4 වෙනකම් මීටරේ වෙනස් නොකර කන ළඟින්ම තියාගෙන ගී රශ්මි රස විඳින්න මේ වෙලාවේ මම යන්න හදන්නේ බේරුවල පැත්තට. බේරුවලින් අමිල ඉන්නවා එකතු වෙලා. ඒ වගේම ඊට පස්සේ යකලේ ඉඳන් රුවන් මැසේජ් එකක් දාලා තිනවා, ආවත් එකතු කරගන්නවා. රිසීව්ඩ් කරකේකේ කට්ටිය එකතු කරගන්නා මම, දීපිකා, සුනිල්, නිලා, රංජිත්, ඉන්ෆානි, දම්මිකා මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ගී රශ්මි වලට. ඒ දෙක මම යන්න හදනේ බහරෙන් පැත්තට. අපිවත් එකතු කරගන්න චන්දනකේ චන්දන තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ජපානයෙන් දිල්ස, එතකොට තංගාලෙන් චාන්සි, මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ජෝන් පුතා සමග ආදරණීය බිරිඳ ශාමත් ඉන්නවා කියලා තියෙනවා. ජයවේ වලක්කඩ කියලා තියෙන්නේ. තැන්ක් යූ, සුබ දවසක් ඔයාට. දිගටම ලක්කඩත් එක්ක ඉන්න සුබ සන්ධ්‍යාවක් නෙවෙයි දැන්, තාම සුබ දහවලක්. අම්බලංගොඩ පැත්තට යන්න හදා නේසුරංග ඉන්නවා මේ වෙලාවේ. ඉත් සද්දටම ප්‍රෝග්‍රෑම් එක අහන ගමන් කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ලක්ෂ්මන් නාමත් එකතු කරගන්න මම. බොරලස් ගම ඉඳන් දිනිත විමුක්ති හර්ෂ, හේමචන්ද්‍ර, මල්කාන්ති, කමල්, සන්ධ්‍යා මේ කටියම එකතු කරගන්න කියලා තියෙනවා. ඔයත් තාම මට මැසේජ් එකක් දැම්ම නැත්නම් ගී රශ්මිය අහගෙන ඉන්න වෙලාවේ ආයෙ පුළුවන් මේ දවාලි මාත් එක්ක එකතු වෙන්න එන්න. 0703 93.5 93.5 93.5 93.5 ඔයාගේ WhatsApp මැසේජ් එක මේ පැත්තට දාලා තියන්න. අපි තව සින්දු ටිකක් අහලා ආයි මේ පැත්තට එමු.
1: දර්ශනි පීරිස් සනිදපා රහච ලක්කඬ කී රශ්මියට.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ලංකඩ ජීරශ්මි. Are you ready?
3: හිටියරච්චි ෆ්ලෑෂ්බැක් සමග.
4: එකයි විනාඩි පරහ වෙද්දී ලංකඩගේ රශ්මිත් එක්ක ඔයා ඉන්න වෙනව. අද පුලංකම තියෙන ඔබේ පැතර මැසේජ් එකක් දාන්න. FM 93.5 93.7 දවල් නෙවෙයි හවස 4 වෙනකන්. හවස 4 වෙනකන් මම මේ පැත්තේ ඉන්නවා. 07.03 93.5 93.7 07.03 93.5 93.7 වගේ WhatsApp මැසේජ් එක මේ පැත්තේ එවන්න. අපි මේ සින්දු වලින් පස්සේ යනෝ පැයේ ප්‍රවෘත්ති ප්‍රකාශයට ගිහිලා ආයෙත් ගිරශ්මිත් එක්ක එකතු වෙමු. ඔහොම වෙන්න.

0: දවල් එකයි විනාඩි 58යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ.

0: 93.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පසුරු දෙකයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය නුතුරයින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්හඬ ප්‍රවෘත්ති සමකෙන් බමු සුලක්ෂණ උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතාරණ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් ගුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ගුණ සමට දන් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්හඬ දේශීය ප්‍රවෘත්ති
0: අයකම ඉන්දොලවත ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනික පිහිටි ගල්තලාවකෙන් ප්‍රපාතයකට ඇදවැටු පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. ගල්තලාවේ සිට පහලින් පිහිටි අඩි 300ක පමණ ප්‍රපාතයකට මෙසේ ඇදවැටී ඇති බවයි වාර්තා වන්නේ. මේගොස්සැත්තේ දුම්බර වනාන්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 59ක පුද්ගලයෙක්. ඔහු ජාතිය නිවසකට යන බව පවසමින් නිවසින් පිටව ගොස් ඇති බවයි සඳහන් වන්නේ. කෙසේ වෙතත් එම් පුද්ගලයා යළි නිවසට නොපෙනීම හේතුවෙන් සිදු කළ ස්වපිළිබකදී මෙසේ මේගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා. ස්පාඤ්ඤයට ඇදහැලෙන තදවැසි හේතුවෙන් බොහෝ පිරිසක් පීඩාවට පත්ව ඇති බව විදිස් මාධ්‍ය වාර්තා කළා. වර්ෂාවත් සමග ඇති වුගක් වතුරින් සහ නායෑමකින් කාන්තාවක් දෙනෙකු මියගොස් ඇති බවයි සඳහන් වන්නේ. කොඩ දරුවන් දෙනෙකුද තුවාල ලබා තිබෙනවා. ඉදිරි පැය කිහිපයේ තවදුරටත් තදවැස් සහ කුණාටු තත්ත්වයන් ඇතිවිය හැකි බවට අනතුරු ඇගවීම් නිකුත් කිරීමටයි ස්පාඤ්ඤ බලධාරීන් කටයුතු කළේ. මේක ලක්හඬ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුවරු තුනට.
5: 24 පෑම සිරුවෙන් ලක්හඬ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN SMS ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: ලංකඩ ජීරශ්මි. Are you ready?

0: දවල් දෙකයි විනාඩි 25යි.
1: ඔබ මොටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
2: සේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමාවැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.

0: හැමතෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිනි ප්‍රයිවි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: මාක්ස්මන් සමහ ්‍යාපාරවිතුන්ගේෙන් අපිත අහරන දැ නවනිමාවකින් එන ඩෝමස්වන්ට්‍ර වී කිටිම යන්ත්‍රක සාතම්බර හිමිකරයකු වන්න අදමාවතන්න බිදුව එකැකයි හතයි හයිසේ හැතනමයයි පන්සේ හැතනමය
0: සහයෝගීතා අනුග්‍රහය රන්පවමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලි රුපියල් හාරසිය අසුවක් විතරයි ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන්න අය අයිදුම් කරුවන් තිස් පන්දහසක් අතුරින් උරෙනුර ගැටෙන කාය

තවල් දෙකයි විනාඩි 30 වෙද්දී ලක්හනගේ රශ්මිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයා මතක් කරගෙන තමයි මේ හදන්නේ. මට මැසේජ් එකක් දෙන්න නැත්නම් ආඩු පලංකව තියෙනවා. FM 93.5 93.7 ගිරශ්මිය අහගෙන වෙලාවේ මේ පැත්තට මැසේජ් එකක් එවන්න කාටියක් එකතු කරගන්න. දවල් වරුව නේද? දවල් කියලා කියන්නේ දැන් හවස් වීගෙන එනකොට අපිට ටිකක් බෝරින් නේද? කම්මැලි මහන්සි මේ හැමදේම තියෙනවානේ. හැනුම් අරර ඉන්නේ නැතුව ආඩු පලංකව තියෙනවා මේ පැත්තට එන්න. මම යන හදන ට්‍රින්ක පැත්තට. ඒ පැත්තේ මා වහගෙන ඉන්නවා කාටිය. එයාව එකතු කරගන්නවා ගොඩක් ආදරෙන් ඊළඟට. ඉතාලිය පැත්තට අත්‍යංගේ නම් ඉතාලියේ සිටි ජගුණ සේකර ඉන්නවා. සුබ දහවලක් අපිවත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. නන් ස්ටොප් මියුසික් එකක් දෙන්න කියලා කිව්වා. මම ඒකයි පොඩ්ඩක් බැලුවේ. ඕකේ සිටි ජෝහොම මහගෙන ඉන්න එහෙනම්. හයි නංගි කොහොමද ඔයා? අපිවත් සින්දුකට එකතු කරගන්න කියලා යටි අන්තරින් ශිවාන්ති මැසේජ් එකක් දාලා තියෙනවා. ඔකේ ආවත් එකතු කරගන්න. ලස්සන දවසක් අදත් අපි ඉන්න අදවල දෙන්න මෙත්නදී. එතකොට අමන්දි මහතයා හේමන්තද සිල්වා අම්මා අයියා නිමල් ඊට පස්සේ සුදු අක්කා මනෝහාරි ප්‍රනාන්දු අනෝම මේ හැමෝම එකතු කරගන්න තියලා කියලා තියෙනවා. ප්‍රමාණංගි ගාමිනි මේ හැමෝම දොඩබ්නස් ලන්දෙන් එකතු වෙනවා. ඊට පස්සේ මම යන්න හදන්නේ අපේ කොටා වීරකුඩිය බේකරිය පැත්තට. එපතින ලොකු බොසුපුල් පොඩි බොස් වරුණ ලක්ෂ්මී චම්පා දිස්නා එතකට මදසංක ධනුෂ්ක මේ හැමෝම එකතු කරගන්න කියලා හැමදාම වගේ අපිට මැසේජ් එකක් දාලා ඉතින් ජය මාමා ආවත් එකතු කරගන්න ගොඩක් ආදරේ. ජෝර්දානි පැත්තට යන්න හදන්නේ. ජෝර්දානෙන් ඉන්න කාන්ති මේ වෙලාව අපි අහගෙන සද්දටම අපි අහගෙන ඉන්නවා කියලා මම දන්නවා. ආවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න ජෝර්දානි ඉදලා. මමත් ලක්කඩ අහන ගමන් ඉන්නේ කියලා මැසේජ් එකක් දාලා තියෙනවා ඉනෝකා. රාගවිදන් තමයි එකතු වෙන්නේ. අපේ අය ජනකගේ උපන්දිනේ තිබ්බ කියලා තියෙනවා. සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා ගී රශ්මිත් එකතු වෙලා ඉන්න වෙලාවේ. පාලිත නිරංජලා නිලන්ති වගේම නතාෂා මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ මේ කටියෝ මං එකතු කරගෙන ඊළඟට අපි අහන්නේ සින්දුවක්. සින්දුවක් නෙවෙයි සින්දු ගොඩක්. දවල් 2:32 වෙලාව ඔයා ඉන්නේ ලක්හඬ ගී රශ්මිත් එක්ක.

0: දවල් දෙකයි විනාඩි 20
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මිය
0: දවල් දෙකයි විනාඩි 49යි වෙලාව මොකක්ද උනේ කියලා මේ කල්පනා කරන්නේ. එහෙම තමයි සින්දු ටිකක් අහගෙන යද්දී ඒ මූඩ් එකක් එක්ක ඉන්නකොට වෙලාවත් සැටලෙනවා නේද? ඒව එහෙම තමයි. දැන් හරියට අහගන්නකෝ. දවල් දෙකයි විනාඩි 49යි වෙලාව. ලක්කන ගිරශ්විත් එක්ක ඉන්නකොට අඩපලංකව තියෙනවා. FM 93.5 FM 93.7 මට මැසේජ් එකක් දාන්න WhatsApp එකට. මාව එකතු කරගන්න මම මේ පැතිනම් බලාගෙන ඉන්නවා. 0703 93.5 93.7 0703 93.5 93.7 ආගේ WhatsApp message එක මේ පැත්තට එවන්න පුළුවන්. හවස 4:30 වුණාට පස්සේ ඊළඟට අනම්මනම් කියාගෙන එහෙම එනව නෙවෙයි. මොකද හවස 4 වෙනකන් විතරනේ මම ඉන්නේ. මම යන්න හදන්නේ දැරණිය ගල පැත්තට දිචිනි ලාබකඩේ හැමෝම මේ වෙලාවේ මාව වහගෙන ඉන්නවා කියලා message එකක් දාලා තියෙනවා. එකතු කරගන්න ඔයාව ඊට පස්සේ බොරළු හේනි සුසන්ත සම්පත් ඉන්නවා ලකන ගීරශ්මි සද්දට මහගෙන ඉන්න අතර වට සින්දුවක් දෙන්නම් මම ඊළඟට අටහල පැත්තට යන්න හදන්නේ අටහල පැත්තේ මාළු කඩේ ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකේ තියෙනවා කඩේ ළඟ ඉන්න යාළුවෝ ටික කුමා කුමාරී සුදුමාලි සුනිල් අයියා එතකොට මංජුල නදී සිටි ජෝ උපෝල් චමින්ද සුසන්ත හාමි අටහල ගමේ සියලුම දෙනා එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවකට ඕකේ මාව දෙවනි පැයට එකතු කරගන්න අක්කේ කියලා අම්බලංගුරින් සුරංග මැසේජ් එක දාලා තියෙන්නේ. ගිය පැයදිත් එයා හිටියා අපිත් එක්ක. අන්න එහෙමයි හොඳ ළමයිනේ. ඕකේ මෙයාත් එකතු කරගන්න ගමන්. සුරංග එකතු කරගෙන මම යනවා. තරිඳු රුක්ෂාන් එකතු කරගන්න. තරිඳු හැපි බර්ත්ඩේ ටු යූ. අද තරිඳුගේ උපන්දිනය කියලා තියෙනවා. සුභම සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා ගීරශ්මී අහගෙන ඉන්න වෙලාවේ. අපිවත් එකතු කරගන්නකෝ කවුද මේ කවිදු සත්සර ඉන්න ඕකේ ආව එකතු කරගන්නම් ඊට පස්සේ අද හදන්නේ මතුගම පැත්තට පසන් සඳ කැලුම් ඉන්නෝ මේ වෙලාවේ අකේ නිලන් හිටිය අරචික සින්දුවක් දෙන්නේ කියලා කියලා තියනවා ඕකේ හොම මහගෙරින් දෙකට බා කෑගල්ලෙන් හිරුනි නවෝදිය තමයි මැසේජ් එක දාලා තියෙන්නේ අම්මා තාත්තා ඇතුළු පවුලේ කටි හැමෝමයි මාවත් එකතු කරගන්නවා කියලා තියනවා thank you so much කටියෝ මං එකතු කරගන්නවා ඊළඟට අපි අහන්න යන සින්දු වලට ආරත් පුලංකව තියෙන මේ පැතර මැසේජ් එකක් එවන්න හවස 3 වෙන්න තව ටික වෙලාවයි තියෙන්නේ ඒ කියන්නේ හවස 3ට අපි යන්න ඕනේ අපේ පැයේ ප්‍රවෘත්ති ප්‍රකාශයට එතනින් පස්සේ ආරත් පුලංකව තියෙනවා ආයිත් මාත් එක්ක එකතු වෙන්න ඔබ වින්නා

0: 99.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව 5:03
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය නුතරයෙන් රටේ සංවර්ධනයේ දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: ලක්හන ප්‍රවෘතය සමකෙන් මම සුලක්ෂ නිවදේශකයිතිරිවීර. ප්‍රවෘති සංස්කරණය මනෝජ් කොඩ විතාර්ණ.
1: ඇයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: NLP හදහන. ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය. NLP හඳහන. ඔබත් අදම NLP හඳහට බලාගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් උඩුගේන්න එපා. කොහොමකිෙනවත් අල්ලනවා. විකුණන නොල්ලුන සැමට දැන්දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනිපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්හඬ දේශීය ප්‍රවෘත්ති.
0: අදට කැළපෙන පරිදි ඩව ජාතික චිත්‍රපට පනතක් කණ්ඩමින් ගෙනීමට කටයුතු කරන බව චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුලව මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනී වීකෙන්ඩ් ප්‍රෙස් වැඩසටහනට එක්වෙමින්
6: සිනමාව සම්බන්ධව විවිධ අය විවිධ කාරණාවල් කියනවා. පහුගිය අවුරුද්ද ගත්තොත් මං හිතනවා මෑත ඉතිහාසයේ තිබිච්ච දීර්ඝ නියගයකට වහින්න පටන් අරන් තියෙනවා. ඒ කියන්නේ සිනමාවේ යහපත් කාලවකවානුවක් ඇවිදලා තියෙනවා. නැවත මිනිස්සු චිත්‍රපට ශාලාවලට එන්න පටන් අරන් තියෙනවා. තවදුරටත් ෆෝන් එකේ හෝ ලැප්ටොප් එකේ චිත්‍රපටි බලනවා වෙනුවට ශාලාවකට ගිහිල්ලා චිත්‍රපටියක් බලන්න ඕන කියලා තීරණය කරලා තියෙනවා. එහෙම තීරණය කරලා බලන්න ඕන කරන වර්ගයේ චිත්‍රපටි පෙළක් ඇවිල්ලා තියෙනවා. මං හිතන්නේ අපි පරිස්සම් කරගන්න ඕනේ මෙන්න මේ එන ප්‍රේක්ෂකාගාරයේ අවුරුද්දක් නොකඩව අපිට ආපහු චිත්‍රපට ශාලාවට ගෙන්න ගන්න පුළුවන් නම් මං හිතනවා ඒක අබ්බහියක් කියන වචන එච්චර හොඳ එකක් නෙමෙයි. ඒක පොඩි සංස්කෘතික අංගයක් වෙයි. මාසෙකට සැරයක් පවුලක් පිටින් චිත්‍රපට ශාලාවකට ඇවිල්ලා චිත්‍රපටියක් බලන එක, පොතක් පතක් මිලදී ගන්න එක, ඒගොල්ලෝ කැමති ගමනක් යනවා වගේ ඒගොල්ලන්ගේ ජීවිතයේ තියෙන අර යහපත් සංස්කෘතික මිනිහෙක් හැදෙන්න ඕන කරන කාරණාවේ කොටසක් විදිහට චිත්‍රපටිය සානගත වුණොත් මං හිතනවා යහපත් චිත්‍රපට සංස්කෘතියක් හැදෙයි කියලා. අපි ඉන්නේ අවුරුදු 40ක 50ක විතර පරණ පනතක් එක්ක. ඒ පනත කොච්චර පරණද කිව්වොත් මිලිමීටර 35ට හදපු පනතක්, තනි තිරයක් සඳහා හදපු පනතක්. එතකොට ඒක DCP දක්වා තාක්ෂණිකව දිනු වෙලා තිනවා. තනි තිර බහුතිර වලට, ඒ කියන්නේ මල්ටි ස්ක්‍රීන් වලට ඇවිල්ලා තිනවා. එතකොට ඔබට දල වශයෙන් අදහසක් ගන්න පුළුවන් වෙයි දැනට තියෙන පනතෙන් මේ මොහොතේ තියෙන සිනමා කර්මාන්තය හෝ කලාව මනින්න හෝ නියාමනය කරන්න හෝ සංවර්ධනය කරන්න බෑ. ඒ தත්ත්වය අපි ඉතා හොඳින් තේරුම් ගත්ත නිසා අපි ඉතාම ඉක්මනින් පනත සංශෝධනය කිරීම ආරම්භ කරා. මේ මොහොතේ මං කියන්න සන්තෝසයි අපිට පුළුවන් වෙලා තිනවා ඉතාම දියුණු ව්‍යුහයක් සහිතව ජාත්‍යන්තර සිනමා කවුන්සලවල තියෙන දියුණු ලක්ෂණ ගණනාවක් අපේ එකට කැඳගෙන ඇවිල්ලා වඩා දියුණු සිනමා සංස්කෘතියක් හදන්න ඕන කරන බලවත් පනතක් අපි යෝජනා කරලා තියෙනවා. පනත වැඩ ඉවර කරලා තියෙනවා. ඒක අමාත්‍යංශයට යවලා ඒක නීතිපතියකට ගිහින් ඒක කැබිනට් ගිහිල්ලා ඒක එන්න යන නිශ්චිත කාලවකවානුවක් තියෙනවා. ඒක ලොකු කාලයක් වෙන එකක් නෑ. ඒ පනත විසින් දමන පාදම මත මං හිතනවා දියුණු සිනමා සංස්කෘතියක් ගැන විශාල බලාපොරොත්තුවක් තියාගන්න
5: පුළුවන්.
0: ඇමරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයට බලපෑ අයහපත් කලකුණෙන් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය සතිය පුරා අධික වැසි ඇදහැලී ඇති බවයි. ආපදා තත්ත්වයට සහන සැලසීම සඳහා ආධාර සැපීමට ඇමරිකා රජය පුරුදු වී ඇති බව ඉන්දියානා ප්‍රාන්ත අඩුකාරවරයා පවසනවා. අධික ගඟ වතුරත් සමග දිවාස වාහන හා වගබිම් ජලින් යටවීම හේතුවෙන් බොහෝ පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙවැනි විට හටගෙන ඇති ගඟ වතුර තත්ත්වය වසර 30කට වැඩි කාලයකට පසු එම ප්‍රාන්තයට බලපෑ දරුතම ගඟ වතුර තත්ත්වය ලෙස සැලකෙනවා. මේලද ලක්හඬ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු 4ට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ලංකාද ගීරශ්මි, Are you ready?
2: හවස තුනයි විනාඩි පහයි වෙලාව. ඔය කියන්නේ ලැකන ගීරශ්මි අහගෙන ඉන්න ඔයා අපේ අන්තිම පැයත් එක තමයි එකතු වෙලා ඉන්නේ. මේ පැතර මැසේජ් එකක් එවන්න 0703 93 5 93 7 0703 93 5 93 7 ට ආගේ වට්ස්ඇප් මැසේජ් එක මේ පැතර එවලා විතක එකතු වෙනවාට පුළුවන්කම තියෙනවා.

0: මොබිටෙල් ෆයිබ එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි. ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT මොබිටෙල් ෆයිබ.
1: NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.

0: සුපදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: සුපදවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය විනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
0: ලඛන මොමදී එස්එල්
1: සම අනුග්‍රහය
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. ශ්‍රී ලාංකීය ප්‍රසංග වේදිකාවේ සජීවී අත්දැකීම. ලක්හඬ ගී රශ්මි.

සබස තුනයි විනාඩි 31යි වෙලාවා. ගී රශ්මිය අහගෙන ඉන්න වෙලාවේ මට මැසේජ් එකක් දාපු කාටිය වික්මට මතක් කරන්න ඕනේ. කාටිය බලාගෙන ඉන්නවා සින්දු ඉවර වෙන්නේ කීයටද, අපිව මතක් කරන්න කීයටද කියලා. ඒ නිසා මම ආවා මතක් කරලා යන්නේ කාටියව. ඩුබයි පැත්තට යන්න හදනේ අපිට වෙලාව ඇති ඒ පැත්තට යන්න. ඒ පැත්තේ මම වහගෙන ඉන්නවා කියලා තියෙනවා චලිත. වයිෆ් නිසංසලා දුවලා දෙන්න ගයත්මි රත්නායක, සිහෙලි රත්නායක වගේම නංගි ශාමලි රත්නායක මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. ඕකේ එකතු කරගන්නම්ම. අනේ මරත් ලස්සන සින්දුවක් දෙන්න කියලා දැරණිය ගල ඉඳන් ආකාශ් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. අපෝ දෙන්න ගී රශ්මි කියන්නේ සින්දු වලින් පිරුණු ලෝකයක්නේ නේද? ආකාශ් මල්ලි එකතු කරගන්න ගමන් අමරේ මල්ලි, එතකොට පැතුම් අයියා, චිරාන් අයියා, ගිහාන්, චමාත් මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. නන්දසිරි අයියවත් එකතු කරගන්න, යා නම කියනකම් බලන් ඉන්න කියනවා. ඔන්න නන්දසිරි අයියව එකතු කරගත්තා. අපිවත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. මිරිහානි ඉඳන් ඩීඑස් අපරල් එකේ දිසඳ දිමුතු සඳුනි ඉන්දිකා අපිටත් ලස්සන සිදුවක් දෙන්නේ කියලා කියනවා. ඕකේ මොරණුව පැතිදම්ම වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. මම දන්නවා එයා කියනවා ඔස්ට්‍රේලියාව වෙන නිපුණිව එකතු කරගන්න කියලා. හරි, මම එකතු කරන්න ලක්කන ගී රශ්මිත් එක්ක ඉන්න වෙලාවේ ගිනිගත් ගා ගිනිගත් හේනි ඉඳන් අහගෙන ඉන්න මාවා. ශානි ඔයාව එකතු කරගන්නයි. හා හා, ගිනිගත් හේනි ඉඳන් කොත්තල්ලෙන යන ඉන්දික අයියාගේ CTV බස් එකේ ලක්කන තමයි අහන්නේ කියන. හොඳයිනේ, දිගට මහගෙන ඉන්න සද්ද වැඩි කරගෙන FM 93.5 93.7 හැමදාම මීටරේ වෙනස් නොකර කන ලඟින් තියාගන්න. ලක්කඩ අහන ගමන් ඉන්නේ කියලා ශෂික ඉමේෂ්, එතකොට සදීප, සචින් ශ්‍රේහාන් එකතු කරගන්න. ඓකේ මම ඊළඟ සිද්ධාට ආලවත් එකතු කරගන්න. විරිත අයනාංගනේ ආව එකතු කරගන්න නැතුව කොහොමද නේද? පානදුරේ මගේ සුදු පුතාවත් එකතු කරගන්න කියලා තියෙන ආදරේ. ඓකේ එකතු කරගන්න. ඊට පස්සේ මම යන හදාන්නේ රුවන්ව එකතු කරගන්න. අද යා වැඩ කියලා තියෙනවා. අපිට ලස්සන සින්දුවක් දෙන්නේ කියලා මැසේජ් එකේ තියෙනවා. ඒ වගේම චාමිකා ඉන්නවා හොම ගමේදී. ගෙදර හැමෝම එකතු කරගන්නවා. ලැකඩ හගෙන ඉන්න ගමන් අපිවත් එකතු කරගන්න කියලා සමී. ඔයාගේ මැසේජ් එක. ගීත්මා ප්‍රභාෂී සම්පත් මේ හැමෝම අටළු ගමේදී තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අලකටිවත් එකතු කරගන්න ගමන් රත්මලාන පැත්තටත් යමු ඔහොමම. රත්මලානෙන් ඉන්න වෞරේෂම වහගෙන. ගිරශ්මි පැය තුනම එක දිගට අහගෙන හිටිය අක්කේ කියලා තියෙනවා. Thank you so much. ඔබ බහගෙන ඉන්න දිගටම ලක්හන. උරේෂාව එකතු කරගන්න ගඩක් ආදරෙන් ඊළඟට මම ලෑස්ටි කරගෙන ඉන්න ටික අහන්න. අපිට තව වෙලාව තියෙනවා. ආ තාම පරක්කු නැහැ. මම හැමදාම කියනවනේ. හිතේ තියාගෙන ඉන්නපා. මේ දේවල් කියලා දාන්න. නැත්නම් පසුතැවෙන්න වෙයි හොදේ. 0.7 0.3 0.7 0.7 0.7 0.7 0.7 ගී රශ්මිත් එක්ක අඩි පුළුවන් එකතු වෙන්න වෙස්සම් වට්සප් මැසේජ් එකක් මට දාලා තියන්න.

0: Cavado de Pau.
1: You're listening to Ye Wash Me. FM 93.5 FM 93.7 La Khanna Radio ITN.
2: Hamsa tunai minari 49 ay.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි
5: ප්‍රසංග වේදිකාවේ සජීවී අද්දතා ලක්හඬ ගී රශ්මි
2: හවස තුනයි විනාඩි 49යි වෙලාව රැකඩගේ රශ්මිත් එක්ක අපිට වෙලාව හරියන්න එන ගදට මම ගිහින් ගෙන්නත් අද සින්දුක තහගෙන හෙන ගාල පරිස්සමෙන් සතුටින් ඉන්න සුබ දවසක් හැමෝටම.

0: Flashback.
1: Feedback.
0: Sunflower.
1: All right.
0: Seed of a Sakura.
1: Sahara Flash.
0: Bio.
1: Sanidapa. එදා මෙදා ඉතිහාසයේ ප්‍රාසංගික වේදිකාව තුල රජ කළ පෙරලිකාරයෝ
2: දවල් 12:00 ගී රශ්මී

0: ලංකාවේ 7 ශ්‍රී ලාංකීය හඬ
1: වෙලාව පස්සරු 4යි.

0: ලක්කන්ඩ ප්‍රවෘතිය සමගෙන් මම සුලක්ෂණ උදේශිකා ඉදිරිවීර ප්‍රවෘති සංස්කරණය මනෝජ් කොඩ විතාරණ
1: දැයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් උඩුගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: අඟුල නාසන්ද බෝධි ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් අනතුරට පත්වීමෙන් පසු ආරම්භ කෙරුණු සෝදිසි හා මුදා ගැනීම මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. යාත්‍රාව ඊ අනතුරට ලක් වූයේ මුර සංචාරයක් අවසන් කර යළි පැමිණෙමින් සිටියදී. එහි නිලධාරීන් 12 දෙනෙකු ගමන් කරමින් සිටියා. ඔවුන් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව දෙක්වූ අතර ඒ සඳහා MI-17 හෙලිකොප්ටර් යානයක් සහ බෙල් 412 යානයක් යෙදවීමටයි පියවර ගත්තේ. ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා අගුණන පොලිසිය මෙන්ම ප්‍රදේශවාසීන් සහ දීවර ජනතාවගේ සහයද ලැබී තිබුණා. ඒ අනුව යාත්‍රාවේ සිට 11 දිනක බේරා ගැනීමෙන් පසු රෝහල් ගත කෙනු අතර එක් අයකු අතුරුදන් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. ඔහු සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. මුදාගත් නාවිකයන් 11 දෙනා වන විට වැලිසර නාවික බහරුහලේ නිවාසික ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඔවුන්ගේ තත්ත්වය බරපතල ඩොවර බවයි නාවික හමුදාව සඳහන් කළේ. යාත්‍රා අනතුර සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කිරීම සඳහා විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටද පියවර ගෙන තිබෙනවා. වසර 34කට පසු හවයි දූපත්වලට ඍජුම් බලපාන සුලි කුණාටුවකට මුහුණ දීමට දූපත් වැසියන් සූදානම් වනවා. මීට පෙර අවසන් වරට හවයි දූපතට සුලි කුණාටුවකින් බලපෑම් එල්ල වුණේ 1992 වසරේදී. පළමු උකාණ්ඩයේ ලාලා සුලි කුණාටුව පැයට කිලෝමීටර 130ක වේගයකින් හවයි දූපත් දෙසට ගමන් කරමින් තිබෙන බවයි කාලකුණාංශ සඳහන් කළේ. සුලිකුණාටුව දරුණු තත්වයකට පත් වූ හොත් මිලිමීටර 630ක්ම වූ වර්ෂාපතනයක් ලැබී හැකි බවටද කලගුණ අංශානතුරුවක් වනවා. හවයි දූපත් රසකට මේ වන විටත් සුලිකුණාටු අනතුරක වීම නිකුත් කර ඇති අතර ජනතාවේ සඳහා සූදානම් වන බවයි වාර්තා වන්නේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ සත්‍යග ලක්හඬ.
1: හවස 4:04යි.

0: මහර ලංකාවටම ලක්න පෙරනෝවරු
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB තනට තහනය ලොතුරයිෙන් රටේ සංවර්ධනයට තැමන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට තන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13 96 අමතන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

FM 93.5, FM 93.7, La Khanda, Radio ITN. Satyaga, La Khanda.

හවස 4යි විනාඩි 14යි. අද ඉරිද නේද? අගෝස්තු මාසේ 16 වෙනිදාද? මේ වෙලාවේ පොඩක් නිවාඩු පාඩුවේ ඉන්නවද? නිවාඩුවේ ඉන්නකොට වාට ලස්සන සින්දු ගොඩාක් අහගෙන ඉන්න පුළුවන් ඉරිද සතියන්ති ලක්කන සතියන්ති. කලින් ගී රශ්මිය හුවනේ නෝන් ස්ටොප් එකක් හුව එක දිගට සින්දු ටික. ඉතින් දැන් පුළුවන් ඔයාට ඔය කැමති සින්දුවක් මගෙන් ඉල්ලගෙන හවස 6:30 වෙනකම් මං ඉන්නවා මේ පැත්තෙන්. දැන් සතියේම වැඩ ටික කරලා මහන්සීනේ. අද තමයි පොඩක් හරි රෙස්ට් එකක් ගන්න තියෙන වෙලාව නේද? කවුලේ හැමෝමත් එක එකට එකතු වෙලා හැම නැත්තම් රසතේ එකක් හදාගෙන චුට්ටක් චුට්ටක් විතර කතා කර කර පොඩක් නිදහසේ ඉන්න දින හොඳම වෙලාවනේ මේ ඉඳ කියලා කියන්නේ. එහෙම ඉන්නකොට අර පුළුවන් ලස්සන සින්දුවක් අහන්න පවුල හැමෝම එකතු කරගෙන එහෙම නැත්නම් ඔය කැමති කෙනෙක් එකතු කරගෙන හවස 6:30ට කලින් මේ පැත්තට ඉක්මනට එන්න. 0703935937 0703935937 මේ කියන ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් එවන්න. ලස්සන සින්දුවක් මම ලෑස්ති කරන් ඉන්නේ. ඉතින් අපි ඒ සින්දුව අහලා ඉමුනේ ඉක්මනට. හවස 4:15

0: රටට වග කියන රේඩියෝ.
1: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.
2: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා.
3: එහෙන් දාල මෙහෙන් දාල යන අතරේ නවතින්න ඉවිනි ට්‍රයි.

0: අදෑවට හිනා වෙලි සින්දුවහන්න ඊවී රයිනි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විතුන්ගෙන් අපිට අහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
0: සහයෝගීතා අනුග්‍රහය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය. ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: පහර ලංකාවටම ලක්න පෙරනෝවරු ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: හවස 4:30.

FM 93.5, FM 93.7, La Khanna, Radio ITN. Satyaga, La Khanna.

ලකන සතියන්තේ පළවෙනි පැයේ විදිහට අපි පටන් ගත්තානේ. ඔයාට මටයි ගොඩක් දේවල් දෙනවනේ කතා කරතුම්. මන් දන්නවනේ ඉතින් ආගෙන. ඔයාට ගොඩාක් දේවල් දෙනවා. ඉතින් මේ නිවාඩු පාඩුවේ ඔබ දෙන්නට ඕන තරම් කතා කරන්න පුළුවන්. ඉතින් අර දිවිද සතියන්තේ විදිහට ලකන සතියන්තේත් එක්ක ඉතින් ඔයා ඇවිල්ලා ඉන්නවා 0703 93 5 93 7 මේකේ ෆෝන් නම්බර් එකකින් මාව හොයාගෙන නේද? කපි බලමුද මුලින්ම කවුදමාව හොයාගෙන ආපු වාසනාවන්තයා කියලා. වාසනාවන්තයෙක් වෙයිද වාසනාවන්තයක් වෙයිද ඔයා හිතන්නේ මොකක් වෙයි කියලාද? මට නම් හිතෙන්නේ වාසනාවන්තයක් වෙයි කියලා. ලස්සනම ලස්සන දවසක් වේවා නංගි කියලා තියෙනවා. ඉතින් ආඩත් ලස්සනම දවසක් වෙන්න ඕනි මේ ලකන සතියන්තේ. අපි ඉන්නවා අදත් කියලා තියෙන දුවල දෙන්න ඉන්නවා මෙත්සදී. කවුද මේ ඊළඟට ඉන්නේ? විනාඩියක් ඉන්න තාක්ෂණික දෝෂයක් අම. අපි ඉතින් ඒකට මුණ දෙන්න ඕනේ. අමන්දී ඉන්නවා, ඒ වගේම මහත්තයා හෙමන්තා ඉන්නවා, අම්මා, ඒ වගේම අයියා නිමල් තිලකසිරි, සුදුවක්කා ඉන්නවා, මනෝහරි ප්‍රනාන්දු, අනෝමා අක්කා ඉන්නවා, ප්‍රභානංගී, ගාමිණී අයියා, ඒ වගේම මම හිතන්නේ මැසේජ් එකකට දාලා තියෙන්නේ මැණිකි තමයි දොඩම් ගස්ලන්දේ. මැණිකි ආවත් එකතු කරගන්න ඊළඟ ලස්සන සින්දුවට. සින්දුවක් දෙන වද කියලා අහලා තියෙනවා මොරටුවෙන් සුජානි. ඔයාට කොහොමද මම සින්දුවක් නොදී ඉන්නේ? ඔයාට ලස්සන සින්දුවක් දෙන්නම්. අපි ආමුණේද හින්දි සින්දුවක් ඔයාලට නටන්න ඕනේ කිව්වායට ලස්සන සින්දුවක් දෙන්නම්. හොමම ඉන්න මා වහගෙන. හයි අක්කේ, කෑගල්ලෙන් තමයි මට මැසේජ් එක දාලා තිබ්බේ. අපල කොටුවේ හිරුනි නමෝත්‍ය ආව එකතු කරගන්න. අම්මා ඉන්නවා, පත්මිනී, තාත්තා, ලලිත් එකතු කරගෙන පවුල හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. මාවත් එකතු කරගෙන යටියන්තුල ටෙක් එකේ යාළුවෝ ඔක්කොම එකතු කරගන්නත් කියලා තියෙනවා. එහෙම තමයි ඉතින් හොඳ යාළුවෝ. යාළුවෝ අමතක කරන්නේ නැහැ නේද? දිමංකගේ සින්දුවක් ඉල්ලලා තියෙනවා. සුදුනංගේ සින්දුව දෙන්න පුළුවන්ද කියලා අපි බලමු. සින්දුව දෙන්න පුළුවන් වෙයි ගොඩක් වෙලාවට. ඔය විදිහට මහගෙන ඉන්න පොළොන්නරුව පැත්තට යන තුමේ හදන්නේ මම. මේ පොළොන්නරුව පැත්තේ මොකද වෙන්නේ මේ දවස්වල? නම් පොඩ්ඩක් විතර පොඩක් යනවා, පොඩි වැස්සක් යනවා. ඒ වුණාට ඒක හිටි ගමන් නැවතිලා යනවා. සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා චන්දන, කාමිලා, මණිදි, සෙලදී ඉන්නවා, ඒ වගේම නිෂදි. එතරක් නෙමේ, පහන් දෙත් ඉන්නවා ඔක්කොම. දී දී දී දී කවුදනේ නම දිව්‍ය ඔක්කොටම ඉතින්ද? හැමෝම එකතු කරගමු අපි ලස්සන සින්දුවක් අහන්න. වෙනද වගේම ජය මාම ඉන්නවා නේද හරිමාද? අද ෂොප් එකේ, අදත් ෂොප් එකක් නෙවෙයි කඩයක් නේද? ඔයා වැඩ කරන තැන අදත් නිවාඩුවක් දුන්නේ නැද්ද බොස්? අපි බොස්ස එකතු කරගන්න එතුයිමු දෙකින්. කමක් නැහැ, ඉතින් බොස්ස එකතු කරගත්තේ නැද්ද ලොකු ප්‍රශ්නයක් කරවනේ. අපි ආවත් එකතු කරගෙන අහමු නේද ලස්සන හින්දි සිද්දෝ. මේ වෙලාවේ ලොකු බස් පුල් ඉන්නවා, පොඩි බස් වරනවා. ලක්ෂ්මි මිස් එකතු කරගන්න විදගෙන දිස්තෝ මිස් ඉන්නවා, මදුසංක, ජගත්, ඒ වගේම වෙනද වගේම මැසේජ් එක දාලා තියෙන ජය මාම හැමෝම එකතු කරගෙන අපි අහමුද ලස්සන හින්දි සිද්දෝ. මොකද කියන්නේ මේ සින්දුව? මගෙන් ඔයාට 04:34.

0: රටට වග කියන රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තමන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව.
3: ලක්ෂණ මොනින් දෙස්අල්
4: සම අනුග්‍රහය.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
6: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින්ගෙන් අපිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN. Satyaga, Lakhana.
1: House 7, Vinadi 40.

කනුකගේ අපි ලස්සන සින්දුවක් අහලනේ ගාවෙමු. පොඩකල් කොම්බලිකමක් එහෙම තිබුණා නම් ඔයාට ඒක නැතිවෙන්නත් එක තමයි මම පොඩ්ඩක් ලස්සන සින්දු ටිකක් දොන්නේ. ඉතින් ලක්කන සතියන්දි අහගෙන ඉන්න ගමන් ඔයාට පුළුවන් ඔය කැමති සින්දුවකට ඔයා කැමතිම කෙනෙක් එකතු කරගන්න. FM 93.5 93.7 මාව අහගෙන ඉන්න ගමන් ඉතින් ඒ පැත්තින්දලා කියනෝනේ ගොඩක් ගොඩක් දේවල්. මං එතකොට මේ පැත්තට වෙලා අහගෙන ඉන්නවා මොනාද මේ කියන්නේ කියලා. ඉතින් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි අපි පළවෙනි පැය පටන් අරගෙන හවස 4 විනාඩි 44ක් වෙලා තියෙනවා මේ වෙනකොට. අපි යමු බලන්න ප්‍රියංකා ඔයාව හොයාගෙන තමයි මං මේ ආවේ නෝර පැත්තට. නෝර මොකද වෙන්නේ මේ වෙලාවේ? වහිනවද නැත්තං ලකන දාගෙන සද්දට මාව අහගෙන ඉන්නවද? ආයි බෝවන් කියලා දිනවා යාටත් ඉතින් ආයි බෝවන් වෙන්න ඕනේ. යෂ් ගර්ල් මේ ඉරිද හැන්දෑ ඔයා ලස්සනම ලස්සන හැන්දෑවක් වේ. මේ ඉරිද හැන්දෑව වාට ලස්සනම ලස්සන ඉරිද හැන්දෑවක් වේවා කියලා සුභ පතනවා කියලා තියෙන ඔයාටත් ඒ විදිහටම ලස්සනම ලස්සන ඉරිදාවක් වෙන්න ඕනේ. ෆැමිලි එක හැමෝම එකතු කරගන්න කියලා දිනවා ප්‍රියංකෝ ආවත් එකතු කරගන්න. මේ වෙලාවේ ලක්ෂණාගෙන ඉන්න හැමෝමයි ඒ වගේම මාවත් එකතු කරගන්න කියලා දිනවා ආදරේ. ලස්සන සින්දුවක් අහමු කියලා තමයි තියෙන්නේ. අපි මොකද අහන්නේ දෝ ඉන්නේ අපි අහමු ලස්සන සින්දුවක්. ඔය විදිහට මහගෙන ඉන්න ප්‍රියංකා සුබ සන්ධ්‍යාවක් යෂ් කියලා තියෙන අපි චුකනෝමලේ තුල්සිපුරේ ඉඳන් ආවා හදව කියලා තමයි තියෙන්නේ. ඒ තුල්සිපුරේ පැත්ත බලන් ඉන්න. ආවත් ඉතින් මම එකගෙන යනවද රවුමක් පොඩි. කවුද මැසේජ් ගිවේ නාවසන්ති කියන්න බලන්න තුල්සිපුරේ ආවත් අපි එකගෙන යනවද කියලා. රවුම පෙන්නන්නේ. ලස්සන පැත්තක් නේද? මහත්තයා රංජිත තෙන්නවා දෝෂහානී පුතා නිශාන් එකතු කරගන්න කියලා දින. චුරිදෝනි එනා රවත් එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. අක්කා ගෞතමී ඉන්නව හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. පෙන්චෝ කොහොමද කියලා අහලා තියෙනවා. මම ගොඩාක් හොඳින් නා පෙන්චෝ. මාත් ඉන්නවා රෝසුමල කියලා තියෙනවා. මං හිතන්නේ මේ තරුෂි වෙන්න ඕනේ. ඔව් තරුෂි තමයි තියෙනවා එකතු කරගන්න ලස්සන ගෑනු ළමයෝ. ඔය විදිහට මහගෙන ඉන්නවා. සුබ සන්ධ්‍යාවක් කියලා තියෙනවා. අපි ඔබ සද්දෙට පහගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ. ලක්කන සතියන්දිය කියලා කියන්නේ සද්දෙ වැඩි කරගෙන අහන්න ඕන තැන. අර සතිය මහන්සි අඩු කරගන්න නිවා ගන්න වැඩ කරන ගමන් මොන හරි ගෙදර වැඩක් කරන ගමන් මේ වීකෙන්ඩ් එක කියන්නේ මොකද මේ වීකෙන්ඩ් එක කියලා කියන පොඩක් අර ඔල හැමෝමත් එක පොඩි එළිය මොන හරි ගහක් පැලයක් හැම ඉදවන ගමන් හැම නැත්තන් ඉදි සුද්ධ කරන ගම මොන හරි ඉතින් කරනවන්නේ පවුලේ හැමෝම එකතු වුණාම. ඉතින් එයා වැඩ කරනකොට ඉතින් ලක්කන සතියන් තියාගෙන ඉන්න එයාට කිසිම පාළුවක් දැනෙන්නේ නැහැ. මමනේ කියන්නේ කරලා බලන්නකො. මේ වෙලාවේ සුභාෂිණි ආව එකතු කරගන්නම්. ඒ වගේම අලවෙන් තමයි මට මේ මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ. ප්‍රභාෂි ආවත් එකතු කරගෙන අහමුනේ අපි ලස්සන සින්දුවක්. සුබම සුබ සන්ධ්‍යාවක් කියලා තියෙනවා. ඒක සුබම සුබ සන්ධ්‍යාවක් වේ තුමෝනි. ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා තියෙනවා. මේ වෙලාවේ ලක්කනහන හැමෝම එකතු කරගෙන අහමු කියලා තියෙනවා. ඔයා ලස්සනට වැඩසටහන කරනවා කියලා තියෙන බොහොම ස්තුතියි. යටියන්තින් ශිවන්ති තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. වැඩ ගොඩක හිටියත් කෙටියෙන් හරි මැසේජ් එකක් කියවනකොට මම දන්නවා නෝ මාත් එක්ක ඉන්නවා කියලා ලක්කන සතියන්තත් එක්ක ඉන්නවා කියලානේ. ඉතින් කොච්චර වැඩ දෙවුනත් කමන්නේ පොන්චි හරි මැසේජ් එකක් ඉතින් එවන්න. එයාගේ වටින වෙලාව වෙන් කරගෙන නිදහසේ ඉන්න තමයි මේ ඍදාව තියෙන්නේ. එයාට නිදහසේ ඉන්න පුළුවන් වුණාට අපේ බොස් අපිට නිදහසේ ඉන්න දෙන්නේ. ඉතින් අපි අදත් වැඩට ඇවිල්ලා ඉන්නවා. අදත් ඉතින් අපේ ෂිෆ්ට් එක තියෙනවා. බොස් මොනා කිව්වත් අපි වැඩට එන්න ඕනි අනිවාර්යයෙන්. ඉතින් ලස්සන සින්දුවක් තියෙනවා. අපි නිදහසේ ඉන්නකොට ඇහන්න හොඳම සින්දුවක් තමයි නිදහසේ ඉන්න පුළුවන් සින්දුවක් නේ. නටන්න පුළුවන් සින්දුවක් රැස්ති කරගෙන තමයි තියෙන්නේ. මේ සින්දුව අහලා එන්නකෝ.

0: එල්බි හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය එල්බි හදහන ඔබත් අදම එල්බි හදහන බලාගන්න
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

තමන්ගේ ලස්සන සින්දුවක් අපි හලාවේ මගේනේ මගේද මන් දන්නේ. අවස පහයි විනාඩි 3යි වෙලාව. ඔයාලා කඩහගෙන ඉන්න ලකඩ සතියන් තියාගෙන ඉන්න වෙලාව. මේ පටන් ගන්න තියෙන්නේ වාගේ මගේ දෙවෙනි පැය ලකඩ සතියන් දෙවෙනි පැය. ඉතින් පළවෙනි පැය ගියා දැනුන්නේ නෑ නේද? එහෙම තමයි ලස්සන සින්දු ටිකක් ඇහෙනකොට වෙලාව යනවා අපිට තේරෙන්නේ නෑනේ. පුළුවන් මම අහගෙන ඉන්න ගමන් මේ පැත්තට මැසේජ් එකක් කිව්වොත් වැඩ ගොඩක් ඉන්නේ කියලා මන් දන්නවා. ඒ වුණාට කමක් නෑ. මාවත් මතක් වුණ ගමන් ඉක්මනට මේ පැත්තට එන්න ආත. අපි බලන්න මේ වෙලාවේ කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. එනවද යන්න බහරේන් පැත්තට. බහරේන් වල මොකද වෙන්නේ මේ වෙලාවේ? හෙලෝ හෙලෝ කියලා තියෙනවා. කවුද මේ? අපිත් ඔයාව අහගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ. බොහොම ස්තුතියි. සද්දට වහගෙන ඉන්න මේ විදිහට ලක්කන සතියන් දියෝ. ඔදෙන්න අපිට සුපිරි සින්දුව කියලා දෙන සෙට් එකටම. බහරෙන් වලින් චන්දනකේ හන්නඩි ඉන්නවා. ජපන් වලින් දිල්සකේ හන්නඩි. තංගල්ලෙන් ඉන්නවා චන්සිකේ හන්නඩි. ජෝන් පුතා ඉන්නවා ඒව එක්කම. ආදරණීය බිරින්ද ශාමා එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ. ආදරේ ලක්කන හැමදාමත් කියලා දෙනවා. ඉතින් බොහොම ස්තුතියි ලංකාවෙන් දොරක හිටියත් හිත ලංකාවේ දෙනවනේ නේ. ලංකාවේ ලක්කන ගාව තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි මේ වටින වෙලාවෙන් වෙලාවක් වෙන් කරගෙන මේ පැත්තට ආවට. සද්දරම ලක්කන අහගෙන ඉන්නවා කියලා දෙන වානුවරින් තමයි මැසේජ් එක වෙන්නේ. නෝ නෝ නෝ නෝ නුවර යනගමන් කියලා තියෙන සමාවෙන්න. නුවර යනගමන් ඉන්නේ නිශාන්ත අයියා ඉන්නවා ඒ වෙලාව වගේම. චලිත තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. චලිත වගේ අද මල්ලේ ඉන්නවනේ. දඟකාරු මල්ලි කෙනෙක් නේද? මල්ලිගේ නම සංජු. අද සංජුගේ බර්ත්ඩේ එක. සංජු යාට සුභම සුභ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා ලක්කන සතියන්ද. ඒ වගේම ඔයාගේ අයියවත් මේ විශ්වයකට අපි එකතු කරගන්න. ගෙදර හැමෝම වගේම අනිත් හැමෝම හැම යාළුවෙක්ම එකතු කරගන්න කියලා තියෙන ලස්සන සින්දුවක් අහන්න. ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරන ඔයාවත් එකතු කරගන්න කියලා දෙනවා. දැක්කනේ ඉතින් එයා මාව අමතක කරේ නෑ. බොහොම ස්තුතියි. අපි අහමු නේද කට්ටියම එකතු කරගෙන ලස්සන සින්දුව. Thank you so much කියලා තියෙනවා. playlist එක ගොඩක් ලස්සනයි. බොහොම ස්තුතියි. අද නම් අපිට වැස්ස නෑ. නුවර පැත්තට වහින්න නැත්නම් අපිට කොච්චර පොඩක් ගියාද නවත්. බර්ලු හෙනි සසන්ත සම්පත් වාව එකතු කරගන්න ම විදිහට බහගෙන ඉන්නවා. ගිනගත් හෙනින් සහ නුවවත් එකතු කරගන්න ලස්සන සිංදුවක් අහන්න. අපි ඔක්කොම එකතු කරගෙන සිංහල කහන්න කලින් මට හිතුණා normal messages පැත්තට යන්න. නැත්නම් WhatsApp එක පැත්තෙම messages කියලා තරහ වෙන්න පුළුවන් කට්ටිය නේද? කොහොලේනේ enjoy කරලා නියෝව එකතු කරගන්නම් ඊළඟ ලස්සන සින්දුවට. මේ වෙලාවේ ඉන්නවා. සින්දුවකට එකතු කරගන්න කියලා දෙන උපාලිය වගේම චිත්‍රාණි මාධව කසුන් එකතු කරගන්න කියලා දෙන ලක්කනහන හැමෝම එකතු කරගෙන අපි හමුද ලස්සන සින්දුව. මම ලෑස්ති කරන් ඉන්නේ අභීගේ සබැදෙනිය සින්දුව. ඒ සින්දුව අපි ගොඩක් කාලෙකින් ඇහුවේ නැති සින්දුවක් නේ. ඉතින් දැන් බලන් ආයෙමට මේ සින්දුව අහන්න. හවස 5 වෙනදි 7යි.

0: ඇවට හිනා වෙවි සිින්දුවහන්න ඒවී රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.

0: بي على حتى اللي هي قالوا لك ما صفت أبو
1: دين مارانا جاي ڈینگو දැඩි අවධානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366 ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාතිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

පහයි විනාඩි 18යි. බලන්නකො වෙලාව ගොඩතරම් ඉක්මනට යනවද නේ. වෙලාව හොඳ වුණාම ඔයාට හිතන්න තිය වෙලාවට උඩ චාන්ස් එකක් එන්න පුළුවන් නේද? ඔයාගේ චාන්ස් හම්බ වෙන්න ලක්කන අහගෙන ඉන්න ඕනේනේ. අපි කලින් ආදි කිව්ව ලක්කන ගෝල්ඩන් වොයිස් තරගයේ ගෙත් සින්දු කියන දක්ෂ අයට වයස් පරතරයක් අපි දාලා තියෙනවා. ඉතින් ලස්සන සින්දුව කියලා අපිට එවන්න කියලා කිව්වනේ. ඉතින් එහෙම එව්ව අය ඉන්නවා. සමහරක් විට ඒ චාන්ස් එක මිස් වුණ අය සින්න පුළුවන් නිසි. නමක්නේ අපිට දෙවෙනි වටේකුත් වෙනවනේ. අපි ඒකෙදි උත්සාහ කරමු. හැබැයි දැන් අර පළවෙනි වටේදිම සින්දුවක් කියවලා සින්දුවක කොටසක් කියවලා ඉතින් අපි තෝරගත්ත අය ඉන්නවා. ඉතින් ඒ තෝරගත්ත අයගේ පළවෙනි වටේ පළවෙනි දින පැවැත්තුන ගිය සතියේ දෙවන දිනය පවත්වන. ඉතින් මේ සතියේ ඔන්න තුන්වෙනි දිනත් අපි පවත්වන සූදානම් කළ තියෙන සිළු වැඩ ටික. ඉතින් ලස්සන සින්දු ටික ඔයාගේ ආදරණීයන්ගේ කටහඬෙන් අපි පටිගත කරා. ඉතින් මේ හැම සින්දුවක්ම ඔයාට අහන්න පුළුවන් සතියේ දිනවල. අපි දිනේ කියන්නම් අහගෙන ඉන්න ලක්කඬ. ලක්කඬ ගෝල්ඩන් වොයිස් තරගයට ඔයාට මේ පාරේ එන්න බැරි වුණ කෙනෙක් නම් හිතර ඉඳ ගන්න එපා. අපිට පුළුවන් ඊළඟ අවස්ථාවෙත් සහ කරන්න. ඉතින් හැමදේම ඔයාට අප්ඩේට් එකක් අපි දෙනවා ලක්කඬ ඔෆිෂියල් ෆේස්බුක් පේජ් එක හරහා. ඉතින් පොඩ්ඩක් පේජ් එක ෆලෝ කරලා නැත්නම් ඔයා පේජ් එක ෆලෝ කරන්න. වීඩියෝස් දාලා තියෙනවා ඉතින් සින්දු කියන අයගේ. ඒ වීඩියෝස් වලට ඔයාට ඔයාගේ අදහස දක්වන්න පුළුවන්. ඉතින් මේ හැමදේම ඔයාට ලක්කඬ එක හිටියොත්ම තමයිනේ. ඉතින් සමහරක් විට ඔයා හිතන්නේ නැති විදිහට ඔයාගේ යාළුවෙක් ඉන්න පුළුවන් මේ වීඩියෝ එක අතරතුර. අපි නන්ද හැදිනේ. එහෙම ඉන්න පොඩ ටච් එකේ ඉන්න ලක්කඬ ෆේස්බුක් පේජ් එකේ. ඒගොල්ලත් මතක කරන ගමන් අපි යමු FM 93.5 93.7 ද වෙලා වේ සද්දට කවුද මම අහගෙන ඉන්නේ කියලා බලන්න. 0.3 93.5 93.7 මේකේ ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් එවන්න. තමරා කුමාරිය අපිට කෝල් කරානේ. හරිම ආදරණීය ලස්සන අපිට ඉත ලස්සන හිතක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. හරිම ආදරණීය උඹ කියලා. ඔයාව එකතු කරගන්නම්. ඊළඟ ලස්සන සින්දුවට මැසේජ් එකකුත් මට වල දීලා. ඊතර හැමෝම එකතු කරගන්නම් මේ වෙලාවේ. ඒ වගේම කවුද මම අහගෙන ඉන්නේ කියලා බලමු අපි. නෝමල් මැසේජස් තමයි මේ කියන්නේ. ඔබ සංදේශයක් කියලා තියෙන වාගහමද ඔයාට මම ගොඩාක් හොඳින් ඉඳුවා. බලු සිංහලින් 10 තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. 10ම එකතු කරගන්න. අම්මා ඉන්නවා, තාත්තා, ඉඳුනීල්, ඒ වගේම ප්‍රනීත්, මදු, ඒ විතරක් මේ රංග, ඉනුකි, බබාව එකතු කරගන්න කියලා තියෙන. ආදි බබා ඉන්නවා මේ වෙලාවේ. තොහින බබා ලක්කනහන හැමෝම එකතු කරගෙන ලස්සන

හෙද හරි අපි අහමු නේද ලස්සර සින්දුවක්. ලස්සර සින්දුවක් මම ලෑස්ටි කරගෙන ඉන්නේ. ඔය දැස කී කතා ඇස් දෙක කොයිතරම් නම් කතා කියනව නේද? ඔයාටත් එහෙම කියලා තියෙනවද කවුරු හරි? මේ සින්දුව මගෙන් ඔයා චලෝ.

0: නොසැලකිල්මත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසිහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: 10ට වෙනසක් 18ක පෙරලියක්
3: ලංකදීප
4: රටට වගේ

සමහර සින්දු තියෙනවානේ අපිට කොච්චර ඇහුවතර එපා වෙන්න ඇති. ඒ වගේම තමයි සමහර ගායකයෝ ඉන්නවා අපි අර හදවතේ ලියවිලා ඉන්නකෝ. ඒ වගේ ගායකිකමයි ඉතින් දමිත් සංක කියලා කියන. මෙයාගේ ලස්සන සින්දුවක් අහලා ආවේ. ඒ සින්දුවෙන් පස්සේ අපි අමු බලන්න මේ වෙලාවේ ලක්ෂණ සතියන්ති කවුද හගෙන ඉන්නේ කියලා බලන්න. කවුද මේ අපි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙන වාදිනී. ඒ වගේම චමුදිතා ඉන්නවා මේ වෙලාවේ ලක්ෂණ හගෙන. විජේරත්න, ප්‍රියන්ති, කුමුදුනි, ඒෂෝන්, හංසක, චතුරංග මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ලස්සන සින්දුවක් අහන්න. මාළුපඩින් තමයි මැසේජ් එකකට දාලා තියෙන්නේ. දැම කවුද කියලා නම් දාලා නැහැ. චමුදිත වෙන්න ඕනේ මට මැසේජ් එක දාපු කෙනා. ඔය හැමෝම එකතු කරගන්න ඊළඟ ලස්සන සින්දුවට. සුබ සන්ධ්‍යාවක් කියලා තියෙනවා මං ගොඩාක්. ඔයාලා කොහොමද කියලා අහලා දිනු. ඒක කියන්න කලින් මම කිව්වේ මං ගොඩක් හොඳින් ඉඳුවා කියලා. අනේ මොලේ ඉක්මනට ප්‍රතිචාර දක්වනෝනේ නේ. මම කියන්න ඕනේ මේක කියලා දන්නවා. හැබැයි ඊට කලින් මේ කට ඉස්සර වෙනවා. මම ගොඩාක් හොඳින් ඉඳලා මම ස්තුතියි මං ගැන. බැලුවට ඉතින් ඔයත් කොහට කොහොමද බලසිංහලින් දහරාව එකතු කරගන්න ඊළඟ සින්දුවට. අම්මා ඉන්නව, තාත්තා ඉන්නු, දෙන්නේ ප්‍රනීත්, ඒ වගේම මදු, රංග ඉන්නති බබාවත් එකතු කරගෙන. ආදි බබාවත් එකතු කරගන්න කියලා තියෙන තුන්වෙනි බබා ඉන්නු. ඒ විතරක් නෙමෙයි ලක්කන් අහන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි තියෙන්නේ. හයක්කේ මමත් ඉන්නවා කියලා තියෙනවා. ඔයා අහන ගමන් ඉන්නේ යමගේ ආලු හැමෝමයි. මගේ අම්මා ඇතුළු පවුලේ හැමෝම ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. සුදුනාගේ සින්දුව දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. බ්ලොග් කොහේ පිටින් අහිංසා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අහිංසා අපි බලමු මේ සින්දුව දෙන්න පුළුවන් වෙයිද කියලා නේද මේ ටයිම් එක. ඔයාට නෝමල් මැසේජස් ඉවන්න පුළුවන් මේ පැත්තට. අනුස් නුවරින් කවුද මට මැසේජ් එක මේ දාලා තියෙන්නේ. ඒ නම දාලානේ තනුරි වෙන්න ඕනි. තනුරි ඔයාලට අපි බලමු මේ සින්දුව දෙන්න පුළුවන් වේද කියලා. අක්කේ අක්කේ යශක්කේ මොකද යන්න කලින් මගේ මැසේජ් එක කියවලා යන්න කියලා තියෙනවා. කවුද මේ මැසේජ් එක මට දාලා තියෙන්නේ? මමත් සතියක ලක්කඩ අහගෙන ඉන්න කියලා තියෙනවා. මට දෙන්න කෝ මනස් සංචේගේ සසර බැඳීමක් සිදුව. ඉතින් අපි බලන්න මේ සිදුව දෙන්න පුළුවන් වේද කියලා. පොඩි හැමෝම එකතු කරගන්න කියලා තියෙන සහස්නා, ඒ වගේම රසංජලි. රසංජලිට කියන්නේ බිම්මල කියලාලු. එයා චූටි කොටළමේ. තැන්කියු මන් දන්නේ මේක අහගෙන හිටිය තරහ වේවත් එක්ක. චූටි බිම්මල ඔයාවත් එකතු කරගන්න. කවිෂා, කවිඥා, ඒ වගේම යාළු හැමෝම එකතු කරගෙන අපි හැමෝම ලස්සන සින්දුවක් දැනනේ ගලින් අනුව තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්න අනෝති වගේ චූටි බිම්මල තරහ වුණොත් මම දන්නේ නැහැ. ආ තමයි කිව්වේ. මේ ලස්සන සින්දුව මගින් ඔයාට

රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: හඬ ලංකාවටම ලක්න පෙරනෝවරු
1: වෙළඳ පසර පහය විනාඩි 45යි.
2: ලක්කන් ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.

0: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
1: රජයේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට බහසකර වනේ අධ්‍යාත්මික වගපෙන්වීම අතිශයින් වැදගත් අගමැතිනිය කියයි. අඟුලාන මුහුදේ නාවික අනතුර ගැන සොයන්න විශේෂඥ කමිටුවක්. ගල්කිස්සේ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මියයි. ඝාතකයන් සොයා පුළුල් පරීක්ෂණ. යුරෝපයේ ගිනිගනිද්දී ඇමරිකා කලාපයට අධික වැස්සක්.

0: රටට වග කියන රේඩියෝ
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන.
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLB හදහන. ඔබත් අදම NLB හදහන බලා ගන්න.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: Radio ITN. Satyaga Lakhana.
1: සුපහයි විනාඩි 52 ඒ කියා මේ දෙවෙනි පැය මේ විදිහට තොප්පරින් තොප්පරේ ගෙවිලා යනවා නේද? ඉතින් මොකද කරන්නේ? අසර සින්දු ටිකක් ඇහෙනකොට එහෙම තමයි ඉතින් වෙලාව යනවා තේරෙන්නේ. ඒ මොනවා වුණත් ඉතින් හෙට සඳුදා කියනකොට චුට්ටක් විතර ඇඬෙන්නේනවා නේද? ඇඬෙන්නවට කරන්න දෙයක් නැහැ. හෙට උදේම ලැස්සලා වැඩට යන්න වෙනවා. ඉතින් මේ වෙලාව යව මොකද කරන්නේ? රැට කෑම ටිකක් හදන්න එහෙම ලැස්ති වෙලා දින්නේ. ගෙදර ඉඳින් පුංචි පොඩ්ඩෝ හැම ඉන්නවනම් ඔන්ටින් කලින් මු යන්න වෙනවා. ඉතින් බඩගිනි පොඩ්ඩෝනේ ඉන්නේ නේද? මොනා දුන්නත් ඉතින් චුට්ට චුට්ට හැම වෙලේම බඩගිනි වෙනවා. එතකොට ඉතින් මොනා හරි ලෑස්ති කරගෙන තියාගන්න වෙනවා. ඉතින් මොනා හරි වෙන වෙන කරන්න දේවල් දුන්නොත් ඉතින් ඔන්න රැට පත් කරන්න ඇති. ඒ නිසා ඉතින් සමහරක් විට ගෙවල් වල මේ වෙලාවේ කෑම හැදෙනවා ඇති නේද? ඔයා මොකද කරන්නේ මේ වෙලාවේ? ලක්කන අහන ගමන් ගෙදර වැඩ කරන ගමන් ගෙදර අයත් එක්ක ඉන්න ගමන් මාවත් අහගෙන ඉන්නවා නේද? ආයි බෝවන් කියලා තියෙනවා. මේ පැත්තට ආපු කෙනෙක් එකතු කරගන්න තමයි මේ හදාන්නේ. ලක්ෂ්මන් තමරෝ නිශාන් ඉන්නවා, චේතනා තේජවෝර් ඉන්නවා, පුංචි පුතා භාග්‍ය ඉන්නවා, අවිෂ්ක මේ හැමෝම එකතු කරගන්න ඕනි. ඊළඟ ලස්සන සින්දුවට ආය බෝ වේවා කියලා තියෙනවා. සුබම සුබ ලස්සන වාසනාවන්ත දවසක් කියලා තියෙන ඔයාටත් ඒ විදිහටම වෙන්න ඕනි. අනුරගම අනුලාවතී ආව එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. සිරිල් ඉන්නවා, දුව අනුෂික, පුතා ප්‍රදීප්, දුව පේශ්වලා, පුතා හර්ෂණ, ඇමේලියා සමරසේකරවත් එකතු කරගන්න කියලා තියෙන. ඇමේලියාට හරි ලස්සන නමක් තියෙනවා. මං හරි ආසයි නම කියන්න. අපි ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ කියලා දෙනවා. කවුද මේ? ආව එකතු කරගන්න ගයන්. මං හිතන්නේ ආව එන්න ඕනේ මැසේජ් එක දාලා තියෙන්නේ. අපි යමු පොඩක් නෝමල් මැසේජස් පැත්තට. මේ වෙලාවේ කවුද මව අහගෙන ඉන්නේ කියලා බලන්න. සතියක ලක්කන අහගෙන ඉන්නවනේ වසන්ත කුමාරියෝ ගම්පොල ඉඳලා. ඉතින් අපි හැමෝම එකතු කරගෙන හමුද අමරසිරිම් පීරිස් මහත්මයාගේ ලස්සනම ලස්සන සින්දුවක්. සමහර ගෑනු ළමයි හරියට ඇපල් මලක් වගේනේ එහෙම කියලා තියෙනවද කවුරු හරි?

0: සතියක ලකන
1: ලකන හගෙන ඉන්න වෙලාව හවස 6යි විනාඩි 2යි. මම හගෙන ඉන්න ගමන් ඔයාට පුළුවන් ලස්සන සින්දුවක් අහන්න. මේ විදිහට පටන් අරගෙන තියෙන්නේ ඔයාගේ මගේ අන්තිම පැයනේ, ලකන සතියන්ති අන්තිම පැය. ඉතින් ඔයාට මේ පැයේදී ඔයා කැමති කෙනෙක් එකතු කරගන්න, ඔයා කැමති සින්දුවක් අහන්න මේ ඕන දෙයක් පුළුවන් මේ පැත්තට ආපුතින්. තව විනාඩි කීපයක් තියෙනවා, අපි බලමුද මේ වෙලාවේ කවුද මාව හගෙන ඉන්නේ කියලා. හෂිනේ අපි එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. පවුල හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. බයකට සමන ඔයාව බලන්න නැතුව කොහොමද මම ඉතින් ඉන්නේ? මැනික බොයගට පැත්තර එන්නේ නැද්ද කියලා හලා තියෙන ඔන්න චුට්ටක් චුට්ටක් මං ආවා යව බලලම යන්න. ඔයාව එකතු කරගන්නම් ඊළඟ ලස්සන සින්දුවට. මොකද කරන්නේ මේ වෙලාවේ කෑම එහෙම හදන ගමන් ඉන්නේ, රස කෑම ටිකක් එහෙම. අපි යමු නෝමල් මැසේජස් පැත්තර. මේ වෙලාවේ මාව කවුද බල අහගෙන ඉන්නේ කියලා බලන්න. සදියක ලක්කන අහගෙන ඉන්න හැමෝම එකතු කරගන්න කියලා දිනා දහම්ස ඔයාවත් එකතු කරගන්න. හැමෝම එකතු කරගෙන සින්දු අහන්නෝ. සුබම සුබ දවසක් කියලා දිනා මාවත් සින්දු කර එකතු කරගන්න. කෑගල්ලේ උපනන්ද තමයි මැසේජ් එක මට දාලා තියෙන්නේ. නෝරින් සංජීව ඔයාවත් එකතු කරගන්න ඊළඟ සින්දුවට. ආමර කෝල් එකක් දෙන්න. ඉතින් හැමෝම එකතු කරගෙන මේ හවස එක සමහර හවස්වරු තියනවා නේද, අර ඉර බැහැගෙන යනකොට අහසේ පාට හරී ලස්සනට හැදිලා තියෙන. ඒක වචනින් කියාගන්න බෑනි සමහරක් වෙලාවට. ඒ අහසේ තියෙන ලස්සනනේ ඒක බලාගෙන ඉන්න ඕනේ. ඒ හවස්වරු වලට තමයි මම නම් කැමතිම. ඔයා කැමති මොන වගේ හවස්වරු වලටද? මේ සින්දුව මගෙන් ඔයාට.

0: සෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලාගන්න ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලාගන්න
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සුළු මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 6679 579.
3: ජීවිතයක් නැතිකර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
4: ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තරමුල්ල දුරකථන අංක 0706 478 478.

දවස 6යි විනාඩි 17යි. ලස්සන සින්දුවක් තියෙන කඩාරත්ත දේවල්ගේ මහත්මයාගේ. ඉතින් සුලංගර ඔබ වගේ නේ. අහලා බලන්නකෝ.

0: ඇල්වත්ත කිරි ඕනෙ මසු කිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි.
1: සුබ දවසක් ශ්‍රී ලංකා.
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි.
3: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින්. ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478. ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.

රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවේ.

0: பிராட்டத்தை வாங்க கியன ரேடியோ சத்யாக லக்கன.
1: සතියන්තය හැගෙන ඉන්නකොට හෝ වෙලාම හරි ඉක්මනට ගිහිල්ලා හවස 6:24. ඒ කියන්නේ මට යන්න වෙලාව ඇවිල්ලා නේද? අදට මම ගිහිල්ලා එන්න හෙට අලුත් සතියක් පටන් ගන්න. ඉතින් හෙටත් අපිට කතා කරන දේවල් ගොඩාක් තියෙනවා. උදේ 10 වෙනකොට ඇවිල්ලා ඉන්න. හරිස්සමට සතුටින් ඉන්න. මම යෂ්.

0: සම අනුග්‍රහය
1: NLP හදහල ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහට බලාගන්න
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: ප්‍රවෘත්ති සිරස්තල
4: රජයේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට මහසකරුවේ අධ්‍යාත්මික මඟ පෙන්වීම අතිශයින්ම වැදගත්. අගබැතිනිය කියයි. අගුලාන මුහුදේ ඩාවිකාණතුර ගැන සොයන්න විශේෂඥ කමිටුවක්. ගල්කිස්සේ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මියයි. ඝාතකයන් සොයා පුළුල් පරීක්ෂණ. යුරෝපීය ගිනිගනිද්දී ඇමරිකා කලාපයට අධික වැස්සක්. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තේ සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් කොඩ විතරණ රජයේ වැඩපිළිවෙල තුල බහසංග්‍රහණයේ සිදුවන අධ්‍යාත්මික බගපෙද්වීම හා සමාජ වටිනාකම් ශක්තිමත් කිරීම සඳහා ලබා දෙන සහයෝගය ඉතා වටිනා ශක්තියක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරි පවසනවා. ඒ ශ්‍රී ඥානානන්ද මහවංශ මහපිරිවෙනේ අධ්‍යක්ෂ පූජ්‍ය මගකන්දේ රතනපාල ස්වාමීන් වහන්සේට ශාබුපාලි වරවාසනිකායේ මහනායක ධුරේ පිරිනැමීම වෙනුවෙන් පැවති උත්සවයට එක් වෙමින් මල්වතු පාර්ශ්වය අනුනායක නියම්ගොඩ විජිතසිරි ස්වාමීන් වහන්සේ සහ අස්කිරි පාර්ශ්වය අනුනායක පූජ්‍ය නාරම්පණාවයානද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ඇතුළු විශේෂ පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. එදී අදහස් දක්වා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය
5: අද ලෝකයේ පරිසර විනාශය, දේශගුණික විපර්යාසය සහ සම්පත් අර්බුද වැනි දැඩි අභියෝගයන්ට මුහුණ දෙන අවස්ථාවක ආරාණ්‍ය වාසී භික්ෂූන් වහන්සේලාගේ මේ සරල සංවේදී ජීවන රටාව අපිට ඉතා වැදගත් ආදර්ශයන් රැසක් සපයනවා. තමන් වෙනුවෙන් පමණක් නෙවෙයි අනෙකා වෙනුවෙන් කැපවීමේ වටිනාකම, අනාගත පරපුරට උරුම විය යුතු සම්පත් ආරක්ෂා කිරීමත් අපේ වගකීමක් කියන ඒ ආදර්ශය මෙවැනි ආරාණ්‍යවලින් අපිට ලබා දෙනවා. අද අපි රටක් ලෙස ඉදිරියට යමින් සිටින්නේ ජනතාවට වඩා යහපත් ජීවිතයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කරමිනුයි. අපි ඇත් ප්‍රවාහන ක්ෂේත්‍රය නවීකරණය කරමින් මෙට්‍රෝ සේවා හඳුන්වා දීමේ සිට සෞඛ්‍ය, අධ්‍යාපනය ඇතුළු සෑම ක්ෂේත්‍රයක්ම නවීකරණය කරමින් මේ වෙනස අත්විඳිමින් සිටිනවා. එහෙත් රටක් අලුත් කිරීමේ කාර්ය රජයකින් පමණක් අවසන් වෙන්නේ නැහැ. අද අපි මේ ගොඩනගන මේ නව පහසුකම්, නව පද්ධති සහ නව අවස්ථා ආරක්ෂා කරමින් ඒවා වගකීමෙන් භාවිතා කිරීමට තව දුරටත් දියුණු කරමින් අනාගත පරපුර වෙත බාර දීමටත් අපි සියලු දෙනාත්ම වග බලාගත යුතුයි. අපි රටක් ලෙස ගොඩනැගීමට බලාපොරොත්තු වෙන්නේ වඩා පොහොසත් රටක් පමණක් නෙවෙයි, වඩා යහපත් සහ වඩා වගකීම් සහගත සමාජයක්. එමෙන්ම මේ ගමනේදී රජයක් ලෙස අප ගන්නා උත්සාහයන්ට මහා සංඝරත්නය ලෙස ඔබ වහන්සේලාගෙන් ලැබෙන අධ්‍යාත්මික මඟ පෙන්වීමත් සමාජය තුළ යහපත් වටිනාකම් ශක්තිමත් කිරීම සඳහා ලබා දෙන සහයෝගයත් අපට ඉතා වටිනා ශක්තියක් බව මා සිහිපත් කරන්නට කැමතියි.
4: අගුලාන ආසන්න බුදු ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් අනතුරට පත්වීමෙන් පසු ආරම්භ කෙරෙනු සෝදිසි හා මුදකිනීමේ මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. යාත්‍රාව ඊ අනතුරට ලක් වූයේ මුරු සංචාරයක් අවසන් කර යලි පැමිණෙමින් සිටියදී. එහි නිලධාරීන් 12 දෙනෙකු ගමන් කරමින් සිටියා. ඔවුන් මුදකිනීමේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව දෙක් වූ අතර ඒ සඳහා MH17 හෙලිකොප්ටර් යානයක් සහ බෙල් 412 යානයක් එදවීමටයි පියවර ගත්තේ. ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා අගුලන පොලිසිය මෙන්ම ප්‍රදේශවාසීන් සහ ධීවර ජනතාවගේ සහයද ලැබී තිබුණා. ඒ අනුව යාත්‍රාවේ සිටි කුලස්තිරිකු බේරා ගැනීමෙන් පසු රෝහල් ගත කෙරෙන අතර එක් අයෙකු අතුරුදන් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. ඔහු සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. මුදාගත් නාවිකයන් නිකුලස් තිරාබේ වන විට වැලිසිර නාවික බහරුහලේ දේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි නාවික හමුදාව සඳහන් කළේ. යාත්‍රා අනතුර සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කිරීම සඳහා විශේෂඥන්ගේ සමන්විත කමිටුවක් පත් කිරීමටද පීවර ගෙන තිබෙනවා. වවුනියාව බුලතිව් ත්‍රිකුණාබලය පොළොන්නරුව බඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්වලට තවදුරටත් මිනිස්සුන්ට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලකුණ අංශ පවසනවා. එම තත්ත්වය මිනිස්සුන්ට අහිතකර ලෙස බලපෑම් එල්ල කළ හැකි බැවින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳව සැලකිලිමත් වීම සහ කුඩා ලබුන් වාහන තුල තනිව රඳවා නොයෑම මෙන්ම සුදු පැහැති හෝ ලා පැහැති ඇඳුම් භාවිතය පිළිබඳ ජනතාව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි කොළඹ ඍජුවේ ආරෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා පෙන්වා දෙන්නේ.
0: රස්නේ වැඩිවීම නිසා අපේ ශරීරයෙන් දාඩිය වැඩිපුර පිට වෙනවා. දාඩිය සමග ජලය සහ ලවණ කියන දෙකම පිට වෙනවා. මෙතෙන්දී අපිට රෝග ලක්ෂණ කීපයක් මතුවෙන්න පුළුවන්. විජලනයේ වීම නිසා විශේෂයෙන්ම හිස් රදය, වමනය, නිදිමත ගතිය, නිින්ද නොයාම, ආහාර අරුචිය, දියවගේ රෝග තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඊට අමතරව අපේ මුත්‍රා තදපාට වෙන්න පුළුවන්. මුත්‍රා යනවා අඩු වෙන්න පුළුවන්. මුත්‍රා තදපාට වෙලා තියෙනවා කියන්නේ අපි ඇති වෙන්න වතුර බීලා නැහැ. ඒක නිසා අපේ දරුවන්ට වෙනදට වැඩි වතුර ටිකක් බොන්න දෙන්න විශේෂයෙන්ම වියලි කාලය ගුණයේ තියෙන තැන්වලදී. පිරිසිදු වතුර ටිකක් ඒ දරුවන්ට කැඳ වර්ග, සුප් වර්ග, තැඹිලි වතුර, ජීවනි ඒ වගේ දේවල් තමයි. මෙතනදී පැණිබීම වර්ග දෙන්න නම් එපා. එතනදී බෝනවන රෝග ආපෞසරයක් වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා අපි හැමෝම වැඩි හිටියෝ දරුවෝ මේ දවස්වල එළියේ අපි වැඩ කරනවා නම් එළියේ සෙල්ලම් කරනවා නම් අපේ දරුවෝ කොහොමද සෙල්ලම් කරනවා නිවාඩු කාලේ. එතනදී වැඩිපුර වතුර ටිකක් ඒ දරුවන්ට ලබා දෙන්න. ස්වභාවික දියරත් වැඩිපුර ලබා දෙන්න. ඊට අමතරව වැඩිපුර වතුරේ සෙල්ලම් කරන්න ඉඩකඩ ලබා දෙන්න. ඒ මගින් මම හිතනවා මේ සංකූලතාවම කරගන්න පුළුවන් රස්නේ වැඩිවීම නිසා සිදුවන.
4: වැඩිහිටියන්ට සහ ගැබිණි මව්වරුන්ටද විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා උපදෙස් ලබා දුන්නා.
0: විජලනයේ දරුවන්ට විතර නෙමෙයි වැඩිහිටියන්ටත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගොඩක් වැඩිමහලු අයට ගර්භණී මාතාවන් චුන්ටි පුංචි දරුවන්ට වගේම ඇති වෙන්න පුළුවන්. වැඩිපුර වතුර ටිකක් බොන්න. දැන් අලුතෙන්ම වෛද්‍යත්‍යාත්මකව තහවුරුලා තියෙනවා අපි වතුර බොන්නේ නැතුව වැඩ කළොත්, කාලයක් තිස්සේ වතුර බොන්නේ නැතුව වැඩ කරොත් අපි කියනවා ක්‍රොනික් ඩීහයිඩ්‍රේෂන්, අපි වකුගඩු නරක් වෙන්න ඉඩකඩ තියෙනවා. ඒක නිසා වැඩිහිටියෝ විශේෂයෙන් මේ රස්නේ කාලේට වතුර ටිකක් වැඩිපුර බොනවා නම් හොඳයි. ඒ ස්වභාවික දියර ආහාර ටිකක් වැඩිපුර ගන්නවා නම් විශේෂයෙන් වතුර ටිකක් අපි හැමෝම වැඩිපුර බොමු. පිරිසිදු වතුර ටිකක් බොනවා නම් හොඳයි. නැත්නම් අපේ දීර්ඝ කාලීනව වකුගඩු හානි වෙන්නත් ඉඩකඩ තියෙනවා. සාමාන්‍යයෙන් වැඩිහිටියෙක් මේ දවස්වල වතුර ලීටර් 3ක්වත් බොනවා නම් හොඳයි. එහෙම නැත්නම් අපි විජලනය වෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට බලන්න පුළුවන් තමන්ගේ මුත්‍රාවල පාට තද පාට වෙලාද කියලා. එහෙමනම් අපි වතුර බොනවා අඩුයි. ඒ නිසා අපි වැඩිහිටියෙක් විදිහට වතුර ලීටර් 3ක්වත් දවසට පානය කරනවා නම් මම හිතන්නේ ඉතාමත් වැදගත්. ඒ මගින් මම හිතනවා විජලනයේ සහ ඒයින් ඇතුළු වෙන අතුරු ආබාධ අපිට අවම කරගන්න පුළුවන්. සංකූලතාවම කරගන්න පුළුවන්. ඊටත් අමතරව මේ නිවාඩු කාලේ අපි දරුවෝ සරුංගල් යවනවානේ. දැන් අගෝස්තු මාසෙ තමයි සරුංගල් යවන කාලේ. ඉතින් සරුංගල් යවද්දී පුළුවන් නම් කුඹුරේ එහෙම අපි දුවලා සරුංගල් යවන එක කරනවා. නියරක වගේ සරපු දෙයක් දාගෙන යන්න පුළුවන් නම් හොඳයි. නැත්නම් මේ සරුංගල් කාලේට පසුව අපි දකිනවා මී වුණ වගේ තත්ත්වෙනුත් වැඩිවීමක්. ඉතින් ඒකත් වළක්ව ගන්න අපි දැනුවත් වුණොත් මම හිතන්නේ අපිට කටයුතු කරන්න පුළුවන්. ඒ මගින් රෝහල් වලට පැමිණෙන රෝගීන් දරුවන් අපිට අවම කරගන්න පුළුවන් වෙයි.
4: වවුනියාව, බුලතිව්, ත්‍රිකුණාබලය, පොළොන්නරුව, බඩකලපුව, අම්පාර සහ මොන්රාගල දිස්ත්‍රික්වල පවතින්නේ දැඩි වියලි කාලගුණයක්. එම ප්‍රදේශවල දැන්ටමත් කුඩා වැව් සියල්ලම් පාහේ සිදී ගොස් ඇති අතර උග්‍ර වියලි කාලගුණය හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකටයි පත්ව සිටින්නේ. කිරිඳි ඔයේ අතුගංගාවක් වන රඳාපොළ ආරු ජල මට්ටමද සීග්‍රයෙන් පහළ ගොස් තිබෙනවා. මේ අතරින් ප්‍රදේශවල දැඩි වියලි කාලගුණ තත්ත්වයක් පවතිද්දී තවත් ප්‍රදේශ රැසකට අදත් වැසි අට ගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව බස්නාහිර, සබරගමු සහ වයඹ පළාත්වලත්, මහනුවර, නෝරේලිය, ගාල්ල මෙන්ම මාතර දිස්ත්‍රික්වලත් වැසි අට ගන්නා බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ඊට අමතරව ඌව පළාතේ, අම්පාර සහ බඩකලපුව දිස්ත්‍රික්වලත් සවස දෙකෙන් පසු වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දීව්‍ර සහ නාවික ප්‍රජාවටද දැනුම් දී තිබෙන්නේ කනකසන්තුරේ සිට බණ්ඩාරම සහ පුත්තලම හරහා හලාවත දක්වා මුහුදු ප්‍රදේශ වෙන්ව, මාතර සිට හම්බන්තොට හරහා පොතුමිල දක්වා වන වෙලට ඔබෙන් වන මුහුදු ප්‍රදේශ රළුවන බැවින් දීව්‍ර සහ නාවික කටයුතුවලදී විමසිලිමත් වන ලෙසයි. ගල්කිස්ස සුරුදාගොඩ පටුබග ප්‍රදේශයේදී නාදුන්න පුද්ගලින් දෙදෙනෙකු සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි දිනෙකු වෙඩිතැබීම සිදුකර ඇත්තේ ඊයේ රාත්‍රියේදී. එහිදී 47 පුද්ගලයෙකු බරපතල තුවාල ලබා කළුබවිල රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. වෙඩිතැබීම සඳහා රිවෝල්වර් වර්ගයේ ගෙඩි අවියක් යොදාගෙන ඇති බවට සැක පළ කෙරෙනවා. පොලිසිය පවසන්නේ සංවිධානාත්මක අපරාධ කලි දෙකක් අතර පවතින පෞද්ගලික ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩිතැබීම සිදු කරන්නට ඇති බවයි. සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙනවා. රුපියල් බිලියන 134කට අධික වියදමින් කළුතර ඩාගොඩ ශික්ෂණ රෝහලේ ඒකක කිහිපයක් ඇතුළු යටිතල පහසුකම් රැසක් නවීකරණය කෙරුණා. එම පහසුකම් රෝගී සත්කාරක සේවා සඳහා නිල වශයෙන් එක් කිරීම සිදු කෙරුණේ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්. නවීකරණ වැඩපිළිවෙල යටතේ කළුතර ඩාගොඩ ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශය ප්‍රධාන ඖෂධාලය සානි වාටු වෙත පිවිසෙන කොරිඩෝ 21 සහ 22 වාටු සෞඛ්‍ය අධ්‍යාපන හා භාෂණ සේවාවන් සිදු කරන ගොඩනැගිල්ල මෙන්ම මනෝ වෛද්‍ය ප්‍රතිකාර වාටු ඇතුළු රෝගී සත්කාරක සේවාවට ඍජුව සම්බන්ධ ඒකක රැසක් නවීකරණය කර තිබෙනවා. ඊට අමතරව වෛද්‍යවරුන්ගේ දේවාසිකාගාර පොදු වේක කාමරය කලිෂ්ඨ කාර්ය මණ්ඩල වේක කාමරයද නවීකරණය කෙරුණා. අලුතින් ඉදිකළ සුළු සේවා පාලක කාර්යාලයද විවෘත කිරීමටයි පියවර ගත්තේ. මෙම පහසුකම් ජනතා ඉදිරිපත් කරමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ රජයේ මුදල් නිසි කර්මනාකරණයකින් හා ප්‍රමුඛතා හඳුනා ගනිමින් වේදම් කිරීම තුළ සෞඛ්‍ය සේවාව සඳහා අවශ්‍ය පහසුකම් විශාල ප්‍රමාණයක් මේ වන විටත් ලබා දීමට හැකි වී ඇති බවයි. කිසිදු රටකට ඩයිඩොවි දේශීය අරමුදල් යොදවමින් මධ්‍යම අධිවේගී මාර්ග ඇතුළු සංවර්ධන ව්‍යාපෘති සිදු කරන ආණ්ඩුවක් පරාජය කිරීමට ජනතාවට අවශ්‍ය නැති බව අබාති සරෝජා පෝල්රාජ් මහත්මිය පවසනවා. ඒ බාතර බලකාවලදී පැවති උත්සවයකදී අදහස් දක්වමින්
6: මහා පරිමාණ ව්‍යාපෘති සිද්ධ වුණේ විදේශ ණය ආධාරවලින් ඩොලර් වලින් ණය අරගෙන අවුරුදු ගානකට ගෙවන ණය වලින් තමයි අපි ව්‍යාපෘති ආරම්භ කරේ. ලංකාවේ මෑත ඉතිහාසයේ ආසන්නතම මෑත ඉතිහාසයේ පළමු වතාවට අපි මධ්‍යම අධිවේගී මාර්ගය රුපියල් වලින් අපේම මුදලින් අපි හදන්න පටන් ගන්න තියෙනවා. මේක තමයි අපි ගෙන ආපු ආර්ථික සංවර්ධනය. පිටරටවල් වලින් ණය අරගෙන මේ රටේ කරපු ව්‍යාපෘති වලට අපි අවුරුදු 20ක් 30ක් 40ක් 50ක් අපි ණය ගෙව අපි ලෝකයට ණය වෙච්ච කාලය අවසන් කරලා අපේ රටේ අපි උත්පාදනය කරපු අපේ ධනයෙන් අපේ පාරක් හැදෙනවා කියන එක අහන්නත් සතුටු කාරණාවක් නෙමෙයි, කොච්චර ලොකු කාරණාවක්ද. ඉතින් ඒ කරලා තියෙන්නේ අපි පහුගිය අවුරුද්දේ විදේශ ණයත් ගෙවලා තියෙනවා, අතිරික්තයක් අපි ඉතුරු කරලා තිබෙනවා. මෑත මේ අවුරුද්ද වෙනකොට අපි සීග්‍රේන් සංවර්ධනය වන ආර්ථික සංවර්ධනය වන රටවල් පහ අතරේ 4 තැනටත් අපි ඇවිල්ලා තියෙනවා. මේ තමයි අපේ ආණ්ඩුව ගෙනාපු වේගවත් සංවර්ධනය. මේ ආණ්ඩුව පරාජය කිරීමට මහජනතාව හැටියට ඔබ කාටවත් අවශ්‍යතාවයක් තිබෙනවද? අපි විශ්වාස කරනවා මහජනතාවට අවශ්‍යතාවය නැහැ කියලා.
4: මානවවාදී සටනකට අලුත් වෙනසකට බාධා කරන්නේ සහ අවමන් කරන්නේ දුර්වලයන් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිලින් සිල්වා මහතා පවසනවා. දේශපාලඥයා යනු වැඩි වරප්‍රසාදය ලබාගෙන ජීවත් වන අමුතු සත්ත්ව කොටාසයක් නොවන බව වත්මන් රජය ක්‍රියාවෙන් ඔප්පු කොට ඇති බවයි ටිලින් සිල්වා මහතා අවධාරණය කළේ.
7: අපිට කාටත් දැන් පැහැදිලි අදහස් තමයි දැන් ලෝකයේ තියෙන ප්‍රධාන අවිය. අපි ෆිදෙල් කාස්ට්‍රෝ එක කිව්වා අපි හොඳ සමාජයක් වෙනුවෙන් හොඳ අදහස් වලින් සටන් කරන්න ඕන. අපි ආණ්ඩුවක් හදලා තියෙනවා, අපිට දුර ගමනක් යන්න තියෙනවා, සමාජ වෙනස්කම් තියෙනවා. ඒ සමාජ වෙනස්කම් ගියාම පැරණි සමාජ බලවේග ඒ වෙනසට බාධා කරනවා කියලා අපි කවුරුත් දන්නවා. ඒ බාධා තේරුම් අරගෙන ඒ බාධා වලට මුණ දීගෙන අදහස් වලින් සටන් කරන මේ ගමන යන එක තමයි අපිට තියෙන එකම උත්තරේ. මොකක්වත් නැහැ, ඒකට ධෛර්යය තියෙන්න ඕන. මෙතන ඔබ කවුරුත් දන්නවා අපි මොන වෙනසක් කරන්න කියලා සමාජයේ. ඒ වෙනස කරන්න ගියාම ඒකෙන් තමයි අවශ්‍යයක් වෙන පිරිසක් ඉන්නවනේ, ඒගොල්ලෝ වෙනසට විරුද්ධ වෙනවා. හොඳම උදාහරණ ගන්නකෝ, අපේ රටේ ප්‍රවාහන සේවයේ බිඳුවට වැටලා තිබෙන නීමනේ. එතකොට දැන් ආණ්ඩුව කෝකේ මොකද්ද? පොදු ප්‍රවාහනය පිළිබඳ මිනිසුන්ගේ විශ්වාසය හදන්න ඕන. ඒක පොදු ප්‍රවාහන මිනිසුන්ට පහසු එකක් වෙන්න ඕන. නේද? පොදු ප්‍රවාහනයේ පහසුකම් ටික හදන්න දැන් මෙට්‍රෝ බස් ගෑල්ලා දුවන පටන් ගත්තනේ. ඒකෙන් අවශ්‍යයක් වෙන පිරිසක් ඉන්න බස් මාෆියාව. ඊට පස්සේ ඒගොල්ලෝ මොකද? දැන් ඒගොල්ලෝ මිට විරෝධය පළ කරනනේ. දැන් ඔයගොල්ලෝ දන්නවද ඒකේ අයිතිකාරණ ළඟදී කියලා තිබ්බනේ මේක ඇවිල්ලා හරියන්නේ නැහැ, මේ යුරෝපයට හරියන්නේ නැහැ, මේ අපට හරියන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අපි හැම තිස්සෙම ලොරි වල යන්න ඕන. ඒ තමයි සමාජයක් වෙනස් ගන්න කියන ප්‍රශ්නේ. මේ හොඳ ප්‍රවාහනයස්සේ ඒකාධිකාර හදාගෙන මිනිස්සුන්ව මරාගෙන කරන කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ කැමති නැහැ මේ වෙනසට නේ. ඒත් ඒගොල්ලෝ බාධා කරනවා. අපි මොකද කරන්න ඕන කම තියන්නේ? අදහස් වලින් ඒක වෙනස් කරගෙන ඉස්සරහට යන්න. ඉතින් හැමතැනකම ওই ප්‍රශ්නේ තියෙනවා. අපි මත්ද්‍රව්‍ය නතර කරන්න ගියාම ඊට පස්සේ මත්ද්‍රව්‍ය වලින් ජීවත් වෙන අය විරෝධයක් පළ කරනවා. පාතාලයේ මර්ධනය කරන්න ගියාම පාතාලයෙන් හම්බ කරගත්තු කට්ටිය ඒකට කැමති වෙන්නේ නැහැ. අපි රාජ්‍ය සේවයේ පිළිවෙලක් කරන්න ගියාම අපිලිවලට ජීවත් වෙච්ච අය කැමති වෙන්නේ නැහැ පිළිවෙලක් වෙනවට නේද? ඔහුනේ තියෙන්නේ. අපි වංචා දූෂණය නතර කරන්න ගියාම ඉතා කුඩා ප්‍රමාණයක් වංචා දූෂණ වලින් ඉවත් වුණානේ. ඒගොල්ලෝ එකට කැමති වෙන්නේ නැහැ. ඒ නිසා හැමතිස්සෙම අපිට හොඳ දෙයක් කරන්න ගියාම ඒකට පොඩි ප්‍රතිවිරෝධයක් බාධාවක් වෙනවා. හැබැයි අපේ වගකීම තමයි මොකද්ද? ඒ ප්‍රතිවිරෝධයන් තේරුම් අරගෙන මේ හොඳ දේ සඳහා ධෛර්යයෙන් මැදිහත් වෙන එක. අමසෞදා කිව්වා වගේ සමහර දේවල් කරන්න ගියාම මොකද්ද? අවදානමක් ගන්නම වෙනවා. ෆිඩල් කාස්ට්‍රෝ මේ ඔක්කොම කරේ අවදානමක් අරගෙන. ඒ නිසා හොඳ දේ සඳහා අවදානමක් ගන්න වෙනවා නම් ඒ අවදානම අරගෙන හොඳ දේ කරන එක තමයි වැඩේ. මොකද ඊට පස්සේ ඒක පැවැත්මට ආවට පස්සේ උරුත් එක පිළිගන්න.
4: ටෙල්වින් සිල්වා මහතා බිබව සඳහන් කළේ සීවසක් පුරා විප්ලවීය ආලෝකයේ ෆිඩෙල් තේමාවෙන් කියුබාවේ විප්ලවීය නායක ෆිඩෙල් කැස්ට්‍රෝගේ සියවන උපන්දිනයට සමගාමීව ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති උත්සවයට එක්වෙමින් සමාජවාදී තරුණ සංගමයයි ඒ සංවිධානය කළේ. ශ්‍රී ලංකා කියුබානු තානාපති පැට්‍රිෂියා පෝගෝ ගුවේරා මහත්මිය ඇතුළු සම්භාවනීය පිරිසක් විවාහ සැමරුමට එක්ව සිටියා. මැදිරිත්තික පවතින යුදබේ තත්ත්වය අවසන් වූ විගස වාහන බත පනවා ඇති තාවකාලික බදු සීමා ඉවත් කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. සෑම් පුරවැසියෙකුටම වාහනයක් භාවිත කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
8: රජයක විදිහට අපේ උපරිම සහයෝගය ලබා දෙනවා. අපිටත් ඕනේ හැම කෙනාටම තමන්ගේම කියලා වාහනයක් පාවිච්චි කරන රටක් හදන්න. ඒ වාහනේ තමන්ගේ ජීවිතයේ සතුටින් ගෙවන්න. ඒ වාහනේ පාවිච්චි කිරීම හරහා තමන්ගේ අවශ්‍යතාවයන් පහසුවෙන් ඉටු කරගන්න. ඒ තත්ත්වය ඇති කරන්න රට ගොඩක් වෙනස් කරන්න ඕනිකම තියෙනවා. මීට අවුරුදු දෙකකට කලින් කිසිදු වාහනයක් ලංකාවට ගේන්න හැකියාව තිබුණේ නැහැ. සම්පූර්ණයෙන්ම වාහන ආනයනය නතර කළා තිබුණා. ඉතින් අපි සමත් වුණා රටක් විදිහට කෙටි කාලයක් තුල වාහන ආනයනය නැවත පටන් ගන්න. අද සීමාවකින් තොරව ඕනෑම වර්ගයේ වාහනයක් ගෙන්වන්න ඉඩ ප්‍රස්තාව සපයලා තියෙනවා. මැද පෙරදිග අනපේක්ෂිත යුද තත්ත්වය නිසා මේ බදුවල යම් යම් සීමා ඇති කරලා තියෙනවා. නමුත් ඒවා తాවකාලිකයි. ඒ తాවකාලික සීමා කිරීම අපි අනිවාර්යෙන් ඉවත් කරනවා මැද පෙරදිග යුදමේ තත්ත්වය අවසන් වූ විගස.
4: අමාත්‍යවරයා බිබව සඳහන් කළේ ලංකා වාහන ආනනකරුවන්ගේ සංගමය සංවිධානය කළ වාහන ප්‍රදර්ශනය හා පෙළපාලියේ ප්‍රධාන ආරාධ්‍යය ලෙසෙක් වෙමින් කුඩා ප්‍රමාණයේ රථවල සිට සුපිරි මෝටරක් දක්වා වූ වාහන රැසක් පෙළපාලියට කර තිබූ අතර එය පෝට් සිටි පරිශ්‍රයේ සිට වෝටර්ස් එජ් දක්වා ගමන් කළා. විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස් දීර්ඝීමේ කටයුත්තේදී ගැටලු මතුවැත්තේ සාමාන්‍ය ජනතාවට නොව විපක්ෂ කණ්ඩායම්වලට පමණක් බව නියෝජ්‍ය අමාත්‍ය එරඳ ගුණසේකර මහතා පවසනවා. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් දීර්ඝීම සම්බන්ධයෙන් රජයක තීරණය පිළිබඳ ජනාධිපතිවරයා ඉතා පැහැදිලිව පෙන්වා දුන් බවයි ඒ මහතා කියා සිටියේ.
9: නීති ආධිපත්‍ය පිහිටීම, අපේ රටේ අපරාධකරුවන්ට දඬුවම් ලබා දීම සහ මේ සමාජය ගුණාත්මක තැනකට පරිවර්තනය කරන සමස්ත ක්‍රියාවලිය ඇතුලේ එකක් තමයි විනිසුරුවරුන්ගේ වසර දෙක දීර්ඝ කිරීම පිළිබඳව තියෙන්නේ. අපිට ඒකට ජනමරමක් ලැබිලා තියෙනවා. ඒ ජනමරමට අනුව විවස්ථානුකූලව අපි ඒක කරමින් යනවා. අපි බලාපොරොත්තු වෙනවා 18 වෙනිදා පාර්ලිමේන්තුවට ඒක ඉදිරිපත් කරන්න. ඉදිරිපත් කරාට පස්සේ දවස් 14ක කාලයක් ලැබෙනවා මේ පිළිබඳ යම් විරෝධයක් සනිටුහන් කරන්න. ඊට පස්සේ අධිකරණයට ගියොත් අධිකරණයට අදාළ කරන ඊ අදාළ කරන නිර්දේශ දෙයි. අපි බලාපොරොත්තු වෙනවා මේ ජනවරමට අනුව ඒ අධිකරණයෙන් දෙන තීරණයට අනුව පාර්ලිමේන්තුව ඇතුලේ මේක සම්මත කරලා විශේෂයෙන්ම රටේ ජනතාවට නීති ආධිපත්‍ය පිහිටවන්න. මම දැක්කා නාමල් කියමින් යනවා මාර වැඩේ වෙන්දන සාමාන්‍ය මේ වගේ නඩුවක් අහද්දී අවුරුදු 6ක් යනවා. දැන් අපේ නඩු මාස 6කින් අහනවා කියලා. ඉතින් එතකොට ප්‍රශ්නේ පැහැදිලි. අපේ රටේ මේ අවුරුදු දෙක දික් කිරීම පිළිබඳ ඇඟට දාඩිය දාන්න පටන් අරන් තියෙන්නේ, නරක නරක හීන පේන්න පටන් අරන් තියෙන්නේ. ඇප පිටයි සැක පිටයි ඉන්න අපේ රටේ දේශපාලන අධිකාරීන් සහ ඒකට මැදිහත්වෙමින් ඉන්න යම් ඉතාමත් සීමිත කීප දෙනෙක්ට තමයි. නමුත් ජනවරම තියෙන්නේ ඒව ඔක්කොම ඉතාමත් යහපත් සමාජයක් ගොඩනගන්න මැදිහත්වෙන. ඉතින් අපි ආණ්ඩුවක් විදිහට අපි ඒක කරගෙන යනවා.
4: වයඹ පළාතේ ප්‍රථම ලෝකුරුමයේ සැලකෙන අරන්කෙලේ පුරාවිද්‍යා ස්ථාන ඇතුළු ස්ථාන හතරක් ලෝකුරුමයේ ලැයිස්තුවට නම් කිරීමට අවධානය යොමු තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ බෞද්ධ භවනාරාම වන රිටිගල, බානාකන්ද, අරන්කෙලේ සහ මාලිගාතැන්න මෙසේ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශපත් කිරීමටයි අවධානය යොමු වෙත්තේ. ඒ පිළිබඳව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් සෙන්රත් වික්‍රමසිංහ මහතා අදහස් දැක්වුවා.
10: වයඹ පළාතේ දැනට ලෝකම ස්ථාන ලෙස නම් කරපු පුරාවිද්‍යා ස්ථාන නෑ මම හිතන්නේ මේ පළවෙනි එක තමයි අපි පටන් ගන්න ලෝකම ස්ථානයක් ලෙස නම් කරන්නේ මේ අරන් කැලේ පැරණි භාවනා මධ්‍යස්ථානේ 2028-29 වගේ කාලෙ වෙනකොට තමයි අපිට මේ ලෝකෝරුම් බවට පත් වෙන්න තියෙන්නේ නමුත් ඊට කලින් විශාල වැඩ කොටසක් කිරීමට අත්‍යවශ්‍යයි
4: මෙතර පුලොන්ඩරුව ඉසාන දොරටු වෙන් අනුරාධපුර පුලොන්ඩරු සංක්‍රාන්ති යුගයට අයත් මැටිපතුරක්ද කැණිවලදී හමු තිබෙනවා මෙම බැටිබදුර සමග විශේෂ පුද්ගලයෙකුගේ අස්ති කොටස් ද හමු වූ බවයි කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යාපනයේ මහාචාර්ය ක්‍රිෂාන්ත ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ පරාජිත දේශපාලන කණ්ඩායම් අද වන විටත් බලී සිටියේ නම් ජනතාව වහල් භාවයෙන් යුතුව දේශපාලන ගැත්තන් බවට තවදුරටත් පත්වන බව නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ගාල්ල නගර සභාවේ පැවති හමුවකදී අදහස් දක්වමින්.
11: මේ රටේ තිබිච්ච මහා ජරා ජීර්ණ වෙච්ච ජරා දේශපාලන සංස්කෘතිය අපි අයින් කරේ නැත්තම් අදට ඔබලා ඉන්නේ බේබිලා ආමුල අප්පුල හොඳ නැති බයි කට්ටියගේ සමන්විත වූ යස යස කියමි ඉන්න ආදේශපාලන සංස්කෘතියක් තියෙන රටක් අපි එක නැති කරා. ඒකට තමයි අපි මේ කාලය ගත්තේ. මේ දැන් අපි ඇවිල්ලා ඉන්නවා, ආයි සම්බන්ධ වෙනවා, එකතු වෙනවා, අපි ඉස්සරහට ගෙනියන්න තියෙනවා, ලොකු වැඩක් කරන්න තියෙනවා. ආබාධිත ප්‍රජාව සෑහෙන්න ඉන්නවා. යුද නාවික ගුවන් පොලිස් විශේෂ කාර්ය බලකාය ඔවුන්ගේ ලොකු ප්‍රශ්න තිබුණා. ආබාධිතයන්ගේ 55 පස්සේ ගෙවීම, ඊට කලින් එව නැත්තම් වැන්දපුවන්ගේ යැපෙන්නන්ගේ එව නැත්තම් නිවාඩු නොමැතිව නොපැමිණ සිටි යුද්ධයේදී තුවාල වෙච්ච කට්ටියට ගෙවීම කරලා නැති ඔය සියලුම ආබාධිත සියලුම කට්ටිය විශේෂ කමිටුවක් දාලා පහුගිය මාස 12 ඒක කටයුතු කළා. මේ මැයි මාස 26 වෙනිදා කැබිනට් අනුමැතිය අපිට ඒකට හම්බුණා. ඒ අනුව අපේ වැඩපිළිවෙල ඉතාමත් සාර්ථකයි. ජාත්‍යන්තරයෙන් ලොකු පැසසුම් වෙනවා. අපේ ආර්ථික වර්ධනේ සංවර්ධන වේගයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් හතර ඇතුළට අපි ඇවිල්ලා තියෙනවා. පහුගිය කාලේ කළු රටක් අපෝ යන්න බා උදේ දවල් රැ වෙඩි තියෙන උසාවි වලට ඇවිල්ලා වෙඩි තියෙන ඉනි මරණ එහෙම රටක් අපිට තිබුණේ. මට කොච්චර බැන්නද අපෝ ඔය දෙකින් ඉවර කරනවා කියන අපි ගණන් ගත්තේ නැහැ. අපි කෑගෙව්වේ නැහැ. වැඩේ කරනවා.
4: අදට ගැලපෙන පරිදි නව ජාතික චිත්‍රපට පනතක් කඩබිත් ගැනීමට කටයුතු කරන බව චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් බහදිවුලව මහතා පවසනවා. ඒ ස්වාධීන රූපවාහිනී වීකෙන්ඩ් ප්‍රෙස් වැඩසටහනට එක්වෙමින්
12: සිනමාව සම්බන්ධව විවිධ අය විවිධ කාරණාවල් කියනවා. පහුගිය අවුරුද්ද ගත්තොත් මං හිතනවා මෑත ඉතිහාසයේ තිබිච්ච දීර්ඝ නියගයකට වහින්න පටන් අරන් තියෙනවා. ඒ කියන්නේ සිනමාවේ යහපත් කාලවකවානුවක් ඇවිදලා තියෙනවා. නැවත මිනිස්සු චිත්‍රපට ශාලාවලට එන්න පටන් අරන් තියෙනවා. තවදුරටත් ෆෝන් එකේ හෝ ලැප්ටොප් එකේ චිත්‍රපටි බලනවා වෙනුවට ශාලාවකට ගිහිල්ලා චිත්‍රපටියක් බලන්න ඕන කියලා තීරණය කරලා තියෙනවා. එහෙම තීරණය කරලා බලන්න ඕන කරන වර්ගයේ චිත්‍රපටි පෙළක් ඇවිල්ලා තියෙනවා. මං හිතන්නේ අපි පරිස්සම් කරගන්න ඕනේ. මෙන්න මේ එන ප්‍රේක්ෂකාගාරයේ අවුරුද්දක් නොකඩව අපිට ආපහු චිත්‍රපට ශාලාවට ගෙන්න ගන්න පුළුවන් නම් මං හිතනවා ඒක අබ්බහියක් කියන වචන එච්චර හොඳ එකක් නෙමෙයි. ඒක පොඩි සංස්කෘතික අංගයක් වෙයි. මාසෙකට සැරයක් පවුලක් පිටින් චිත්‍රපට ශාලාවකට ඇවිල්ලා චිත්‍රපටයක් බලන එක, පොතක් පතක් මිලදී ගන්න එක, ඒගොල්ලෝ කැමති ගමනක් යනවා වගේ ඒගොල්ලන්ගේ ජීවිතයේ තියෙන අර යහපත් සංස්කෘතික මිනිහෙක් හැදෙන්න ඕන කරන කාරණාවේ කොටසක් විදිහට චිත්‍රපටිය සානගත වුණොත් මං හිතනවා යහපත් චිත්‍රපට සංස්කෘතියක් හැදෙයි කියලා.
4: මහනුවර සිට හැටර දක්වා තරංකාරීව ධාවනය වූ පෞද්ගලික බස් රථ දෙකක් ගැටි අනතුරක් සිදුව තිබෙනවා. ඒ ගිනිගත් හේද පේරගොල්ල ප්‍රදේශයේදී. පසුපසින් පැමිණි බස් රථය ඉදිරියෙන් ධාවනය වූ බස් රථය ගැටීමේ අනතුරු සිදු වුණා. එහිදී මගින්ට හානියක් සිදු නොවූ අතර බස් රථ දෙකට දැඩි අලාභ හානි සිදු ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මේ දිනවල දැහැලිට අධික වර්ෂාව සමග මාර්ග ලිස්සායාමේ ස්වභාවය සහ ඇතැම් මාර්ගවලට පස්කඳු කඩා වැටීමේ අවධානම හේතුවෙන් රථ වාහන ධාවනයේදී දැඩි ලෙස විවිසිලිමත් වන ලෙස පොලිසිය රිදුරන්ට නිරන්තරයෙන් උපදෙස් ලබා දෙනවා. එවැනි පසුබිමක් හම්බවී අපරීක්ෂාකාරී ලෙස තරගීට බස් රථ ධාවනය කළ මෙම රිදුරන්ට එරෙහිව අධික නික්‍රියාමාර්ග ගැනීමටයි ගිනිගත් හෙන පොලිසිය පීවර ගෙන තිබෙන්නේ. කල්ලිකුත් වූ චොකලට් හා රටේදි තොගයක් පොළොඩරුව ලක්කාපුර ප්‍රදේශයේ කළ වැටලීමකදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සුවගත්තා. ඒ ලක්කාපුර පාබල් ප්‍රදේශයේ වෙළඳසැල් ලක්කර ගනිමින් සිදු කළ විශේෂ සෝදිසි හදිසි පරීක්ෂාවකදී එහිදී අපරශාලා සිරිල් වෙළඳසැල් එළවලු සහ පළතුරු අලවිසැල් මෙන්ම හෝටල්ද පරීක්ෂා කෙරුණා. මෙම පරීක්ෂාවේදී සොයාගත් කල්ලිකුත්තු චොක්ලට් හා රටේ නිතෝගේ සම්බන්ධයෙන් එම වෙළඳුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළේ. යුරෝපයේ අධික උෂ්ණත්වයත් සමග හටගත් ලැව්කිඩි හේතුවෙන් සහ ඇමරිකා කලාපයට හා ආසියාවේ ඇතැම් රටවලට අධික වර්ෂාපතනයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ යුරෝපා කලාපයේ අධික උණුසුමත් සමග ලැව්ගිනි අකණ්ඩව පැතිරෙමින් පවතින බවයි. ජර්මනිය, ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ක්‍රොයේෂියාව, ග්‍රීසිය හා බෙල්ජියමේ දහස්සංඛ්‍යාත ජනතාවක් ලැව්ගිනි හේතුවෙන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි සඳහන් වන්නේ. යුරෝප සංගමේ ප්‍රකාශ කළේ බේවන විටත් යුරෝපයේ වනාන්තර අක්කර බිලියන 1.2කට වැඩි සංඛ්‍යාවක් විනාශ වී ඇති බවයි. මේ අතර ඇමරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයට බලපෑ අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙවැනි විට හටගෙන ඇති ගඟ වතුර තත්ත්වය වසර 30කට වැඩි කාලයකට පසු එම ප්‍රාන්තයට බලපෑ දරුතම ගඟ වතුර තත්ත්වය ලෙස සැලකෙනවා. ඉන්දියාවේද හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයට බලපා ඇත අයහපත් කාලගුණයෙන් දින 47ක් තුළ පුද්ගලයන් 183 දෙනෙකු ජීවිතක්ෂයට පත් ඇති බවයි වාර්තා වන්නේ. ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ මරණ 79ක් ස්වභාවික උපද්‍රව සහ අධික වර්ෂාව හේතු සිදුව ඇති අතර අනිකුත් මරණ 104 අයහපත් කාලගුණය සමග ඇති වූ මාර්ග අනතුරු හේතුවෙන් සිදුව ඇති බවයි. ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග අද පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩු ඩවයකින් ජය ගැනීමට සංචාරක බංගලාදේශ කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුර පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළවෙනිම සඳහා සියලු දෙනා දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 198ක්. ඊට පිළිතුරු ලෙස බංගලාදේශ පිළ ලකුණු 422ක් ලබා ගත්තා. එය අනුව පළමු ඉනිමට වඩා ලකුණු 228ක් පිටුපසින් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සිළු දිනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 284ක් පමණයි. ඒ සමග තරගය ජය ගැනීම සඳහා ලකුණු 57 ඉලක්කයක් හිම් වූ බංගලාදේශයට 1 අඩුලක් පමණක් දැවී තරගය ජය ගැනීමට හැකි වුණා. ලකුණු ප්‍රවෘත්ති යළි සිරස්තල රජයේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට මහසකරුවනේ අධ්‍යාත්මික බගපෙන්වීම අතිශයින් වැදගත් අගමැතිනිය කියයි. අගුලාන බොහෝදේ ඩාවිකානතුර ගැන සොයන්න විශේෂඥ කමිටුවා. ගල්කිස්සේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් පියයි ඝාතකයන් සොයා පුළුල් පරීක්ෂණ. යුරෝපයේ ගිනිකනිද්දී ඇමරිකා කලාපයට අධික වැස්සක්. ඒත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට. 24 පෑම සීරුවෙන් ලක්කන්.

0: Ananda Radio ITN
1: Paata podak tilakala kalal kalave
2: aadire unusuma virahave vedanave
0: hadutu tanina hangime jeevamana utkarshaya
2: aadireniya jyoti iridaraati hatitu himalika
0: jyoti radaya සහයෝගීතා අනුග්‍රහය
3: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජකේෂාධීතයිදය. වැඩි විස්තර සඳහා 0706 325 25

විනාඩි 10යි වෙලා වාදනයේ චෝතිකේ ආදරේ උණුහුමයි ඔන්න සුපුරුදු ආදරෙන් අරන් ඇවිල්ලා තිනු රාත්‍රී 9 වෙනකන් අපිට මේ ආදරේ බෙදා ගන්න පුළුවන් ඉතින් 93.5 93.7 ආදරෙන් ඉන්න ලංම වෙලා ඉන්නවා නා කාට ලං කරන් ඉන්නවා නා ආදරේ ජෝතිව හරි ඉතින් කොහොමද ජීවිතේ හරියටම සතියකට පස්සේ ඔන්න ආදරණීය ජෝතිකේ ආදරේ විඳින වෙලාවේ මේ වෙලාවේ රටක් විතරක් නෙමෙයි මුළු ලෝකෙම ආදරණීය ජෝතිර ආදරය කරන ආදරණීය හැමෝම එකතු වෙලා ආදරණීය ජෝතිකේ ආදරේ විඳින වෙලාව ඉතින් හරි රාත්‍රී 9 වෙනකන් අපිට මේ ආදරේ විඳින්න පුළුවන් අපිට කතා කරන්න 011-2-775-766 011-2-775-285 ආදරෙන් කතා කරලා ආදරණීය ජෝතිකේ ලස්සන ගීතයක පදවල් හතරක් ගායනා කරන්න පුළුවන් ආදරණීය ජෝති වෙනුවෙන් මේ වගේම තමයි ඉතින් ක්‍රීඩ විදින මැසේජ් එකක් එවන්න ඕන ආදරණීය ජෝති වෙනුවෙන් 0703-93-5-93-7 0703-93-5-93-7 ක්‍රීඩ විදින WhatsApp එකේ මැසේජ් එකක් තියෙන ඉතින් රාත්‍රී 9 වෙනකම් මේ ආදරේ විඳා ගන්න පුළුවන් ළඟින් ඉන්න ඕන මේ ආදරේ කාගේද මේ ජීවමාන ආදරේ ආදරණීය ජෝති

0: Lakhanda Radio ITN.
1: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
2: සත්‍යක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: අයදුම් කරුවන් 35,000ක් අතරින් උරිනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
5: අපි සොයන්නේ නුඹේ හඬයි.
3: ලක්හඬ Golden Voice.

0: යා ලස්සන ගර්ල් කෙනෙක් සල්ලි වන්නේ නෙලියක් වගේ.
1: සාපියව කොහොමද ගන්නවන්නේ?
2: පොඩක් යට ඉන්න කියන්නු. හරි මං කියන්නම්. හරි යට ඉන්න කියන්න.
0: සහසන් සර් ඇත්තටම අර කියුවට.
3: මං නටාලියා. ඔයාලගේ අද ඉඳන් අලුත්ම යාළුවා. ප්‍රාණ අලුත්ම සමාජිකාව. මට හරිම සතුටුයි ඔයාලගෙන් කෙනෙක් වෙන්න ලැබීම ගැන.
4: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න.

0: උත්කර්ෂය
1: ආදරණීය ජෝති
2: රාත්‍රී 7යි විනාඩි 24යි වෙලාව ආදරණීය ජෝතිගේ උණුහුමේ තමයි තින්ින් ආදරේ අපි යන්න හදන්නේ වැඩසටහනේ මුලින්ම අද අපි කුරුවිටට අයිබෝන් කොහොමද ඉතින් රටරොම ඇහෙන නම කියන්න බලන්න
3: සුමනාවති
2: ඉතින් සුමනාවති මහත්මිය කොහොමද ජීවිතේ මොකද කරන්නේ මේ වෙලාවේ
3: මේ වෙලාවේ
2: ජ්‍යොති රාත්‍රිය අහගෙන ඉන්න වෙලාවේ මොකද හිතන්නේ ආදරණීය ජ්‍යොතිගේ පදවැල් කීපයක් කිව්වොත්
3: මං කියන්නම්
2: කියන්න
3: ඉලකවි මගේ ප්‍රේමලොවේ බැඳ ජය කෙලි ඔබ වන්න පියේ මේ උන්දාලගේ මනමාලි උන්දාල පියේ අත දුන් ළඟකට හුලවාලි අපි යමුකෝ ඉතින් මදුරා පුල පෙම්පෙල පාලි
2: ආදරණීය ජෝතිගේ ආසම ගීතයද මේ?
3: ඔව් ගොඩාක් ආසයි මම.
2: හරි කවදා ආදරෙන් එකතු කරගන්න අපි ඊළඟ ගීතයට?
3: මම එකතු කරගන්නවා මගේ මහත්තයා ගාමිණී තේමීර පුතා ඉන්ද්‍රාණි කිස්සලතා දුව සුබෝධනී සඳමාලි දුව ඒ සියලුම දෙනා එකතු කරන ජෝතිරාජහන සියලුම දෙනා එකතු කරන
2: මහත්තයාගේ නම කිව්වේ නෑ. මහත්තයාගේ නම කිව්වේ නෑනේ. සුබුරුදු දුරකථන අංක දෙකම විවෘත රාත්‍රී 9 වෙනකන් අද කතා කරමු ගීතයක කොටසක් ගායනා කළ ආදරණීය ජෝති වෙනුවෙන් නේද මේ ආදරේ වේදා ගමු හරි චැට් එකේ පැත්තට යන්න හදන්නේ සුබ සන්ධ්‍යාවක් වේවා ලක්කන කාර්ය මණ්ඩලයට ඒ වගේම සෑම ඉරිදාවකම අපි ජෝති රාත්‍රිය අහන අපේ පවුලේ සියලු දෙනා එක්කම ලස්සන ගීතයක් එකතු කරගන්න හැමෝම අනුනුකල බැලැස්සෙන් තමයි මේ මැසේජ් එක එවන්නේ පුෂ්පා නෙමෙයි නේද හරි අනුනුකල බැලැස්සෙන් නංගියෝ පුෂ්පා ආදරෙන් එකතු කරගන්න තමයි කියන්නේ හරි ඒ වගේම මල්ලී උපුල් ඒ වගේම පුතාලා දෙන්න ලෝචනා ඒ වගේම කලන දුව දසුනි ඒ වගේම බිබිලෙන් රෝහිත පුතා පුබුදු දුව සඳරේකා සමන් දෙන සිරුදනාටම ජෝතිමත් සුබ රාත්‍රියක් වේවා කියලා තමයි කල්යාණි දීප්තිකා වන්න මැසේජ් එක දෙන්නේ අද දවසේ මුල්ම WhatsApp මැසේජ් එක හරි අපි ඔන්න බිබිල ඉඳලා යන්න හදන්නේ වේයන්ගොඩ පැත්තට වේයන්ගොඩ පුෂ්පගේ මැසේජ් එක තමයි මේ කියන්නේ සුබ සන්ධ්‍යාවක් වේවා හිමාල් ආදරණීය ජෝතිගේ ලස්සන සින්දුවට අපිවත් ආදරෙන් එකතු කරගන්න. ජෝතිගේ සියලුම ප්‍රබුද්ධ අසන්නන් එකතු කරගමු කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් ආදරණීය ජෝති වෙනුවෙන් ඔන්න පුෂ්පා කියන විදිහට ආදරණීය ජෝතිට ආදරය කරන හැමෝම අපි ආදරෙන් එකතු කරගන්නවා ඊළඟ ගීතයට. වාද්‍ය පැත්තට තමයි යන්නේ වාද්‍ය කෝපියා වත්තෙන් තමයි මැසේජ් එක. ඔන්න නිෂාදිගේ මැසේජ් එක මේ කියන්නේ අම්මයි තාත්තයි මල්ලිලා දෙන්නයි අනෝම නැන්දවයි ජනක මාම හැරිසන් සීයා ඒ වගේම ලක්ෂ්මී ආච්චි සහ ලංකාවාසී ලෝකවාසී සියලුම ජෝති රසිකයන් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි නිෂාදි දුව කියන්නේ නෝන නිෂාදි දුවගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට ආදරෙන් කිව්වේ ඉතින් වාද්දුවේ යාළු ටික අපි ආදරෙන් එකතු කරගමු නිෂාදි දුව හින්දාම හැමදාම ජෝති රාත්‍රිය අහන්නේ හරිම ආසාවෙන් ගලේ වෙලින් තමයි මැසේජ් එක එවන්නේ සමන්ලතා ඉතින් ඔන්න සමලත්ලාගේ මැසේජ් එක. ඉතින් අපි අදත් ජ්‍යොති රාත්‍රිය අහනවා මගේ මහත්තයවයි එහෙමයි කියලා වෙලදී. මහත්තයවයි දුවලා දෙන්නවයි. මේ වෙලාව ජ්‍යොති රාත්‍රිය අහන හැමෝමයි ආදරෙන් එකතු

ගම සුභජෝතිරාත්‍රියක් වේවා කියලා තමයි සමල්ලතා අපිට කියලා එවලා තියෙන්නේ. මොනව වුණා සමල්ලතා, ඊළඟ දවසේ නම් ටිකක් එවන්න ඕන නේද? මහත්තයාගේ දුවලගේ නම් එව්වොත් ඉතින් රටටම ඇහෙන්නේ. හරි. ඉතින් තාම මැසේජ් එකක් කියවුණේ තියාලුවන්ට මේ කියන 0703 93 5 93 7 ක්‍රියේ විතර මැසේජ් එකක් එවන්න ආදරණීය ජ්‍යොති වෙනුවෙන් මේ ජීවමාන ආදරේ ආදරණීය ජ්‍යොතිගේ.

ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරම හරගම.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරයින් ප්‍රති සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
0: ලකන මොඩින් ඉස්සල්
1: සම අනුග්‍රහය
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජෝති
4: රත්‍රි 7යි විනාඩි 37යි වෙලාව ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න වෙලාව ඉතින් ඔන්න අපි කෑගල්ල පැත්තට තමයි යන්න හදන්නේ ආයිබෝවන් අතුරකතනය විසන්දියලා කොහොම වුණත් නේද හරි අදින් ජූලි 7යි 7යි අපට නැතිව ජෝති 39ක් ගෙවි කියා රටට නැතිව ජෝති ඔබේ ගීත නොමරා මරයි සමහර රැළ ජෝති ලක්හඬ සහ හිමාල් ඔබව රකින්වා ජෝති එහෙමයි ඔන්න අපිට පස්සයාලෙන් ජගත් චන්දසිරි මැසේජ් පෝස්ට් කාඩ් එක ඉවරලා තියෙනවා. ඉතින් මතක් කරන්න ඕන පූජා ජගත්සිරි වගේම චමිලා ජගත්සිරි මාජි කල්දේරා සුජානි හෙට්ටිආරච්චි වගේ මනිල් මෙන්ඩිස් ඥානා කුමාරි අනුර කුමාර් එවැගේම කුමුදිකා ශිරොන් වෙන්දගම වාරිපුර නිලවාදරෙන් එකතු කරගන්න කියලා තමයි ඉතින් පෝස්ට් එකකින් අපිට ඒවලා තියෙන මොනවා වුණත් ඒක තමයි ආදරණීය අව්‍යාජ හැඟීම. පෝස්ට් කාඩ්යෙන් පස්සේ යන්න හදන ලිපියක් තියෙනවා මාතේ. හිතවත් හිමාල් මල්ලී ලක්කඬ ජ්‍යොතිරාත්‍රය තුලින් මේ සඳහන් සිරු දනාව ආදරෙන් එකතු කරගන්න චාර ජ්‍යොතිපාල මහතාගේ සුමියුරු ගීතයක් අපිට ලබා දෙන්න. මේ විදිහට නම් කිහිපයක් මේවලා දෙන ආදරණීය ජ්‍යොති වෙනුවෙන් ඉතින් ඔන්න අපි ආදරෙන් ඒ අය හැමෝම එකතු කරගන්න අතරේ මේ ලිපි අපි දෙවන්නේ KDA සමරසිංහ ලක්කඬ ජ්‍යොතිරාත්‍රය වෙනුවෙන් සේරුවාවෙල සිරු තමයි අපිට ලිපිය එවන්නේ. ඉතින් ඒ ආදරේ අපිට දැනෙනවා අව්‍යාජ හැඟීම ඔබ ආදරණීය ජ්‍යොති වෙනුවෙන් තියෙන හැඟීම අපිට ඒ ආදරේ නොවැඩුව දැනෙන ඔබ ලිපිය කියෙව්වට පස්සේ ඉතින් අපි තවත් ඇමතුමක් තියෙන බලමු කවුද කියලා. ආයිබෝවන්
5: ආයිබෝවන් ජ්‍යොතිරාත්‍රියනේ
4: ජ්‍යොතිරාත්‍රියෙන් තමයි කවුද මේ
5: කියන්නේ මේ වේයන්ගල උතුම් භෝගාවත්තේ එළිලා රූපාවේ
4: රේඩියෝ කිසද්ද නම් පොඩ්ඩක් වැඩි අපි රේඩියෝකින් ටිකක් ඈතට යමු නේද
5: පොඩ්ඩක් ඈතට ආයෙමු
4: හරි ඉතින් වේයන්ගුලින් කතා කරන්නේ කවුද කියලා තව පාරක් අපි නම කියන්න බලන්න අපිට
5: මේ වේයන්ගුලින් එළිලා රූපාවේ
4: අද ඉතින් මොකද මේ වෙලාවේ කරන ජ්‍යොතිරාත්‍රිය අහන ගමන්
5: ඔව් ජ්‍යොතිරාත්‍රිය අහගෙන ඉන්නේ ටයිකල් අරගත්තේ
4: ආදරණීය ජ්‍යොතිකේ ගීතයක කොටසක් කියනවද
5: කියන්න පුළුවන් කියන්න
4: කියන්න
5: දෙකුමෙන්
4: රේඩියෝකින් දැන් තවරියක් උන ඈතට යන්න ඕන නැත්තම් අමාරු අපිට කතා කරන්න. ඉතින් ආදරෙන් එකතු කරගන්නේ කවුද ඊළඟ ගීතේ ආදරණීය ජෝති වෙනුවෙන්?
5: නුවන් කැමරෝ චතුරංග මහත්තයා වාසනාකාන්ත මගේ බිරිඳ එතකොට මගේ ලේදි ඉන්දු එකම මිනිබිරි ආමන්දි මේ මහීපාල වල ප්‍රියන්ත ඉතිආරච්චි ඒගොල්ලෝ පත්තියයි තේරුම් ගෝණේ නිදි මිත්‍රි ඔබතුමා ජීවන ස්කෝලෙන් අපි දසන සින්දුවක් අහමු
4: ආය දවසේ ඉතින් මේ අතරේ බෙදා ගන්න අපිට කතා කරන්න ඕන
5: එහෙම තව දවසක්
4: කතා කරමු ජ්‍යොතිමත් තාත්වයක් වේවා එහෙම තමයි හරිම අමාරුයි කතා කරන්න මොන වුණත් ආදරණීය ජෝති වෙනුවෙන් කොහොම හරි උත්සාහ කරන්න පොඩ්ඩක් හරි කතා කරන්න නේද හරි ඒක තමයි මේ ආදරේ විශේෂත්වය අපි එහෙම කියලා chat එක පැත්තට යන්න හදන ඉතින් මතක් කරන්න ඕන 0703 935 934 දැම්ම message එකක් එවන්න ආදරණීය ජෝති වෙනුවෙන් ඉතින් එවන message එක ඉතින් creative විදිහට එවන්න ඕන නේද හරි ඔන්න අපිට message එකක් එවලා තියෙනවා ලස්සන ආදරණීය ජෝතිගේ සින්දුවකට නෝනා කුසුම් එවැගේම පුතාලා දෙන්න සචින් එවගේම සචින් චිරන්ත දිල්චාන් එවගේම නිමන්ත දෙන්නවත් ආදරෙන් එකතු කරගන්න කියලා හේමන්ත ද සිල්වා මහත්මයා ඉතින් ඔන්න අපි ආදරෙන් එකතු කරගන්නවා ජාතික තරුණ සේවය සභාව වෙනුවෙන් ඉතින් හේමන්ත කියන නම රටේ තරුණයන් වෙනුවෙන් ගොඩක් කැපකරපු මෙහෙවරක් කරපු ආදරණීය හිතවතේ කිරින් අපි ආදරෙන් එකතු කරන්න අතරේ ඔන්න අපිට අදත් සහේලි මැසේජ් එකක් කියවලා තියෙනවා. ආදරය දුක සතුට යන සැමටම ජෝති ගැයුවා ලස්සන ගීත කිසිදා නොමැකෙන ඒ ගීත සැමගේ හදපතුලේ රැඳිලා තියේ. හිමාලය වෙනද වගේම ජෝතිරාත්‍රිය අහනවා. මේ වෙලාව ජෝතිරාත්‍රිය අහන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. සුබ ජෝතිරාත්‍රියක් වේවා. මහියංගනින් තමයි සහේලි මැසේජ් එක වුණා. සහේලි, ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. මහියංගනේ ඉඳලා අපි යන්න හදන්නේ. ජෝතිමත් රාත්‍රියක් වේවා ලක්හඬට. අපි තිස්ස මහරාමේ, මොන තිස්ස මහරාමේ තමයි යන්නේ. සම්කුලිය හේනේ යායින් ජෝති ගීයක් ඕනේ. ඩික්සන් පියදීසේ වගේම චූටි අයියා සහ ලක්වාසි සියලුම ලක්හඬ අහංගින සියලු දෙනා ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට තිස්ස මහරාමෙන් කියන්නේ. ඉතින් ඔන්න අපි යාළුවෝ ටික ආදරෙන් එකතු කරගන්න ආදරණීය ජෝති වෙනුවෙන්. තිස්ස මහරාමෙන් දැන් හදන්නේ පොල්පිටිගම අමුණුකොලේ පැත්තට. නිලන්ති කරුණරත්න තමයි මැසේජ් කියවන්නේ පවුලේ සැම. ඒ වගේම වත්තේ ගෙදර අයියා අක්කා ඒ වගේම ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපි නිලන්ති කියන්නේ. ඔන්න නිලන්ති වගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ආදරණීය ජෝති රාත්‍රියක් වේවා ජෝතිගේ ඕනම ගීතයක් අපිට දෙන්න වේයන්ගොඩින් වටද්දරින් නේද ගීතානේ. මහත්තයා හේමන්ත කුමාර නෑ හේම කුමාර. හරි. ඒ වගේම පෞලී සියලු දෙනාම ආදරෙන් එකතු කරගන්න. ඒ වගේම මේ වෙලාවේ ජෝති රාත්‍රිය අහන්න අයත් ආදරෙන් එකතු කරගමු ආදරණීය ජෝතිගේ ලස්සන ගීතයකට. එහෙමයි අපිට කියලා ඉවර තියෙන. ඉතින් ඔන්න ලස්සන ගීතයකට එකතු කරගන්න කියලා යතර කියනවා ගණේ මුල්ලෙන් මර්සි අක්කා. ජයල පවුලේ අයත් ගෝණේ මිතුරු මිතුරියන් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මර්සි අක්කා අපිට මැසේජ් එකක් දාලා ඉවර තියෙන. ඉතින් ඔන්න ආදරණීය ජෝති වෙනෙන් මර්සි අක්කාගේ යාළුවත් ආදරෙන් එකතු කරගන්නවා. 011 2 75 786 11 2 75 285. ඉරිදා රාත්‍රිය 7 ඉඳලා 9 වෙනකම් කාර්ය බහුලම දුරකතන අංක දෙක නේද? කොහොම වුණත් ඉතින් ඔබ අතාරින්නේ. ආදරණීය ජෝතිගේ ජීවිතෙත් එහෙම තමයි උත්සාහවන්තකම. ආදරණීය ජෝති අතෑරියා නම් අද අපිට මේ විදිහට අහන්න ගීත ඉතුරු වෙයිද? ඉතින් ඔබත් උත්සාහ කරන්න ආදරණීය ජෝති වෙනුවෙන් මේ ආදරේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ

මරස කැන්වේ ලසිත දවස

0: එතකින් මා සැනසෙයි දෙනෙසයි
1: ලකාණ්ඩ රේඩියෝ ITN.

0: උත්කර්ෂය.
1: ආදරණීය ජෝති.
2: රාත්‍රී 7යි විනාඩි 54යි වෙලා ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න වෙලාවේ ඔන්න අවසන් පැයට තව විනාඩි කිහිපයයි තියෙන්නේ. හරිද? වර්ණ පළවෙනි පැයේ අවසන් දුරකථන ඇමතුමා. අයිබෝවන්.
3: අයිබෝවන් මහත්මයා.
2: කොහොමද මාලි?
3: වර්තාපල මාලි.
2: ඔව්. කොහොමද ඉතින් ජීවිතේ?
3: ජීවිතේ නම් සුන්දරයි මහත්මයා. මම එදා ඉඳලා අදේනකන් ජෝති බහල් මහත්මයා කියන්නේ දිව්‍ය පුත්‍රයෙක්. ඉතින් ඒ හැදුවදී දෙමෝපියන් ගන් කිසිම මේ ලංකාවට මේ වගේ රැත්තරන් බුදු පුතෙක් බිහි කෙරුවාද? ඉතින් මගේ ජීවිතේ දුක් මුසුම දවස තමයි මගර මේ මම මහත්තයත් එක්කලා ආදරය කරන කාලේ මගේ පැත්තෙන් බෑ කිව්වා. ඊට පස්සේ මහත්තයා ලියුමට ලියලා ඉරලා කියන ඔය සින්දුව ඉතින් එදා ඉඳලා මමතන ජීවිතයක් ඒ සින්දුව මගේ තියෙනවා.
2: අද ඒ සින්දුව මුළු රටටම ඇහෙන්න ඕන කියන්නයි හදන්නේ නේද? කියමු.
3: මන්දියත් ඔබට හැර හිතවති එකට වෙන දුන්නොත් මගේ ජීවිතයකි කඳුළු බොන වලක මා යට කර තබන දින යෙයි නැති අතුණු පුපුරයි මගේ
2: හරි බොහොම ස්තුතියි. ඉතින් ඒ ආදරේ වෙනුවෙන් ඉතින් කවදා ආදරෙන් එකතු කරගන්න අපි ඊළඟ ගීතයට?
3: මේ මගේ ළඟ දැන් ඉන්නවා රුවෙනි ඉන්නවා විදු විදු බබා ඉන්නවා හිරුන් ඉන්නවා රැන්ඩි ඉන්නවා. අපි ඔක්කොම එකතු කරන මල් මහත්තයත් එකතු කරලා ජෝති කොයි ලෝකෙක හිටියත් සිංකිද්ද වේවා කියලා හිතන් අපි කියමු.
2: අය දවසක මේ ආදරේ බෙදා ගන්න අපිට කතා කරන්න ඕනා.
3: ඔව් හරි කතා කරන්න. හැමදාම මේ විලාසෙට මම කතා කරනවා.
2: ජෝතිමත් රාත්‍රියක් වේවා.
3: එසේම වේවා ඔබතුමාට.
2: ඔන්න අපි යන්න හදන්නේ මේ WhatsApp chat එක පැත්තට. වැල්ලවයින් තමයි මේ මැසේජ් එක ඉවන්නේ චාතුරයා. ඔන්න චාතුරයා වගේ මැසේජ් එක තමයි අපි කියන්න හදන්නේ. අපි සද්දරම ජෝති රාත්‍රිය අහනවා. අම්මා තාත්තා ඒ වගේම ලොකු අම්මා ලොකු තාත්තා මල්ලිලා අක්කලා ඊළඟ සින්දුර එකතු කරගන්න කියලා තමයි චාතුරයා කියන්නේ. චාතුරයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. අයි අපි හැම ඉරිදම ජෝති රාත්‍රිය අහනවා. අද අපි නෑදෑ ගෙදරක ඇවිල්ලා ඉන්නේ. ඒත් අපි ජෝති රාත්‍රිය අහන එක නම් බරක් දන්නේ නෑ. මෙහෙත් අපි සද්දෙරම ජෝති රාත්‍රිය අහගෙන ඉන්න අපිට ලස්සන සින්දුවක් දෙන්න. ආචි රොසලින් තුසිත මාමවත් ඒ වගේම නිරෝෂ නන්දවත් විනුරු මල්ලිවත් ශනුක මල්ලිත් නදුන් මල්ලිත් සසිනු මල්ලිත් හසිනි අක්කත් හිරුණි අක්කවත් අපේ තාත්තා අතුල රත් ඔන්න අතුල රත්නසිරිවත් ආදරෙන් එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම අම්මා මාරණී ඒ වගේම පවුලේ හැමෝම ආදරෙන් එකතු කරගෙන ජෝති රාත්‍රිය අහන හැමෝමත් එකතු කරගෙන අයවත් ලස්සන සින්දුවට එකතු කරගන්නවා කිය තමයි කුරුණෑගලින් ඔන්න හේෂි කියන්නේ. හේෂි වගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වෙ. ඉතින් පවුලේ හැමෝම නේද, පවුලේ ගොඩාක් ඥාතින් ආදරෙන් එකතු කරගෙන ආදරණීය ජෝති ගීලන් ගීතේර ඔන්න හේෂිගේ මැසේජ් එක තමයි මේ විදිහට කිව්වේ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අද දින උපන්දිනය සමරන හැරිසන් අංකල්ට අපි ඔන්න ජෝතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා ලක්කණෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඊළඟ ගීතයට ලක්ෂ්මී ඇන්ටි ජනකයියා අනෝමා අක්කා උපුල් ඇතුළු පවුලේ සියලු දෙනාම ආදරෙන් එකතු කරගන්න කියලා තමයි ගංගා කියන්නේ. ඔන්න ගංගා ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ගංගාගේ මැසේජ් එකෙන් පස්සේ අපි යන්න හදන්නේ මීරිකම මදුගේ මැසේජ් එක කියන්න. හායි කොහොමද සද්දරමුණ අපිත් ජෝති රාත්‍රිය අහගෙන ඉන්නේ. මේ වෙලාව ජෝති රාත්‍රිය අහන් ඉන්න හැමෝම ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට මදු කියන්නේ. ඉතින් ඔන්න මදු ඔයාගේ මැසේජ් එක තමයි අපි මේ පැයේ අවසාන මැසේජ් එක විදිහට කිව්වේ. ඉතින් තම මැසේජ් එකක් කියවෙන හද අපිට තව පැයක් තියෙනවා මේ ආදරේ බෙදා ගන්න. 0703935934 ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් කියවන ආදරණීය ජෝති වෙනුවෙන්. ඒ වගේම තමයි ඉතින් ආදරණීය ජෝතිගේ ලස්සන ගීතයක කොටසක් කියන්න ආසාවෙන් ඉන්නව නම් 0703 කියලා හරියන්නේ. 0112757766 ඒ වගේම 0112757285 අපේ සුපුරුදු දුරකථන අංක දෙකම විවෘතයි රාත්‍රි 9 වෙනකම්. ආදරණීය ජෝති මේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ ඉන්න මේ ආදරෙත් එක්ක ඉතින් රාත්‍රි 9 වෙනකම්.

0: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
1: ඔබට එල්ලාම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න. ආදරණීය ජෝති,
2: රාත්‍රියටයි විනාඩි 10යි වෙලාව. මොන ආදරණීය ජෝති ආදරෙන් අහන් ඉන්න වෙලාවේ අපි දෙවෙනි පැයටත් ඇවිල්ලා තියෙන්නේ. යනදෙන WhatsApp chat එක පැත්තට නිලබර ආසේ සඳ පායා එයි නැගලා ලක්හඬ ජෝති රසික කැල සමගින් ඉමි රැඳිලා මියගිය ජෝතියේ නොමියෙන ගී අහලා හිත සැනසෙන්න දෙන්නකෝ ලක්හඬ රස කීයක් හොයලා. එහෙමයි ඔන්න අපිට ගිරිඋලෙන් ශශිකලා ඉවලා තියන්නේ ආදරණීය ජෝති වෙනුවෙන්. ඉතින් ඔන්න කවියක් නේද ශශිකලායේ. ඉතින් බොහොම ස්තුතියි ආදරණීය ජෝති වෙනුවෙන් එහෙම ගීත ඉල්ලනවට. එහෙම ගීත දෙන එක තමයි ඉතින් ජෝති රාත්‍රිය අපේ වගකීම. හරි අවුන අපි යන්න දන්නේ ජෝති රන්වන් හඬ අහන මොහොත ඇලියකොඩ ලක්ෂ්මන් දයාසිරි සමග ආරි. ඒ වගේම වේරහේනේ සිට අහගෙන ඉන්නවා මහකඩබල වැව පාරේ ලක්ෂාන් සමග දිනක්ෂි. ලස්සන සින්දුවක් තමයි ඉල්ලලා තියෙන්නේ. ඔන්න අපි යාළුවෝ ටික ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන් ඊළඟ ගීතයට. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න ඇඹිලි පිටියෙන් ජයනාත් ඔන්න මැසේජ් එකක් එවලා තිනවා. බිරිඳ මදශිකා දුව සුවිනි අම්මා පියසිරි තාත්තා රංජිත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට ඔන්න ජයනාත් කියන්නේ. ජයනාත් වගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. එහෙම කියලා අපි යන්න හදන්නේ කහවත්ත පැත්තට. ජෝති ගීතයකට කැමති සුනිල් ධර්මදාසේ වගේම නිහල් බණ්ඩාර සමන් ගාල්ලගේ අපි ආදරෙන් එකතු කරගමු ආදරණීය ජෝතිගේ ඊළඟ ගීතයට. සුබ රාත්‍රියක් වේවා. අද උපන්දිනය සමරන මලින්දු අදීශ චූටි පුතාට ඔන්න අපි ජෝතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා ජෝති රාත්‍රියෙන්. සිඳුර එකතු කරගන්නලු මීතිරිගල ගීතානි අවේරත්න සහන් ශානිකා සදේශ් ඉන්දික අහේෂිකා ආදරී ලක්කඩ කියලා ඔන්න හාට් ගොඩක් කියලා දෙනවා ආදරණීය ජෝති වෙනුවෙන්. ඉතින් එහෙම තමයි ආදරේ දරනවා. අපි කෑගල්ලෙන් විමලා වීරිස් තමයි මැසේජ් කියලා දෙන්නේ. අදවත් ඔන්න ලස්සන ගීතයක් එකතු කරගන්න ඒක නම් ටිකක් දුකින් කියලා තියෙන්නේ. කොහොමනත් ඔන්න දැන් නම් දුක තුනී වෙලා යයි. මෙත්තින නවාංජලි කාවින්ද ඒ වගේම අචින්ත නිහාරි ඇතුළු පවුලේ සියලු දෙනාමත් සේපාලි ගුණසේකර ඉන්ද්‍රලතා පුංචිවත් සියලු දෙනාමත් ආදරෙන් එකතු කරගෙන ලස්සන සින්දුවක් අපිට දෙන්නකෝ. දුකින් ඉන්නේ නේද ගිය සතියේ මැසේජ් එක කිව්වේ නැහැ කියලා මන් දන්නවා. එහෙම තමයි. ඉතින් කොහොමනත් ඒ දුක ඔන්න අදින් ඉවරයි. හරි. ජෙදිමෙල මහත්මයාගේ ලස්සන සින්දුවට අපිත් එකතු කරගන්න ඕ. අම්මා සුබානි මැසේජ් එක එවලා තින්නේ මහේෂිකා. ගම්පහෙන් තමයි මැසේජ් එක එවලා තින්නේ. ඔන්නදී මහේෂිකා ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ඉතින් 011 2 75 765 011 2 75 285 රාත්‍රී 9 වෙනකම් විවෘතයි. ඉතින් අපි ගීතේ කොටසක් අහමු ආදරණීය ජෝති වෙනුවෙන්. ඉතින් ගීතේ කොටසක් ගායනා කරන්න අපිට ආදරෙන් කතා කරන්න. ඒ වගේම තමයි දී 0.3 3 5 3 4 ක්‍රියේටිව් විතර මැසේජ් එකක් එවන්න ඕන ආදරණීය ජෝති වෙනුවෙන්. මේ ආදරේ ආදරණීය ජෝතිගේ.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
2: ටීක්‍යා සුරකින් මගතොට
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලාගන්න.
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇරවුම් කරන්න. සුරහා මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වාදීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 6767 479.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
6: අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
7: අපි සොයන්නේ නුඹේ හඬයි.
4: ලකඳ Golden Voice ළඟදීම සතියේ දිනවල 10:01 ලකඳ හදුපි දැනුම හැඟීමේ ජීවමාන උත්කර්ෂය.
8: ආදරණීය ජෝති, ආදරණීය ජෝති, ජෝති.
9: රාත්‍රියටයි විනාඩි 22යි වෙලාව. ආදරණීය ජෝති කියනෝමේ තමයි තින් ඔබ ඉන්නේ. අපි යන්න හදන්නේ කරන්දෙනිය පැත්තට. ආයිබෝවන්.
10: ආයිබෝවන්.
9: කොහොමද ඉතින් ජීවිතේ?
10: ජීවිතේ මොනින් ඉන්නවදින් කරදර නම් ගෙදර ළමයි
9: නම් මොකක්ද?
10: නම අජිත් චන්ද්‍ර.
9: අපි රේඩියෝ එකෙන් පොඩ්ඩක් ඈතට ගිහිල්ලා කතා කරමු. ආදරෙන් ඉතින් කාවද එකතු කරගන්න ඊළඟ ගීතයට?
10: මම එකතු කරන්න මගේ නෝන සිරන්ති, මගේ දුව නදීෂා, තුතා මිහිඳු, ඒ සියලු දෙනා එකතු කරලා හොඳින් ඔක්කන්න දෙන්න මට.
9: හරි, ඉතින් එහෙනම් ආයෙත් දවසක මේ ආදරේ බෙදාගන්න අපිට කතා කරන්න ඕන.
10: මං ඔය මාස ගානක් සයිකල් ගානේ ගත්තා.
9: එහෙම තමයි ඉතින් නේද? ඒ තරමට ආදරණීය ජීවිතේ මිනිස්සු ආදරෙයිනේ.
10: මම මේ පළවෙනි වතාවට කතා කරන්නේ.
9: එහෙනම් අද ගොඩක් සතුටු දවසක් වෙන්න ඇති නේද?
10: ඔව්.

0: ජෝතිගේ අව්‍යාජත්වය නේද? ජෝති වෙනුවෙන් ඔබට කරන්න පුළුවන් එකම දේ එක තමයි. තව එකතුමත් තියෙන බලමු කවුද කියලා. අයිබෝන්.
1: අයිබෝන් මාත්‍ය.
0: කවුද මේ?
1: මම රදාවලින්ෙන් ගාමිණී
0: ඉතින්. ඉතින් ගාමිණී කොහොමද ජීවිතේ?
1: වැඩ කරන ගමන් ඉතින් මහත්තයා අනිවාර්යෙන් ජෝතිගත්තේ එහෙනම් ගම්දිනා.
0: මම මේ අහන්නේ දුවේක තමයි වැඩ කටයුතු කරන ගමන් ආදරණීය ජෝති වාදරෙන් අහගෙන වෙලාවේ කවද ඉක්මනින් කියන්න එකතු කරගන්න කියලා.
1: විශේෂයෙන් ඔබතුමාටත් ලක්ඛණ්ඩ කාර්මන්දත් ඒ ඇත්තම ජෝති රාජ්‍යයේ ඔබ ලස්සන ගීත ටික දෙනවා. ඉතින් අපි ඔබතුමාට ස්තුතියන් දෙන මුලින්ම. ඒ තමයි ගීත එකතු කරන ගම්පා මිරිසත්තේ ලක්ෂ්මන් ගලගම චන්ද්‍රකාන්ති මදනායක මාතලේ කුමාරී එළමුදුකොල්ල පල්වැලි නැණි නංගි සතුන්ගේ රාජපස්ස මාතලේ මාතර කිස්ලි ගසිල්ලා නික්කමින් දිසානායක අයියා අලවෙන් සුභාසිනී මන්දිර විශේෂයෙන් ගෙදරින් සත්‍යක පුතා රූපවතී රෝහිණිත් කම්මල් පිටියේ ගුණරත්න කුමාරි දංගෝවිතෙන් සඳුන් සබත් ඒ සංගම සියලුම දෙනා එකතු කරන අපි ලස්සන ගීත අහම්. ඉතින් ජෝතිරාජන් තාප්ත්‍යක් කියලා
0: ජෝතිමත් රාජ්‍යයක් කියලා. ඉතින් ආයෙත් දවසක මේ ආදරේ බෙදාගෙන අපිට කතා කරන්න ඕන.
1: අනිවාර්යෙන් කතා කරනවා.
0: එහෙම තමයි නේද? වැඩ කටයුතු කරන ගමන් වුණත් අපිට රාජකාරී කරන ගමන් වුණත් ආදරණීය ජෝතිව අමතක කරන්න බෑ. ඒක තමයි ඇත්ත. ඉතින් රාජකාරී දේවකාරී වගේ වුණාට ඊටත් වඩා වටින කාර්යයක් තමයි මේක මම දන්නවා. හරි, අපි ජනදන්නේ චැට් එක පැත්තට ජෝති මත් රාත්‍රියක් වේවා ලස්සන ගීතයකට අපිවත් එකතු කරගන්න. කෞශල්‍යගේ මැසේජ් එක තමයි මේ කියන්න හදන්නේ. දුව යොවීඳි, ඒ වගේම අම්මා උදේනි, තාත්තා ආනන්ද, මාත්‍යා ඉන්දික එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු. කෑගල්ලේ මොනන්තරින් තමයි කෞශල්‍ය අපිට මැසේජ් එකක් කිව්ව දිනන. කෞශල්‍ය, ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ඉතින් ඔන්නගේ පවුලේ හැමෝම අපි ආදරෙන් එකතු කරගන්න ආදරණීය ජෝතිගේ ඊළඟ ලස්සන ගීතයට අපිත් ලස්සන ගීතයට එකතු කරගන්න. මෙහෙම කියලා එවලක් තියන්නේ විදුලිපුරෙන් මල්කාන්ති, හස්බන් නිහාල්, පුතා මදුවන්ත, ඒ වගේම දුව චතු, ලක්කනහන සිරු දෙනා මත ආදරෙන් එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු කියලා තමයි ඔන්න මල්කාන්ති කියන්නේ. අපි මල්කාන්තිගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. සුබ රාත්‍රියක් වේවා සිරු දෙනාටම. අපිවත් ජෝති රාත්‍රිය, අපි ජෝති රාත්‍රිය අහන ගමන් මිලානි සහ භද්‍රා දුවය, බිරිඳ අසෝමැණිකේ, වගේම ලක්ෂිත, මහේෂ්, යොවින් පුතාවත්, කුරුම්පිවල විමල නැන්දවත් ආදරෙන් එකතු කරගෙන ජෝතිපුර මහත්මයාගේ ලස්සන ගීතයක් අහමු කියලා තමයි අපිට රමුකන මුං කොටු වෙන්නන විමලසිරි කියන්නේ. විමලසිරිගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ. යන්න හදන්නේ අනුරාධපුරේ මහත්තයා දිසා නායක. අපිවත් ජ්‍යොතිපද මහත්මයාගේ ලස්සන සින්දුවට එකතු කරගන්න මැසේජ් එක වන්නේ රීටා. ඔන්න රීටා, ඔයාගේ මැසේජ් එක තමයි අපි එහෙම කිව්වේ. ඉතින් මහත්තයාවත් ආදරෙන් එකතු කරගෙන රීටාවත් අපි ඊළඟ ලස්සන ගීත ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජ්‍යොති වෙනුවෙන්. කොහේ කොහොම හිටියත් මා හිත මිතුර, ලක්හඬ සමග එක් වෙමි මම නිරන්තර, සෑම ඉරිදම එක් වී ඔබ හා නිතර, පෙම්බර ජෝති ගී අසන්නෙමි හැඟුම් බර. හිමාල් හයි මල්ලි. ඉතින් කොහොමද නදත් ලක්කන රේඩියෝව අහගෙන ලයිව් එක බලාගෙන ඉන්නවා? පොළොන්නරුවන නෙමෙයි අද ඉන්නේ අනුරාධපුර මහත්තයයි ගෙදර. කොහොම වුණත් වෙනද වගේම මේ වෙලාවේ මහත්තය මහින්ද, අක්ක බණ්ඩාර මැණිකේ, ඒ වගේම දුව සිත්මී, පුතා සජිත් සමග මයන්ති තමයි මැසේජ් එකේ වන්නේ. බුදුසරණයි, ජ්‍යොතිරාත්‍රියක් වේවා කියලා තමයි ඔන්න අපිට මැසේජ් එකේ වෙලා තින්නේ. එහෙම තමයි නේද? කොහේ කොතන කොහොම කොයි වෙලාවෙ හිටියත් මේ පැය දෙක නම් ආදරණීය ජ්‍යොති වෙනුවෙන් තමයි ඒ ආදරේ ජීවමාන වෙන්නේ. අන්න ඒ හිඳමයි ආදරණීය ජ්‍යොති අපිව දාලා කියලා දශක හතරක් වෙන්න ඔන්න මෙන්න තියෙන වෙලාවක්. ඒ කොහොම වුණත් ඒ මතකයන් ආදරණීය ජ්‍යොතිව දැකපු නොදැකපු තරුණ මහලු බාල මේ හැමෝගෙම කොයි පරම්පරාව වුණත්, කොයි තරාතිරමි වුණත්, කොයි පන්තියේ වුණත් අපි ආදරණීය හඬට ආදරය කරනවා. ආදරණීය ජ්‍යොති වෙනුවෙන් ඒ හඬ ජීවමානයි, ඒ ආදරේ ජීවමානයි. මේ ආදරණීය ජ්‍යොති.

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි.
2: සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
3: ඉන්දාල මෙහින්දාල යන අතරින් අපතින්න ඉවිනි

0: සෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ප්‍රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
1: මාක්ස්වෙන් සමහ ව්‍යාපාරය විතුන්ගෙන් අපිත හරින දැන් නවනිමාවකින් එන ඩෝමාස්ුවන්ට්‍ර වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරයකු වන්න අදමාව තන්න බිතුව එකැකයි හතයි හයිසේ හැතනමයි පන්සේ හැතනමය
0: සහයෝගීතා අනුග්‍රහය රන් පවමට උපරිම මුදල අපෙන් ලක්ෂේටම පොලිය රුපියල් හාරසිය අසුවක් විතරයි ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
2: ආදරණීය ජෝති
3: රාත්‍රියටයි විනාඩි 40යි වෙලා ආදරණීය ජෝති වාදරෙන් අහන් ඉන්න දැන් ඉතින් අවසන් මිනිත්තු කිහිපය නේද? හරි. කොහොම නැති ඉතින් ඔන්න අපි ආදරණීය ජෝතිට ආදරය කරන කෙනෙක් අපිට කතා කරනවා. අයබෝන්
4: මාත්‍යා.
3: කොහෙන්ද මේ කතා කරන්නේ?
4: අපි මේ කුඹුක.
3: හොරණ කුඹුකෙන් තමයි කතා කරන්නේ. නමත් කියමු බලන්න රටද මැහෙන්න.
4: මගේ නම අමරසේරි.
3: අමරසේරි මාත්‍යා මොකද ඉතින් මේ වෙලාවේ කරන්නේ ජෝති රාත්‍රිය අහගෙන ඉන්න ගමන්?
4: අපි මේ කුඳුරු රස්සාව කරන්නේ.
3: කුඳුරු රස්සාව කරන ගමන් ජෝති රාත්‍රිය අහනවා.
4: ඔව්.
3: අද කුරුඳු තරණවද?
4: සතුටුයි
3: නේ තුන්දෙනාටම.
4: ඔව් ගොඩාක් සතුටුයි. පුළුවන් නම් අපිට මේ සඳට පැසින රන් වන් කිට මැද්දි කියන සින්දුව
3: අපේ ගීතය ඔව් ලබන සතිය ඔබතුමාට අනිවාර්යයෙන්ම මේ ගීතය අපි ලබා දෙනවා. ඉතින් එන ආයෙත් දවසක මේ ආදරේ බෙදාගෙන කතා කරන්න ඕන. ජෝතිමත් රාත්‍රියක් වේවා. මොනදින් හොරණ ඉඳලා කුරුඳු තරණ ගමන් අහන් ඉන්න වෙලාවේ ආදරණීය ජෝතිව මට මතක් වෙනවා මේ අපේ රුවන් අයියත් ඉතින් නේද? කොහොමනත් කුරුඳු තරණ ගමන් අනිවාර්යෙන්ම අපි වහන් ඉන්න දවසක අද දවස නම් ඔන්න මැසේජ් එකක් කියලා දෙනවා හිමාල අද තාත්තා අසනීපෙන් තාත්තා එක්ක රෝහලේ ඉන්නේ. ඉතින් පුළුවන් වෙලාවට හෑන්ඩ් ෆ්‍රී එක ගහගෙන යන්තම් හරි ජෝති රාත්‍රිය අහනවා. තාත්තත් එක්ක ළඟ ඉන්න ගමන් කියලා තමයි අපිට මැසේජ් එකක් දා දෙන්න වන්න. ඉතින් ඔයාවත් අමතක කරන්න බෑ. ඔබ ඒ වගේ තමයි නේද ආදරණීය ජෝතිට දෙන ආදරේ කොයිම වෙලාවක වුණත් අමතක කරන්න බෑ. මේ පැය දෙක ඔබ ලක්කන්ට දෙන ආදරෙත් අමතක කරන්න බෑ අපිට. හරි ඉතින් ඔන්න රුවන් අයවත් මතක් කරන ගමන් අපි යන්න හදන්නේ චැට් එක පැත්තට ආයේ. පස්සේල මැදි කැලවත්තෙන් තමයි මැසේජ් එකවන්නේ සුමුතු. අපිට ජෝතිපාල මහත්මයාගේ ලස්සන යුග ගීතයක් දෙන්න. දැන් නම් යුග ගීත කිහිපයක් දුන්නනේ. තව එකක් දෙමු අපි හිමීට එනනම්. හරි. බිරිඳ දරුවන් ඒ වගේම දරුවන් තුන්දෙනා. ඒ වගේම කමල් පිටින් සුරංජි අක්කා නිහල් අයියා තුෂාර අක්කා සේනේ අයියා නේද? සුනිල් අයියා ලතා අක්කා ජයතිලක මහතා ඉන්ද්‍රාණි අක්කාත් සුගත් අයියවත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි ඔන්න අපි සුමුතු කියන්නේ. ඔන්න සුමුතු ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. කොහොමද හිමාල් පුතේ ආදරණීය ජෝතිගේ සුමිහිරි හනින් ගායනා කරපු සින්දුවක් අපිට ආදරෙන් දෙන්න කියලා තමයි සිල්වා ටීචර්ට මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඉතින් ආදරෙන් එකතු කරගන්නවා අපි ඊළඟ ගීතේට සිල්වා ටීචර්වත් ආදරෙන් එකතු කරගෙන අතරේ යන්න හදන්නේ කරුණායක පැත්තට. සුභ ජෝති රාත්‍රියක් වේවා. කරුණායක අපේ මැසේජ් එක ඉවල් දින්නේ රේණුකා විතානගේ. ලස්සන ගීතයකට අපිවත් එකතු කරගන්න අක්කා වසන්ත විතානගේ ඉන්ද්‍රාණි විතානගේ ඇතුළු මේ වෙලාවේ ජෝති රාත්‍රිය අහන් ඉන්න හැමෝම ආදරෙන් එකතු කරගන්න. සුභ ජෝති රාත්‍රියක් වේවා කියලා තමයි මම මැසේජ් එකත් අවසන් කරලා තියෙන්නේ. ඉතින් ආදරෙන් එකතු කරගමු ඊළඟ ගීතයට. ආදරණීය ජෝති රාත්‍රිය අහගෙන ඉන්නවා අපිට. ගිනිගත් හේනේ පුෂ්ප කුමාරේ. පුෂ්පා කුමාරිද පුෂ්ප කුමාරි කොහොමද කමන්නේ? හරි කුමාරි. ඔන කුමාරි කුමාරිගේ මැසේජ් එක මේ කියන්නේ. දුව රිද්මි සංජනා ඒ වගේ පුතා සඳුන් මහත්තයා සමන් හිමාල් මල්ලි ඔයාවත් ලක්කන කාර්ය මණ්ඩලයත් ආදරෙන් එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු. එහෙම තමයි කියලා තියෙන්නේ. ඔන්න ඒ මැසේජ් එක ගිනිගත් හේනේ. ගිනිගත් හේනේ අපි යාළුවෝ ටික ආදරෙන් එකතු කරගෙන ආදරණීය ජෝති ලස්සන ගීතයක් අහන්න යන වෙලාවේ තාම මැසේජ් එක කියවුනේ නැති යාළුවන්ට මේ කියන්නේ 0703935943 දැන් මේ වන්න මැසේජ් එකක් තව පොඩි වෙලාවක් තියෙනවා. අපි මේ ආදරේ බෙදාගමු. මේ ආදරේ ආදරණීය ජෝතිගේ.

0: FM 93.7 Lakhana Radio ITN
1: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් 10ට වෙනසක් 18ක පෙරලියක් ලංකදීප ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
2: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: එයාව දැක්ක වෙලාවේ
1: ආදරේ හිතෙනවා දැක්කම දෙවඳන වාගේ ලස්සනයි
0: එයාගෙන ආදරේ හිතෙන වෙලාවේ ජීවිතේ දුකේදී සතුටේදී හැම වෙලාවකදීම ඇහුනේ එයාගේ හඬ

රත්‍රියටයි විනාඩි 54යි වෙලා ආදරණීය ජෝතිව ආදරෙන් අහන් ඉන්න අවසන මිනිත් කිහිපය. ඉතින් චැට් එකේ වැතර තමයි අපි ඉක්මනින් යන්න හදන්නේ. අයියා වෙනස් සින්දුවක් වුණා ගෙදරයත් එකතු කරන් අහන්න. විහිංගි තමයි මැසේජ් එක එවලා තියෙන්නේ නිට්ටමුවෙන්. ඔන්න ගෙදරයත් එක විහිංගි මැසේජ් එක එවලා තියෙනවා. ගෙදරගේ නම් ටික නම් ඔන්න විහිංගි එවලා නැහැ. ඊළඟ දවසේ විහිංගි මැසේජ් එක එවද්දී අනිවාර්යෙන්ම ගෙදර අයගේ නමුත් එවන්න ඕන. හොඳද? හරි. යනදන්නේ පොකුණු විට පැත්තර චලන තමයි මැසේජ් එක එවන්නේ. අපිත් ලස්සන සින්දුවක් දෙන්න සුබ ජෝති රාත්‍රියක් වේවායි. අපි හැම ඉරිදම මමයි තාත්තයි ජෝති රාත්‍රිය අහනවා. අදින් ඔන්න තාත්තවයි චරණ ඔයාවයි අපි ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟ දවසේ අනිවාර්යෙන් තාත්තගේ නමත් එවන්න ඕන නේද? හරි. මමයි නෝනා කාංචනයි දුව ඩිනායයි පුතා සිනෙත්වා එකතු කරගෙන ඔයාවයි එකතු කරගෙන හොඳ ජෝති මහත්තයාගේ සින්දුවක් දෙන්න. එනවා මැසේජ් එක තියෙන්නේ. කවුද මේ මම කියලා ඔන්න ඉතින් එවල නැහැ. ඊළඟ දවසේ අනිවාර්යෙන් මැසේජ් එක එවද්දී නමත් එවන්න ඕන. ඉතින් ගෙදර ආදරෙන් එකතු කරගන්න ආදරණීය ජෝති වෙනුවෙන්ම ආදරෙන් එකතු කරගෙන අපි ලස්සන ගීතයක් අහමු. අවසන් ගීතය සුබ ජෝති රාත්‍රියක් වේවා. හිමාලයි බොවන් පාලු සුසානේ ඈත මාහිමේ ඔබ නිසලව නිතර මාචෝති පහන් ටැඹයට ඔබේ සොහොන් කොතේ දුක් ගීයක් ලියන්නම් චෝති අකාලේ ඔබ අප අතරින් සමු අරන් රත්තරන් චෝති හිමාල්ගේ ජෝති රාත්‍රියෙන් ඔබව ජීව මානව දකිනවා චෝති. රත්නපුරේ තමරා කුමාරි හාමි තමයි මේ විදියට ආදරණීය ජෝති ගැන ඉතාම හදවතට දැනෙන වදන් ටිකක් අපිට එවලා තියෙන ඉතින් එහෙම තමයි. ජෝති ගැන කතා කරනකොට ඉතින් හදවතේ තැනක අපි කොහෙද කොනක රඳවගත්ත දුකක් එක තමයි කතා කරන්න වෙන්නේ. හරි, කොහොමවත් ඉතින් අපි ආදරණීය ජෝතිගේ ගීතයක් අහමින් සතුටෙන් ඉන්න ඕන. සුබම සුබ ජෝති රාත්‍රියක් වේවා පුතේ. මම තලාවෙන් කියලා මැසේජ් එක අපිට එවලා තියෙන හිරිගොල්ලාගමින් විමල දාස. අපේ පාළුව මහන්සිය මකන ජෝති රාත්‍රියේ සින්දුව අහන අද අහන්න අද අපි එකතු කරගන්නවා නෝනා. ඒ වගේ නෝනා සීතා, ඒ වගේම පුංචි පුතා සාලින්ද, දුව සඳුනි, මිනිබිරිය බිනායා, මුණුබුරා මිහෙන්, පවුලේ හැමෝම අපි ආදරෙන් එකතු කරගෙන ලස්සන ජෝති ගියක් දෙන්න තමයි කියලා තමයි කියලා දින්දින්. එහෙම තමයි ඉතින්. අපේ මහන්සිය දුක මේ හැම හැඟීමකම සතුට ආදරය විලහව කොයි හැඟීම වුණත් ආදරණීය ජෝතිගේ ගීතය ඔබේ හැඟීම් අසල ඉන්නව නේද? හරි. අපිත් ලක්කන ජෝති රාත්‍රිය අහන්න ගමන් මේ මැසේජ් එක වන්නේ පොතු හැරෙන්. අද දවසේ අවසන් ගීතය අපිට අවසන් මැසේජ් එක අපිට ලස්සන ගීතයක් දෙන්න. ඔන්න අවසන් ගීතයට අපි අවසන් මැසේජ් එකකින් ලක්ෂ්මන් අයියා, ඒ වගේම අනිකුත් අපේ සෙට් එකත් ඉන්නවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. කවුද සෙට් එක කියලා තින් ඔන්න කියලා නැහැ. කොහොමනත් අපි ආදරණීය සෙට් එක පොතු හැර සෙට් එක ආදරෙන් එකතු කරගමු ආදරණීය ජෝති වෙනුවෙන් අවසන් ගීතයට. ඉතින් ජීවිතේ හමු වුණොත් අපි වෙන් වෙන්න වෙනවාම තමයි නේද? කාලය වගේ තමයි ඉතින්. අපිට කාලය අල්ලගෙන ඉන්න බැහැනේ. කොහොමනත් කාලය අපව හැරදා යනවා. හරියටම තව දින 7කින් ඉරිදා රාත්‍රියේ 7ට අපි ආදරණීය ජෝතිගේ ආදරෙයි උණුහුමයි අරගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ යන්නේ. පරිස්සමෙන් සතුටින් ඉන්න 93.5 93.7 මේ ලක්කන ජෝති රාත්‍රිය.

0: 93.7 93.7 Lakhanda Radio ITN Sabah Sri Lanka Handa
1: Ratri 9 වෙනි විනාඩියකයි

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: රාත්‍රී 10යි වෙලාව. දැන් ඊයේ දිනේදී මෙතිගත ලොතරැයි පත්‍රය හතට අරගෙන බලන්න ඔයාගේ දිනුම් වාසනාව මේ වෙනකොට ඔයා ළඟ තියෙන්න පුළුවන්. ඉතින් මේ බලන්න හදන්නේ ඔයා මෙතිගත ලොතරැයි පත්‍රවල දිනුම් වැදීම් වාරය.
2: අයිබෝවන්, ඔබේ ජීවිතය දිනවන්න, ඔබේ ජීවිතය වාසනාවන්ත විදිහට වෙනස් කරන්න හොඳම පෑභාගයක් තියෙනවා කියලා ඔබ දන්නවා. ඒ නිසාම ඔබේ අතේ දැන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වර්ග 8ක්ම තියෙනවා. අපි ආරම්භ කරනවා වාසනාවේ සුබ අඩහෝරාව NLB ජාතික ජයවර්ධනය ඔබට වාසනාව උදා කරන්න. තමන්ගේ ළඟ තියෙන තමන්ගේ අතේ තියෙන වාසනාව කිසිම ලෝභකමක් නැතුව ඔබේ අතට දීලා ඔබේ ජීවිත වාසනාවන්ත කරන්න උරදෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ අලවි ජාලයේ අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් අධ්‍යාපන ආධාර ලබා දීමේ නව වැඩසටහනක් ක්‍රියාවට නැංවීම තියෙනවා. ඉතින් මේ සමාරම්භක උත්සවය අගෝස්තු මාසේ 23 වෙනිදා ඉරිදා අනුරාධපුර නගර කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කරන බව ඔබට බොහොම සතුටින් අපි දැනුම් දෙනවා. ඉතින් පහුගිය දවසකදී මෙම වැඩසටහන සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ලබා දෙන මූල්‍ය දායකත්වය ජනාධිපති ජ්‍යෙෂ්ඨ අධිරේක ලේකම් GGSC රෝෂන් මහතා වෙත ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති MDCA පෙරේරා මහතා ලබා දුන් අවස්ථාවයි ඔබ දැන් දකිද්දී. මේ අවස්ථාවට ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා වගේම සහකාර සාමාන්‍ය අධිකාරීවරුන් සහභාගී වුණා. අද NLB ජාතික ජයවර්ධනයේ පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙනවා ක්‍රිෂාන්ති ද සිල්වා මහත්මිය. මේ හඳුන්වා දෙන්නේ අද දවසේ අපේ අධීක්ෂණ මණ්ඩලය. පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් ඉෂාරා සංදීපනී තිලකරත්න මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MPD ප්‍රියාණි පතිරණ මහත්මිය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීන්ස්ලි ගුණසේකර මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී T නිර්මලන් මහතා අද දවසේ අපිත් සමගින් එකතු වෙනවා. වාසනාවන්ත පෑ භාගය අපි ආරම්භ කරන්නේ NLB ජයයි. මේ අවුරුද්දට විතරක් 500,000 300කට වඩා බිහි කරපු NLB ජයලොතරැයි අදත් ඔබ වාසනාවන්තයෙක් කරන්න අපි සූදානම්. ඒ වෙනුවෙන් මේ ආරම්භ කරන්නේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 549 වෙනි දිනු මැදිමේ වාරය. ප්‍රධාන දිනු මැදිමෙන් රුපියල් 105 තෑගිත් සෙසු තෑගිත් දිනා ගන්නට අමතරව අද ඉරිදා නිසා Sunday bonus විශේෂ දිනු මැදිමේ වාරයෙන් රුපියල් 10,000 තෑගිත් ඔබට දිනා ගන්න පුළුවන්. එහෙනම් පරක්කු කරන්නේ නැතුව අපි දිනු මැදිමට යොමු වෙනවා. NLB ජයෙන් අද ඔබට ජය ලැබෙන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය F, ජයග්‍රහී අංක 6191. රුපියල් 10,000 තෑගි ඔබට දිනා දෙන Sunday bonus සංඛ්‍යයි දැන් අපි තෝරගන්න. අද ජයග්‍රහී Sunday bonus සංඛ්‍ය 2198. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන NLB ජය ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට රුපියල් 105 ජයග්‍රහකින් 301 දෙනෙක් එක්ක රුපියල් 50,000 ජයග්‍රහකින් 7,610 දෙනෙක් බිහි කරලා තියෙනවා. බොහොම ස්තුතියි. එහෙමනම් බලමු අද දවසේ වාසනාවෙතරතුරු. අද NLB ජය තුලින් රුපියල් 105 ජයග්‍රහකෙක් අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයි පත මහියංගනය මනෝජ් කුමාර මහතා අලෙවි කරනවා. ඒ වගේමයි රුපියල් 50,000 ජයග්‍රහකින් 33 දෙනෙකුත් අපි බිහි කරනවා. Sunday bonus සංඛ්‍ය ගලප ගැනීමෙන් වාසනාවන්තයින් 59 දෙනෙකුත් අද දවසේ අපි බිහි කරනවා. ඒ අනුව අද දවසේ NLB ජයතුරින් වාසනාවන්තයින් 68,318 දෙනෙකු අතරේ රුපියල් 64,89,880 මුදලක් අපි බෙදා දුන්නා. ඔබේ වාසනාව බලවත් කරන හඳහනෙන් මේ අවුරුද්දේ විතරක් සුපිරි ත්‍යාගලාභීන් 10 දෙනෙක් බිහි කරලා තියෙනවා. මීළඟට බිහි වෙන සුපිරි ත්‍යාගලාභියා ඔබ වෙන්න පුළුවන්. ඒ නිසා අපි ආරම්භ කරනවා හඳහන 1590 වෙනි දිනු මැදිමේ වාරය. නියත දැනුවග හඳහනේ වාසනාව අපි දැන් බලමු. ලග්න සංකේත 12ක් අතරින් අද දවසේ හඳහනේ වාසනාවන්ත ලග්න සංකේතයයි දැන් අපි තෝරගන්නේ. අද ජයග්‍රාහී ලග්න සංකේතය මිතුන. ඔබේ වාසනාව බලවත් කරන ජයග්‍රාහී අංක 4යි මීළඟට අපි තෝරගන්නේ. මුල්ම ජයග්‍රහී අංකය අංක 3. මීළඟ ජයග්‍රහී අංකය අංක 33. මීළඟට ඔබට වාසනාව ගේන්නේ අංක 18. අද හඳහනේ අවසන් ජයග්‍රහී අංකය අංක 38. ක්‍රීඩා අරමුදල සහ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට සුපිරි ත්‍යාගලාභීන් 10 දෙනෙක් එක්ක රුපියල් ලක්ෂ 10 ප්‍රථම ත්‍යාගලාභීන් 156 දෙනෙක් බිහි කරලා තියෙනවා. අද ඔබත් එක්ක රට පුරා බිහි වුණු වාසනාවන්තීන් ගැනයි දැන් අපි මේ කියන්නේ. බොහොම ස්තුතියි. අද හඳහනෙන් රුපියල් ලක්ෂ 10ක ප්‍රථම ත්‍යාගලාභියෙක් බිහි වෙනවා. වාසනාවන්ත ලොතරැයිපත් අලෙවි කරනවා තෙල්දෙනිය සීතා කුමාරි හාමි මහත්මිය. අද හඳහනේ සමස්ත වාසනාවන්තීන් 116209 දෙනෙකු අතරේ රුපියල් 80,44,400 මුදලකුත් බෙදා දෙන්න අපිට හැකියාව ලැබුණා. නියත ධනයෝග හඳහනෙන් හෙට ඔබ දිනා ගන්න ඔබේ සුපිරි තෑග්ග රුපියල් 36,61,227. අද දිනම ජයනියත ගොවිසෙත අදත් වාසනාව උදා කරන්න සූදානම් 4523 වෙනි ජයග්‍රහී දින මැදි මේ වාරේ රුපියල් කෝටි 7ක්ම වූ සුපිරි තෑග්ගක් ඔබේ කරගන්න දැන් සූදානම් වෙන්න. ගොවිසෙතෙන් ඔබට වාසනාව උදා කරන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි මේ තෝරගන්නේ. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය G. ජයග්‍රහී අංක 4න් මුල්ම ජයග්‍රහී අංකය අංක 34. මිලඟ ජයග්‍රහී අංකය අංක 15. බලන්න ඔබේ අතේ තියෙන ගොවිසෙත ලොතරැයි පත්වල අංක 70 සඳහන් වෙනවද කියලා. අවසන් ජයග්‍රහී අංකය අංක 58. 2026 අවුරුද්දට සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 67 දෙනෙක් රුපියල් 250,000 වාසනාවන්තීන් 902 දෙනෙක් බිහි කරපු ගොවිසෙතෙන් ඔබ දන්නවා රට පුරාම ගොවි දෑත් ශක්තිමත් කරන්න අපි දායකත්වය ලබා දෙනවා කියලා. ඉතින් බලමු අද දවසේ ගොවිසෙතේ වාසනාව ගැන. බොහොම ස්තුතියි. ගොවිසෙතෙන් 20 ලක්ෂ ප්‍රති වාසනාවන්තයෙක් අපි බිහි කරනවා ලොතරැයිපත අලෙවි කරනවා මාරවිල පද්මසිරි පීරිස් මහතා. ඒත් එක්කම 250,000 වාසනාවන්තීනොත් 4 දෙනෙක් අපි බිහි කරනවා ලොතරැයිපත අලෙවි කරනවා KG සුනිල් කලුතර සරත් කුමාර වරුණගම ධනංජය රත්නායක ගලහ මොනිකා සිරිමාන්න ඇහැලියගොඩ. ඒ අනුව අද ගොවිසෙතේ සමස්ත වාසනාවන්තීන් 103,889 දෙනෙකු අතරේ රුපියල් 92,68,680 මුදලක් අපි බෙදා දුන්නා. වාසනාවේ සිරිකත කැඳෙන ගොවිසෙතෙන් හෙට ඔබ දිනා ගන්න ඔබේ සුපිරි තෑග්ග රුපියල් 7,82,14,070,736. දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ලොතරැයියෙන් ඔබට පුළුවන් ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදලින් රුපියල් 105 තෑගි දිනා ගන්න. රුපියල් 50,000 තෑගි එක්ක ප්‍රවර්ධන ත්‍යාග අංකයට රුපියල් 25,000 තෑගිත් සෙසු තෑගිත් මදි නොකියන්න ඔබට දිනා ගන්න පුළුවන්. ඉතින් අදත් ඔබට සුබ දවසක් උදා කිරීම නිමිත්තෙන් 397 වෙනි දින මැදිමේ වාරය අපි ආරම්භ කරනවා. එහෙනම් දැන් තෝරගමු සුබ ලග්නයත් එක්ක සුබ අංක තුන. සුබ දවසක් සුබ ලග්න සංකේතයයි මේ තෝරගන්නේ. අද ඔබට වාසනාව ගැන සුබ ලග්නය තුලා. මේ තෝරගන්නේ සුබ අංක තුන. මුල්ම සුබ අංකය අංක 10. ඊළඟ සුබ අංකය අංක 27. අවසන් සුබ අංකය අංක 56. රුපියල් 25,000 තෑගි දිනා දෙන ප්‍රවර්ධන ත්‍යාග අංකයයි මේ තෝරගන්නේ. අද ජයග්‍රහී ප්‍රවර්තන ත්‍යාග අංකය 4,633. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන සුබ දවසක් ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකින් 284 දෙනෙක් එක්ක රුපියල් 50,000 ජයග්‍රහකින් 1,482 දෙනෙක් බිහි කරලා තියෙනවා. බොහොම ස්තුතියි. දැන් කියන්නම් අද සුබ දවසක් වාසනාව ගැන. අද සුබ දවසක් තුලින් රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකෙක් අපි බිහි කරනවා ලොතරැයිපත අලෙවි වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ඒත් එක්කම රුපියල් 50,000 ජයග්‍රහකින් 6 දෙනෙකුත් අපි බිහි කරනවා. ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපා ගැනීමෙන් වාසනාවන්තීන් 35 දෙනෙකුත් බිහි කරනවා. ඒ අනුව අද දවසේ වාසනාවන්තීන් 95,125 දෙනෙකු අතරේ රුපියල් 83,52,220 මුදලක් අපි බෙදා දුන්නා. තවත් ලොතරැයි වර්ග 4කින් ඔබට වාසනාව උදා කරන්න දැන් සූදානම් ඉන්නවා රසිකා සමගින් රාධිකා.
3: මීලකට මෙගා පව.
2: ලොතරයි වෙළඳපළේ දැවැන්ත මෙගා සුපිරිතෑගි ඔබට ලබා දුන්නේ මෙගා පව ලොතරයෙන්. රුපියල් කෝටි 47ක් වගේම රුපියල් කෝටි 23ක් ඔබට ලබා දුන්නු මෙගා පව ලොතරයිය අදත් සුපිරිතෑගි තුනක් සමගින් ඔබේ සිහින සැබෑ කරන්න අපි සූදානම්. මෙගා පව බ්‍රෑන්ඩ් සුපිරිතෑගේ විදිහට සුපිරි මෝටර් රථයක් දෙන්න අදත් අපි සූදානම්. එහෙනම් ඔබේ සිහින සැබෑ කරන මෙගා පව අද දිනුම් වාරයේ 2629 දිනුම් වාරයට අපි දැන් සූදානම්. මෙගා පව වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය මුලින්ම අපි තෝරනවා. වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය F. මේ තෝරන්නේ සුපිරි අංකය. අද සුපිරි අංකය අංක 14. වාසනාවන්ත අංක 4ක් දැන් තෝරා ගන්නවා. පළමු ජයග්‍රහණ අංකය අංක 8. දෙවන ජය අංකය අංක 9. තුන්වන ජය අංකය අංක 20. හතරවන ජය අංකය අංක 40. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පව ලොතරැයියේ මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙක් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 62 දෙනෙක් අපි බිහි කළා. බලමු මෙගා පව අද වාසනාව ගැන. බොහොම ස්තුතියි. අද මෙගා පව ලොතරැයියේ රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්නා වාසනාවන්තයින් 3 දෙනෙක් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කරේ මෙන්න මේ අලෙවි නියෝජිත වරුන්. සරත් කුමාර වරුණගම, ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ නු ජයග්‍රහී ලොතරැයි පතක් අලෙවි වෙනවා. වින්වේ ඩිජිටල් ලොතරැයි සේවාවෙනු ජයග්‍රහී ලොතරැයි පතක් අලෙවි වෙනවා. ඒ අනුව අද වාසනාවන්තයින් 1,06,498 දෙනෙක් අතරේ රුපියල් 66,99,201 මුදලක් අපි මෙගා පව වෙතින් බෙදා දුන්නා. නිසකවම දිනන ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසය යලි යලි තහවුරු කරගත් මෙගා පව හෙට සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 30,20,114ක්. පව සුපිරි ත්‍යාගය රුපියල් කෝටියක්. බ්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගය සුපිරි මෝටර් රථයක්. ජාතියේ මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැය. අද ඉරිදා සන්ඩේ බෝනස් වාසනාව ඔබට තියෙනවා. රුපියල් 10,000 බැගින් ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාවත් ඔබට තියෙනවා. ධන නිධානය 2311 වන දිනුම් වාරයට දැන් අපි සූදානම්. ධන නිධානය අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය මේ තෝරන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය L. ජය අංක 4ක් දැන් තෝරා ගන්නවා. ජය අංකය අංක 61. දෙවන ජය අංකය අංක 81. තුන්වන ජය අංකය අංක 46. ධන නිධානය හතරවන ජය අංකය අංක 15. රුපියල් 10,000 බැගින් ත්‍යාග ලැබෙන සන්ඩේ බෝනස් අංකය මේ තෝරන්නේ. අද සන්ඩේ බෝනස් අංකය 0.424. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයියෙන් මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 2 දෙනෙක්, ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 35 දෙනෙක් අපි බිහි කරලා තියෙනවා. බලමු ධන නිධානය අද වාසනාව ගැන. බොහොම ස්තුතියි. අද ධන නිධානයේ ලොතරැයියේ රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 2 දෙනෙක් බිහි වෙනවා. මේ ජයග්‍රහී ලොතරැයිපත් ඔබට අලෙවි කරා ඒ නරෙන්දන් නල්ලූර්, සසිතු විසාංග, ජා එල. ඒ වගේම සන්ඩේ බෝනස් විශේෂ ත්‍යාගලාභීන් 61 දෙනෙකුත් අද බිහි වෙනවා. ඒ අනුව වාසනාවන්තින් 79,623 දෙනෙක් අතරේ අපි අද බෙදා දුන්න රුපියල් 54,22,680ක මුදලක්. 2025 වසරේ සිට මේ දක්වා රුපියල් කෝටි 13ක්, රුපියල් කෝටි 12ක්, ඒ වගේම රුපියල් කෝටි 9ක් සහ රුපියල් කෝටි 8ක සුපිරි ත්‍යාගී ඔබට ලබා දුන්නු ධන නිධානය හෙට ඔබේ වෙන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 8,60,50,181.760ක්. ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත අද දිනුම් වාරයේ 6,281. මහජන සම්පත ලොතරැයි අතට ගන්න අපි යනවා දිනු මැදීමට. මහජන සම්පත වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය සහ ජය අංක 6 මේ තෝරන්නේ. වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය W, ජය අංක 2,5,4,2,1,8. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයියේ මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 13ක්, රුපියල් ලක්ෂ 25 ත්‍යාගලාභීන් 252 දෙනෙක් අපි බිහි කළා. බලමු මහජන සම්පත අද වාසනාව. බොහොම ස්තුතියි. අද මහජන සම්පතෙන් රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාගලාභියෙක් බිහි වෙනවා. මේ ලොතරැයි පත අලෙවි උනේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්. ඒ වගේම රුපියල් ලක්ෂය බැගින් දිනා ගන්නා වාසනාවන්තයින් 22 දෙනෙක් බිහි වෙනවා. ඒ ලොතරැයි පත ඔබට අලෙවි කරේ මෙන්න මේ අලෙවි නියෝජිතවරුන්. ඉන්ද්‍රානි ස්වර්ණලතා කතුරුවෙල, නන්දන ප්‍රදීප් මුලටියන, KGM සේනාරත්න පොල්කහවෙල, තරංගනී වීරසිංහ රිදීගම, අනිල් රණසිංහ මාවතගම, S කනකලිංගම් යාපනය, දයාපරන් චාව කච්චේරි, AK මොහිදීන් එරාවුර්, TP තම්බර පිල්ලේ එරාවුර්, ධම්මික ක්‍රිෂාන්ත ආණ්ඩියම්බලම, TFD කොටිකාවත්ත, ML ජස්ටින් ලැම්බර්ට් මන්නාරම, සුනිල් රුද්දිකෝ හැඳල, W1 ගේ වේයන්ගොඩ, BA වීරසිංහ පිළියන්දල, කුමාරිහාමි පිටවල නෙදිමාල තිලක්පුෂ්ප කුමාර රුවන්මැල්ල, HG ප්‍රියන්ත ඇඹිලිපිටිය, ඩොක්ෂාන් අබේසූරිය ඇඹිලිපිටිය, ඒ වගේම මුලතිව් දිස්ත්‍රික්කයනුත්, ගම්පහ දිස්ත්‍රික්කයනුත් ජයග්‍රහී ලොතරැයි පත වෙගින් අලෙවි වෙනවා. ඒ වගේම වින්වේ ඩිජිටල් ලොතරැයි සේවාවෙනුත් ජයග්‍රහී ලොතරැයි පතක් අලෙවි වෙනවා. ඒ අනුව සමස්ත වාසනාවන්තින් 233,328 දෙනෙක් අතරේ අපි අද මහජන සම්පතින් බෙදා දුන්නා රුපියල් 1,95,50,280 මුදලක්. දිනක ජය නියත මහජන සම්පත හෙට ඔබට ගෙනෙන සුපිරි ත්‍යාගයේ රුපියල් 2,74,80,240. අද වියදමට අද සම්පත අද දිනුම් වාරයේ 856. ඔබ දන්නවා මහජන සම්පතින් තෝරා ගන්නා ලද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් ජය අංක 4ත් අද සම්පතින් ඔබට වාසනාව ගෙනෙනවා. ඒ අනුව අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ W ජය අංක 4, 2, 1, 8. ඒ අනුව රුපියල් 250,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 2 දෙනෙක් අද බිහි වෙනවා අද සම්පතින්. ඒ ජයග්‍රහී ලොතරැයිපත් ඔබට අලෙවි කරේ මෙන්න මේ අලෙවි නියෝජිතවරුන්. සරත් අමරසිරි බදුල්ල, නිල්මිණි ජයතිලක බියගම. රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 43 දෙනෙක් බිහි වෙනවා. අද සම්පතින් සමස්ත වාසනාවන්තයින් අතරේ අපි බෙදා දුන්නා අද රුපියල් 1,05,26,480 මුදලක්. අද වාසනාවේ සුබ අඩහෝරාවෙන් ලොතරැයි වර්ග 8කින් සමස්ත වාසනාවන්තින් 826,266 දෙනෙක් අතරේ අපි බෙදා දුන්නා රුපියල් 7,43,53,820 මුදලක්. ඒ අනුව හෙටත් වාසනාවේ සුබ අඩහෝරාවෙන් ඔබ හමුවට අපි එනවා. එතකන් හිතේ තියාගන්න ජීවිතයේ සිහිනයට
4: වාසනාවේ ආශිර්වාදය. NLD

සමය සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපිට ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට සොකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ එන මූලික ඉගැන්වීම් මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සංජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

දහමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

ඒ ස්වභාවයේ කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටත

ආක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු, ලෙඩවන්නේ රෝගී වන්නේ මා පමණද? ලෙඩවීම රෝගී වීම මගේ කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතෙන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

එන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසා.

මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: ජාතක සූත්‍ර දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්තාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් මේ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කල යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්නිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්නිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොමඩ රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණී

අනුභවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර දිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

උපසිරැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතයේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ

ඇයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරුවෙලිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත්වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්, සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි.
මගේ ඇයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සබා දහමත් එකක්. මගේ සිත දැන් ඊටාම සැහැල්ලුයි. දැන් මා තුල පවත්නා වේගය සාමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඊටාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුල අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

භික්ෂුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ති

පැමිණෙන අනතුරු වළක්වාලන හේයින්ද පිරිත නම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහභාගී

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිළිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහදෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින්, ඔබයේ සජ්ජායනා කිරීම තුලින්, ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

මහණුන බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ඨඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවාධාතුන් වහන්සේ, ලලාටධාතුන් වහන්සේ, කේසධාතුන් වහන්සේලා ඇතුළුකොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිසින සසතයන් වෙතද විකාශය වෙයි. පිරිති ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථ වාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.